0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: උදේ 5:35 වෙලාව.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට් මුසින්දු දෙක්ක අපේ නෝ ඉනිදා උදේ 10ට.

0: අයිබෝවන් සුබෝදෑසනක්. අද ජෝනි මාසේ 27 වෙනිදා සෙනසුරාදා දවස. අද තමයි ජෝනි මාසේ අන්තිම සෙනසුරාදා දවස. ඉතින් අපි සෝදානම් වෙනදා වගේම අදත් ලෝකේ වෙලා තියෙන දේවල් පිළිබඳව, ඒ වගේම ලංකාවේ දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්හඬ ප්‍රවෘත්තිංශ ගෙනෙන්න තොරතුරු ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි මේ අවධානය. රට පැන්න අපරාධකරුවන් 232කට රතු නිවේදන, 96ක්ම සංවිධානාත්මක අපරාධකරුවන් කියලයි සඳහන් වෙන්නේ. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මැති සභයේදී කියයි 23ක් දැනටමත් ගෙන්නලා කියලයි. අද සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ලංකාදීපට ගෙනෙන වාර්තාවල තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපේ අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා මේ විදිහට. Interpol red notices for underworld fugitives overseas, Minister Ananda Vijayapala said. 96 organized criminals currently hiding in various countries. For the more in detail, Public Security Minister Ananda Vijayapala told Parliament yesterday that Sri Lanka is widening its global manhunt, having secured 232 Interpol red notices for fugitives hiding in many countries, and authorities are actively working to track down and repatriate these suspects involved in organized crime, large-scale drug trafficking and murders. The minister said that 96 of them are suspected organized criminals, of whom 37 have so far been identified, and that necessary steps are being taken to arrest and extradite them to Sri Lanka. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. රතු නිවේදන නිකුත් කෙරුණු මෙරට දරුණු අපරාධ කරුවන් 232ක් විවිධ රටවල සැඟව සිටින බවට තොරතුරු හෙළි වී තිබෙනවා. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ මේ පිළිබඳව අනාවරණය කළා කියලයි ලංකාදීප පුවත්පතේ සටහන. ඇතුල් පිටවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවල තොරතුරු වලට. ඉන් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවත්, 37 දෙනෙක් පැහැදිලිව හඳුනාගෙන නැති බවත් ඔහු සඳහන් කළා. එම පිරිස මෙරටට රැගෙන ඒමට ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඔහු මෙසේ පැවසුවේ මත්ද්‍රව්‍ය උදරට එරෙහි සටහන් කිරීම පිළිබඳ සභාව කල් තබන අවස්ථා විවාදයේදී. පසුගිය මාස 20ක කාල සීමාවේදී සංවිධානාත්මක අපරාධකරුවන් 23 දෙනෙකු රතු නිවේදන හරහා මෙරටට රැගෙන ඇවිත් ඇති බව පැවසූ අමාත්‍යවරයා, රතු නිවේදන නොමැතිව තවත් 35 දෙනෙකු මෙරටට රැගෙන ආ බවද ප්‍රකාශ කළා කියලයි අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය විදිහට සටහන් වෙන්නේ. සමාජයට මත්ද්‍රව්‍ය රැගෙන එන සැපයුම් අඩාල කරමින් ජාතික මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළා. ඒ රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අපි හල බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කළේ මොන වගේ අදහසක්ද කියලා.
1: තල හතරක් ඔස්සේ මේ වෙනකොට රටම සියලු දෙනාම ඒකාබද්ධ කරගනිමින් සංවිධාන ජාලයකට අනුගත කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ මේ කාර්යාලය විවෘත කිරීමේ අරමුණ තමයි අපි මෙතෙක් ගමන් මඟ තවදුරටත් ශක්තිමත් කරමින්, තීව්‍ර කරමින් මේ මත්ද්‍රව්‍යන්ට එරෙහිව මේ ව්‍යාපාරය ශක්තිමත් කිරීම. මෙතෙන් සිට අපිට ආ ගමන තවදුරටත් තීව්‍ර කරමින්, වේගවත් කරමින් මේ සමාජය සංවිධානය කරන වගේම සමාජයට ඇතුල් වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවදුරටත් අඩාල කර ගැනීම අවශ්‍ය වෙනවා. මෙතන සිට ජාතික මෙහෙයුම් කාර්යාලය ප්‍රණුබද්ධව 18:18 කෙටි අංකය මේ මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මාධ්‍ය මධ්‍යස්ථානිකුත් මේ ස්ථානයේ ස්ථානගත වෙනවා. ඒ වගේම මහජනතාවටත් ඉඩකඩ සැලසෙන මේ කාර්යාලයට පැමිණලා තව විශ්වාසවන්තව මේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තොරතුරු දෙන්න. මේ මත්ද්‍රව්‍ය උදුරත් අපි හිතනවට වඩා ටිකක් බැරෑරුම් මට්ටමේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා කාලයක් ගන්න අවශ්‍යයි.
0: ද දෙදහස් විසි හය පළමු කාර්තුව තුළ රටේ ආර්ථික ස්ථාවරත්වය සාධනීය වර්ධනයක් අත්පත් කර ගැනීමට සහ ඒ පවත්වාගෙනයාමට හැකිවී ඇති බව අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. බදු පරිපාලනයේ විධිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 වර්ෂයේ මැයි මාසයේ අගවන විට රුපියල් බිලියන 2536ක සමස්ත ආදායමක් උපයාගෙන ඇති බවයි එතුමන් සඳහන් කළේ.
2: ආර්ථික ස්ථාවරත්වය 2026 පළමුණු කාර්තුවේදී 5.1% සාධනීය වර්ධනයක් අත්පත් කර ගැනීමට සහාය පවත්වා ගැනීමට අපි සමත් වෙලා තියෙනවා. මැයි මාසයේ වන විට මතුපිට උද්ධමනයේ 5.5% මට්ටමකට පාලනය කර ගැනීමට හැකි වෙලා තියෙනවා. මැයි මාසයේ වන විට අපගේ නිල සංචිත ඇමරිකානු ඩොලර් 6.8% ඉහළ මට්ටමකට පවත්වා ගන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම විදේශගත ප්‍රජාව තුළ ඇති අඛණ්ඩ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් විදේශීය ශ්‍රමික ප්‍රේෂණ පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්ෂව 26%කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වෙලා තියෙනවා. රාජ්‍ය මූල්‍යාංශයේ ක්‍රියාකාරීත්වයේද 2025 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට 5.4%ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය අපිට අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ණය අනුපාතයේද 2024ට සාපේක්ෂව 2025 වර්ෂයේදී 15 වැටී තියෙනවා. බදු පරිපාලනයේ විධිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 වර්ෂයේ මැයි මාසයේ අගවන විට රුපියල් බිලියන 2536.8% සමස්ත ආදායමක් අපි උපයාගෙන තියෙනවා.
0: දීර්ඝ කාලයක් අසංවිධිතව ක්‍රියාත්මක කෙරුණු බදු අය කිරීමේ ක්‍රියාවලිය සංවිධිත කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ඇතැම් පිරිස් සමාජයේ නොමග යවමින් අසත්‍ය පතුරමින් සිටින බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඒ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්
3: බදු ව්‍යුහයේ ඇතුලේ දිගටම තිබිලා තියෙන ගැටලු සහිත තැන්. ඒ නීති රීතිවල රිංගල යන්නේවා වංචා ඔබ ඕනතරම් මේ පිළිබඳ වහලා ඇති. ඒ නිසා අපි උත්සාහ කරනවා මේක යම් විධිමත් ක්‍රමවේදයකට ගෙනෙන්න. මේ පානවල තියෙන බදු අනුපාත, බදු වර්ග ඉදිරියේදී යම් ආකාරයකට තවත් අඩු කරමින් තව සහන ලබා දෙන දැනට අපි කරලා තියෙන්නේ තිබිච්ච තත්වයන්ගෙදි අස්ථාවර කරන්නේ නැතුව තව සංවිධිත කරගැනීමේ ක්‍රමවේදයක් තමයි යන්නේ. හැබැයි සමාජයේ මේව අධ්‍යයනය නොකර පොදුවේ වැරදි සහ නොමග යවන ප්‍රකාශ කරනාවකුත් මේක ඇතුලේ කරනවා. තිල්ලර කඩයක් කරපු කෙනාටත්, බුලත් විට විකුණපු කෙනාටත්, ලක්ෂයක වෙළඳාමක් කරපු කෙනාටත් අලුතෙන් බදු ගන්න කියලා එක සම්පූර්ණ වැරදි. වැට් බදු අය කරන්නේ ව්‍යාපාරිකයාගේ නෙවෙයි, පණවන්නේ බහණ්ඩා සේවා පරිභෝජනයේ මත. ව්‍යාපාරිකයාගේ කාර්යභාරය තමයි ආණ්ඩුව වෙනුවෙන් අය කරලා දෙන්න ලියාපදිංචි වෙනවා. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා ඉදිරියේදී මේ වැට් බදු ප්‍රමාණය තවත් ප්‍රතිශත අඩු කරගන්න. මේක හරි දිශාවට එනවා නම් සියලුම දෙනා මේ යාන්ත්‍රණයට එකතු වුණාම හැම කෙනෙකුටම මේ ප්‍රවාසී ලබා ගන්න පුළුවන්.
0: ඩෙංගු වසංගත මට්ටමට ඇවිත් රෝගීන් ගණන 50,000 පණී. ෂේන් ප්‍රනාන්දු පුල්ලේ අද ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. දිවයින පුරා ඩෙංගු උණ රෝගය පැතිර යෑමේ වසංගත මට්ටමක් පැමිණ ඇති අතර මේ වන විට විවිධ ප්‍රදේශවලින් හමු වූ ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පවසනවා කියලයි සඳහන් වෙන්නේ. එතෙක්ම අද සඳහන් කරලා තිනවා අලුත් ඩෙංගු වෛරසයක් හිස ඔසවයි. අගමැතිනි හරිනිගෙන් හෙලිදරව්වක්. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් කළා තියෙන අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. මේ වන විට දිනකට හමුවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 600-700 අතර වශයෙන් ඉහළ ගොස් ඇතැයිද ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළා. ඩෙංගු අධි අවදානමක් පවතින ග්‍රාම නිලධාරී වසම් 600ක් හඳුනාගෙන ඇති බවද, හෙවායේ ඩෙංගු මර්ධන වැඩසටහන ආරම්භ කර ඇති බවද ඒ මහතා සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. ඒත් එක්කම අද මේ සම්බන්ධයෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සටහන් කළ තියෙනවා. ඩෙංගු අවදානම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 49,500කට ආසන්න බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා සඳහන් කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස.
4: 49,500ක පමණ රෝගීන් සංඛ්‍යාවක් දැන්ට වාර්තා වෙලා තිබෙනවා. මේ සංඛ්‍යාවත් එක්ක දන්නවා මරණ සංඛ්‍යාව දැන් මරණ 30ක් බවට පත් වෙලා තිබෙනවා. 3/24 25 කියන දවස්වල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් යනවා. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඒ සංවිධානය කරලා අනිත් සියලුම සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාවන් පොලිසිය අධ්‍යාපන අමාත්‍යාංශය, මේ සියලුම අමාත්‍යාංශ එකතු කරගෙන සියලු දෙනාගේම සහභාගිත්වයෙන් කරන වැඩසටහනක්. ඒතර මේ වැඩසටහනේ විශේෂත්වය තමයි මේක බිම් මට්ටමේ කරන වැඩසටහන, ග්‍රාම නිලධාරී කොට්ටාෂ මට්ටමින් කරන වැඩසටහන. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් MOH මහතුරු විසින් මේ ග්‍රාමීණධාරී කොට්ටාෂවලට ඒ අදාළ තොරතුරු ලබා දෙනවා. ඊට පස්සේ ඒ තොරතුරු අනුව මේ ග්‍රාමීණධාරී කොට්ටාෂවල සියලුම නිලධාරීන් සහ ඒ පාර්ශවකරුවන් ඇතුළු අනිත් ගමේ සිටින ප්‍රභූ පිරිස සහ ජනතාව එකහු වෙලා තමන්ගේ ගමේ තියෙන ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන, එකම ජනතාව දැනුවත් කරන්න, දුමායන කටයුතු කරන්න සහ මේ සියලුම දේවල් කරන්න, ඩෙංගු තත්ත්වය අවම කරගෙන සඳහා කළ යුතු දේවල් මේ බිම් මට්ටමේ ග්‍රාම නිලධාරී මට්ටමින් කරනවා.
0: සුජිත් හේවාජෝලිගේ සහ අංජල මහේක වේරරත්න අද ලංකා දිපට ගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. ශීඝ්‍රයෙන් පැතිරෙන අලුත් ඩෙංගු වෛරසයක් හඳුනාගෙන ඇති බව අගමැතිනේ ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කරනවා. මෙවර ඩෙංගු බෝවීම වැඩි වුණේ ඒ තත්ත්වය නිසා බව පැවසූ අගමැතිවරිය ඩෙංගු මර්ධන මෙහෙයුම් වැඩි කිරීම හේතුවෙන් රෝගය පැතිරීමේ යම් අඩුවක් ඇති වූ බවද සඳහන් කළා. සමස්තයක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු පැතිරීම වේගවත් වූ බවත්, මහරගම සහ කොළඹ නගරාසන්න ප්‍රදේශවල ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබුණු බවත් තෑය සඳහන් කළා කියලායි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ. ගෙවල් වලට වඩා පොදු ස්ථානවල, විශේෂයෙන් පාසල්වල, කාර්යාල පරිශ්‍රවල සහ හිස් ඉඩම්වල ඩෙංගු පැතිරෙන ස්ථාන සුලභව හඳුනාගෙන ඇති බව කී හරිණි අමරසූරිය මහත්මිය. ඉදෙක්කිරීම් නතර කර ඇති ස්ථානද ඩෙංගු බෝ කරන ප්‍රධාන ස්ථාන බව ප්‍රකාශ කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන. මේව තමයි අද දවසේදී සතහන් කළ තියෙන පුවත්පත්වල තොරතුරු විදිහට. තවත් බොහොමයක් පුවත් අපි මේ විරාමයේ අනතුරු ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. ලක්කන මෝර්නින් නිවුස් සැලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:13.
5: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න

0: ශ්‍රී මෝටරතයක් දිනන ලොකුම සුපිරි තෑගිදන එකම ලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: සතියක ලක්හඩෑ.

0: Lakhanda Radio ITN
1: Lakhanda Morning News alata hagine inna welawa 2:06 vinadi 16
2: Sambudu Sisilasin Laktiva ekalu Utum Posonpura Pasoloswaka Punpoho dina pidena Lakhanda Buddha Rashmi
3: Joni Vesin Navaya Posonpura Pasoloswaka Poho dina Piravaru 6 sita Pallipatta ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
2: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩු නොවිලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සතියක ලක්හඬ

0: සූදානම් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නද ලංකාදීප පුවත්පතේ සඳහන් වෙනවා බස් ගාස්තු ජූලි 1 සිට නැගී යෝජනාව කැබිනට්ටුවට මේ පිළිබඳව ඇතුල් පිටුවල අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල තොරතුරු වලට මේ සම්බන්ධයෙන් අද සඳහන් කළ තේනවා යොහන් බහසුරයි වාර්තාව අරගෙන එන්නේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව ලබන ජූලි මාස පළවෙනිදා සිට බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළා. කෙසේ වෙතත් ජූලි පළවෙනිදා ඉන්ධන මිලේ සිදුවන සංශෝධනය අනුව කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බස් ගාස්තු වැඩි වෙන ප්‍රතිශතය වෙනස් විය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ. ඒ හේතුවෙන් බස් ගාස්තු වැඩි වෙන ප්‍රතිශතය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බවත් එම හතා සඳහන් කළා. ජූලි මාස පළවෙනිදා වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනිවාර්යෙන්ම සිදුවන බවද එම හතා වැඩිදුරටත් ප්‍රකාශ කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහන. නිදහසට කරුණු එපා හිඟබදු කෝටි 580 වහාම ගෙවන්න අර්ජුන ඇලෝෂියස්ට උසාවි නියෝග. මේ සම්බන්ධිනුත් අද ලක්හඬ ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සඳහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලයි අද වාර්තාව තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් රොෂින් තුෂාරයි වාර්තාව අරගෙන එන්නේ. WM මෙන්ඩිස් සහ සමාගම රජයට හිඟ තබා නොගෙවා පැහැර හැරි රුපියල් කෝටි 580ක වැඩබදු මුදල් නිදහසට කරුණු නොකියා වහාම ගෙවා නිම කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඖෂධ මිගාර මහරජ මහතා සඳහන් කළා. එම සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝෂියස් මහතාටයි මේ නියෝගය නිකුත් කර තිබෙන්නේ. අදාළ මුදල් ප්‍රමාදයකින් තොරව ගෙවන බවට අධිකරණයේ ඉදිරියේ සනාථ කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා දන්වා සිටිනවා කියලත් සඳහන් වෙනවා. නොගෙවා පැහැර හැරිය බදු මුදල් අය කර ගැනීමට සමාගමේ අධ්‍යක්ෂකවරුන් විත්තිකරුවන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ පැමිණිල්ල කැඳව අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ කියලයි මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහන. ඒත් එක්කම අපි අවධානය යොමු කරමු ලක්හන ප්‍රවෘත්ති අංශයට. අලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් නීතිඥ රකිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා නියම කළේ. චරිත් අබේසිංහ නැමැත්තා සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ වැලිගම හිටපු නගරාධිපති රොහාන් ජයවික්‍රම මහතා අදහස් පළ කළා. ඒ මාධ්‍ය හමුවක් කැඳවමින්
1: මම මේ පුද්ගලයන්ගේ නම් නීතිමය කටයුත්තක් නිසා මේ අවස්ථාවේදී හෙළි කරන්නේ නැහැ. හැබැයි සජබේ අදාළ පුද්ගලයා මීට පෙර එංගලන්තෙදී චූදිතයෙක් වශයෙන් මං හිතන්නේ අතරමඟට අරන් එතුමාට විරුද්ධව නීතිමය කටයුතු කරලා එංගලන්තේ තියෙන අධිකරණකින් වරදකරුවෙක් බවට පත් කරලා ඊට පස්සේ ලංකාවට ආපු කෙනෙක්. හැබැයි ඒ පුද්ගලයාම තමයි ඉරාන් වික්‍රමරත්න ක්‍රිකට් බෝඩ් එකේ චෙයාර්මන්ෂිප් එක ගන්නකොටත් එතුමා පක්ෂ විරෝධී ඒ කරපු ක්‍රියාව ද්‍රෝහී කියලා හැමතැනම ගිල කිව්වා. ඒ වගේම පක්ෂයේ ඉන්න තවත් සමගි ජන බලවේගයේ ඉන්න තවත් වැදගත් පුද්ගලයෙක් වන හර්ෂ දිසිල්ලා මැතිතුමා මාට නොයෙකුත් අවස්ථාවලදී ප්‍රසිද්ධ මාධ්‍යයේදී පහර පිට පහර ගැහුවා. මොන හරි වැරද්දක් කරලා තියෙනවා නම් වහාම ඒවට ක්‍රියාමාර්ග ගන්න. හැබැයි අර පක්ෂයේ හිටපු පර්ණත කට්ටිය ඉවත් කරන්න මෙවැනි කට්ටිය යොදව ගත්ත එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගත්ත එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙතන මේක හයිලයිට් වෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකං ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් නම් පක්ෂ නිලතලයක් දරන්න නැති කෙනෙක් වුණත් කමක් නැහැ කියන වෙනම කතාවක්. හැබැයි පක්ෂයේ ඉන්න සමහර කට්ටිය මේ පුද්ගලයෝ දම්මලා පක්ෂයේ ඉන්න ඉහළ කට්ටියට නැත්තම් කැමති නැති හර්ෂල ඉරාන්ල වගේ කට්ටිය ඈඩ් කරන්න හදන ක්‍රියාන්විතිය සම්පූර්ණයෙන්ම වැරදි.
0: චරිත අබේසිංහ සහ රකිත රාජපක්ෂ යන අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ පැවති වැඩසටහනකින් පසු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද අදහස් පළ කළා.
2: ද්‍රව්‍ය ජාවාරම් වහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධ පුද්ගලයන් සිරෙන් නිදහස් කර ගැනීම අත්අඩංගුවෙන් මුදවා ගැනීම සඳහා අල්ලස් ගැනීම සිද්ධියක් තමයි. මේක බරපතල ක්‍රියාවක්. රාජ්‍ය මැදිහත් වෙමින් අත්අඩංගුවටනා පුද්ගලයන් කාලයක් තිස්සේ ආයුධ පෙන්වන්න යන ජවනිකාවල යෙදුනා. දැන් එම පුද්ගලයන් නිදහස් කර ගැනීම සඳහා අල්ලස් කරනවා. කෝටි ගණනින් අල්ලස් කරනවා. මේක තමයි පැවති දේශපාලන සංස්කෘතිය. අපරාධ රාජ්‍යයක් ගොඩනැගීම සඳහා උන් සැලසුම් කරලා තිබුණු ආකාරය එකින් එක හෙළිවෙමින් පවතිනවා. ඒරු ජනාධිපතිතුමා කීවා වගේ මේ කිසිවක් කාලේ වැලිතලාවට යටවෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. සියල්ල විමර්ශනය වෙනවා. මේ රටේ සුවහසක් ජනතාවට යුක්තිය සාධාරණත්වයේ ඉෂ්ට කිරීම වෙනුවෙන් යහපත් රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් අපි මේ සියල්ල සිද්ධ කරනවා. ඒක තමයි ජනයාගේ වරම. ජනයා දීලා තියෙන ජනවරමේ පැතුම ඒක තමයි. ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙලා ඉන්නවා.
3: ලකන්ද රේඩියෝ

0: වෙලාවදේ 6:26 අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. සජබ චරිත්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවයි. සියලු පට්ටනුත් ගලවයි. මේ සම්බන්ධයෙන් අපි විරාමයට ප්‍රථමවත් සඳහන් කළා. අද ලංකාදීප පුවත්පතේ සටහන මේ විදිහටයි සඳහන් වෙන්නේ. ඇතුල් පිටුවල අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළ තිනු. චමිලා අල්විස් ගෙනෙන වාර්තාවේ අල්ලා සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් කර සිටින සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමගි ජන බලවේගයේ තීරණය කර තිබෙනවා. ඒ සමගම ඔහු මෙතෙක් දැරූ සියලු පක්ෂ තනතුරුද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පක්ෂ පියවරගෙන ඇති බවයි ලංකාදීප පුවත්පතේ සටහන. සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 2023 වසරේදී චරිත් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ සමාජිකයෙකු හෝ ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු නොකළ අතර එම කාල සීමාවේදී පක්ෂයේ කිසිදු නිල තනතුරක්ද නොදැරූ බවයි. එමෙන්ම දූෂණය, අල්ලස හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කිසිදු අවස්ථාවක විරුද්ධ නොවන බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා කියලත් අද ලංකාදීප පුවත්පත සටහන් කරනවා. ඒකක 300ට වැඩි සූර්ය පැනල දින 3ක් වහන්න බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පැනල හිමියන්ගෙන් ඉල්ලයි. මේ සම්බන්ධයෙන් තද සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න ලංකාදීපයට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. වහලමත සවි කර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති විදුලි පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාම සඳහා අද දිනයේ සිට 29 වන සඳුදාතෙක් ක්‍රියා විරහිත කරන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉල්ලියාස් මුහම්මද් අක්‍රම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සූර්ය පැනල පද්ධති හිමි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කළා කියලයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ලකන ප්‍රත්‍යංශයත් තොරතුරු සටහන් කරනවා. විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා හෙට සිට ලබන 29 වෙනිදා දක්වා වහල මත සවි කර ඇති ඒකක 300ට වැඩි සූර්ය පැනල පද්ධති ක්‍රියා විරහිත කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉල්ලියාස් මහතා සඳහන් කරනවා. ඒ විදුලි බල පනත යටතේ නියාමනය සම්මත කර ගැනීමේ විවාදයට එක් වෙමින්
1: හිතන්නේ අපේ රජයක් යටතේ කරපු වැදගත්ම කටයුත්තක් ලෙස අපේ විදුලි බල මණ්ඩලය ප්‍රතිඋගත ගත කිරීම අපි සලකනවා. පහුගිය මාර්තු 9 වෙනිදා අපි විදුලි බල මණ්ඩලය සම්පූර්ණයෙන් රජය යටතේ පවත්වන සමාගම් 6ක් ලෙස වැඩ ආරම්භ කරා මාර්තු 9 දවසේ ඉඳලා. ඒ වගේම මේ විශේෂයෙන් අපිට වැදගත්ම දෙයක් තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය වගේම අපි පොරොන්දු වෙලා තියෙන 2030 වෙනකොට 70% රිනුවබල් එනර්ජි වලට යනවා. 2050 වෙනකොට අපි සම්පූර්ණයෙන්ම කාබන් නියුට්‍රල් වෙනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ ටාගට්ස් අපිට ඉතාමත්ම ලේසියෙන්ම ගන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි 2025 අවුරුද්ද ගත්තොත් මෙගාවොට් 1000කට ඉතාමත්ම ආසන්න ප්‍රමාණයක් සෝලා හරහා පමණක් අපේ පද්ධතියට එකතු වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2026 අවුරුද්දෙත් 1000කට ආසන්න ප්‍රමාණයක් අපේ සූර්ය විදුලි බලය ලෙස අපේ පද්ධතියට එකතු වෙයි කියලා. ඒ වගේම අපි ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාව ඇතුළට විශේෂයෙන්ම අපි දන්නවා අපේ දහවල් කාලේ සූර්ය විදුලි බලයේ උත්පාදනය වැඩි. නමුත් ඒක අපිට පාවිච්චි කරගන්න පුළුවන් ස්ටෝරේජ් සිස්ටම් එකක් තිබුණේ නැහැ. ඉතින් අපේ ආණ්ඩුවක් යටතේදී අපි අද වෙනකොට මේ බැටරි සිස්ටම් ලංකාව ඇතුළට ගෙනල්ලා තියෙනවා. අද වෙනකොට මෙගාවට 160 බැටරි එන ගමන් තියෙන්නේ. දැන් ඒක ඉන්ස්ටෝල් වෙන ගමන් තියෙන්නේ. ඒ අතරව අපි කොලොන්නාව ඒ වගේම තවත් බැටරි පද්ධතියක් ටෙන්ඩර් එක කරලා තියෙනවා. මෙගාවට 100ක ඒ වගේම මෙගාවට 250ක ටෙන්ඩර් එක අපි බලාපොරොත්තු වෙනවා මේ සතිය හෝ ලබන සතිය වෙනකොට ෆ්ලෝට් කරන්න.
0: කතානායක අද වැඩ කරන්නේ පැලවත්තට ඕනේ විදිහට. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත සටහන් කරන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කරන ප්‍රකාශයක් සම්බන්ධෙනුයි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. කතානායක අද වැඩ කරන්නේ පැලවත්තට උවමනා විදිහට යයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා. පාර්ලිමේන්තුව ගිනි තියන්න කතා කරපු අය අද ශිෂ්ට සම්පන්න භාවය ගැන කතා කරන බවද ඔහු සඳහන් කළ බවයි දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් සඳහන් කරමින් ප්‍රකාශ කරන්නේ කියලයි අද ලංකාදීප පුවත්පතේ සඳහන් කරලා තියෙන්නේ ප්‍රධාන සිරස්තලයක් විදිහට. එතකම මේ උසස් පෙළ විභාගයේ නව කාල සටහන පැමිණ තිබෙනවා. කාල සටහන සංශෝධනය වෙලා තියෙනවා. අපි ඒ දවසේදීත් මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ආවා. රංජන් කස්තුරි අද ලංකාදීපට වාර්තාව අරගෙන එන්නේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගයේ කාල සටහන සංශෝධනය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මීට පෙර විභාග දෙපාර්තමේන්තුව 2026 වර්ෂයේ උසස් පෙළ විභාගයට අදාළ කාල සටහනක් නිකුත් කරමින් ඊයේ නව කාල සටහනක් නිකුත් කළා කියලයි සඳහන් කරන්නේ. ඒ අනුව කලින් නිකුත් කළ තිබූ කාලසටහනේ සඳහන්ව තිබූ ඇතැම් විෂයන්වල දින සහ වේලාවන් නව කාලසටහනේ වෙනස් කර ඇති බවයි සඳහන් වන්නේ විභාග දෙපාර්තමේන්තුවේ www.doinets.lk යන වෙබ් අඩවියේ නව විභාග කාලසටහන පළ කර තිබෙනවා කියලයි අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙන ලකන මෝර්නින් නිවුස් සැලට් තුළින් රැඳී සිටින්න 93.5 93.7 ලකඬ මෝර්නින් නිවුස් සැලට් එක ලකන මෝර්නින් නිවුස් සැලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:32.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලකඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලකඬ.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැදින්ද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසයේ 26 සිකුරාදා දවස මහජන සම්පත 6230 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 2, අංක 7, අංක 6, අංක 1, අංක 9 සහ අවසානයටත් අංක 6. ගොවිසෙත 4472 ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. ඩී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක අංක 13, අංක 29, අංක 61 සහ අවසානයට අංක 71යි ජයග්‍රහී අංක විදිහට සටහන් වුණේ. මෙගා පව 2578 ජයග්‍රහී දිනුම් වාරයේ යූ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී සුපිරි අංකයේ අංක 4 වෙනකොට අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 49, අංක 50, අංක 55 සහ අවසානයේ අංක 70. ධන නිධානය 2260 ජයග්‍රහී දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙනකොට ජයග්‍රහී අංක අංක 17, අංක 46, අංක 72 සහ අවසානයේ අංක 79 විදිහටයි සටහන් වෙන්නේ. හඳහන 1539 ජයග්‍රහී දිනුම් වාරය අරගෙන බලන ඔබ මිලදී ගස් හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය ධනු ලග්න සංකේතයද කියලා. ජයග්‍රහී අංක අංක 10, අංක 14, අංක 21 සහ අවසානයේ අංක 29. අද සම්පත 805 ජයග්‍රහී දිනුම් වාරයේ ජී අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙනවා. ජයග්‍රහී අංක අංක 6, අංක 1, අංක 9 සහ අවසානයටත් අංක 6යි සටහන් වෙන්නේ ජයග්‍රහී අංක විදිහට. NLB ජය 498 ජයග්‍රහී දිනුම් වාරයේ I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙනකොට ජයග්‍රහී අංක අංක 5, අංක 9, නැවතත් අංක 9 සහ අවසානයේට අංක 3යි සටහන් වෙන්නේ. සුබ දවසක්. 346 ජයග්‍රහී දිනුම් වාරයේ මකර ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 10, අංක 38 සහ අවසානයේට අංක 40. ඒත් එක්කම සුබ දවසක්. 346 දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 8602 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් සැලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:35.

0: Radio ITN.
1: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න
2: පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
4: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
5: සම අනුග්‍රහය. 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
6: ලක්කඩ සිත නිවන බුදුපණ. සිත නිවන බුදුපණ.
7: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.
8: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්.
7: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙලාව උදේ 6යි විනාඩි 40යි ඔබ නැවතත් ලක්කඩ මෝනින් නිවුස් ඇලර්ට් සමගින් අද ලංකාදීප පුවත්පත සඳහන් කරන කිහෙල් බද්දල පද්මේගේ වෙඩිකරු මාටියා සිංගප්පූරුවෙන් පිටුහල් කරයි. කරුණායක ටීකේජී කපිලයි වාර්තාව අරගෙන ඉන්නේ. අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කළී නායක කිහෙල් බද්දල පද්මේගේ වෙඩිකරු ලෙස කටයුතු කළ බෝම්බුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් මාටියා නැමැත්තා මැලේසියාවේදී රැඳී සිටියේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවටගෙන පෙරේදා රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළ වෙත පිටුවහල් කර එවා ඇති බවයි සඳහන් වෙන්නේ. එතෙකම අද සඳහන් කළ තිනො මේ සම්බන්ධයෙන් කොටුගොඩ යාගොඩමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයේද නිකුත් කර තියෙනවා. ගම්පහ අධිකරණ පරිෂය තුළදී සමන් රෝහිත පෙරේරා නොහොත් පස් පොඩ්ඩා නැමැති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහු සමග සිටි තවත් අයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති අතර රැඳී සිටි තවත් පිරිසකටද 2022 වසරේ 7 වන මස 22 දින වෙඩි තබා තුවාල කර තිබෝ බවටද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. සැකකරු පෙරේදා 25 වෙනිදා රාත්‍රියේ 9:45ට මැලේසියාවේ කාලාලම්පුර් නුවර සිට එයා ඒෂියා ගුවන් සේවයේ AK-47 දරණ ගුවන් යානයෙන් පිටුවහල් කරවා ඇති බවයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. කැරම් බෝඩ් සිද්ධිය මහින්දානන්දට නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජූලි 23 වෙනිදා මනෝප්‍රිය ගුණසේකරයි වාර්තාව අරගෙන එන්නේ. 2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලය අතර බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා රජයට රුපියල් කෝටි 4කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ හිටපු වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව පවර ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 23 වෙනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඊයේ නියම කළා. සතොස ආයතනයට ගෙන්වූ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදා දීමට රජයේ රුපියල් කෝටි 4කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් චෝදනාවන්ට වැරදිකරුවන් වී සිර දඬුවම් විඳින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සතොස හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව 2015 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලය අතර බෙදා දීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා රජයට රුපියල් කෝටි 4කට ආසන්න පාඩුවක් කළ බව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබෙනවා කියලයි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. එතකම අද සඳහන් කරනවා ලංකාදීප පුවත්පතේ නෝවුඩ් සභාපතිත් මාලිමාවේ ක්‍රියාකාරිකයෙකුත් ගුටි ඇනගෙන රෝහලේ. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය අද වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා. නෝවුඩ් ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ පක්ෂයේ සභාපති ෆ්‍රැන්සිස් හැලන් සහ එම පක්ෂයේම තරුණ සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු බව කියන රවිචන්ද්‍ර දුෂාන්ත යන දෙදෙනා පෙරේදා සවස එකිනෙකා ගුටිවැට හුවමාරුවක් කරගෙන ඇති බව දික්කොය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවත් නෝවුඩ් පොලිසිය සඳහන් කරනවා. දෙදෙනා අතර ඇති වූ බව කියන වහින් බස් විමක් දොරදිග යෑමෙන් පසු එකිනෙකා ගුටිබැට හුවමාරු කරගෙන ඇති බවයි නෝවුඩ් පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට සඳහන් කළේ. පසුව දෙදෙනාම මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර ඇති අතර දෙදෙනාම රෝහල්ගත වීමට අවශ්‍ය බව පවසා අධිකරණ වෛද්‍ය පෝරම නිකුත් කිරීමෙන් අනතුරුව දෙදෙනාම රෝහල්ගත වී ඇති බවයි නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරන්නේ කියලයි අද ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් සටහන. භෞතික චිකිත්සකවරියගේ මරණය සැකපිට ඇල්ලූ OIC ප්‍රධාන සැකකරුට නවා තැන් දෙන්නේයි ප්‍රාදේශීය සභා රියදුරට උපදෙස් දීලා ගයන් සූර්යරාජ්චි සහ ෂේන් සෙනවිරත්නයි අද මේ සම්බන්ධයෙන් වාර්තාව ලංකාදීපට අරගෙන එන්නේ. අම්පාර රෝහලේ භෞතික චිකිත්සකවරිය ඝාතනයේ සිද්ධියට අදාළව පෙරේදා අත්අඩංගුවටගත් කොණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා භෞතික චිකිත්සකවරිය ඝාතනයේ ප්‍රධාන සැකකරුට නවා තැන් පහසුකම් දීමට කොණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරට උපදෙස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව රියදුරු ඔහුගේ නිවසේ සහ ඔහුගේ මව සහ පියා පදිංචිව සිටින නිවසේ ප්‍රධාන සැකකරු දින 3ක් නවාතැන් පහසුකම් ලබා දී සැකකරු පොලිසියට වසන් කර සංගවා තබා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ප්‍රධාන සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ සිට යාපනය බලා ස්කෝප බෝගී බස් රථයකින් ගමන් කරමින් සිටියදී වලාන මධ්‍යම දූෂණ මර්ධන බලකාය නිලධාරීන්ට ලද විශේෂ තොරතුරකට අනුව යාපනය කයිතඩිහිදී ප්‍රධාන සැකකරු සහ ඔහුගේ බිරිය අතඩංගුවටගෙන ඇති බවයි සඳහන් කරන නුවරඑළිය මුලස්ථාන පොලිසියට බාර දෙනු ලැබුවා ඉන් පසුව කියලත් අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. මෙතම අද දවසේ දීප පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් වෙලා තිබුණේ මේ විරාමයෙන් අනතුරු අපි ඔබට කාලගුණ තොරතුරු ඒ වගේම විදෙස් තොරතුරු සහ ක්‍රීඩා තොරතුරුත් එක්ක කාටුන්ස් පිළිබඳව විස්තරත් ගෙනෙන සෝදානම් රැඳී සිටින ලකන් මෝර්නින් නිවුස් අලට එක ලකන් මෝර්නින් නිවුස් අලට අහගෙන ඉන්න බලවුදේ 6:46.

0: Luck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: ලක්හන මෝනිං නිවුස් වලට අහගෙන ඉන්න බලව 2:50 විනාඩි 50යි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: සතියක් ලක්හන

0: වනතත් ලක්න මෝනිං නිවස් අලට් සමගින් අපි සෝදානම් අද උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද කාලගුණ නිවේදනයට අවධානය යොමු කරන්න. බස්නාහිර සබරගමු සහ වායම පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි සඳහන් වෙන්නේ. ඌපලාතේත් අම්පාර මඩකලපුව සහ මුලතේ දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරුමැද වායම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන 5 කිලෝමීටර 30 සිට 40 පමණ දක්වාවෝ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අපි අවධානය යොමු කරමු අද විදේශ තොරතුරු වලට. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ බිරිඳ වසර 7ක් හිරේ අලස් චෝදනාවකට වැරදිකාරිය වෙයි කියලයි අද සඳහන් කළ තිනේ. ඒක ඉරාන ජනපති අමතක කර පාකිස්තාන අගමැති කුඩේ යටින් ගිහින් අද මේ සම්බන්ධයෙන් උතරතුරු සටහන් කළ තිනවා. ජනපති ට්‍රම්ප් නේටෝ ලොක්කාට දෙහි කපයි. මේවා තමයි අද දවසේදී ලංකාදීප පුවත්පත සඳහන් කරන විදිහට තොරතුරු විදිහට අපි අවධානය යොමු කරමු. ඉරාන ජනාධිපති අමතක කිරීම සම්බන්ධයෙන් පුවතට නිල සංචාරයක් සඳහා ඉරාන ජනාධිපති මෙෂුඩ් පෙසස්කියන් පසුගියදා දහවල් පාකිස්තානයේ පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ගිය පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් ඉරාන ජනාධිපතිවරයා අමතක කර තනියම කුඩයක් යටින් යන වීඩියෝ දසුන් පෙළක් ඉන්දිය පුවත් සේවා ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. වීඩියෝ දසුන්වල දැක්වෙන්නේ පාකිස්තානයේ නූර් ඛාන් අගනු ගුවන් හමුදා කඳවුරේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ නිලධාරීන් විශේෂ ගුවන් යානයකින් හමුදා කඳවුරට ආ ඉරාන ජනාධිපති සහ ඉරාන නියෝජිත කණ්ඩායම් පිළිගෙන කඳවුරෙන් පිටව යන ආකාරයයි කියලා අද චාරූපත් සහිතව තොරතුරු සටහන් කළ තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉරානය සමග ගැටුමේදී අමරිකාවට සහය නොදැක්වීම සම්බන්ධයෙන් අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ හෙවත් උතුරු අට්ලාන්තික් ගිවිසුමේ සංවිධානයට දොස් නගා ඇති බවයි සඳහන් වෙන්නේ. ට්‍රම්ප් මෙසේ දොස් නැගුවේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී නේටෝ සංවිධානයේ ප්‍රධානී මාර්ක් රූට් හමුවේ සාකච්ඡා කිරීමෙන් පසුවයි. ඉරානයට එරෙහිව යුද මෙහෙයුමේදී තමන්ට සහාය දැක්වීමට අපොහොසත් වූ උතුරු අට්ලාන්තික් ගිවිසුම සංවිධානයේ සාමාජික රටවල් පිළිබඳව තමන් දැඩි කලකිරීමකට පත් වී සිටින බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම අවස්ථාවේදී සඳහන් කළා කියලා තද විදෙස් තොරතුරු විදිහට සඳහන් වෙනවා. ඉරාන නායක කමේනිගේ අවමගුලට මෝදිට ඇරයුම්. මේ සම්බන්ධයෙන් තද දීර්ඝ විස්තරයක් සඳහන් කළා තියෙනවා ලංකාදීප පුවත්පත. ඇමරිකාව සහ ඊශ්‍රායලයේ එක්වී පහර දෙද්ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ අවසන් කටයුතු ලබන මස පළමු සතියේ පැවැත්වීමට නියමිතයි. එවෙනුවෙන් විශේෂ ආගමික උත්සවයක්ද සංවිධානය කර ඇති අතර ඊට සහභාගී වන්නේ ඉරාන ජනාධිපති මෙෂුඩ් පෙසස්කියන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ඇරයුම් කළ බවත් සඳහන් වෙනවා කියලා අද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට. ක්‍රීඩා තොරතුරු මොනවද කියලා බලන්න. සටන්කාමී පිතිහරමයක ධනංජය පෙරමුණ ගනී. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා ලංකාදීප පුවත්පත. ඇන්ටිගුවා ටෙස්ට් තරඟය පළමු ටෙස්ට් තරඟය පිළිබඳවයි මේ සඳහන් වෙන්නේ. කණ්ඩායමේ හොඳම පිතිකරුවන් දෙදෙනෙකුම ලකුණු නොලබා දැවී ගිය නමුත් නායක ධනංජයද සිල්වා විශිෂ්ට පිතිහරමයක් නිසාම බටහිර ඉන්දිය පිළට එරෙහිව ඇන්ටිගුවාවේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 308ට පිළිතුරු වශයෙන් තරඟයේ පළමු දිනයේ ඕපෙරේදා දිනේ සවස ක්‍රීඩාව නිමා වන විට බටහිර ඉන්දිය කොදෙවන් ලකුණු ලබා නොගත් නමුත් කඩලු අහිමි කරගෙන නොසිටියා කියලා තමයි අද සඳහන් කරන්නේ. හරියටම වසරකට පසුයි ටෙස්ට් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ අනපේක්ෂිත ආරම්භයක් ලැබුණේ කියලත් අද ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව තොරතුරු සටහන් කළ තිනා. තුර්කිය ඇමරිකාවට තලයි. අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම අතරේ 27 වැනි ස්ථානයේ සිටින තුර්කිය ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ 2 වැනි වටේ සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා. එහෙත් ඔවුන් තරඟාවලියෙන් ඉවතට ගියේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම අතරේ 15 වැනි ස්ථානයේ සිටින අමරිකාව ගෝල 3-2 ලෙසින් පරාජය කරමින් කියලයි අද ක්‍රීඩා පුවත් මේ විදිහට සඳහන් වෙන්නේ. අපේ අවධානය යොමු කරමු කාටූන්ස් වලට. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් මෙහෙම තමයි අද කියන්නේ. ලෙඩ හඳුනා ගන්න පුළුවන් හොඳ තැන කොහේද? බන්ධනාගාරය කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ සඳහන් වෙන්නේ. අදට අපි ලක්හනේ මෝර්නින් නිවුස් ඇලට් නිමා කරනවා අනේ අනිච්චන් කවි පදවලින්. මහකන්නයේ වීතොග රට 4 අත සාධාරණ මිලට අරගෙන රජය වෙත කොටවා සහන මිලකට දුන හොතින් මිත ගොවියත් රටත් ජනතාවත් රැකෙනු ඇත කියලයි අද ලංකාදීප පුවත්පතේ අනේ අනිච්චන් කවි පද 4 සඳහන් කරන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වෙමි. බලාපොරොත්තු වෙන අදට අපි ලක්හන මෝර්නින් නිවුස් ඇලට් වලින් සමුගන්න ඔබට ජයග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනී මේකරා.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: සතියක ලක්හඩ.
1: අයිබුවන් වාසනාවන්ත උදෑසන. ගුඩ් මෝර්නින් රනිල්.
2: අයිබුවන් හැමෝටම සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා.
1: ල්පනා කරේ මේ උදේම වහිනවනේ ගොඩි වැස්සක් පටන් ගත්ත අපිට ලංකාවේ හැමදාම වහිනවද කියන්න හරියටම දන්නේ නැහැ. කොහොමරි අපිට වහිනවා නේද? කොළඹ කියන්නේ වික්‍රමසිංහපුර වෙත
2: වහිනවා.
1: තනින්දන වහිනවා. දිවස්සර දෙමින් එපා වගේම තමයි වැස්සට වතුර හිම එකතු වෙන තැන්වල හරි ප්‍රශ්න. මම කියන්නේ ඇඟබල හරියට රිදෙනවා. හරි අමාරුයි. අපි යන කටින් විතරක් හැමදාම කියනවනේ. අපි නිකන් ලොරි ටෝක්ස් දෙනවා මෙමය ඩෙංගු ඩෙංගු ඩෙංගු නේද? අපි අපේ කොටසන ඔගලොත් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ඊයේ අපි වැඩේ පටන් ගත්ත IDN පරිශ්‍රයෙන් අපි දවෙන්ද සමුදානයක් කළා. හරිනේ. ඩෙංගු මදුරු බෝ වෙන ස්ථාන, වතුර එකතු වෙලා තියෙන ස්ථාන, මේ හැමදේම පිරිසිදු කළා ගරු සභාපතිතුමා. එතකොට සමස්ත කාර්ය මණ්ඩලය අපි හැමෝම එකතු වෙලා ඩෙංගු මර්ධන ව්‍යාපාරය ආරම්භ කරනවා අපේ පරිශ්‍රයෙන්. ඊට පස්සේ මේ එතනින් නවතින්නේ පෙයි හරින මං කල්පනා කරා. ඉතින් ගෙදර සූද කරන්න මේ. ඒ නිසා ඊයේ දවසම අපි ශ්‍රමදාන සඳහා වෙන් කළා තිබුණේ. අපි ඔබටත් යෝජනා කරන දැන් වැස්ස එහෙම වැටෙන්නේ නැත්තම් වැස්සත් නේද? වැස්සත් එක තමයි හරියටම හඳුනා ගන්න පුළුවන් රණිල්. වතුර එහෙම එකතු වෙන තැන් තියෙනවා නම් ඒව ටික ඉක්මනට ඉවත් කළා දාන්න. දැන් අපි ওই කෝපි ගඩේ අපි දිනනෝනේ. කෝපි ගඩේ ළඟට ගියාම අර ටිකක් කොළ විශාල ප්‍රමාණයක් ළඟින් ළඟින් ගෙන අල වර්ග එහෙම තියෙන. ඒ ගස්වල වතුර එකතු වෙන තැන් තියෙනවා. හරි. ඉතින් ඒවට නිවැරදි පිළියම් යොදන්න ඕනේ. අපි සමහරවිට හිතනවා අපි ගෙදර නම් යෝගට් කප්ස් නැහැ. අර මෙව එම නේ අපි හිතන්නේ. සැමන් ඩින් නැහැ වතුර එකතු වෙන්නේ. ඒ වුණාට අපි නොහිතන තැන් වල විශේෂයෙන් වැහි පීලි වල කොළ රොඩු තැන්පත් වෙලා වතුර එකතු වෙලා තියෙන පුළුවන්. ඒවා සුද්ධ පවිත්‍ර කිරීම ඇතුලේ ඔබට සුගතියක් තමයි යත්තේ. ඒක අපිට කියන්න ඕනේ.
2: මදුශංක දැන් පහුගිය දවස්වල මටත් උණ හැදිලා හිටියා. ටිකක් සැරට හැදුනා. එතකොට අපි එකපාරට හිතනවා මේ වෙනද පුරුද්දට අපිට සෙමට එහෙම නැත්නම් වෛරස් උණක් මේ හැදිලා තියෙන කියලා අපි ලෝකේ තියෙන මේ ඔය ප්‍රතිජීවක ඖෂධ ගන්න යනවා. එහෙම නැත්නම් ගොඩ බෙදගම් කරන්න යනවා. මේ පාර ඒ වැඩේ කරන්න එපා. කියන්නේ අපි මම මේ අත්දැකීමෙන් කියන්නේ කියන වෛද්‍යවරයා ගිය ගමන් කියන්නේ අපි දවස් දෙක තුනක් බල්ලා ලේකක් චෙක් කරන්නේ නැතුව බෙහෙත් නියම කරන්න යන්නේ නැහැ වෛද්‍යවරයෙක් පවා මේ තියෙන තත්වයත් එක්ක. හොඳටම උණ ගන්නකොට ඒ කියන්නේ අපිට පොඩ්ඩක් සැක කරන්න වෙනවා අනිවාර්යෙන්. මොකද මදුරෙක් විදිනවා කියන එක අපි දන්නේ නැහනේ. ඩෙන්ගුද චිකන් ගුන්නේද වෛරස් උණක්ද එහෙම නැත්නම් වෙන මොකක් හරිද කියන එක තීරණය කරන්න ඔබ යන්න එපා. ඒක වෛද්‍යවරයෙක්ට තීරණය කරන්න දෙන්න සහ විශේෂයෙන් දරුවන්ට ලෙඩක් උණ හැදුනොත් බලාගෙන ඉන්න එපා වෛද්‍යවරයෙක් ගාවට යන්න කියන උපදේශය තමයි දෙන්න තියෙන්නේ. මොකද ඒක ඉවර වෙන්නේ වැරදි තැනකින් වෙන්න පුළුවන් ඔයාගේ තීරණය.
1: දැන් සාමාන්‍යයෙන් ඔය උණ හැදුනම මේ පොඩි කාලේ නම් මමත් කරව නරක පුරුද්දක් පැණි බීම වර්ගවලදී වැඩිපුර අපි කැමතිනේ. නේ කන්න බෑ අපිරියයි. ඔය පැණි බීම මොන හරි තිබුණොත් බොන්න පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් වෛද්‍යවරු විශේෂයෙන් කියන්නේ මේ වගේ වෙලාවක ඩෙන්ගු අවදානමක් තියෙන වෙලාවක පොඩ්ඩක් රතු බෙහෙත් සහ තද වර්ණ වලින් යුක්ත පැණි බීම් වර්ගයම පානය කිරීමෙන් වැළකීලා ඉන්න කියලා. මොකද හරියට ප්ලේටලට් කවුන්ට්ස් එහෙම ගනිද්දී වරදක් වෙන්න පුළුවන් රණිල්. මේ වගේ පුංචි පුංචි කාරණා පිළිබඳවත් ටිකක් වැඩිපුර අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ වෙලාවේ රටේ මිනිස්සු තමන්ගේ කාර්යභාරය ඉටු කරමින් ඉන්නවා. දැන් කවියෝ, කිවිදියෝ, විවිධ නිර්මාණකරුවෝ, ඇඩ්වර්ටයිස්මන්ට් කරන අය, එතකොට අපි දැක්ක සමාජ මාධ්‍ය පාවිච්චි කරන අය, විවිධ කතන්දර කියලා තිබුණා මේ ඩෙන්ගු මාරයාගෙන් සමාජයේ මුදා ගන්න. හරි, මෙන්න මෙහෙම කවියක් හම්බුණා. මට ඒක කියන්න හිතුණා. රචනා ලිව්ව මිස මගේ රට කියලා එකම අකුරක නැත හැඟීමක් තිබිලා මේ තරම් මැරිලා ඩෙන්ගු නැහැදිලා ටොෆි කොලෙත් යන්නේ පාරවිසි කරලා. ආයම කියන්න හොඳේ. රචනාව ලිව්ව මිස මගේ රට කියලා එකම අකුරක නැත හැඟීමක් තිබිලා මේ තරම් මැරිලා ඩෙන්ගු නැහැදිලා ටොෆි කොලෙත් යන්නේ පාරවිසි කරලා. අපිට ආයම අපි ගැන හිතන්න කාලේ උදා වෙලා තියෙන රණි. ටොෆි කොලෙත් පාරට නොදැමීමේ ඉඳලා පාඩම් විදියට හොඳ පුරුදු කියලා වැඩක් නැහැ පාසලේදී පෙව්වත් කොටලා ආදර්ශ ගෙදරින් නොදේ නම් පෙරලා. ගෙදර කට්ටියටත් වගකීමක් තියෙනවා, රටේ හැමෝටම වගකීමක් තියෙනවා. ඉතින් ඩෙන්ගු මාරයාගෙන් අපේ ජීවිත බේරා ගන්න අපි හැමෝම පෙළ ගැහෙමු. මේක තමයි උදේ පාන්දර කියන්න හොඳම කතාව.

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
1: මගේ පෙර පෙම්වතිනුව
0: ඉන්තික ධර්ම තිලක අධ්‍යක්ෂණයක්
2: මේ කතාව කියනවා මාව තෝරගත්තේ
3: මටේ මනුස්සයා ගැන ලෝකෙට ඇත්ත පෙන්වන්න ඕනේ කියලා.
2: මට කතා කරන්න ඕන පූර්විකා ආන්ටි ගැන.
4: පූර්විකා ගැන?
2: ආන්ටි කිව්වා මට මේ පොත දැක්කම සර් හුඟක් පුදුම වෙයි කියලා.
5: සර් නම් නිය පොත්තකට හරි කරදරයක් වුණොත් දුක් වෙලා හොයලා බලලා තියෙනවනේ නේ. හැබැයි දැන් නම් ඔයාගේ අතපය හතර ගලවලා දැම්මත් මට ගාණක්වත් නෑ.
0: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
0: ලඛන මොනින් දේසල්.
7: සම අනුග්‍රහය.
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
10: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
9: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
11: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
12: සම අනුග්‍රහය.
13: 800 වසර පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

වැඩි 7 විනාඩි 14 වෙලාව. තව තපර 3කින් 15යි. හරි. ටිකටිකටික වෙලාව යනවා. මට මේ උදේ පාන්දර මතක් වුණා. අපේ ගම්බලා දේරුපු දක්ෂ කවියෙක් මේ රියදුරෙක් නෑ වෘති. හරි. පොඩි රත්න අංගමලේ. පහලදී ඔහුගේ කවි වලට ප්‍රියගම බොහෝ දෙනා දන්නවා. එයා මහ බස් ස්ටෑන්ඩ් එකේ දවසක් ඉන්නකොට ස්කෝලේල යන ළමයි අරන් යන බස් ටිකක් තියෙනවා. අපි කියන්නේ එකහමාර දෙකහමාර දෙකයි කාලෙෙන් බස් තියෙන. ඔව්. ගම්වලට යන්න තියෙන ওই බස් එක විතරයි. ඔව්. ඉතින් පාසල් ඇරලා දරුවෝ එනවා, ගුරුවරු එනවා, මේ අය බස් වලට නැගලා තමන්ගේ ගමනාන්තය වෙනද තමන්ගේ නිවස බලා යනවා. මම දකිනවා එක්තරා ලස්සන රූමත්. ගෑනු ළමෙක් උකුසු ඇස් වලින් පාර බලාගෙන ඉන්නවා කවුරු හරි කෙනෙක් අපේක්ෂාවෙන්. මේ බස් එක මගහැරනොත් ආයෙ තියෙන්නේ රනිල් සාමාන්‍යයෙන් ගංගල අපි දන්නව මහව පැත්තේ නිකවරටි ආනමඩුවේ ඔය දුෂ්කර බලාත්වල ඈත බලාත්වල. ඒ බස් එක මගහැරනොත් ආයෙ තින් හැන්දෑවේ පහෙන් පස්සේ තමයි ආයෙ බස් එකක් තියෙන්නේ. දවසටම ගමර දෙපාරක් හෝ තුන් පාරක් යන බස් එකක් තමයි ඔය ගංගල තියෙන්නේ. ඉතින් මේ රියදුරු මහත්තයා ටිකක් අවධානයෙන් ඉන්නවා තමන්ගේ බස් එක යන මිනිස්සු ගැන. පුරණගමලේ බලන් ඉන්නවා මේ ගෑනු දරුවෝ දිහා. මම දන්නේ නැහැ මේ කවුද කියලා, දන්නේ නැහැ. හැබැයි පාසල් දරුවෙක්, පුංචි වයසේ ඉන්න ලස්සන ගෑනු ළමයෙක්. මෙයා සාක්කුවෙන් පොඩි කඩදාසියක් අරගෙන ලියන කවියක්. මම දන්නේ නැහැ මේ දුවගේ නම. මම හිතනවා නිෂාදිනී කියලා. එයා ඒ කඩදාසි කෑල්ල ලියනවා, නිෂාදිනී ගෙදර යන්න අම්ම බලන් ඇති. මග තොටවල පරල වෙවි ඇයි මි බොළඳ ගති. ප්‍රේමවන්තයෝ යන එන හැම තැනකම වෙති. අම්ම තාත්තා වාගේ කිසිවෙක් ලෝ නැති. මේක ලියලා බස් එකේ හිටපු පොඩි කොල්ලෙක් හන ගන්න පුතා මේ ඉන්නවා. මෙන්න මේක ගිහිල්ලා රක්කට දෙන්න. මේ දරුව දුවගෙන දුවගෙන දුවගෙන ගිහිල්ලා මේ කොලේ දෙනවා. බස් එකේ ඩ්‍රයිවර් මාමා මේක දෙන්න කිව්වා. ටග්ගල කොලේ දිගේ ඇරලා බලපු ගමන් මේ ගෑනු ළමයා දකිනවා. කොලේ අකුල්ලා තමන්ගේ බෑගේ දාන්න ගෑනු ළමයා යනවා. කතන්දරේ උතනින් ඉවරයි. ඊට පස්සේ අවුරුදු පහකට ඉතර පස්සේ එක දවසක් බස් ස්ටෑන්ඩ් එකේ මොකද ඔය ගංගවලට එන බස් එකේ ඩ්‍රයිවර් මාරු වෙන්න හැන්නනේ. ඔව්. ඔය ඩ්‍රයිවර් මාත්‍ය තමයි හැමදාම යන්නේ. මොකද එයාගේත් ගම්බලාත බොහෝ වෙලාවට ගමනාන්තයේ තියෙන දැන. හරි. ඉතින් මේ අගමලේ හම්බෙන්න සාරියක් ඇඳගෙන ගෑනු ළමෙක් ඇවිල්ලා පාරේ එකපාර බස් ස්ටෑන්ඩ් එකේ දන ගහලා වදිනවා. නා මාමට මතකද මාව? අනේ පුතේ ඉතින් විශේෂ මතකයක් නැන්නේ. මගේ බස් එකේ ගිහපු දරුවෙක් වෙන්නේ නැති. හරි. ඔතින් හොම කතාව ගිහිල්ලා මම කියනවා නෑ. දවසක් මතකද මම මට මෙහෙම ලියුම් පොඩි කවියක් ලියලා එවුවා. අගමලේ කියන මං සාමාන්‍ය ගිහින් කවියනේ. ඔහොම ගොඩාක් දරුවොන්ට කවි ලියලා තියෙනවා. මට එහෙම විශේෂ මතකයක් නෑ පුතේ. ඊට පස්සේ මේ ගෑනු ළමයා කියනවා මමට මතකද මෙන්න මේ කවිය. නිෂාදිනී ගෙදර යන්න අම්ම බලන් ඇති. මග තොටවල පරල වෙවි ඇයි මේ බොළඳ ගති. ප්‍රේමවන්තයෝ යන එන හැම තැනකම වෙති. අම්මා තාත්තා වාගේ කිසිවෙක් ලොව නැති. අගමලේට මතක් වෙනවා පොඩි කොල්ලෙක් අතේ චිට් එකක් යවපු ගෑනු ළමයා මේ කියලා. දරුවා කියනවා මාමට පින් සිද්ධ වෙන්න. මං එදා එතනින් බේරිලා අන්තිම නතුරුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. මගේ උපාධිය අරගෙන ඉවරුණාට පස්සේ තමයි මම මේ මාමව බලලා යන්න ආවේ. එදා මාමා මට එහෙම කවියක් නොදුන්නනම් සමහර වෙලාවට මගේ ජීවිතේ 100%ක් කන පිට පෙරලෙන්න තිබුණා. මම කල්පනා කළේ කවියකට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. හරි. මේ කතාව කියන්න තව හේතුවක් තිබුණා. ප්‍රේමවන්තයා විශ්වාස කළ ජීවිතෙන් සමගත්ත පෙම්වතියෝ ගැන අපි ගියේ සුමානෙත් එහෙන් මෙහෙන් කතා කළා. මේ දවස්වල සමාජයේ පොඩි කතා බහක් යනවනේ. ප්‍රේමේ නාමයෙන් අපි රැවටෙන රැවටිල්ල කොයි තරම්ද කියනවනම් දැන් ගේම් ගහන්නේ තනියම නෙමෙයි වයිෆ් එක්කද කියලා. හරි. විවාහක පිරිමි තට්ටි වහන්න කොණ්ඩයක් අලවගෙන නේද? මෙහෙම කතන්දර සමාජයේ ඇතුළේ ඇහෙනකොට පොඩි රත්නාගමලේ වගේ කවියෝ මේ සමාජයට කොයිතරම් සේවයක් කරලා තියෙනවද කියලා

0: උදේවාන්දර අපිට දැනනවා. ඉතින් වන්නේ ලස්සන කවියෙක් දැදුරුවෙන් එකොට. එතකොට බොහොම ස්තුති. ඕක තමයි මට කියන්න ඕනේ. දරුවන්ගේ ජීවිත බේරගන්න බස් රස්සාව කරන ගමන් කවියෙන් මහා විප්ලවයක් කළා. කවි කියවන්න ආයේ පුරුදු වෙන්න කියලා තමයි සමස්ත ඕඩියන්ස් එකට අපිට කියන්න වෙන්නේ. කවියක් කියවලා තිබුණා නම් සමහර වෙලාවට කවිය ඇතුලේ ජීවත් වෙලා තිබුණා වාක් මිනිසු ප්‍රශ්න වලට උත්තර කවිය ඇතුලේම හොයාගන්න. රයිට්. අපි ප්‍රශ්න ගන්නද?
1: අපි අහන්නේ මේ අපේ නර්තන සම්ප්‍රදායෙන් පිටු ප්‍රශ්නයක්. හරි ලේසි ප්‍රශ්නයක්. මොකද මේ දීපාන්දර තවත් ප්‍රශ්න ගොඩක් උඩට දාගන්න ඕනේ නැති නිසා මේ අපි දැන් විශේෂයෙන් මදුසංක අපි කතා වෙනවානේ. අපේ රටේ ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුනක් ගැන කතා වෙනවානේ. එතකොට අපි අහන්නේ මේ සවර්ගමු සම්ප්‍රදාය ගැන. සවර්ගමු සම්ප්‍රදාය ප්‍රධාන වාද්‍ය භාණ්ඩ නැත්නම් ප්‍රධාන බෙරේ හඳුන්වන නම මොකක්ද කියලායි අපි අහන්නේ. සවර්ගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය නැත්නම් ප්‍රධාන බෙරේ නම මොකක්ද කියලායි අපි අහන්නේ.
0: උත්තර දෙන්න ඕනේ ඔබේ නමගම සටහන් කරන්න. ඊට පස්සේ අදාළ පිළිතුර ටයිප් කරා. ඊට පස්සේ 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට තමයි WhatsApp කරන්න ඕනේ. ඉක්මනටම උත්තරේ හොයාගන්න පුළුවන් පවුලේ හැමෝටම එකතු වෙලා පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් නේද? මමත් එකපාර රනිල් ප්‍රශ්නය අහනකොට මට ආ උත්තරේ නෙවෙයි උත්තරේ. මට හිතුනේ ඒක තමයි උත්තරේ කියලා බලපහු නැහැ. ඒක පහතරට සම්ප්‍රදායටයි තියි. බෙරේ. ඉතින් ඉක්මනටම උත්තරේ හොයාගෙන ඉක්මනටම WhatsApp කරන්න. උදේ 7:20යි.

0: සත්‍යයක ලක්හඩ.
1: උදේ 7:28 වෙලාවක් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රශ්නේ තමයි සබරගබු සම්ප්‍රදායට අයිති ප්‍රධාන තාලවාද්‍ය භාණ්ඩ එමු නැත්තං බෙරය හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා අපි අහුවේ. අහලනදි එක එක ජාතියේ උත්තර අපිට හම්බෙලා තියෙනවා. ෆර්ගසන් ඔක්කොම ගැන කියලා තියෙනවා. හරි, ඉතින් බලමු. අපි උත්තරේ හොයාගන්න පුළුවන් නම් බෞල හැමෝටම එකතු වෙලා නේද? කාලෙකට පස්සේ දැන් මේ ඒ කාලේ ඉස්කෝලේ නේද අම්මලා නැඩුම් කරනකොට ඉගෙන ගත්ත දේවල් දැන් මතක් වෙනවා. යක් බෙරේද ගැට බෙරේද මම දන්නේ නැහැ. මේ ළඟ දිනවා. එහෙම කල්පනා කර කර ඉන්නකොට හස්බන්ඩ් කියන මොන යක් බෙර දන්නේ. හරි, මොන ගැට බෙර. මින් එහෙම එක එක ජාතියේ උත්තර තරග විතරක ගොඩාක් එක්ක තමයි මේ වෙලාව ඔබ ගත කරමින් ඉන්නේ. ඉතින් ඉක්මනටම උත්තරේ හොයාගෙන අපිට එවන්න ඕන විදිය ගොඩක් මතක් කරමු නේද?
2: 0.7 0.3 0.3 5 0.3 7 උන් අපේ WhatsApp නම්බර් එක ඔබ ලක්හණ කියලා සේව් කරගෙන එවන්න අපිට ඔබේ නම, හිස්තැනක්, ගම, එහෙම නැත්නම් ඔබේ ප්‍රදේශය සටහන් කළ පිළිතුර, හිස්තැනක් තියලා එවන්න. ඒතොර නම, ගම, පිළිතුර තමයි ඔබ පිළිවෙලට සටහන් කරන්න ඕනේ. ඊට පස්සේ එවන්න තියෙන අපේ WhatsApp නම්බර් එකට. ඊට පස්සේ මේ අපි කියමු, මේ ඊයේ දවසේ දිරුම්බැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිවල ප්‍රතිඵල ටිකක් ඔබේ වාසනාව සමහර විට මෙතනින් මතු වෙන්න පුළුවන් නේ. දැන් ග්‍රහමාරු ගොඩක් වුණානේ. එහෙමනේ කියන්නේ නේද?
1: ඔව්.
2: හරි, අපි කියමු ඊයේ, ඒ කියන්නේ යුලි මාසේ 26 වෙනි සිකුරාදා දිනුම්බැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිවල ප්‍රතිඵල මහජන සම්පතේම අපි පටන් ගන්නේ. මහජන සම්පත G ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 276196 G 276196. ගොවිසිතේ D ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 13 29 61 71. D 13 29 61 71. මෙගාපව U ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 4 වාසනාවන්ත අංක 49 50 55 70. U ප්‍රසාද අංක 4 49 50 55 70. දන නිදානේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 17 46 72 79. W 17 46 72 79. හඳහනේ ධනු ලග්නය වාසනාවන්ත අංක 10 14 21 29. ධනු ලග්නය 10 14 21 29. අද සම්පත ලොතරැයියේ අංක රටාව 96 196 6196 G 96 196 6196 G. NLB ජයලොතරැයියේ I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 5 993. I 5 993. NLB සුබ දවසක් ලොතරැයියේ මකර ලග්නය වාසනාවන්ත අංක 10 38 සහ 40. මකර 10 38 40. විශේෂ අංකය 86.2. NLB සුබ දවසක් ලොතරැයියේ විශේෂ අංකය 86.2. අද සුපිරිතයාගේ ගණනාවක් තියෙනවා. ඔබට වැඩි වැඩියෙන් තියාග දිනා ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලට ගන්න.
1: එහෙනම් ඉතින් බලවල ඉන්නපා. දකින දකින හැමදැනීම වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් මිල දී ගන්න කියන පණිවිඩය තමයි අපිට ඔබට මතක් කරන්න දෙන්නේ. රනිල්, දැන් හුඟක් වෙලාවට දෙමව්පියෝ නිසා සිද්ධ වෙන පොඩි අවුල් ටිකක් තියෙනවා. අපි කතා කර කර හිටපො. කුඩා කාලේ ඉඳන්ම දරුවගේ වැරදි වහන් කරන්න හදන අම්මලා අපි දැකලා දිනවනේ. කවුරු හරි කියුපුවාම ඔයාගේ පුතා යාළුවෝ ටිකක් එක්කලා රස්තිය අදු ගහ ගහ හිටී. හෙවිල්ලක් බැලිල්ලක් නැහැ, පුදුමාකාර විශ්වාසයකින් සමහරදිම අපි කියනවා අනිමේ බලගේ ඉරිසියා. අපේ කොල්ල ගැන අපි හොයාගන්නම් අනුන්ගේ දේවල් දත දාන්න එපා වගේ. එහෙම මේ කියන තැන් අපි ඕන තරම් ඇහිලා තියෙනවා, අපි දැකලා තියෙනවා. දැන් සමහර වෙලාවට අපි උගුරු කියන්නේ දරුවෝ සුද්ධ කරනවා කියලා දෙමව්පියෝ. මේක දෙමව්පියෝ නොදැනුවත්ම සිදු කරන්නේ. හැබැයි දනාගතයේදී දරුවගේ ඔවුන්ගේ ජීවිතවලට ඒක බරපතල ප්‍රශ්නයක් නිර්මාණය කරන අඩිතාලමක්. හරි, පොඩි කාලේ ඉඳලම ළමයව සුද්ධ කරලා අපේ ළමයා නම් එහෙම නැහැ, යා වැරදි කරන්නේ නැහැ කියලා ළමයිව සුද්ධ කරපු අම්මලා අද කොච්චරනම් දුක් වෙනවා ඇද්ද? සමහර වෙලාවට පොලිසි ගානේ, හිරගෙවල් ගානේ රස්සය දෙනවා තමන්ගේ පුතාව බලන්න. පොඩි කාලේ ඉඳන්ම හරි වැරද්ද කියලා දීලා දඬුවම් කරා නම් අද ගොඩාක් අම්මලා තාත්තලා දුක් විඳින්නේ නැහැ. අම්මලා ළමයින්ට ආදරේ ඉන්නේ රනිල්. ඒ ආදරේ නිසාම සමහර අම්මලා අන්ධ වෙනවා ආදරේ. සමහර තාත්තලා අන්ධර වෙනවා. ළමයාගේ වැරදි දකින්න බය වෙනවා. ඒ අම්මලා කරන්නේ ළමයාගේ අනාගතය අඳුරු කරන්න අඩිතාලමක් දාන එක. ඔයත් වාගේ දරුවට ගොඩක් ආදරේ නම් ළමයාව හොඳ පුරවැසියෙක් කරන්න කැමති නම් ටිකක් මෙන්න මේ අපි කතා කරන්න යන කරුණු ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. වැරදි වලට දඬුවම් නොලැබෙන දරුවෝ තමා කරන දේ වැරදි බව නොදැන, එහෙම නැත්නම් ඒකට තියෙන බියක් නොමැතිකම නිසා දිගින් දිගටම මේ වරද කරන්න පුළුවන්. හරි. ඒ නිසා නීතිමය ගැටලුවලට එහෙම සමාජ අපවාදයට ලක් වෙන්නේ එක මග පාදනෝනේ. සමාජයේ සමහරලාට අපි දැකලා තියෙන සමහර දරුවන්ගේ දෙමව්පියෝ අන්න අර යාළුවව ආශ්‍රය කරන්න එපා. හරි. එයා නරක වචන කියනවා. එයා ආශ්‍රය කරන්න එපා. එයාව ගැළපෙන්නේ නැහැ. සමාජයෙන් මේ දරුවෝ කොන් වෙන්න පුළුවන්. හරි. ඔබ ඔබේ දරුවා වැරදිකරුවෙක් සේ පිළිනොගත්තාට සමාජයේ කියන්න පුළුවන් මේ දරුවත් එක්ක අපේ දරුවෝ මෝ කිරීම ඇතුලේ අපේ දරුවට යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා සමාජයේ ඔහු ඉතැන් වෙන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක තමයි වැරදි පාඩම් වලින් ඉගෙන ගැනීම නිසා මිනිස් චරිතය ඔබවත් වීමට අත්‍යවශ්‍ය මේ අර දරුවා සුද්ධ කර කර දරුවා සුද්ධ කර කර සංගවනකොට දරුවා තමන්ගේ වරද දැක් ගන්න. එහෙම නැත්නම් ඒක නිවැරදි කරගන්න දරුවට තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. දන්නවනේ ඕනෙම වරදක් කරලා ඇවිල්ලා නෑ පිස්සු ධම්මේ කියපුවම නේද? අනේ නෑ අපිත් එක්ක තරහට යා කියන්නේ කියලා දරුවා කියපුවම අපි දරුවා කියන එක පිළිගන්නවා නම් දරුවා විශ්වාස කරලා නෑ අනිත් සමාජයේම අපිට එරෙහිව කතා කරනවා අපේ දරුවා නම් එහෙම වැරදි නෑ කියලා අපි විශ්වාස කරනවා කියන එක ඇතුළෙම දරුවා සුද්ධ කරනවා කියන එක ඇතුළෙම දරුවා ජීවිතේ කිසිම දවසක වරදක් හදාගන්නේ නෑ. ඒක වරදක් කියලා ඔහු තේරුම් ගන්නෙත් නෑ. පවුලේ සම්බන්ධතා බිඳ වැටෙන දරුවා වැඩෙන්න පටන් ගද්දි එයාගේ වැරදි දෙමව්පියන්ට පීඩනයක් ගෙනත් දෙනවනේ. සමාජයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වෙනවනේ. වාගේ ළමයා නිසා අපේ දරුවෝ හදාගන්න බෑ. ස්කෝල්ට ගියාම ගුරුවරු කියනවා අනිත් ළමයි හදාගන්න බෑනේ අම්මා. නේද? ඔගොල්ලෝ එක්ක දරුවෝ හරියට හදාගන්න ඕනේ මොන කරුමයක්ද මන්ද නොහොම ටිකක් දරුණු විදිහට කියන්න පටන් ගන්න. අවසානයේ දරුවා දෙමව්පියන්ට ගරු නොකරන හරි ඔවුන්ගේ වචනවලට කීකරු නොවන දෙමව්පියන්ගේ උපදෙස් වලට පවා බැනවදින තත්ත්වයට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ. හරි. කියන දේ පොඩි කාලෙම අපි මේකට හුරු කරගත්තේ නැත්තම් මේ හුරු කරන්න කියන්නේ තමන් අර ගස් බැඳපු බල්ලෙක් වගේ හදනවා කියන එක නෙවෙයි නනේ. මේ කියන්නේ සාමාන්‍ය සමස්ත සමාජයේ පිළිගන්න මානව ධර්ම පද්ධතියක් තියෙනවනේ අපිට. ඔව්. ඒ ආචාර ධර්ම පද්ධතිය ඇතුලේ මේ දරුවා හදාගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. හරි. එතකොට සැබෑ ලෝකයට මූණ දෙන්න ලොකු නොහැකියාවක් ඇති වෙනවා. ලෝකේ හැම දරුවෙක්ගෙම වැරදි වලට ඉඩ දෙන්නේ නැහැ. මේ ලෝකේ කැමති නැහැ දරුවන්ගේ වැරදි ඒ විදිහටම පවත්වාගෙන යන්න. දෙමව්පියන්ගේ ආරක්ෂාව තියෙන කුඩය යටින් පිටතර යනවනේ දවසක දරුවා. හරි. හැමදාම අම්මගේ කුඩේ යටට වෙලා නෑ නෑ මගේ පුතා වැරදි කරන්නේ නැහැ කියන තැනින් දවසක එළියට යන්න වෙනවා. අන්න එදාට ලෝකයෙන් ලැබෙන පළමු තද ප්‍රතිචාරය දරා ගන්න බැරුව. හරි. ඔබේ ගෙදරදී වෙන වරදෙදී අම්මා කුඩයක් යටින් ආරක්ෂා කරගන්න නෑ පිස්සුද අපේ දරුවා එහෙම නෑ කියලා ඔබ වෙනුවෙන් තර්ක කරන්න හිටියට ඔබ පළමු පියවර දියද්දි සමාජයට මේ දරුවා ඒ එල්ල වෙන ප්‍රහාරය දරා ගන්න බැරුව මානසිකව බිඳ වැටීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන ටිකක් හිතන්න. මේකේ භයානකම කැලල තමයි රනිල් කුඩා කාලේ ඉඳන්ම දෙමව්පියන් හික්මවීමක් නොකරපු. ඒ කියන්නේ දෙමව්පියන්ගේ අර කියන්නේ කබා කොටා උපමට්ටම් කරලා පොලිෂ් නොකරපු දරුවෙක්. හරි. වැඩිවියට ආවට පස්සේ දෙමව්පියන්ගේ වටිනාකම තේරුම් ගන්නේ නැහැ. ඔවුන් බලා කියා ගන්න මැලි වෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ ජීවිතේ පිළිබඳව ලොකු වගකීමක් නැහැ. තමන් මොනවද කරන්න කියලා ඔහුට හෝ ඇයට දැක්මක් නැහැ. එහෙම වෙනකොට ඒ දෙමව්පියන්ට අවසානයේ සමහර වෙලාවට අපි දකිනවා ওই මහලු මඩමක එහෙම නැත්තම් වෙන කොහේ හරි තැනක තමන්ගේ සදා කාලය ගත කරන්න. මොකද ගෙදරට ආදරේ නැති සමාජයට ආදරේ නැති සමාජයට පිළලයක් වෙච්ච දරුවෙක් නිසා ඔබට ඔබේ ජීවිතේ කවදා හරි දවසක දුක් විඳින්න සිද්ධ වුණොත් සමහර අම්මලා අපිට හම්බෙලා තියෙනවා රනිල්. රනිල්ට මට අපිව කාලේ හන්දිය කරන කාලේ අත්දැකීම් තියෙනවා. පුතේ දරුවට හැමදේම කළා. අපි කතාව පටන් ගත්ත තැන මතක නම් ඔබට මගේ දරුවට මම මස් මෝලේ වැඩ කරන දවස්වල හොඳට කන්න බොන්න දුන්නා. මට කැස්ස කියලා ගෙදරින් එලෙව්වා. මතකද? කාලේ හන්දිය අපි පටන් ගත්ත ඔය කතාවෙන්. මේ වික්‍රමසිංහ පුරහන්දියට එහා පැත්තේ හිටපු තාත්තා කෙනෙක්ගෙන්. එහෙම වෙන්නේ දරුවෝ හරියට හදාගත්තේ නැති වුණාම. දරුවන්ට හරියට ජීවිතය කියලා දුන්නේ නැති වුණාම. චුට්ටක් කල්පනා කරලා බලන්න. උදේ පාන්දරම මේක කිව්වේ දරුවෝ ගැන සැක කරන්න නෙවෙයි.
2: වැඩිපුර හොයලා බලන්න.
1: වැඩිපුර හොයලා බලන්න.

0: සත්‍යයක ලක්හඩ
1: දොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සතියක ලක්හඬ.
1: උදේ 7:46 වෙලා සතියක ලක්හඬ අහගෙන ඉන්නේ. අපි ප්‍රශ්නයක් අහලා දෙනවා සබරගමු සම්ප්‍රදායේ ප්‍රධාන තාල වාද්‍ය වහන්සේ වෙනත්නම් වදේරියන බෙරේනේ.
2: ඔව් බෙරේ.
1: බෙරේ මොකක්ද කියලා තමයි අපි අහන්නේ.
2: ඇහුවේ මේ අදමනුෂංග මේ ගොඩක් යාළුවෝ උත්තර දීලා තිනවා. මේ අපි නිකන් මතක් කරන්න මුල අයේෂා ලියනගේ හොරණින්, ප්‍රියංගා පොතුහැරින්, දීපිකා ඇහැලියගොඩින්, නයනා තෙප්පනාවෙන්, ඊට පස්සේ ශිරාණි මඩහපොළ, ඉංගිරි ගඟුලල්, ඊට පස්සේ තමහර උත්තරේ විතරක් කියලා නමේවල නැහැ. ඉතින් හුඟක් අය එහෙම කරලා තිනවා. වැලිමඩින් චතුභාෂණී, ඊට පස්සේ පොළොන්නරුවින් ගවේෂ්, කහටගහමුලින් තක්ෂිලා, ඊට පස්සේ කොරියාවෙන් කසුන්, ඊට පස්සේ ජයමාමා කොට්ටාවේ. එහෙමම යාළුවෝ ගොඩක් උත්තරේ වල තිනවා. මේ මුල ටික තමයි මම කිව්වේ.
1: හරි, මේ අතරට එකතු වෙන්න පුළුවන්. ඔබත් උත්තරේ දන්නවා නම් ඉක්මනටම මේ නවගම සටහන් කළා 0703 93 5 93 7 කියන නම්බරයකට තමයි මැසේජ් කරන්න ඕනේ. දැන් අනිල් අපි සාමාන්‍යයෙන් වැඩක් කරගෙන යනකොට අපිට උදව් කරන මිනිස්සුන්ට වඩා වැඩිපුරම අපිට හම්බෙන්නේ අපිව නිකන් වටන්න, පෙරලන්න, කකුල් මාට්ටුවක් දාන්න එහෙම හදන අය. ඒක සාමාන්‍ය ජීවිතයේදී අපි එදිනෙදා අත්විඳින එකක් නේ. ගමේදී වෙන්න පුළුවන් නේද, වැඩබිමකදී වෙන්න පුළුවන්, එතකොට යාළුවෝ අතර වෙන්න පුළුවන්, ඕනෙම දැනක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි අපි බැලුවොත් එහෙම අපේ අති ඇඟිලි ගන්නටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි ඉන්නේ. අපිට පොඩි තල්ලුවක් දීලා නගින් උඩට මං අල්ලගෙන ඉන්නම්. එහෙම කියන පිරිස හරි අඩුයි. එහෙම අය හොයාගන්නත් අපිට හරි අමාරුයි නේ. ජීවිතේ අපි වැටෙනකම් බලන් ඉන්නේ. එහෙම නැත්නම් අපි
2: වරදිනකම් බලන්
1: ඉන්නේ. එහෙම ගොඩක් අය ඉන්නු.
2: දැන් මෙහෙම එකක් හිතන්නකෝ මොෂංග. අපි පාඩුවේ අපේ පාඩුවේ අපේ ගමන යනවා. හරි. ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්, වැරදි තියෙන්න පුළුවන්. හැබැයි පාඩුවේ ගමන යනකොට කෙනෙක්ට බලාගෙන ඉන්න බෑ. කෙනෙක් මේක නිකන් පොඩ්ඩක් අවුස්සන්න ඕනේ.
1: ඒක කටවන්නේ.
2: අන්න නේ, ඇඟිල්ලෙන් යන අයින්න ඕනේ. කකුල් මාට්ටුවක් දාන්න ඕනේ. එහෙම හිතන පිරිස ඉන්නවා. ඒ කියන්නේ ඔයාට මේක සාමාන්‍යයෙන් තේරෙන්නේ මොන හරි වුණාම තමයි. හරි. ඒ කියන්නේ කොච්චර දෙනෙක් ඔයා දිහා බලන් ඉන්නවද කියලා තේරෙන්න ගන්නේ නිකන් බලන්නකෝ ඔය Facebook එකට ගිහිල්ලා. ඈ Facebook එකේ ඔයා මොන හරි දැම්මට පස්සේ හොඳ දෙයක් දැම්මහම කී දෙනෙක් ඔයාට නේද
1: ලයික් එකක්
2: කරන්නේ? ලයික් එකක්වත් නැහැ. හැබැයි ඔයාගේ මොකක් හරි අවුලක් නම්, අසනීපයක් නම්, ඔයාගේ අමාරුකමක් නම්, ඔයාගේ දුක කියලා ඔයා කවියක් හරි මොකක් හරි දැම්. ඇයි මොකද ප්‍රශ්නේ?
1: වයික් ප්‍රශ්නේ.
2: මොකද්ද බවුල අවුල්ද? හා. ඔහොම අහන්න තමයි බලාගෙන ඉන්නේ. එතකොට මෙහෙම එකක් ඔයා හිතන්නකෝ. මේ ඔයාගේ වැරදි අනිත් මිනිසුන්ට ඒගොල්ලෝ ඔයා නැති තැන කියනවා. අපෝ මොකද? ඔහොම තමයි. අපෝ කොහොම තමයි? අපි දන්නවනේ හිටපු හැටි. ඈ. ඉතින් මේ ඔයාව අවුස්සන්න දඟලනවා. මොන හරි කියලා අවුස්සන්න. එතකොට ඔයා කටවරද්ද ගන්නවා. සමහර ඔෆිසර්ලු ගොඩක් ඉන්නවනේ. ඔයා කටවරද්ද ගන්නවා. ඊට පස්සේ ඔයා අනිපරි ඉන්න ඩික් වෙලා තමයි නතර වෙන්නේ සමහර තැන්වල. ඒ වගේ වෙලාවට ඒවා අවුස්සන්න හදද්දි ඔයාට තියෙන්නේ පොඩි දෙයයි කරන්න. ඒක හරි අමාරුයි ඈ.
1: ඇහුන්නේ වගේ ඉන්නවා.
2: ඇහුන්නේ වගේ ඇවිස්සෙන්නේ නැතුව ඉන්න එක ඒක හරි අමාරු වැඩක්.
1: දැන් අපිට පුරුදු වෙයි ඒක. තැලිලා පොඩි වෙලා.
2: ඔව්.
1: නේද ඇවිස්සෙන්නේ නැහැ. ඇවිස්සලා වැඩක් නැහැනේ. සමහර වෙලාවට තියෙන ඇවිස්සලා වැඩක් නැහැ. අපි දන්නව රනිල් මේ බර්ගෙන් අඬලා පොඩියුන් කිරි ඉල්ල ගන්නවානේ. හැබැයි එක්තරා කාලයක් යනවා කොච්චර ඇඬුවත් කිරි එරෙන්නේ නැති. හරි. එතකොටත් මිනිස්සු හැදෙනවා. කියන්නේ ඔයගේ අදහස මොකද්ද
2: කිව්වේ? දැන් කල්ලි ගහිලා ඉන්නවනේ කට්ටිය මොනසංක. කල්ලි ගහිලා තමයි වැඩ දෙන්නේ. කල්ලි ගහිලා තමයි රවිගෙන බුලි කරන්න යන්නේ. එහෙම නැත්නම් හැරස්මන් කරන්න යන්නේ. මේ අවුස්සන්න යන්නේ. එහෙම කරන්න යන්නේ කල්ලි ගහිලා. හැබැයි මතක තියාගන්න කර්මේ පරිසම් දෙනකොට කල්ලි විදිහට නෙමෙයි පරිසම්
1: දෙන්නේ.
2: තනි. හරි. ඒ නිසා ඔයා ඇවිස්සෙන්නේ නැතුව ඉන්න. ඔයා මතක තියාගන්න ඔයා වැරදි නැත්තම්. හරි. පළවෙනි එක ඔයා වැරදි නැත්තම්. හරි. ඔයාට කිසි අවුලක් වෙන්නේ නැහැ. එයාට කොයි වෙලාවක හරි ඔයාට කරපු වැරද්දට ඒක පරිසම් දෙනවා. හරි. එතකොට ඒ නිසා මොලේ කල්පනා කරන්න ඔයාව වටන්න ප්ලෑන් හදන වෙලාවේ ඔයාට තියෙන ඔයාගේ ගමන යන්න. ඒගොල්ලෝ එතනම ඉඳලා ප්ලෑන් ගහනකොට ඔයාට තව කාලයක් දුර ගිහිල්ලා හොඳ තැනක වැජබෙන්න පුළුවන් වෙයි.
1: يعني කාට හරි ගේමක් ගහන්න ප්ලෑන් හදන වෙලාව තමන් ගේමක් ගහ ගන්න ප්ලෑන් හදන එක තමයි වටින්නේ.
2: ඔව්.
1: නේ. අපි අනුන්ට වල කපන්න අනුන්ට අංජා දින්න අනුන්ගේ ජීවිතේ දිනන ගමන දිහා බලන් ඉඳලා හූල් ඉන්නවට වඩා හුඟක් වෙලාවට අපිට මෙහෙම වෙන්නේ. රනිල් අලුතෙන් වාහනයක් ගෙනම් මට ඒ දෙනවා මොනා කල්ලක් දන්නේ ගෙනාවේ.
2: ඔව්.
1: පොලිසියට සමාන්ට කොල්ලයක් ගහලා කියලා වන්නන්න ඉන්නේ. මේ මේගොල්ලෝ මේවා බිස්නස් කරනවද කොහෙද?
2: ඈ.
1: එහෙම නැත්තම් කොහමද නේ ඔය මේ රේඩියෝ එක රස්සාවක් කළා මේ වාහනයක් ගන්න නේද? එහෙම අපි දැකලා තියෙනවනේ සමාජයේ. හැබැයි අපිට පුළුවන් නම් මේ මිනිස්සයා මේකට අමතරව තව මොනවා කරනවද? මේ රස්සාව වලට පිටින් ගිහිල්ලා මෙයා කොච්චර මහන්සි වෙනවද? රෑ නිදි මරාගෙන මෙයා මොන වගේ සැලසුම් හදනවද? ඇයි මට බැරි? මටත් පුළුවන් නේ වගේ වෙන්න. අන්න එහෙම සැලසුමක් හදාගත්ත ඔයාගේ ජීවිතේ ඔයත් සතුටින් ඔයාට වඩා ඔයාගේ පවුලේ සතුටින්

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදි ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයින් සමාජ ගවේෂණය.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
2: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
5: 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

ඉන්දියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: ගුවන් ජයග්‍රහය උදෑසනක් උදෑටයි විනාඩි දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ේම මහජන සම්පත රටටම සම්පත.
0: තුනයි අපි සයිබජෙන්න තුළ හැමදාම කතා කරන්නේ මේ රටේ අලුත්වන තාක්ෂණය, මේ රටේ ඊළඟ පරම්පරාව, ඔවුන් අනාගතය වෙනුවෙන් කොහොමද සූදානම් වෙන්නේ, මේ කියන කාරණා පිළිබඳව කතා කරන්නේ. අද අපි සයිබ අවකාශයෙන් පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා සයිබ ලෝකේ නෙවෙයි මොන ලෝකෙ ඇතුළේ ජීවත් වුණත් මේ ඩිජිටල් පරිවර්තන යුගය ඇතුළෙත් මිනිස්සු ටිකක් ඉන්නවනේ රටේ. මානව සම්පත තමයි මේ සියල්ලේ නිමැවුම් කරුව බවට පත් වෙන්නේ. එතකොට මානව සම්පත කොහොමද නිවැරදිව සැලසුම් කරගන්නේ? එහෙම නැත්නම් කොහොමද තමන්ගේ අනාගතයේ පිළිවෙලක් කරගන්නේ? ඒ සඳහා වෙන අත්දැකීම් වලින් සන්නද්ධ චරිතයක් එක්ක ඔහුගේ අත්දැකීම් බෙදා හදා ගන්න තමයි අද සයිබජන් තුල අපි ඉඩකඩ වෙන් කරගන්නේ. අපි ඩිජිටල් ගැන කතා කරමු, කම්පියුටර් සයන්ස් ගැන කතා කරමු, ලෝකය ගැන කතා කරමු, ඒ අතරතුරේ ජීවිතයේ දිනන්නේ කොහොමද කියලා කතා කරමු.
8: දැන් මේක වෙනස්ම වැඩක් කිව්වේ දැන් සයිබර් ජෙන් තුල අපි හැමදාම අර IT රිලේටඩ්, එහෙම නැත්නම් පරිගණක විද්‍යාව සම්බන්ධයෙන්, තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ඒකේ අප්ඩේට් එක තමයි කතා කරන්නේ. සහ මේ සයිබර් ක්‍රයිම් වෙන්න පුළුවන්, ඒක සම්බන්ධ පරිගණක සහ මේ ඉන්ටර්නෙට් මේවා සම්බන්ධ දේවල් වල අපි ගැන කතා කරන්නේ. මේක ඒ වගේ එකක් තමයි, නව තාක්ෂණයත් එක්ක සම්බන්ධයි තමයි. හැබැයි ඊට කලින් අපේ හැකියාවන් ටික මේ නව තාක්ෂණයට ගැලපෙන විදිහට, නව කාලයට ගැලපෙන විදිහට අපේ හැකියාවන් ටික හදාගන්නේ කොහොමද, හරියට රස්සාවක් හොයාගන්නේ කොහොමද, ඒකට අපි ප්‍රිපෙයා වෙන්නේ, එහෙම නැත්නම් සූදානම් වෙන්නේ කොහොමද, ඒකට තියෙන ටෙක්නික් ටිකක් හැමදාම දැන් ඔබට තියෙන ප්‍රශ්නයක් තමයි මදුශංක. දැන් මේ හුඟක් වර්තමාන පරම්පරාවේ මම දැක්ක Facebook එකේ සටහනක් තියෙනවා, ජොබ් එකක් හොයාගන්න හැමදාම CV දවසකට 20ක් 30ක් සෙන්ඩ් කරනවා. හැබැයි රිප්ලයි එකක්වත් එන්නේ නැහැ. අඩු ගන්න ඉන්ටර්වියු එකකට එන්න කියලා මෙන්ෂන් කළවත් නැහැ. මොකද්ද මේකේ ප්‍රශ්නේ? මං හොඳට ඉගෙනගෙනත් තියෙනවා. හරි, එහෙනම් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? මෙන්න මේ වගේ ප්‍රශ්න වලට අද ගොඩක් විසඳුම් ඔබට හම්බ වෙයි. සහ අපි සංවාද කරමු, කතා කරමු ප්‍රවීණ පරිගණක ඉංජිනේරු කුමුදු බණ්ඩාරගේ මහත්මයාත් එක්ක. අද දවසේ අපි මේ ගැන කතා කරන්න සූදානම්. මොකද මේ දවස්වල එක්සෑම් කරලා, ඕලෙවල් කරලා, එලෙවල් කරන්න අය, ඊට පස්සේ එලෙවල් කරන්න ලෑස්ති වෙන අය, විභාගයට සූදානම් වෙන අය, ඊට පස්සේ මොකද කරන්න කියලා ප්ලෑන් කරන අය, තාමත් අර කිව්වා වගේ මේ ගොඩේ ඉඳලා මං අවට ඩිග්‍රියකුත් තියෙනවා, එහෙම නැත්නම් මං ඩිග්‍රියක් බලාපොරොත්තු වෙනවා. හැබැයි ජොබ් එකක් පේන තෙක් මානික නැහැ. මට එක්ස්පීරියන්ස් උත් තියෙනවා. මට මේක කොහොමද ගොඩදාගන්නේ කියලා බලාගෙන ඉන්න ඇයට හොඳ ටිප්ස් ටිකක් අද අපිට දෙන්න පුළුවන් වෙයි. අපි වැඩේ පටන් ගමු. එහෙනම් බොහොම ආදරයෙන් පිළිගන්නවා සුබ උදෑසනක් කියන ප්‍රවීණ පරිගණක ඉංජිනේරු කුමුදු බණ්ඩාරගේ මහත්තයාට.
9: ඔබ දෙපළටම
0: අධ්‍යාපනය අවසන් කරලා තියෙන්නේ. අනේ මන් දන්නේ මේ විදිහට නම් අපිට කරන්න බෑ. දැන් අම්මයි තාත්තයි පුළුවන් විදිහට කළා නේද? අපේ රටේ ආර්ථිකය එහෙමනේ තියෙන්නේ. එහෙම වටපිටාවක තමන් කැමති රැකියාවකට යන්න සූදානම් වීම ආරම්භ කරන්න ඕනේ කවද්ද කියන අයිඩියා එක තරුණ පරම්පරාවට නැහැ. ඔවුන් හිතන් ඉන්නවා මම ඉගෙන ගත්ත, මම උපාධියක් කරලා තියෙනවා, ඒ නිසා මේ උපාධියට හරියට යන අසාවක් අරගෙන ඇවිල්ලා ආණ්ඩුවෙන් හරි වෙන්න පුළුවන්, නැත්නම් පෞද්ගලික අංශයෙන් වෙන්න පුළුවන් නේද? අර මගුල් ලැතා ඇවිල්ලා දන නැමුවට පස්සේ රජකම් දෙනවා වගේ රැකියාවක් ලැබී කියලා. මේ වැඩේ එහෙම වෙන්නේ නැහැ නේ කුමුදු. අපි දන්නවනේ එහෙම රස්සාවල් දෙන්නේ නැහැ නේ. කෙනෙක් දැන් දැන් වෙලා අපි දකින්න උපයදරින් අරගල වලට යනවා, ස්ට්‍රයික් වලට යනවා, දියව් කියලා කෑ ගහනවා. හැබැයි මෙතනින් එහාට ගිහිල්ලා තමන් කැමති රැකියාවකට යන්න සූදානම් වීම කොතනින්ද ආරම්භ කරන්න ඕනේ? මං කොහොමද මේ වැඩේ පටන් ගන්න ඕනේ? මම කොහොමද රැකියාවක් සඳහා මානසිකත්වය හදාගන්නේ? ඔන්න උතනින්නම් මේ වැඩේ පටන් ගන්න ඕනේ. මේ වැඩේ කවද්ද පටන් ගන්න ඕනේ? මට රස්සාවක් ඕනේ, හෙට රස්සාවට යන්න බෑනේ. මං ඒකට සූදානම් වීම කොයි කාලේ වගේද කුමුදු මහත්තයා ආරම්භ කරන්න ඕනේ? කොහොමද මේ සැකැස්ම නිර්මාණය වෙලා තියෙන්නේ?
9: ඔව් මදුසංක, දැන් අපි ගොඩක් කට්ටිය ලංකාවේ පුරුදු වෙලා තියෙන්නේ ඔහේ ඉස්කෝලේ යනවා, ඔහේ ඉගෙන ගන්නවා, ඊට පස්සේ ඒලෙවල්ස් වලට ස්ට්‍රීම් එකක් තෝරගෙන ඒක කරනවා. එතනින් පස්සේ ඩිග්‍රීයක් කරොත් එහෙම ඩිග්‍රීෙන් කැම්පස් එකෙන් එළියට ආපුවම තමයි බලන්නේ මොකද්ද මට කරන්න පුළුවන් රස්සාව කියලා. ඊට පස්සේ එළියට ගිහිල්ලා රජෙන් ඉල්ලනවා මට රස්සාවක් දෙන්න කියලා. එහෙම ඒක වැඩ කරන සිස්ටම් එකක් නෙවෙයි. මොකද ලෝකේ කිසිම ගවර්න්මන්ට් එකක් එහෙම වැඩ කරන්නේ නැහැ. අපි ඇත්තටම අපි ළමයෙක් නම් ඉස්කෝලේ යන සාමාන්‍යයෙන් 9 වසරෙන් පස්සේ අපි හිතා ගන්න ඕන අපිට මොකද්ද අපි අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන රස්සාව. මොකද්ද රැකියාව? මොකද්ද ඒ රැකියාව තියෙන ඉන්ඩස්ට්‍රි එක කියලා හිතලා ඒ පැත්තට වෙන්න තමයි ඉගෙන ගන්න ඕන. එතකොට දැන් අපි හිතන ගොඩක් කට්ටිය කලා පැත්තට යනවා, ගොඩක් කට්ටිය ගණිත පැත්තට යනවා, ගොඩක් කට්ටිය සයන්ස් පැත්තට යනවා. ඔක දැන් වෙලා තියෙන්නේ ගොඩක් කට්ටියට ඕන මොකක් හරි රස්සාවක් කරන්න මිසක්ක මොකක් හරි ආදායමක් ගන්න පුළුවන් වැටුපක් ගන්න පුළුවන් රස්සාවක් කරන්න මිසක්ක එහෙම ටාගටඩ් ඒරියා එකකට නෙවෙයි ගොල්ල ලෑස්ති වෙන්නේ. මම නම් කියන්නේ දැන් මේ අපි ඉන්න සියවසත් එක්ක අපි බලන්න ඕන දැන් ඔයා 9 වසර 10 වසර ඉන්න සිසුවෙන් නම් ඔයා බලන්න ඕන ඊළඟ අවුරුදු 10 15 ඇතුළත මොනවාද ලෝකෙ ඇති වෙන්න පුළුවන් ප්‍රවණතා හොඳ රස්සාවල් වලට මොනවාද කියන්නේ. මම නම් මගේ මේ ළමයින්ට මගේ පොඩි බබාල දෙනෙක් ඉන්නා ඒගොල්ලන්ට කියලා තියන්නේ ඕගොල්ලන් බලන්න ඉස්සරහට අනාගතේ වැඩිපුරම ගෙවන්නේ මොන රස්සාවල්ද සහ ඒ රස්සාවල් ටික අරගෙන එතනින් බලන්න ඒ රස්සාව වලින් ඒ ශ්‍රේෂ්ඨ වලින් ඔයා කැමති මොකක් කරන්න අන්න ඒක වෙනුවෙන් ඉගෙන ගන්න, ඒක වෙනුවෙන් ඔයාගේ කාලය මිඩංගු කරන්න, ඒක වෙනුවෙන් වෙහෙසෙන්න. එතකොට අපි දන්නවා අපි මේ ඒ පැත්තේ ඉගෙන ගන්න ඒක ඉවරනන් පස්සේ මෙන්න ජොබ් මාකට් එකට කරනවා. අපි දන්නවා මෙන්න හරි මම නර්ස් කෙනෙක් වෙනවා, මම ඉංජිනේර කෙනෙක් වෙනවා, මම මොකක් හරි මොන හරි ග්‍රීන් ඒරියා එකෙන් ඒ කියන්නේ ඉස්සරහට එන ඒරියාස් EVA පැත්තේ ඉලෙක්ට්‍රොනික්ස් හරි ඒ මොකක් හරි පැත්තක ඉස්සරහට යනවා. අන්න එහෙම ටාගට් එකක් තියලා ඒ පැත්තට තමයි ඉගෙන ගන්න ඕන. මොකද අපි රස්සාවක් කරන්නේ, අපි හැමෝම රස්සාවක් කරන්නේ වැටුම ලබන්න සහ අපේ ජීවිතය ගත කරන්න. නැතුව රස්සාවට වෙලා පැවිසි අතරම ඉන්න නෙවෙයිනේ. ඒතර අනිවාර්යයෙන්ම ඒක තමන් කැමති දෙයක් වෙන්න ඕන. අනික තමන්ගේ කාලයෙන් තමන්ගේ ජීවිත කාලයෙන් 40-30% විතර ගත කරනවා රස්සාවක් ඇතුලේ. ඒතර අකමැති රස්සාවක් කරන්න බෑ. ඒතර අනිවාර්යයෙන්ම කැමති රස්සාවක් කැමති ඒරියා එකක් තෝරගන්න ඕන තමන්ගේ අනාගත රස්සාව හැටියට.
0: දැන් මෙහෙම එකක් තිබුණනේ අපි පොඩි කාලේ අපි එහෝ මේක කොහොමද දුන්න උත්තරයක් වෙන්නේදී අපි හැමෝම දුන්න උත්තරයක්. ඒ පුතා ඉගෙන ගන්න. රටට වැඩදායි බුරේසෙක් වෙනවා. අපි අධ්‍යාපනය ලබාගත හැබැයි ඇත්තටම රටට වැඩදායි පුරවැසියෙක් වෙනවා කියන්නේ රටදය ජාතිය ආගම ගැන පොඩි ආදරයක් තියෙනවා. එහෙම නැතුව අපි පවතින්න බෑනේ. හැබැයි ඇත්තටම අපි ඉගෙනගෙන තියෙන්නේ අවසාන විග්‍රහයේදී කුමුදු මහත්තයා කවුරු පිළිගත්තද නැත්නම් රැකියාවක් කරන්න සහ අපි යහපත් විදිහට අපේ ජීවිතේ පවත්වාගෙන යන්න.
9: අනිවාර්යෙන්.
0: හරි. එතකොට ඕක අපි වරද්දාගත්ත තරක්. අපි මේ වරද තවදුරටත් කරගෙන යන්න ඕනේ නෑ. අපි ගුරුවරු විදිහට, අපි දෙමව්පියෝ විදිහට, අපි වැඩිහිටියෝ විදිහට මේ සමාජය පිළිබඳ යම් කිසි අවබෝධයක් තියනා විදිහට දරුවන්ට නිවැරදි දිශානතියක් පෙන්වන්න ඕනේ. සමහර වෙලාවට අපි දැක්කා ඒ ලෙවල්ස් වලට දරුවෙක් පාසල අතහැරලා යන්න අපි හිතමු හොඳ ප්‍රතිඵලයක් ගත්ත දරුවෙක් ඉන්නවා. පාසලේ විදුහල්පතිවරයාම කියන පුතේ මේ අපේ ඉස්කෝලේ මෙමු. ඔයා ඉඳලා මේ තියෙන විෂයන් කරන්න. සමහරට දරුවට අවශ්‍ය විෂයන් පාසලේ තුලේ පහසුකම් ටික නැහැ. වෙන පාසලකට යන්න දෙන්නේ නැහැ. දෙමව්පියන් ගෙන්නලා කියනවා පරාදි මේ ළමයා ගිහින් විනාශ වෙයි ඈ. හරි. එහෙම අපේ දරුවන්ගේ හීන ටික, යාගේ බලාපොරොත්තු ටික විනාශ කරලා දානවා. අනිත් පැත්තෙන් නිකන් හිතන්න පුරා විද්‍යාව ඉගෙන ගන්න. උපාධිය හදාරන පුරා විද්‍යාව. අන්න AGOPIS එක DO තනතුරක ඉඳගෙන ඉන්න. හරි. අපි දැකපු හීනේ හැබෑ කරගන්න බැරි වටපිටාවකන කුමුද මහත්තයා ජීවත් වෙලා තියෙනවා. ඒකට තව හේතුවක් තමයි අපි හිතනවා මම උපාධියක් අදාළලා තිනවා. ඒ නිසා රජය මට ජොබ් එකක් දෙන්න ඕනේ. මට උපාධියක් දෙනවා කියලා කියන්නේ රසව කරන සුදුසුකමක්ද? උපාධියක් තිබුණොත් අනිවාර්යයෙන් රසව දෙන්න ඕනද? ලෝකේ අනිත් රටවල් එක බලද්දි පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු. ඒ කියන්නේ උපාධියක් අදාළලා තිබීම මගේ අධ්‍යාපන සුදුසුකමක්. ඒ නිසා මට අනිවාර්යයෙන් රසාවක් දෙන්න රජයේ බැඳිලා ඉන්න. එහෙම නැත්නම් පෞද්ගලික අංශයේ බැඳිලා ඉන්න. එහෙමද? එහෙම නැත්නම් මම තව උපාධිය අමතරව තව ගොඩක් දේවල් ටිකක් මගේ ජීවිතේ ඉස්සරහා ගමනට එකතු කරගන්න ඕනද?
9: ඒකට ඇත්තට මේ විදිහ උත්තරයක් දෙන්නම්. ඒ කියන්නේ ඔයා මොන උපාධිය කරත් කොච්චර වාර කුසලතා තිබ්බත් කවුරුවත් ලයිබල් නැහැනේ ඔයාට රසාවක් දෙන්න. තමන්ගේ රසාව තමන් හොයාගන්න ඕන. අනික දැන් අපි මේ කාලේ බැලුවොත් එහෙම ඉතාම තිරනාත්මක මට්ටමක තමයි ඕනම රැකියා ඒරියා එකක් තියෙන්නේ. මොකද ඒකෙන් අපි සාමාන්‍යයෙන් අපි මොකක් හරි ජොබ් එකකට වේකන්සියක් දැම්මොත් එහෙම අයදුම්පත් 300ක් විතර නා. එතකොට හිතන්න ඕන මේ කොහොමද මේ 300 අතර එක්කෙනා නම් ගන්න, ඒ එක්කෙනා වෙන්නේ කොහොමද කියලා. ඉතින් කිසිම රජයක් කිසිම ලෝකෙක තමන්ට රස්සාවක් දෙන්න බැඳිලා නැහැනේ. ඒක අපේ වැඩක්. දැන් අපේ ලංකාවගේ රටවල් වල අපිට ෆ්‍රීලි ඉගෙන ගන්න පුළුවන්, යුනිවර්සිටි යන්න පුළුවන්, හැමදේම තීරලා තියෙද්දි එළියට ඇවිල්ලා තමන්ගේ රස්සාව හොයාගන්න එක තමන්ගේ යුතුකම. හැබැයි ඒ වගේම තමන් දැනගන්න ඕන, මම අර කලින් කිව්වා වගේ ප්ලෑන් කරන්න ඕන මොන පැත්තටද යන්නේ. දැන් කලාංශයෙන් එළියට ඇවිල්ලා ඉතින් කලාංශය හැමෝටම රස්සාව දෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒවා හීන, බට් එහෙම කරන්න ඇත්තටම අමාරු තත්ත්වයක් තියෙන නේද?
0: තවදුරටත් මේ සාම්ප්‍රදායික විෂය මාලාවන් තුල හිරවිල්ල ඉඳලා හරියන්නේ නැහැ. ලෝකේ ඉස්සරහා දැකලා අපි අධ්‍යාපනය ලබා ගත යුතුයි. අර කොහොමද මහත්තයා කිව්වනේ මේ 200ක් ඇප්ලිකේෂන් දාන කොට ඒකේ පළවෙනියා වෙන්නේ කොහොමද කියලා. අපි තාම ඉතින් ඉන්නේ අමතුමාගේ කෝල් එකෙන් තමයි පළවෙනියා වෙන්න පුළුවන් කියලා. ඔව් එහෙම බෑ. ඒ සිස්ටම් වෙනස් වෙලා තියෙන්නේ. දැන් එහෙම ඒ ඇමතුමා කෝල් කළා කියලා නේද, ආයතන ප්‍රධානියා කෝල් කළා කියලා එයාගේ සම්බන්ධයක් තිබුණා කියලා යන්න බෑ. මොකද ලෝකේ බලාගෙන ඉන්නවා තරංකාරී වටපිටාවක් තියෙන්නේ. සැබෑ දක්ෂයාට තමයි මේ සිස්ටම් එක ඇතුලේ ඉස්සරහට ගමන
8: කරන්නේ. මොදශංක දැන් කොමුදු සහ මම ඔබ අපි තුන්දෙනාම දැක්ක වීඩියෝ එකක් සහ සමාජ මාධ්‍ය ගොඩක් අය දැක්ක වීඩියෝ එකක් තියෙනවා. මම මේ එකත් එක මේ කතාවට ඉන්නේ. ඔබ දැක්ක ඉන්දියාවේ මොන උපාධිය කරත් සුදුසුකම් ලැබීමේ සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න හැමෝම එක්සෑම් එකක් ලියන්න ඕනේ. ඒ සුදුසුකම් ලැබීමේ එක්සෑම් එක ලියන හරි සංවේදී වීඩියෝ එකක් ලෝකේ පුරාම වෛරල් වුණා. ඒ තමයි ඒ එක්සෑම් එක අවුරුදු ගානකට සැරයක් එන්නේ.
0: අවුරුද්දක් තිස්සේ වහන්සේලා තිබිච්ච විභාගයේ තාත්තත් එක්කෙනෙකුට බයිසිකලෙ උලම්බයි. තාත්තත්
8: එක්කෙනෙකුට බයිසිකලේ බ්‍රේක් ඩවුන් එකක් වෙලා විනාඩි දෙකක් පරක් වෙන නිසා ඔටෝ ඒ සිස්ටම් එක වැහෙනවා. ඒකට දුවට එක්සෑම් එකට වෙණීටින් බෑ. තාත්තා එතන බිම පෙරලිලා කෑ ගහලා සංවේදී වුණු සිද්ධියක්. මොකද

0: මුලින්ම ගෙදරින් කාලබීලා ඉන්න තරුණෙක්ට නෙවෙයි, පවුලක් තියෙන කෙනෙකුට, එහෙනම් පවුලක් නඩත්තු කරන්න තියෙන කෙනෙකුට, අම්මා තාත්තා බලා ගන්න තියෙන කෙනෙකුට, දරුවෝ නඩත්තු කරන්න තියෙන කෙනෙකුට තිබ්බ ජොබ් එකක් නැති වෙන එක හරි, එහෙම නැත්නම් ජොබ් එකක් නැතුව ඉන්න එක හරි, මේ ජොබ් එකක් තියෙන මිනිස්සු ඉන්න පීඩනෙත් එක, ජොබ් එකක් නැතුව ඉන්න තියෙන පීඩනෙ. ඒතකොට මේකේ වැදගත්කම අපි අඳුර ගන්න ඕනේ. සහ කැම්පස් යන එහෙම නැත්නම් ඩිග්‍රියක් කරලා ඉන්න දරුවන්ට මේකේ ස්කිල් එක මොකක් කොහොමද හදාගන්නේ? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද ඔයා ඇවිල්ලා මෙතන වාඩි වෙලා, අර කොහොමද IT එක්ස්පර්ට් කෙනෙක්, කොහොමද තමන්ගේ ප්‍රොෆෙෂන් එක හදලා අවුරුදු ගාණක් ස්ටේබල් වෙලා ඉන්න කෙනෙක් තමයි මේ කතා කරන්නේ. අපි එහෙම නෙවෙයි, අපිට මේ ස්කිල් එක හදාගන්න පාරක් පෙනුන්නේ නැහැ, අපිට ඉස්කෝලෙන් මේක කියලා දුන්නේ නැහැ. අර ඔබ කිව්වා හරි ලස්සන කතාවක්, මේක මීට අවුරුදුකට විතර කලින් මේ පුටුවේ ඉඳගෙන අපේ මේ රැකීරක්ෂා කටයුතු අමාත්‍යංශ ලේකම්තුමිය, කවුද අපේ මෙහෙම හිතමු. දැන් මං කියන්නේ ලංකාවේ ආටි ගෙන ගන්න අය ඉන්න ඕනේ, නැත්නම් මිනිසුන්ගේ නිර්මාණශීලීත්වය හැකියාව නැති වෙනවා. මං කියන්නේ ඒවට අවස්ථා නිර්මාණය වෙන්න ඕනේ කියන තැන ඉන්නවා. මොකද අවස්ථා ගිහිල්ලා බලේ නිර්මාණය කරගන්න බෑනේ. ඔව්, දැන් සාහිත්‍යය කියවන්න, පොතපත කියවන්න, ළමයින්ට ඉතිහාසය කියලා දෙන්න ගුරුවරු ටිකක් ඉන්න ඕනේ. හැබැයි ගුරුවරු විතරද කලාව ඇතුලේ බිහි කරන්නේ? කියන්නේ ඩ්‍රාමා ගුරුවරයෙක් විතරද බිහි වෙන්නේ? ඩ්‍රාමා ගන්නලා චිත්‍ර ගුරුවරයෙක් විතරද බිහි වෙන්නේ? කියන්නේ ලෝකේ ආර්ට් පීස් වලට තියෙන තැනත් එක්ක ඔවුන්ට මොකද්ද අපි හදලා දීලා තියෙන ලංකාව ඇතුලේ තැන? ඔන්න ඔයගෙ දේවල් තමයි අපි කතා කරන්නේ. හැබැයි මේම කරමු, තමන් ඉගෙන ගත්ත යුතු. දැන් මට ඕන කමක් තිබ්බට මේ කොහොමද මට චිත්‍ර අඳින්න බෑනේ. හරි, දැන් මදුසංගට නටන්න ඕන කම තිබ්බට මදුසංගට නටන්න බෑ. අපිට පුළුවන් දේ අපි අඳුරගන්නේ බෑ. අන්න ඒක කරන ක්‍රමවේදෙ මොකද්ද? ලෝකෙ පිළිගත් ක්‍රමවේදෙ මොකද්ද? තමන්ට පුළුවන් දේ හැබැයි හොඳටම කරන්න පුරුදු වෙන්න.
1: ඔව්, ඒක තමයි රනිල් මං කිව්වේ. දැන් අපි පාසලක ඉගෙන ගන්නකොට සාමාන්‍යයෙන් පහවසරෙන් පස්සේ කියන 6-7-8-9 විතර වෙද්දි තමන්ට අයිඩියාවක් එනවා තමන් මොන පැත්තරද දක්ෂ කියලා. අන්න එතනින් තමයි තමන් අර කීයක හොයා ගන්න ඕන හරි මොන පැත්තරද යන්නේ කියලා, සහ තමන් විශ්ලේෂණයක් ඇත්තටම කරන්න ඕන ඉස්සරහට මාකට් එක කොහෙද යදෙන්නේ කියලා. දැන් තමන් 9 වසර ඉන්නවනම් අවුරුදු 10ක් 15කට ඉස්සලා අපිට ලේසියෙන් chat GPT හරි cloud එකෙන් හරි අහන්න පුළුවන්, නැත්නම් researchers කියවලා බලන්න පුළුවන් මොන වගේ රැකියා ශ්‍රේෂ්ඨද ඉස්සරහට ඇති වෙන්නේ කියලා. එතකොට අන්න එතනින් decide කරලා තමන්ගේ තියෙන skill එකත් එක්ක තමන් කරන්න තුනක් තියෙනවා මෙතන. තමන්ගේ ස්කිල් එක තමන්ට කරන්න පුළුවන් දේ, දෙවෙනි එක අනිවාර්යයෙන්ම තමන් ආස වෙන්න ඕනේ. දැන් තමන් මැත්ස් මේ ගොඩක් හොඳ කෙනෙක් නම් තමන්ට ඒ පැත්තට අදාළ වෙන ඒ පැත්තෙන් යන ස්ට්‍රීම් එකක් හැබැයි තෝරගන්න. එතකොට ඒ ස්ට්‍රීම් එක තමන් කැමති වෙන්න ඕන, තමන්ට පුළුවන් වෙන්න ඕන, තමන් කැමති වෙන්න ඕන, සහ අනාගතේ හොඳ ඉල්ලුමක් තියෙන්න ඕන. ඔන්න ඔය තුනම බලලා තමයි අපි තීරණය කරන්න ඕන අපි මෙන්න මෙතෙන්ට යන්න ඕන කියලා. ඒක සම්පූර්ණයෙන්ම වෙන්නේ අනිත් පැත්තට. ඔක්කොම කරලා එළියට ඇවිල්ලා අහනවා ජොබ් කෝ කියලා. එහෙම ජොබ් නෑ ඉතින්.
2: දැන් හැබැයි බහුගේ කාලේ රැල්ලක් නිර්මාණය වුණා. කොමුදු නියෝජනය කරන ශේත්‍රයේ IT ෆීල්ඩ් එකේ තමයි ජොබ්ස් තියෙන්නේ. ඒවට තමයි හොඳ වටිනාකමක් තියෙන්නේ. ඒ සඳහා හොඳ ගෙවීමක් තියෙනවා සහ ලෝකයේ විවිධ රටවල් වලින් අපිට රැකියා
0: ලැබෙනවා.
2: හරි, ඒ නිසා දෙමෝපියෝ කිව්වා මේ එක එක ඒව කරන්න ඕනේ නැහැ, ඔබ කොම්පියුටර් ටිකක් ඉගෙන ගන්න. ඒ අම්මට තාත්තට දැනෙච්ච විදිහනේ.
1: ඔව්.
2: හරි, පරිගණක විද්‍යාව ඉගෙන ගනින් උඹට රස්සාවක් හොයා ගන්න පුළුවන්.
1: ඔව්.
2: ඒව තමයි යන්න ඕනේ. හැබැයි දැන් පරිගණක ශාස්ත්‍රය කිව්වොත් ඒකෙත් දවස ගානේ අප්ඩේට්ස් එනවා. මේ අපි සයිබර්ජන් එකේ කතා කරන්නේ එහෙමනේ. අද කතා කරන එක නෙවෙයි, හෙට කොමුදු ඇවිත් කියන්නේ. ඉන්දික මහත්තයා අද ගියපේනේ මේ ඇවිල්ලා කියන්නේ. දැන් ඒක ඊළඟ අප්ඩේට් එක ගැන කතා කරනවා. එහෙම කාලෙක ඇත්තටම තවදුරටත් පරිගණක විද්‍යාව වගේ විෂයක් හොයද්දී හිමන දම ගත්තොත් එහෙම මේ ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි පැත්තේ, කම්පියුටර් සයන්ස් පැත්තේ මොන වගේ ෆීල්ඩ් වලද තවමත් කොහොමද ඔබට දැනෙන විදිහට යම් යම් රික්තයන් තින්නේ? කියන්නේ රැකියා අවස්ථාවන් තියෙන දේවල් තින්නේ. මොකද බහුතරයක් දරුවෝ කළා අඩුම ධර්මයේ රනිල් අපි පහුගිය කාලේ බැලුවා අපේ දරුවෙක්ගේ අවශ්‍යතාවය සඳහා ඉන්ටර්න්ෂිප් එකටවත් දරුවෙක්ව මේ ඇතුල් කරගන්නේ නැති එහෙම වාතාවරණයක් තියෙන කාලෙක නෙමෙයි. එතකොට තවදුරටත් පරිගණක විද්‍යාව කියන මේ විෂයමාලාව ඇතුළේ, නැත්නම් පරිගණක ශාස්ත්‍රය ඇතුළේ, ඩිජිටල් ලෝකය ඇතුළේ මොන වගේ විෂයපතයන්ද ඉදිරි අපිට පේන්න තියෙන අවුරුදු 10 විතර කාලය ඇතුළේ ඉඩකඩ තියෙන්නේ රැකියා වෙළඳ පොලේ යම් කිසි කෙනෙක්ට?
1: ඔමසක දරුණු ප්‍රශ්නයක් හැබැයි මම මෙහෙම උත්තර දෙන්නම්. මෙහෙමයි, ඔක වෙලා තියෙන්නේ මේ වෙලාවේ ලෝකේ තියෙන සෝෂල් ඉකනොමික් කන්ඩිෂන්ස් එක්ක, යුදමය වාතාවරණත් එක්ක, සහ AI එක්ක. දැන් අපි AI ගොඩාක් රැපිඩ්ලි උඩට එනවා දැක්කා. ඒක පීක්

0: ඒ වගේ තියෙන්නේ. ඉතින් දැන් ඇත්තටම AI හින්දා හිතන්න අපිට ටීම් එකෙන් 5 දෙනෙක් වැඩ එක්කෙනෙක්ට කරගන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. මොකද එච්චර දියුණුව. හැබැයි ඔය හැම AI හැම LLM එකක්ම ඇත්තටම ඒවා ෆන් කරන ඉන්වෙස්ටර්ස් ලාගේ සල්ලි අරගෙන බොහොම අඩු මුදලකට තමයි ඒගොල්ලන්ගේ සේවය ලබා දෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඒ අඩු මුදලට දිගටම ඕක ලබා දෙන්න බෑ. එතකොට දැන් පොඩ පොඩ්ඩේක උඩට ඇවිල්ලා ඉමර්ජ් වෙනවා. හරි, ඒ කියන්නේ ඇත්තම දැන් හිතන්න 5 දෙනෙක් කරන් කරන වැඩේ එක්කෙනෙක්ින් කරන්න පුළුවන් තමයි. උනාට ඔයා ලොකු ගාණක් ගෙවන්න එපා ඔයාගේ AI එකට. එතකොට දැන් ඇත්තටම ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා 5 දෙනෙක් ඇත්තටම අරන් වැඩ කරන එක
1: ලාභයි AI ට වඩා.
0: හරි. ඉතින් ඒතනට ඇවිල්ලා තියෙන හැබැයි තාම මේගොල්ලෝ සප්‍රෙස් කරන් ඉන්න AI වල කොස්ට් එක තාම අඩුවෙන් තමයි තියන්නේ. හැබැයි ඒගොල්ලන්ට දිගටම ඔකෝම තියන් ඉන්න බෑ. සහ ඒගොල්ලන් තියන් ඉන්නේ මේ මුළු ඔක්කොම ලෝකේ තියෙන කම්පනීස් හැම එකම වගේ AI වලට පුරුදු වෙලා ඇඩැප්ට් වෙලා AI එක දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි වැඩි කරන්නේ.
1: AI network එකක් හදනවා. ඉන්න මිනිස්සු ටික අයින් කරනවා.
0: ඔව්.
1: රැකී රක්ෂා ප්‍රමාණය අවුල් වෙනවා. එහෙම වෙලා එක වෙලාවකදී මේගොල්ලෝ නොහිතන ගාණක් දාලා කියනවා දැන් මෙන්න මෙච්චර ගාණක් යනවා AI tool එක පාවිච්චි කරලා.
0: අන්න right. අන්න උතන්ට එනවා. උතන්ට ගොඩක් වෙලාවට මම උපකල්පනය කරන 2027 මුල මැද විතර වෙද්දී අනිවාර්යෙන් උතන්ට එන්න ඕන. මොකද දැන් peak එකේ තියෙන්නේ. ඉතින් එතකොට ආයෝක අනිත් පැත්තට හැ ඕන දෙයක් උඩට යනවා වගේ පල්ලේ හැරෙනානේ. එතකොට ඕක අනිත් පැත්තට ගිහිල්ලා ඊට පස්සේ ආයෝ රැකියා අවස්ථාවන් මිහි වෙන පටන් ගන්නවා. හැබැයි ඒ නැතර තියෙන්නේ AI තියෙනවා. එතකොට AI use කළා හැබැයි මිනිසුන්ගේ ශ්‍රමයත් ගොඩක් යූස් කරලා තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් ඒකයි මේ මෙතන තියෙන හිඩස. ඉතින් මාසංක කිව්වා වගේ ඇත්තටම දැන් අපි රස්සාව පැත්තක තියෙන ඉන්ටර්න්ෂිප් එක හොයාගන්නත් පුදුම අමාරුයි. ඒ වෙලා තියෙන්නේ ලංකාවට අලුත් ප්‍රොජෙක්ට්ස් එනවා අඩුයි. ඒතර ටීම්ස් හදනවා අඩුයි. ඒතකොට ඕපනින්ස් ඇත්තටම අඩුයි. ඉතින් එතකොට අහපු ප්‍රශ්නෙට උත්තරේ IT ඉගෙන ගන්න එපාද කියන එකට උත්තරේ IT ඉගෙන ගන්න. IT ඉගෙන ගත්තら කමන්නේ. හැබැයි දැන් IT ඉගෙන ගන්නවා නම් මේ වෙලාවේ IT එක්ක AI උගන්නන එකක්. IT එක්ක AI සම්බන්ධ වෙලා යන පාඨමාලාවක්. එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න එකට අමතරව ඔයාගේ ජොබ් එක ඔයා හිතන්න ඔයා බිස්නස් ඇනලිස්ට් කෙනෙක් වෙනවා කියලා. ඔයා ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා. ඒ තමන්ගේ රස්සාව AI එක්ක කොහොමද වඩා හොඳට වඩා වේගෙන් වඩා හොඳ ප්‍රොඩක්ටිවිටිකින් කරන්නේ කොහොමද කියලා ඔයා අඳුන ගන්න ඕනේ.
1: ඒ කියන්නේ ඉංජිනේරු වෘතියක් ගන්නවා AI වලින් මේකට ගන්න පුළුවන් බෙනිෆිට්ස් ටිකක් ගන්නවා. එහෙම කෙනෙක්ට මාකට් එකේ ඉඩක් තියෙනවා.
0: හරියටම හරි.
1: එහෙම නැතුව තවදුරටත් මම ඉංජිනේරුවෙක්. ඔයාට ඕන නම් මේ බොස් AI වලට වෙන කෙනෙක් ගන්න වගේ කන්ඩිෂන් දාගෙන යන්න බෑ. හරි. ඒ නිසා මේ දෙක තුනෙන්ම සන්නද්ධ වුණාම හැම පැතිකඩක්ම බාවරණය කරලා තිබුණා. ඔබට අනාගතයක් තියෙනවා මේ කියන්නේ. එහෙම ලෝකයක් එක්ක ගනුදෙනු කරන ලංකාවේ ඉඳලා ලෝකේ රටවල් ගණනාවක සමාජිකයොත් එක්කලා වැඩ කරන විවිධ කම්පැනිස් එක වැඩ කරන චරිතයක්. ඒ නිසා රැකියාව වෙනඳ පුළ ලෝකේ අවශ්‍යතාවය ලෝකේ මේ වෙලාවේ තියෙන පැවැත්ම ඒ පිළිබඳව කුමුදුර හොඳ අවබෝධයක්
2: තියෙනවා. දැන් මදුශංක මේක අහගෙන ඉන්නවනේ ලංකාවෙන් පිට අපේ යාළු. දැන් මට මේ මැසේජ් එකකුත් දාලා තිනවා මේ චන්දනකේ හැන්නදි. හරි, එයා මේ අබුඩාබි වල ඉඳන් අපේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන යනවා කියලා දාලා දෙන්නේ. එතනින් එහාට මං කැමති චන්දන ඔයගොල්ලෝ වගේ අය දැන් ඉතාලි වලින් ඕස්ට්‍රේලියා වලින් ගොඩක් අපි අහගෙන ඉන්නවනේ. ඒ රටවල තියෙන සිටුේෂන් එක ඇත්තටම දැන් අපේ අය හිතන් ඉන්නවා මේ අපිට විතරයි ජොබ් නැත්තේ. මේගොල්ලෝ තමයි මේ ආණ්ඩුව තමයි මේ ඔක්කොම කරලා තියෙන. අර එහෙම හිතන් ඉන්නවනේ. එහෙම නෙවෙයි, ඒ රටවල තියෙන සිටුේෂන් එක ට්‍රම්ප් පරිපාලනයෙන් කොච්චර තීරණයක් කරන් කී දෙනෙක් එළියට දැම්මද? තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රවල කී දෙනෙක්ට ලංකාවට එන්න උනාද? සමහර රටවල රැකියා කප්පාදු නිසා ආර්ථික අර්බුදේ අපිට විතරක් බලපාන එක නෙවෙයි මං කියන්නේ. අපි ආර්ථික අර්බුදේ පිට දාලා ඉන්නව නෙවෙයි, අපි අනිවාර්යෙන් ඒ රටවල තියෙන අත්දැකීමත් අපිට ෂෙයා කරන්න. අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔබේ අදහස, ඔබ දන්න දේවල්, මේක අහගෙන ඉන්න ගොඩක් අය ඉන්නවා, ඔබ දන්න දේවල් අපිත් එක්ක ෂෙයා කරගන්න. සහ මේ ගැන අපි සංවාද කරමු. ඒ කියන්නේ මොකද්ද ඇත්තටම මේකට විසඳුම? ඊට පස්සේ කොහොමද අපි අපේ ස්කිල්ස් ටික අනිත් අයට වඩා අර අපි කියනවා මේ
1: හැමෝටම සම්බන්ධ වෙන්නේ නැහැ, ඔවුන්ට බද්ධ වීමක් නැහැ. සමහරට කම්පැනි එකක් තියෙනවා, ඒ කම්පැනි එක හොයමින් ඉන්න මේ වෙලාවේ AI ගැන දන්න අය. රැකියා අවස්ථා තියෙනවා නේ අපිට කතා කරලා කියන්න. අපේ රටේ ඉන්න හැම දක්ෂ දරුවෝ ටිකක් ඊළඟ පරම්පරාව ඔවුන් ඉතින්ද යන්න ලෑස්තිනේ. ඉතින් අපි ඒ පාලමත් හදමු. ඔබ ගාව එහෙම අත්දැකීමක් තියෙනවා නම් අනිවාර්යෙන් අපිට ෂෙයා කරන්න.
2: ෂෙයා කරන්න 0167 93 5 93 7 0167 93 5 93 7. ඒ වගේම 2775 286 2775 286 කියන දුරකථනංගෙත් අපි විවෘත කරනවා. අපි ගමු විරාමයක්. විරාමය අතරේ ඔබට පුළුවන් අපිට කතා කරන්න. ඒ අතරේ අපේ නිෂ්පද කණ්ඩායම සූදානම්. උදේ 8:24 දැන් වෙලාව.

0: සතියක ලක්හඩ මුදලාලි
1: අනෝන
0: මට පරිප්පු 500යි ලෝකිලෝ එකයි අපි ඉස්කුරු ග්‍රැන්ඩිසෙකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි මෙවත උදවමට මෙහෙම කරයි කියලා ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ
0: ඔක්කොටම
3: ඇයි මුදලාලි
4: නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
5: හොඳ වෙලාවට ඔයාව නැත්තම් අපි තහුවෙමු.
6: මිරිස් නම් මිරිස් විජය මිරිස්.

0: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
2: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: RDB බැංකුව සම්බුදු සිසිලසින් ලක්දිව එකල වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
1: ජොනි වෙස්සේ නවය පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
0: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් වෙනදයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සමාජ ගවේෂණය
0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. අතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුල මදුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
3: ලකන දෙකෙන්නේ උදේ 8 විනාඩි 32යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. සයිබර් ජෙන්.
5: විනාඩි 34යි වෙලාව සයිබජෙන් අහගෙන ඉන්න ඔයාට මට තියෙන පරිවිඩයක් කියන්න. 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනය සෞඛ්‍ය අධ්‍යාපනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට සෘජුවම දායක වන ගමන් 2025 වෘද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25ක ජයග්‍රහකින් 300කට අධික පිරිසක් රුපියල් ලක්ෂ 10යි ජයග්‍රහකින් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පතිමි වාසනාවන්තයින්ද රට පුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඉතින් 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ අදවන විට 9වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. එනම් රුපියල් 2 කෝටි 34 ලක්ෂයකට අධික මුදලක් ආඩි අම්බලම ප්‍රදේශයට ලබා දෙන්නට මහජන සම්පතට හැකියාව ලැබුණා. ඉතින් සුපුරුදු විදිහට කෝටි 2ක සුපිරි ත්‍යාගය, ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග, ලක්ෂයේ ත්‍යාග සහ අනිකුත් ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
3: දකින දකින හැමදැනීම ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. එහෙම වුණොත් ඔබටත් ඔබේ ජීවිතේ හීන හැබෑ කරගන්න පුළුවන්. ජීවිතේ හීන හැබෑ කරගන්නවා කියලා කියන්නේ ජීවිතේට හොඳ නේද ගමනක් නිර්මාණය කරගන්නවා කියන එක. ඔබ දැකපු හීනේ ඔබ හොඳ රැකියාවක් කරන එක, ඔබ හොඳ ගෙයක් දොරක් හදාගන්න එක, හොඳ වාහනයක් පදින එක, ඔබට සතුටු විදිහට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරගන්න එක, ඔබට ඔබ කියලා පවුලක් නිර්මාණය කරගන්න එක, ඒ පවුලේ සීල දෙනාගේ කුසගින්න නිවන්න පුළුවන් ආර්ථික ශක්තියක්, ඔබට අවශ්‍ය දේවල් මිලදී ගන්න පුළුවන් ආර්ථික වටපිටාවක් නිර්මාණය කරගන්න එක, මේක තමයි අද අපි කතා කරන මාතෘකාව. අනාගතයේ ජීවිතයේ දිනන්න රැකියාවක් නිවැරදිව තෝරාගෙන ඔබේ ජීවිතයේ පිළිවෙලක් කරගෙන කොහොමද කියලා අපි ප්‍රවීණ පරිගණක ඉංජිනේරු කොමුදු බණ්ඩාරගේ මහත්තයත් එක්කලා කතා කරමින් ඉන්නේ. දැන් ඔය රැකී ආරක්ෂා ප්‍රශ්නයේ එනකොට අමලදාතලගෙන මොකක් හරි ඉදින් පත්‍රය අරන් ඇවිල්ලවත් ඇප්ලිකේෂන් එකක් දාන්න. මොකක් හරි ජොබ් එකක් වදීනේ. උපාධිය ගලා ඒ වැඩ ටික ඉවරයි. එහෙම නැත්නම් ඒ ලෙවල් ගලා ඕ ලෙවල් ගලා උතනින් එහාට ඔයා මොනව හරි කරන්න බෑ. දැන් සමහර වෙලාවට සමහර දරුවෝ ඉන්නවා ඕලෙවල් විභාගය අසමත් වෙනවා. එතනින් එහාට මුකුත් කරන්නේ නෑ රනිල්. ආයේ එයා කියනවා මට ඉගෙන ගන්න බෑ, මට මෙච්චරයි කරන්න පුළුවන්. මෙතනින් එහාට බෑ, මම මොකක් හරි පොඩි ගැරජ් එක වැඩට යන්නම්, එහෙම නැත්නම් සැලොන් එක වැඩට යන්නම්, එහෙම නැත්නම් මේෂන් බාසුන් හැකිනෙක් එක්කලා වැඩට යන්නම්, කීයක් හරි වාගෙන මම කොහොම හරි ජීවත් වෙන්න. ඉතින් මට ඉගෙන ගන්න බෑ අම්මේ තාත්තේ ඔයගොල්ලෝ තීරුම් ගන්න. මම එහෙම ඉගෙනීමට දක්ෂ කෙනෙක් නෙවෙයි. ඔහම කතන්දර මේ දවස්වල එනවා කොමුදු දැන් විභාග ප්‍රතිපල එනවත් එක්ක කොටසක් ඒ ලෙවල් කරන්න එනකොට කොටසක් තමන්ගේ ජීවිතේ පටන් ගන්නවා. මං අහන ප්‍රශ්නේ තමයි ඕනම රැකියාවකට කෙනෙක් අයදුම් කරන එක හොඳයිද?
6: ඇත්තටම නැහැ. අපි අර මුලින් පටන් ගත්ත දැන්ටම යනවා. එතකොට මේ දැන්ට වෙලා තියෙන වෙමින් පවතින දේ තමයි එළියට ආවෙන් පස්සේ ඕනම රස්සාවක්, මොකක් හරි රස්සාවක්, කීයක් හරි හොයාගන්න රස්සාවකට යන එක. ජීවිතේ මිනිස්සෙක් තමන්ගේ ජීවිත කාලයෙන් තුනෙන් එකක් ගත කරන්න සම්පූර්ණයෙන්ම තමන් රැකියාව කරන ස්ථානයක. එතන මම අර කිව්වාගේ අනිවාර්යයෙන්ම තමන් කැමති තමන්ට සතුටින් කරන්න පුළුවන් රැකියාවක් හොයාගන්න ඕන. ඒ ඊට අමතරව තමන් වැඩ කරන ආයතනය. දැන් අපි ගත්තොත් එහෙම තමන්ගේ කාලයෙන් ජීවිත කාලයෙන් තුනෙන් එකක් ගත වෙනවා නම් රැකියාවක් ඇතුලේ, එතකොට ඒ ආයතනය ඍජුවම තමන්ට, තමන්ගේ පවුලේ කට්ටියට, තමන්ගේ සම්බන්ධතාවලට, තමන්ගේ ළමයින්ට, තමන්ගේ පාර්ට්නර්ට, ඒ හැමෝටම ඒ රැකියාවත් එක්ක තියෙන එන ප්‍රශ්න වේවා, ප්‍රෙෂර් වේවා, ඒ හැම දෙයක්ම 100%ක් සම්බන්ධ වෙනවා. මොකද ඒකෙන් ගැලවෙන්න බෑනේ. තුනෙන් එක රස්සාව නම් කරන්නේ, ඉතුරු තුනෙන් දෙක වෙන අනිවාර්යයෙන්ම ඒක ඉම්පැක්ට් වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම තමන් හොඳ, තමන් කැමති රස්සාවක්, තමන් කැමති රැකියාවක් තෝරගන්නත් එක්කම හොඳ ආයතනයක්. කොහොමද මේ හොඳ ආයතනයක් හොයාගන්නේ? එතකොට අපි දැන් එළියට ගිහිල්ලා රස්සාවක් හොයනකොට තමන් කැමති ඒරියා එකේ IT වෙන්න පුළුවන්, ඒක ආර්ට්ස් වෙන්න පුළුවන්, වෙන වෙන යම් කිසි දෙයක් වෙන්න පුළුවන්, විද්‍යාව වෙන්න පුළුවන්. එතකොට මොකක්ද මේ ආයතනය හොයාගන්න ක්‍රමය? ඒක තමයි මුලින්ම ඒ ආයතනයක් හොයාගන්නේදී ආයතනයේ මොනවාද, මොකද්ද විෂන් එක, මොකද්ද ඒගොල්ලන්ගේ මිෂන් එක, ඒ වගේ දේවල් වලින් පටන් අරන් බලන්න පුළුවන්. මොකද්ද ඒ ආයතනය කරන සේවය, මොකද්ද ඒ ආයතනයේ තියෙන ගුණාත්මක භාවය. ඊට පස්සේ බලන්න පුළුවන් රැකියාවට අමතරව, වාට රස්සාවට දෙනවට අමතරව මොකද්ද මේකේ වර්කින් ටයිම්ස් මොනවාද. ඊට පස්සේ වැටුපට අමතරව තමන්ට තියෙන බෙනිෆිට්ස් මොනවාද. ගොඩක් වෙලාවට හොඳ රැකියා ස්ථානයක් නම් තමන්ට ඉගෙනීමේ සහ සංවර්ධන අවස්ථාවයි. කියන්නේ වාට මොනවාරි කෝස් එකක් කරන්න දෝ කරන්න පුළුවන්, නැත්නම් ඒගොල්ලන් මොනවාරි ලර්නින්ග්ස් වලට පිටරට යවන්න පුළුවන්, මොනවාරි හැම වෙලේම තමන්ගේ ස්කිල් එක වැඩි දියුණු කරන මාර්ගයක් තියෙන්න පුළුවන්. ඒ අරෙන්න මේ රැකියා ස්ථානයේ තියෙන ස්ටැබිලිටි එක මොකද්ද, මේක කොච්චර කාල තිබ්බද? අපි දැන් අපි ලින්ක්ඩ්ඉන් වගේ එකකට ගියොත් එහෙම ලින්ක්ඩ්ඉන් එකේ බලන්න පුළුවන් කම්පැනියක් සර්ච් කරාම ඒකේ ග්‍රාෆ් එකක් පෙන්නනවා. හරි, මේකේ ඇට්‍රිෂන් රේට් එක මොකද්ද? ඒ කියන්නේ රස්සාවට ආවන් පස්සේ මිනිස්සෙක් අවම කොච්චර කාලයක් මෙතන මේ රැකියා ස්ථානේ ඉන්නවද? ඒතර ඔයාලට ටග් ගාලා එතනින් බලන්න පුළුවන්. හරි, මේක හොඳ ආයතනයක්. මොකද හොඳ ආයතනයක් නම් එතකොට අඩුම ගානේ මිනිස්සෙක් සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් ඉන්නානේ. ජීවිත කාලයක් ඉන්න පුළුවන් වෙනම රස්සාවක් තියෙනවා. බට් අපි නිකන් IT ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු දෙකක් තුනක්වත් ඉන්නවා. හැබැයි හැම මිනිස්සෙම මාස තුනෙන් මාස හයක් ඇතුළත එළියට ගිහිල්ලා නම් يعني ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් නෙවෙයි, ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ ඩේට් එකක් ඔයාලා ටග් ගාලා ලින්ක්ඩ්ඉන් වගේ එකකට ගිහිල්ලා ඒ කම්පැනිේ page එකට ගියාම ඇනලයිස් කරන්න පුළුවන්. මොකද ඒක ඔටෝමැටිකලි පෙන්නනවා ලින්ක්ඩ්ඉන් එකෙන්ම. මොකද ඒකේ අපි දැන් හිතන්න අපි ආයතනයකට ගියාම අපි ලින්ක්ඩ්ඉන් එකේ දානවා, හරි මම මෙතන ඉංජිනේර කෙනෙක් හැටියට ජොයින් වුණා. ඊට පස්සේ අපි වෙන එකකට ගියාම අපි ඒ වෙනස් කරනවා, මම මෙතනින් අයින් වුණා, දැන් මෙතන වැඩ කරන්න කියලා. ඒතර එක ලින්ක්ඩ්ඉන් එකෙන්ම පෙන්නනවා මේ ආයතනයේ මිනිස්සු වැඩ කරන මෙන්න රේන්ජ් එක, මෙන්න මේ මාස ගානෙන් අයින් වෙනවා, මෙන්න නැත්තම් මේ ආයතනයේ මෙන්න අවුරුදු දෙක තුනක් ඉන්නවා කට්ටිය. අන්න එතනින් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එතකොට ඒ ඇරෙන්න තවත් කරන්න ඕන දෙයක් තමයි ගොඩක් කට්ටිය කරන්නේ නැති ඒ රැකියා ස්ථානේ ඉන්න කෙනෙක්ට කතා කරන්නේ. තර ගොඩක් වෙලාවට අපි කතා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ රැකියාව ඉන්න කෙනෙක්ට. හැබැයි මචංක රැකියාව ඉන්න කෙන දැන් ඔයාගේ මං ඇහෙලා මෙතන මේ ආයතනය කොහොමද කියලා හෙවොත් එහෙම
3: වාව් වාව් එහෙම නිකන්
6: වාව් වාව් කියලා කියන්නේ කියන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. මොකද ආ මේ ආයතනේ වැඩ කරනවානේ.
3: ඔව්.
6: ඒතර කොච්චර දරුණු සීරියස් ලොකු ප්‍රශ්නයක් තිබ්බත් ඔයාලට කියන්න බෑ. හැබැයි හිතන් දැන් රනිල් මෙතනින් ගිහිල්ලා වෙන ආයතනයක වැඩ කරනවා කියලා. දැන් මෙතන අවුරුදු 5ක් 10ක් වැඩ කළා. අනිකකින් අහවම රනිල්ට කියන්න පුළුවන් ආ එතන මේක තියෙනවා. අරක තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තිබ්බා. එතකොට ඔයාට කෙලින්ම අර ඇතුලින් කෙනෙක්ගෙන් ගන්න බැරි ඉන්සයිට් එකක් ඔයාට ගන්න පුළුවන් ඒ ආයතනය ගැන. ඒතකොට මේ දෙකම ගන්න ඕන. අන්න ඔය ඔක්කොම අපි එකතු කරලා තමයි විශ්ලේෂණය කරලා තමයි හිතන්න ඕන. අන්තිමට ඔෆර් ලෙටර් එකක් ගන්න නම් ජොබ් එක හම්බෙලා තීරණය කරන්න ඕන මේ තීරණය ගන්නවද කියලා. මොකද ආයි මම නැවත නැවතත් කියනවා මේ මිනිස්සු ගොඩක් මිනිස්සු මේවා ඉග්නෝ කරනවා. ඔයාගේ ජීවිත කාලෙන් තුනෙන් එකක් ගත කරන්නේ රැකියා ස්ථානයේ.
3: දැන් වැඩේ තියෙන්නේ කොහොමද මහත්තයා? තුනෙන් එකක් ජීවිත කාලයේ රැකියා ස්ථානයේ ගත කළාට රැකියා වෙළඳ පොලේ තියෙන මේ තියෙන තදබදේ නිසා රැකියාවක් හොයාගන්න නොහැකියාව නිසා සමහර වෙලාවට කොයිතරම් හරි පීඩනය දරාගෙන මිනිස්සු වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නවනේ.
6: අනිවාර්යයෙන්ම
3: උසස් අධ්‍යාපනය සඳහා අපි අපේ මේක කරන්න ලියුමක් ඉල්ලපුවාම ඇඩ්මින් එක තියෙන නීති ඔක්කොම පනවනවා.
6: ඔව්.
3: හරි. ඒක නොවන දැනට තමයි හුඟක් වෙලාවට ලංකාවේ බහුතරයක් ආයතනවල සිද්ධ වෙන්නේ.
6: හරි නේද?
3: හරි. රනිල් දවස් වෙනවා එයාගේ පශ්චාත් උපාධිය කරන්න. එතකොට ඔන්න ඇඩ්මින් එක එහෙම නැත්නම් මානව සම්පත් අංශය කියන නෑ ඔයාට මේක කරන්න බෑනේ. මෙන්න මෙහෙම. හැබැයි සමහර ආයතන තියෙනවා නැති අඩුපාඩු ටිකත් හදලා දීලා නෑ කරන්න. මම මේක ඉගෙන ගත්තට පස්සේ
5: මම අවශ්‍ය නිමාඩු දීලා මූල්‍ය පහසුකම් දීලා නෑ දීලා නේ.
6: ඇත්තටම දේ.
5: ඔව්.
3: දැන් හැබැයි එහෙමයි කියලා මිනිහෙක්ට තමන්ගේ රැකියාව අතහරින්න බෑ සමහර වෙලාවට. දැන් අපි IT ගත්තොත් IT වල නම් මේ කම්පැනි එක නැත්තම් තව තැනකට ඔෆර් එකක් හදාගන්න පුළුවන්. නමුත් සමහර රැකියාවල් තියෙනවනේ අපි ඒ ඩිමාන්ඩ් එක අපිට පෙන්වන්න බැරි තැන් තියෙනවා. සමහර මිනිස්සු ලංකාවේ බහුතරයක් මිනිස්සු තෘප්තිමත් නැහැ තමන්ගේ රැකියාව සම්බන්ධයෙන්. එහෙම දරාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන වටපිටාව.
5: දැන් අපි මෙහෙම කරමුද මදුෂංක. අපිට ප්‍රශ්නයක් ඉවලා තියෙනවා ගම්පහ තනුජා. ඒ කියනවා මගේ පුතා 11 වසරේ ඉගෙන ගන්න. පුතා IT සහ ChatGPT සම්බන්ධ දක්ෂ දරුවෙක්. මට දැනගන්න පුළුවන්ද ඒ ලෙවල් IT වලින් ඉගෙන ගත්තොත් ඉදිරියට තියෙන රැකිය අවස්ථා පිළිබඳව? දැන් ඔබතුමා පරිගණක ඉංජිනේරුවෙක් නේ. අර ගන්න දැන් මේ ෆීල්ඩ් එක ගැන මේ ස්ට්‍රීම් එක ගැන අපි ටිකක් පොඩි දැනුවත් භාවයක් දෙමු. එහෙම අහන් ඉන්න ඇයිද? කියන්නේ දැන් අපිට කියන්න බැහැ ලෝකෙ හැම ජොබ් නෑ මේ IT වලට එන්න එපා කියලා නෙවෙයි අපි කියන්නේ. ඒක මොනතරම් ජොබ් කරන මිනිස්සු සා ජොබ් හොයා ගන්න පුළුවන් විදියනෝ. මොන විදිහටද තොරතුරු තාක්ෂණ අංශින් ඉගෙන ගත්තොත් මොන වගේ අවස්ථාද තියෙන්නේ? අපි පොඩ්ඩක් පොඩි මූලික පැහැදිලි කිරීමක් කරු.
6: ඔව් තොරතුරු තාක්ෂණ ආංශයෙන් බැලුවත් රනිල් ඇත්තටම තියෙන්නේ මං කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම ඕනම ස්ට්‍රීම් එකක ඒක බිස්නස් ඇනලිසිස්, ඩේටා ඉන්ජිනියරින්, ඉංජිනියරින්, ක්වොලිටි, ඩෙව්ස් එක්කොප්ස් වටේවර් මොකක් වුණත් AI සම්බන්ධ වෙන්න AI එක්ක තමන්ගේ ඒ තමන්ට අදාළ ජොබ් රෝල් එක කරන්න පුළුවන් තැනට එන්න ඕන. මොකද AI නැති වෙන්නේ නැහැ කීරවත් AI තියෙයි. ඒතකොට AI එක ගොඩක් efficiently තමන් කරන වැඩේ තමන් පැය 6ක් ගත්ත වැඩේ පැය 3න් වගේ කරන්න ලෙවල් එකකට තමන් දැනුවත් වෙන්න ඕන. ඒක තමයි number 1. ඒක තමයි මූලිකම දේ. ඒ අරෙන්න දැන් අපිට AI වලින් කරන්න බැරි මොනවද
5: රණේ?
6: AI වලින් දැන් මෙතන අපි කාගේ හරි මේ ආයතනයේ ප්‍රශ්නයක් කතා කරමුකෝ මිනිස්සෙක්ගේ. ඒතර AIට නැහැ empathetic කියන දේ. ඒකට human decisions ගන්න බෑ. AI කියන්නේ නිකන් බූලියන් හැම වෙලේම 1 or 0. එයාට එහෙම උත්තර විතරයි දෙන්න පුළුවන්. එයාට එතනින් එහාට මානුෂීය හැඟීම් නැහැ.
3: මැද්දට ඇවිල්ලා නැහැ මේක මෙහෙමයි. මේ මනුස්සර මේ වෙලාවේ උදව්වක් කරන්න ඕන ළමයා සනීපෙන් ඉන්නේ කියන හැඟීම නැහැ.
6: එහෙම එකක් නැහැ. එතකොට ඔය leadership, management වගේ පැත්ත කවදාවත් AI වලින් replace වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කිසිම කෙනෙක්ට බෑ තමන්ගේ ආරම්භයේදී leadership management වගේ level එකකට යන්න. ඒ කියන්නේ managerial තමන් මිනිස්සු පාලනය කරන manager මහත්තයෙක් වෙන්නේ ටිකක් අවුරුදු කීපයක් ගියාට පස්සේ. ඉතින් උතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එතකොට ඒ වෙනකන් තමන් lead කෙනෙක් වෙනකන්, තමන් team එකක් ඉන්නකන්, තමන් manager කෙනෙක් වෙනකන්, තමන් director කෙනෙක් වෙලා පිරිස් පාලනය කරන level එකට එනකන් තමන්ට ගමනක් තියෙනවා. ඒ ගමන ආරම්භ කරන්න IT පැත්ත නම් අනිවාර්යයෙන්ම AI සම්බන්ධ වෙලා AI එක කරන්න පුළුවන් මං කිව්වා වගේ course එකක් වේවා, ඉගෙනීමක් වේවා, ඒ වගේ දේවල් කරන්න.
5: කියන්නේ AI මූලික දැනුමට එකතු වෙන්න ඕන දෙයක් බවට පත් වෙලාද වෙනකොට?
6: දැන්ට පත් වෙලා ඉවරයි. මොකද දැන් ඇත්තටම දැන් මට කලින් කියන්න බැරි වෙන එක කාරණයක් තියෙනවා. දැන් ඔය social economics යුද්ධමය තත්ත්වයක් එක්ක වගේම තව ප්‍රශ්නයක් තියෙනවා මේ මාකට් එක අඩු වෙච්ච. මොකක්ද දන්නවද? දැන් ඉස්සර අපි ගත්තොත් එහෙම අපි අපි අපි මේ තුන් දෙනා ගත්තොත් එහෙම මෙතන අපි තුන්දෙනාගේ සමහරට මදුසංක විතරයි කම්පනියක් දාලා සොෆ්ට්වෙයාර් හදලා විකුණන්. ඒනාර දැන් වෙද්දී ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා දැන් අපි තුන්දෙනා නම් ඉන්නේ තුන්දෙනාටම පුළුවන් අපේ මොකක් හරි අයිඩියා එකක් තිබ්බොත් එහෙම ප්‍රශ්නයක් හඳුනගෙන ඒකන සොෆ්ට්වෙයාර් හදන්න. මොකද අපි හදන්නේ නැහැනේ. AI අර ගන්නවා ක්ලෝඩ් කෝඩ් අරගෙන ඒකර ගානක් ගෙවලා ඒකට කියනවා මට මේක හදලා දෙන්න කියලා. ඒතර ඒක හදලා දෙනවා. ඒතර මට තනියෙන් උනත් ඒක කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් AI පිළිබඳ දැනීමක් තියනවා නම් prompt engineering කරලා තියනවා නම් ඒ ගැන හදාලා තියනවා නම් මට පුළුවන් software එක හදාගන්න. ඉතින් එතකොට දැන් 100ක් ඉන්න තැනක කලින් මේ 10 දිනක් තමයි කම්පැනි අයිතිකාරය 90 දිනක් වැඩ කරා. දැන් 100ක් ඉන්න තැන මං හිතන්නේ 70 දිනක් විතර මේ software හදන්න පටන් ගන්නවා. 30 වැඩ කරන්නේ. ඉතින් ඔබ තමයි ප්‍රශ්නේ. ඒක තමයි AI වලින් වෙච්ච වෙනස. දැන් හැමෝටම පුළුවන් කවුරුවක් නැතුව උනත් වැඩ කරන්න. මොකද AI වලට කියන්න පුළුවන් හරි ඔයා agent කෙනෙක් ගන්න පුළුවන්. agent එක agent කෙනෙක් කිනවා BA එක agent කෙනෙක් කිනවා database වල අනිත් agent ඉන්නවා engineer අනිත් agent ඉන්නවා tester. ඉතින් ඒතොර ඇත්තටම දැන් මෙහෙම physical මිනිස්සු ඕනේ නැහැ. මට AI ගෙන් පුළුවන් agent ලා දාලා වැඩේ කරවන්න. ඉතින් ඕක නෑ ඩේ.
3: එක button එකක් press කළා අර කියන approvals ටික ඔක්කොම ගන්න පුළුවන් එක වෙලාවක.
6: ඔව්.
3: විනාඩි කීපයක් ඇතුලේ මෙතනින් මොනිටර් වෙලා තව තැනකින් එක ෆිල්ටර් වෙලා මෙන්න ෆයිනල් ඩිසිෂන් එක මේක තමයි ක්‍රියාත්මක වෙන එක මිනිස්සු කිටියොත් ඇති 10-15 දිනක් වැඩේ කරන්න ඒ තැනට ලෝකේ ඇවිල්ලා තියෙන්නේ. එහෙම ලෝකෙක ජොබ් කට්ටක් කොහොමද හොයාගන්නේ කියලා අපි කතා කරමු.
5: ඔව්. අපි මුචි විරාමයක් අරගෙන කතා කරමු. ඒ අතරේ ඔබට පුළුවන් අපිට මැසේජ් එකක් තියන්න 0703939357 ඒ වගේම 2775285 කියන දුරකථන අංකයට කතා කරලා අපි දෙක කතා කරන්න සංවාද කරන්න. විරාමයට යන කලින් මම කියන්නම් පණිවිඩයක් ඔබට අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයියේ ලොව රජ කිරුළු මහජන සම්පත ලොතරැයිය රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන ීමටත් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් යතුරු පැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින්ද රට පුරා බිහි කරන්නට හැකියාව ලැබුණා. ඉතින් 2025 වර්ෂයේ රජ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ අදවන විට නවවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. එනම් රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණ්ඩි අම්බලම ප්‍රදේශයට ලබා දෙන්නට ජාතික ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පතට පුළුවන් වුණා. සුපුරුදු විදිහට කෝටි 2ක සුපිරි ත්‍යාග රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග රුපියල් ලක්ෂයේ ත්‍යාග සමගින් අනිකුත් සිසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ගණ විරාමයක් උදේ 8 විනාඩි 48 වෙලාව.
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබේ

0: සත්‍යයක ලක්හඩ
1: සයිබෝ ජෙන්
2: මේ ලංකාව ඇතුලේ විශේෂයෙන් මේ මන් දන්නේ ඒක හරියද වැරදිද කියන එක තමයි මම ඔබෙන් අහන්නේ. තොරතුරු තාක්ෂණය ඇතුලේ ඔබට රැකියාවක් නැද්ද? ඔබට රැකියාවක් නැත්තේ ඔබේ CV එකේ ප්‍රශ්නයක්. ඔබ හරියට CV එකක් හදාගෙන දන්නේ. එහෙම නැත්නම් ඔබේ හැකියාවන් ටික ගොනු කරගෙන දන්නේ. ඉන්ටර්වයුව එකකට ගිහලා ෆේස් කරගෙන දන්නේ. ඒක ඒ ස්කිල් එක නැති හින්දා තමයි ඔබට කොච්චර සුදුසුකම් තිබ්බත් ඔබට රැකියාවකට යන්න බැරි කියලා ඒක විකුණන්න හදනවා කියන්නේ. මන් දන්නේ ඒක හරියද වැරදිද කියලා. නමුත් එහෙම එකක් තියෙනවද මේ කියන්නේ ඉන්ටර්වියුව එකකට සමුක පරීක්ෂණයට යන්න විදියක් තියෙනවද? සූදානම් වෙන්න ඕන විදියක් තියෙනවද? කතා කරන්න ඕන විදියක් තියෙනවද? CV එකක් හදා ගන්න ඕන විදියක් තියෙනවද? ප්‍රොෆෙෂනල් අපි කියනවා මේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒක එක එක අප්ඩේට් වෙනවා. එහෙම කතාවට කියනවා. මොනවද මේ සම්බන්ධයෙන් මොකද්ද ඔබේ අදහස? එහෙම දේවල් තියෙනවද? ඒවා රැකියාවට යන්න බලපානවද? රැකියාවක් ලබා ගන්න.
3: ඕරණෙල් අත්තෝෂම මම මෙහෙම පටන් ගත්තොත් එහෙම දැන් මම බොහොම මෑතකදී කළුබැද කැම්පස් එකේ කැරියර් ෆෙයර් එකක් තිබ්බා. 2026 ෆියුචර් කැරියර්ස් කියලා. ඉතින් ඒකට ගියාම මම දැකපු දෙයක් තමයි දැන් අපි මම වැඩ කරන ආයතනයෙන් විතරක් අපි ඉන්ටර්වියු කරා 156 දෙනෙක්. හරිද? ඉතින් ඒතකොට දැන් මේගොල්ලන් ගොඩක් වෙලාවට එතන ගොඩක් බහුතරය හිටියේ ඩිග්‍රි ඉවරන තව මාස 3කින්. ඊට පස්සේ ඩිග්‍රි එක කම්ප්ලීට් කරන් පස්සේ ෆස්ට් ජොබ් එක හැටියට ජොයින් වෙන කට්ටිය තමයි හිටියේ. ඉතින් දැන් මේ වගේ අවස්ථාවක් ගත්තොත් එහෙම හිතන්න අපි 100ක් ගත්තොත් එහෙම 100ෙන් මේ 100ෙන් 100ට 90ක් දෙනාම එකම ගාන තමයි ඉල්ලන්නේ. ඒ කියන්නේ එකම පාඩිය මොකද ඒකලන් දන්නා. ඒ කියන්නේ ඒක තමන් ඉගෙන ගන්න ආයතනත් එක්ක සම්බන්ධ විතර මොට්‍රෝ කැම්පස් නම් මොට්‍රෝ කැම්පස් එකේ IT නම් ඒගොල්ලන්ගේ යම්කිසි ගානක් තියෙන මුදලා හිතන්න අපි හිතමු 50000යි කියලා. 50000 නෙවෙයි මූලික අඩු 50000 කියලා. එතකොට මේ 190 දෙනාම කියනවා මට 50000ක් ඕන කියලා. හරිද? ඊට පස්සේ දෙවෙනි එක තමයි දැන් ඔතන 100ක් ගත්තොත් එහෙම 100ෙන් අනිවාර්යෙන්ම 10ක් 20ක් විතර අපි ඉන්ටර්වයුව කරන කට්ටියගෙන් පල්ලෙහා මට්ටමේ ඉන්නේ. එතකොට 100ට එතන 10ක් 20ක් ඒ කැටගරියට වැඩනවා. ඊට පස්සේ මං කිව්වොත් එහෙම 100ට 50ක් විතර 50ක් විතර වැටෙනවා. සාමාන්‍යයෙන් හොඳ මට්ටම, කියන්නේ හොඳ මට්ටමේ සාමාන්‍යයෙන් ඕකේ මෙයා ජොබ් එකකට ගන්න සුදුසුයි, මෙයා රෙඩි, අන්න ඒ වගේ තත්ත්වයකට. ඔතනින් තව 20ක් දෙනා වැටෙනවා අනිවාර්යයෙන්ම සුදුසු කටියටත් වැඩි ඉහළින්. හරි, මෙයා නෝමල් එක්කෙනෙක්ටත් වැඩි හොඳයි. ඒ කියන්නේ අපි රේට් කරොත් එහෙම 4 රේටින් එකේ කෙනෙක්. ඒතල ඔතන ඉන්න 10ක්, හරියටම 10ක් ඉන්න 5 රේටින්. ඒ කියන්නේ එක්සෙප්ෂනල්. ඒ කියන්නේ මම මගේ ආයතනයට ගන්න නම් මෙන්න නම්බර් 5 මේ 5 රේට කෙනෙක්. ඒතර අපි කරන්නේ අපි ස්ප්‍රෙඩ්ෂීට් එකේ දාගන්න. හරි, මෙන්න මේ නම ඉස්සරහ මෙයා අනිවාර්යයෙන්ම ගන්න සුදුසු කෙනෙක් කියලා. ඉතින් ඔහොම තමයි ඔය 100 කැඩෙන්නේ. ඒතර 10ක් එක්සෙප්ෂනල්, 20ක් පල්ලෙහා මට්ටමේ. එතකොට ඉතුරු ටික 3 රේට 4 රේට. හරි. එතකොට දැන් හිතන්න දැන් 100 දෙනෙක් ජොබ් එක ජොබ් එකක් තියෙනවා 100 දෙනෙක් ඇප්ලයි කරනවා. එතකොට දැන් ඔයා එක්ක එක්සෙප්ෂනල් වෙන්න ඕන.
2: ඔව්.
3: එක්සෙප්ෂනල් 10 හිටියොත් එහෙම ඔන්නවට චාන්ස් එකක් තියෙනවා. හරි. එක්සෙප්ෂනල් නෙවෙයි කියමු. මොකද හැමෝම එක්සෙප්ෂනල් නෑනේ.
2: ඔව්.
3: හැමෝම මේ කවුද අපේ රොනාල්ඩෝ නෙවෙයිනේ. හරිද? එහෙම නෑ. එතකොට මොකද කරන්නේ? එතකොට කරන්නේ ඔයා තියෙන්නේ කරන්නේ හරි මම එක්සෙප්ෂනල් නෙවෙයි මම 4 රේට හරි 3 රේට හරි නේ ඒක තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් 3 රේට. එතකොට ත්‍රීරේට නං එතකොට සිය දෙනාම ඉල්ලනවා හරි මට මට 50000ක් ඕන නැත්නම් තේ එතකොට හම්බේද
2: හොඳයි
3: ප්‍රශ්නේ තියෙනේ එතකොට අනික මේක ඔයාගේ පළවෙනි රස්සාව මතක තියාගන්න ඔයාට රස්සාවකට ඇතුළත් වෙන්නයි ඕන ඔයා රස්සාවට ඇතුළට ගියන් පස්සේ ඔයාගේ වැඩ පෙන්නලා ස්කිල්ස් හදාගෙන ඉගෙනගෙන තව ඉස්සරහට යන්න පුළුවන් සමහර විට අවුරුද්දක් වැඩ කරන් පස්සේ එක්ස්පීරියන්ස් අරගෙන වෙන රස්සාවකට යන්න පුළුවන් මේ එන්ට වෙන තැනදී
2: කරුණ ඉතුරු ටික අපි ඉස්සරහට අනිවාර්යෙන් කතා කරමු ඒක ගොඩක් අයට වැදගත් වේවි.

0: නමේ විනාඩි කය දැන්
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: කොළඹ සිට බදුල්ල බලා දහවන වෙමින් තිබූ ළඟම මගී ප්‍රවාහන බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් දියතලාව රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව දියතලාව මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය WKLM වීරසේකර මහතා ප්‍රකාශ කළා. එකෙකු බදුල්ල මහරෝහල වෙත මාරු කර යවා තිබෙනවා. තුවාලකරුවන් 36 දෙනෙකු පිරිමි පුද්ගලයින් කාන්තාවන් 6 දෙනෙකුද තුවාල ලැබුවා. ලංගම මගී ප්‍රවාහන බස් රථය දියතලාව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අද අලියම 1:10 පමණ මෙම අනතුරට ලක්ව තිබෙනවා.
2: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
1: වෙනිසුවේලාවේ භූකම්පන දෙකකින් මියගිය සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා. මේවට විට 920 දෙනෙකු මියගොස් ඇති බවට වෙනිසුවේලා බලධාරීන් තහවුරු කර ඇතැයි BBC ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. සුන්බුන් අතර සිරවි සිටි පුද්ගලයින් 243 දෙනෙකු බේරා ගැනීමට සහන සේවකයින්ට හැකිව තිබෙනවා. තවත් 1,360කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ. මුලින් ඇති වූ ප්‍රබල භූකම්පන දෙකෙන් පසු කම්පන 214ක් සිදුව තිබෙනවා. අද ත්‍රිච්ඡ මාපාංක 4.9ක භූකම්පන තත්වයක් වෙනිසුවේලා උතුරු වෙරළ තීරයෙන් වාර්තා වූ බව ඇමරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළා. මිලංග ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: නවය විනාඩි 10 වෙලා අපි කතා කරමින් ඉන්නේ ප්‍රවීණ පරිගණක ඉංජිනේරු කුමුදු බණ්ඩාරගේ මහත්මයාත් එක්ක. මේ කතා කරන්නේ හරියට ජොබ් එකක් හොයාගෙන ජීවිතේ පිළිවෙලක් කරගන්න කොහොමද කියලා.
1: මනුෂයන් අපි විරාමයට යන කලින් කතා කරමින් හිටියේ මේ CV එකක් හදාගන්න හැටි, ඉන්ටර්විව් එකට ෆේස් කරන හැටි, එනවා ඉන්ටර්විව් එකට ප්‍රිපෙයා වෙන හැටි. මේක මේ ජොබ් එකක් ගන්න බලපාන විදිහ මොකද? ඒ ගැන ක්ලාස් කරන්න, CV එකක් හදාගන්න හැටි ක්ලාස් කරන්න, ඒක සොෆ්ට්වෙයාර් එකක් දැන් පිටරන් නම් දිනන වෙබ්සයිට්ස් මේ CV ෆෝමැට් විකුණන. එහෙම නැත්නම් CV ෆෝමැට් හදලා දෙන. ඊට පස්සේ ඉන්ටර්විව් එකට කොහොමද ෆේස් කරන්න කියන එක සම්බන්ධයෙන් ස්කිල්ස් හදන. අපි ඒ ගැන කතා කරමින් හිටියේ කොහොමද? මොකද්ද ඒකේ තියෙන අපි හිතනවා මේ අපිට සුදුසුකම් තියෙනවනේ අපි කියලා CV එකක් ඉදිරිපත් කළා මෙතන ඉන්ටර්විව් එකට ෆේස් කළාම හරිනේ. එහෙම නෙමෙයි, මේවා තියෙනවා ටෙක්නික්ස්. ඒක දැන් අර ඔබ කිව්ව කතාව, ඔබ කියාගෙන ගිය කතාව, කියන්නේ ලකුණු හම්බ වෙන්නේ, ලකුණු ඔබ රේටින් කරන්නේ, ඒක AI තියෙන වෙන වෙනම ස්කිල්ස් ඔබ අඳුර ගන්නවා. ඒ පුංචි වෙලාවේ අඳුර ගන්න දේවල් ටිකටත් ඔබලා ලකුණු දෙනවා. අපි පොඩ්ඩක් කතා කරමුකෝ ඒ ගැනද.
2: ඔව්, ඇත්තනම් මේ ඒක අනිවාර්යයෙන්ම, මොකද එච්චර ලොකු කට්ටියක් ඉන්නකොට ලොකු තමන්ට මේ තියෙනානේ එතන ප්‍රෙෂර් එකක් ඉස්සරහට එන්න. එතකොට අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන කොහොමද අනිත් කට්ටිය ඉස්සරහින් තමන් කොහොමද අර කට්ටිය නැතුව තමන් කොහොමද එතන වාගේ තැන රැකගන්නේ කියලා. අන්න ඒකට තමයි මේ මං කියපු දේවල් වැදගත් වෙන්නේ. එතකොට දැන් ඒ වගේ තැනකදී හිතන්න, දැන් 100 දෙනෙක් ඉන්නවා, හැමෝම 50,000 නම් ඉල්ලන්නේ. එතකොට ඔයා සූක්ෂම වෙන්න ඕන. හරි, 50,000ක් ඕනේ නැහැ, මේක මගේ පළවෙනි රස්සාව, මේක මගේ ස්ටාර්ටින් එක, මට 40,000ක් ඇති කියලා. එතකොට මොකද වෙන්නේ? එතකොට අර ඔයාගේ රේටින් එක, ඔයාට ආදා රේටින් එක 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්. හැබැයි රේටින් එක ඇතුලේ ඒගොල්ලන් රිමාර්ක් එකක් දාගන්නවා. හරි, මේ රේටින් එක ඇතුලේ ඉන්නවා 20 දෙනෙක්, මේ 20 දෙනාගෙන් 19 දෙනෙක් ඉල්ලලා තියෙනවා 50,000, මෙයා 40,000 හරිනවා. එතන මොකද ආයතන කරන්නේ? අනිවාර්යයෙන්ම ඔයාගේ රේටින් එක එක්කෙනෙක් ගන්නවා, ඔයා තමයි ගන්නෙ. ඉතින් ඒ වගේ පොඩ්ඩක් සූක්ෂම වෙන්න බලන්න. මොකද ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන තැනකින් එහෙම නැත්නම් ඔයාට ඒක කැප්චර් කරගන්න අමාරුයි.
0: දැන් මේ ජොබ් ඉන්ටර්විව් එකක් ගැන කතා කරද්දී ඉස්සර අපිට මතකයිනේ අපි මේ කතික තරඟේ එකයි, පීනුන් තරඟේ එකයි, ඊට පස්සේ ෆුට්බෝල් ගහපු එකයි, තරඟයකට සහභාගී වෙච්ච එකයි, දහම් පාසලේ කවියක් කියලා ශ්‍රේණී විභාගයේ සමත් වෙච්ච එකයි, ඔය සාධික මිටියක් උස්සගෙන තමයි අපි ඉන්ටර්විව් එකට ෆේස් කරන්න සාමාන්‍යයෙන් යන්නේ. අදටත් අපි දැකලා දෙනවා සමහර වෙලාවට මිනිස්සු ලොකු ෆයිල් එකක් අතේ තියාගෙන හරි ගැම්මෙන් ඉන්ටර්විව් වලට මුහුණ දෙන්න එනවා. කොහොමද ඒ සිස්ටම් එක දැන් වෙනස් වෙලාද තියෙන්නේ? තවමත් එහෙම සාධක මිටියක් කරන් යන්න ඕනද ඉන්ටර්විව් වලට?
2: මට يعني IT පැත්තේ නම් ඇත්තටම සාධක බලන්නෙත් නෑ. සාධක බලන්නේ ඔයා ජොබ් එකට ගියන් පස්සේ තමයි. ඒගොල්ලන් HR කෙනෙක් ඉල්ලන්නේ ඔයාගේ සර්ටිෆිකේට් එක ගේන්න database එකට දාන්න කියලා. සාධක නම් බලන්නේ ඇත්තටම බලන්නේ. මෙහෙම මම ඇත්තටම කිව්වොත් එහෙම දැන් ඔය අපි අර මුලදී කතා කරා නේද? අර ඇමතිතුමාට කියලා ගන්න පුළුවන් රස්සාව කියලා. දැන් මෙතන මේ අලුත් අපි ඉන්ඩස්ට්‍රි එකේ රක්ෂාවක් ගන්න ගියාම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඇමතිතුමෙක් අවශ්‍ය නැහැ. හැබැයි ඔයාලා තියෙනවනේ පර්සනල් බ්‍රෑන්ඩින් එක. හරිද? ඒතර ඔයා දැන් වැඩ කරන්නේ PMO ඩිලිවරි පැත්තේ වෙන්න පුළුවන්, ඒ ඉන්ජිනියරින් පැත්තේ වෙන්න පුළුවන්, DevOps පැත්තේ වෙන්න පුළුවන්. දැන් LinkedIn වගේ platform එකේ එහෙම නැත්නම් ඔයාගේ social platforms වල ඔයා ඒ ගැන කතා කරලා තමන්ගේ රැකියාව පිළිබඳ insights දීලා මිනිස්සුන්ට කියලා දීලා මිනිස්සුන් educate කරලා තිබ්බම එතකොට ඔයාගේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඔයාගේ නම පිළිබඳව හැදෙනවා ඔයාගේ බ්‍රෑන්ඩ් එක. එතකොට හිතන්න ඔයා ජොබ් ඇප්ලිකේෂන් එකක් දානවා ඉංජිනේර කෙනෙක් හැටියට, සීනියර් ඉංජිනේර කෙනෙක් හැටියට. හැබැයි ඕකර එනවා ජොබ් ඇප්ලිකේෂන් 300ක්. ඇත්තම එනවා. මොකද මේ මම මේ ළඟදී රෙක්‍රූට් කරා කීප දෙනෙක්ව, ඉතින් එක ජොබ් එකට 300ක් එනවා. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට ඒක ඒ කියන්නේ 300ෙන් කීයක්ද අපි සිලෙක්ට් කරගන්න කියලා බලන්න, කියන්නේ ඉන්ටර්විව් කතා කරන්න ගන්න ප්‍රමාණය තෝරගන්නත් පුදුම වෙලාවක් යනවා. ලේසි නෑ. ඉතින් හැබැයි හිතන්න දැන් අපි උදාහරණ ගත්තොත් එහෙම ඔයා ඒ ඒරියා එකේ එක්ස්පර්ට් කෙනෙක් නම් ඔයාගේ ප්‍රොෆයිල් එක කැපි පෙනෙනවා නම් ඔයාව දන්නවා නම් බේසිකලිම ඔයාව දන්නවා නම් ඔයාගේ සෝෂල් බ්‍රෑන්ඩ් එක ඔයාගේ ප්‍රොෆයිල් එක දන්නවා නම් එතකොට අනිවාර්යයෙන්ම මේ අදාළ තියෙනවා මේවට අග්ගල ගමු කියලා මුලින්ම සිලෙක්ට් කරන්න ඔයාව. හැබැයි තෝරේ 300 අතරින් ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකම හදලා තියෙනවා. ඉතින් ඒ පර්සනල් බ්‍රෑන්ඩ් එක හදන්න කැපෙන් අපි රනල් කිව්වම ඕන කෙනෙක් දන්න, මත්සංග කිව්වම ඕන කෙනෙක් දන්න. ඒක තමයි බ්‍රෑන්ඩ් එක, පර්සනල් බ්‍රෑන්ඩ් එක. මෙන්න මේ පර්සනල් බ්‍රෑන්ඩ් එක කියන දෙයට මේ මේ මේ වෙලාවේ මේ සියවසේ පුදුම වැලියු එකක් තියෙනවා. ඒක

0: කෙනෙකුට උදව් කරන්න, තමන්ගේ ඒරියා එක ගැන ලියන්න, කියවන්න, අදහස් ප්‍රකාශ කරන්න, අනිත් කට්ටියත් එක්ක ඩිස්කෂන්ස් කරගෙන නගා ගන්න.
1: ඒකට ඔෆර්ස් එන්න පුළුවන්
0: කියන එක. ඔෆර්ස් එන්නත් පුළුවන්. එතකොට ඔයා මොකක් හරි කරේ දැන් මම ඔයාව දන්නවනේ ඉන්ඩස්ට්‍රි එක. එතකොට ඔයාට ටග් ගාලා හයිලයිට් වෙනවා. එතකොට ඔයාට කතා කරලා බලනවා. හරි. ඔ මෙයා අපි දන්නේ කෙනෙක්නේ. මෙයා අරක දාලා තියෙනවා, මේක දාලා මෙයා මේක ගැන කතා කරනවා. එතකොට ඔයාව අනිවාර්යයෙන්ම හයිලයිට් වෙනවා. ඉතින් ඇත්තම දැන් ඇත්තම තාත්තේ තමයි ජොබ් එක දැන් මම ඔයාව දන්නේ නැත්තම්, ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එක දන්නේ නැත්තම්, ඔයාට ඇතුලේ ඉන්න කෙනෙක්, ඒ කම්පැනි ඉන්න කෙනෙක් කිසිම කවුරු හරි එක්ක ඔයාගේ නෙට්වර්ක් එක නැත්තම්, බේසිකලි ඒ කම්පැනි කෙනෙක් ඔයාව දන්නේ නැත්තම් එහෙම ඔයාට ඉන්ටර්වියු එකකට එන්නේ නැහැ. ඒක තමයි දැන් තියෙන තත්ත්වය.
2: හැමතිතුමා කෝල් කරන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් ඔයා චරිතයක් කියලා ඒ මිනිස්සු දන්නවා නම් ඔයාට තියෙන වෙළඳපොලේ ඉල්ලුම ලන්සුව බොහොම ඉහළ දැනග තියෙන. එහෙම නැත්නම් අඩුම තරමේ අර කුමුදු කිව්වාගේ ඉන්ටර්වියු එකට සහභාගී වෙන්න chance එකක්වත් හම්බෙන්නේ නැහැ. ෆේස් කරනවා තවස්සාවක් ලැබෙන්නේ නැහැ. ඒක තමයි කතන්දරේ. දැන් කුමුදු අපි ගොඩාක් කලවට දකින කාරණාව තමයි මේ එන පිරිස අතරින් මම හයිලයිට් වෙන්න බෑ. පර්සනල් බ්‍රෑන්ඩ් එකක් විදිහට මම හයිලයිට් වෙන්න ඕන. 200ක් හිටියයි 204 මදුෂංග මහමිතෝ ගන්න ඕනේ කියලා ඒ කම්පැනිට එහෙම නැත්නම් ඒ ජජ් පැනල් එකට තේරෙන්න ඕන. ඉන්ටර්වියු බෝඩ් එකට තේරෙන්න ඕන මේ මිනිහනම් මට වැඩක් තියෙන මිනිහෙක්. එහෙම අපි හයිලයිට් වෙච්ච චරිතයක් වෙන්න මොනවද කරන්න ඕනේ? කියන්නේ අර සාම්ප්‍රදායික මොකද කෝස් එකක් කළා කියමුකෝ. ඔබත් එකම උපාධිය කළා දෙන්නේ, මමත් එකම උපාධිය කළා තියෙන්නේ. එතකොට අපි දෙන්නා ඒ පැත්තෙන් සමානයිනේ. එතකොට එතනින් එහාට ගිහිල්ලා මම කුමුදුට වඩා හයිලයිට් වෙන්න මම මොනවද තව කරලා තියෙන්න ඕන දේවල්? මගේ මොන වගේ දේවල් ටිකක්ද ඉන්ටර්වියු බෝඩ් එකේදී සාමාන්‍යයෙන් බලන්නේ?
0: මම සංකහන ඉන්ටර්වියු බෝඩ් එක
2: බෝඩ් එකේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මට වැඩි අවස්ථාවක් ලබා ගැනීම සඳහා දැන් අපි සමාන්තර සුදුසුකම් තියන අය නම් එතනින් හයිලයිට් වෙන්න අපි මොන වගේ දේවල් ටිකක්ද ගොඩනගා ගන්න ඕනේ?
0: හරි. එතකොට ඔය ඉන්ටර්වියු එකට කතා කරලා ඉන්ටර්වියු ලෙවල් එකට ගියා නම් එතනදී බලන්නේ, එතනදී පුළුවන් තරම් දැන් හිතන්න හරි ඔබර කොහොම හරි ඉන්ටර්වියු එකක් හම්බුනේ. හැබැයි ඒගොල්ලන් අඩුම ගානේ 3 දෙනෙක් ඉන්ටර්වියු කරනවානේ.
2: ඔව්.
0: හරිද? එතන මේ 3 දෙනාගෙන් කොහමද අපි මගේ අවස්ථාව ලබා ගන්න කියලා බලන්න ඕන. එතකොට පුළුවන් තරම් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ කැරියර් එක, කැරියර් එකේ හිස්ටරි එක හිතන්න. ඔයා අවුරුදු 20ක එක්ස්පීරියන්ස් වෙන කෙනෙක් නම් ඔයාට අවුරුදු 20 එක්ස්පීරියන්ස් එක විනාඩි කමාරකින් කියන්න ඕන මුලින්ම. ඔව්. ඔයා එක මුලින්ම ඔයා පටන් ගන්න ඔයා ගැන බ්‍රීෆින් එකෙන්. හරි. එහෙනම් ඔයා ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවානේ. එතකොට විනාඩි කමාරකින් ඔයාට කියන්න පුළුවන් වෙනවා අවුරුදු 20කම හැමදේම සාරාංශ කරලා ඒකේ හයිලයිට්ස්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මොනවද ඩිලිව කරපු ප්‍රොජෙක්ට්ස්, මොනවද ඩිලිව කරපු වැලියු එක, ඔයා මොනවද කරපු ගත්ත ඇචීව්මන්ට්ස්, අන්නව තමයි හයිලයිට් කරන්න ඕන. ඒ වගේම ගොඩක් අඩුවෙන් කතා කරලා ගොඩක් හයිලයිට් වෙන, ගොඩක් ફોකස් වෙච්ච ඇචීව්මන්ට්ස් ගැන තමයි කතා කරන්න ඕන. එතකොට තමයි ඔයා පිළිබඳ වැඩි අගයක් ඉන්ටර්වියු පැනල් එකට ඇත්තටම ගන්න පුළුවන්.
2: අපි සම්බන්ධයෙන් වටිනාකමක් අපි ඉන්ටර්වියු බෝඩ් එකට දනවන්න ඕනේ. එහෙම දැනුවම තමයි රනිල් අපිට අර ඉන්න සමස්තය අතරින් අපේ අවස්ථාව උදා කරගන්න පුළුවන් කියන කාරණේ මේ කතා කරමින් ඉන්නේ. එතකොට දැන් අපි ගොඩාක් වෙලාවට දැකලා තියෙනවා සම මට මේ IT ෆීල්ඩ් එකේ ඉන්න දරුවෙක් කියපු මැසේජ් එකක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ඉන්ටර්වියු වලට ගියාම ඒගොල්ලෝ අහන්නේ LinkedIn ඉන්නවද කියලා. අපේ තරුණ පරම්පරාව ඔයාගේ account එක මට share කරන්න. එහෙම කියපු අවස්ථා මට ඕන තරම් හම්බෙලා තියෙනවා. එතකොට හුඟක් තරුණ පරම්පරාව මේ වෙනකොට Facebook එකේ, TikTok එකේ ඉන්නවා. ඒක තමයි social media, ඒක ඇතුලේ තමයි අවස්ථාවන් තියෙන කියලා හිතන් ඉන්නවා. පුළුවන් නම් මේ පිළිබඳවත් යම්කිසි දැනුවත් කිරීමක් කරන්න. බොහෝ වෙලාවට LinkedIn account එකක්වත් නැති, තමන්ව maintain නොකරන පිරිසක් තමයි interview වලට එන්නේ. ඒ නිසා මෙහි තියෙන වටිනාකම පිළිබඳව social media වල තියෙන හොඳ platforms, එහෙම නැත්නම් හොඳ අවස්ථාවන් තියෙන තැන් පිළිබඳව ටිකක් දැනුවත් කරන්න කියන ඉල්ලීම කළ තියෙනවා කොමුදු.
0: ඇත්තටම මත්සංක මේ ගැන මම මීට කලින් දෙවතාවක් තුන් වතාවක් විතර කිව්වා. මම එක්සැම්පල් දෙන්න කිව්වොත් මම ගිය සතියේ යාළුවිට කතා කරා. එයා ගාව මුදල්, යම්කිසි මුදල් ගාණක් තිබිලා ඒක ආයෝජනය කරන්න මම කිව්වා ඉතින් කැල්ලකේ දාන්න, NDB වෙල්ත් එකේ දාන්න කියලා. මගෙන් අහන කැල්ලෙක් කියන්නේ මොකද්ද, NDB වෙල්ත් කියන්නේ මොකද්ද කියලා. මම කිව්වා ඉතින් මේවා යුනිට් ට්‍රස්ට් කියලා. මම ඇත්තටම මේ ලකඩේ කරපු ප්‍රෝග්‍රෑම් එක ලින්ක් එකක් ඇවිත් ඉතින් මිනිස්සු දැනුවත් නැහැ. හරි, දැන් අපි මෙතනට ආවම මේ LinkedIn කියන්නේ ඔයාලට LinkedIn ප්‍රොෆයිල් එක තියෙන මොනවා පාස, ඇත්තටම ඉස්කෝලේ ඉගෙන ගන්න සිසුවෙන් නම් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා රස්සාවක් වෙන කෙනෙක් නම් LinkedIn එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අපි අනිවාර්යයෙන්ම LinkedIn එක බලනවා. දැන් ඇත්තටම LinkedIn එක එහාට ගිහිල්ලා ඔයා ඩිවලොපර් කෙනෙක් නම් Git ප්‍රොෆයිල් එකක්, එහෙම නැත්නම් ඔයා ඩිසයින් කෙනෙක් නම් ඒ ඩිසයින් ප්ලැට්ෆෝම්ස් වල තියෙන ඔයාගේ ඩිසයින් ප්‍රොෆයිල් එක අපි ඒ ලෙවල් එකට ගිහිල්ලා බලනවා. ඉතින් මේ LinkedIn එකක් මේන්ටේන් කරන්න කියන්නේ පුදුම අපරාධයක්. ගොඩක් කටියට ලිංක්ඩ්ඉන් එක ගන්න නෑ, ඒවා එන්ගේජ් වෙන්නේ නෑ, ඒවා අප්ඩේට් කරලා නෑ.

0: ඒවයි කිසිම ප්‍රොෆයිල් ඉන්ෆර්මේෂන් ගන්න. ඉතින් මේක ලොකු වැරද්දක්. මේ තාම සමහර කට්ටියට කිව්වම ලින්ක්ඩ්ඉන් එකේ මැසේජ්ජක් දාන්න කියලා ගොඩක් කරලා අහන මොකද ලින්ක්ඩ්ඉන් කියන්නේ කියලා. හැබැයි Facebook TikTok නම් දන්නවා. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් Tamanට අගයක් හොයාගන්න පුළුවන් කොහෙන්ද කියලා හිතා බලලා ඒ පිළිබඳව වැඩ කරන්න. ඒ කියන්නේ වාට TikTok එකේ ප්‍රොෆයිල් එක තිබිලා ඒකෙන් සල්ලි එනවා නම් Facebook හරි YouTube හරි කරලා වාට මේ සල්ලි එනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක හරියටම හරි. ඒක වාගේ මාර්ගය. බට එහෙම නෙවෙයි නා අනුන්ගේ දේවල් බල බල ඉන්න නැතුව කම්පයර් කරන්න නැතුව කම්පැරිසන් කරන්න නැතුව දෙයියනේ කියලා තමන්ගේ දෙයක් කරගන්න LinkedIn එකක් හදාගෙන තමන්ගේ ප්‍රොෆයිල් එක මේන්ටේන් කරලා තමන්ගේ විසිබිලිටි එක හදාගන්න. ඒක තමයි personal branding කියන්නේ.
1: අර ඔක තමයි කතාව. විශේෂයෙන්ම මේ අපි මොනවා හරි කරන්න කලින් ඒකට හොඳ සූදානමක් එහෙම නැත්නම් ඒ සූදානමත් එක්ක ප්ලෑන් එකක් තියෙන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් තමයි පැහැදිලි කරන්නේ. කියන්නේ නිකම්ම ගිහිල්ලා වැඩකට වාඩි වෙනවට වඩා නිකම්ම ජොබ් එකකට ඇප්ලයි කරලා බලන් ඉන්නට වඩා අනිත් අයකින් තමන් කොහොමද විශේෂ වෙන්නේ, අනිත් අයට වඩා තමන් කොහොමද මේක ඉස්සරහට කරගෙන යන්න වැඩපිළිවෙලක් තියෙන කෙනෙක් විදිහට පේන්න ගන්න. ඒක අර ඔබ කියන බ්‍රෑන්ඩ් එක හැදෙන්නේ එතන. ඒ කියන්නේ වෙනත් කෙනෙකුට වඩා විශේෂණන්නේ අපි තෝරගන්නේ නේද? දැන් හැමෝටම කතා කරන්න පුළුවන් නම් හැමෝම නිවේදකයෝ වෙන්නේ නැහැ නේ. එහෙනම් ලංකාවේ
0: අන්න එක තමයි ප්‍රශ්නේ. මම ඇත්තටම තව එක්සැම්පල් එකක් කිව්වොත් මම දැන් ආයතන 10ක විතර වැඩ කරලා තියෙනවා. මම පළවෙනි, ඒ කියන්නේ මම යුනිවර්සිටි එකෙන් එලියට ඇවිල්ලා පළවෙනි ජොබ් එක හොයාගත්න විතරයි පොඩ්ඩක් මහන්සි වුණේ. මම එතනින් පස්සේ කිසිම ඔය ආයතන 9න් කිසිම එකකට මම හොයාගෙන ගිහිල්ලා හොයාගත්ත රස්සාවල් නෙමෙයි මට කතා කරපු රස්සාවල්. ඒ අරෙන්න මම මේ අන්තිමට පටන් ගත්ත රස්සාව හොයාගත්තේ මට රස්සාව තුනක් හම්බුණා එක සතියේ. ඉතින් තමන්ගේ ප්‍රෙසන්ස් එක හදාගන්න, තමන්ගේ ප්‍රොෆයිල් එක හදාගන්න. එතකොට පුළුවන් තමන්ට ඔපචුනිටීස් ගන්න. මොකද මේ ඔයාව මං අර කලිනුත් කිව්වා වගේ එක ඉන්ටර්වියු එක ජොබ් එකකට 300ක් 400ක් දානවා CVs. එතකොට ඔයාව ඒ කම්පැනි කිසිම කෙනෙක් දන්නේ නැත්නම් ඉතින් ඔයාට ඒකට ඉන්ටර්වියු එකටවත් මේ ප්‍රොෆයිල් වෙන්න තියෙන අවස්ථාව ඉතාම හීනයි. නැතිම තරම්.
2: දැන් කොමුදු මේ හරි ලස්සන කතාවක් කියන කොමුදු කියලා කියන්නේ අපි සමාන්තර වයස්වල උදවේනේ රනිල්. එතකොට මේ පොඩි වයසට අවුරුදු කීපයක් ඇතුලේ රැකියා 10ක් ඔබ මේ වෙනකොට කරනවා. ආයතන 10ක ඔබ වැඩ කරනවා. හුඟක් වෙලාවට අද සමාජයේ තියෙන දේ තමයි රස්සාවක් හොයාගත්ත පස්සේ මේක දාලා යන්නේ නැහැ. මේක තමයි එකම එක. හරි මෙතනින් එහාට අඩියක් තියන්න අපි පොඩි බයක් තියෙනවා. ඇත්තටම මේක දැනකට කොටු වෙලා ඉන්න එක ඇතුලේ දැන් අපි දැකලා දෙනෝනේ සමහර වෙලාවට මේ සමාජ කතාවක් තියෙනවා. රජේ රස්සාවක් කරන කෙනෙක්ට මේ නිග්‍රහ කිරීමක් නෙවෙයි. හැබැයි ගොඩාක් වෙලාවට කියනවා පෙන්ෂන් ගිහිල්ලා දඹදිව යන්න බලාගෙන මුළු ජීවිත කාලෙම කැප කරනවා. ආණ්ඩුවේ රස්සාවකට හරි කොහෙට හරි වෙලා එහෙම නැත්නම් පෞද්ගලික අංශ වෙන්න පුළුවන්. එක්තරා මොදලකට කොටු වෙලා එකම බලාපොරොත්තු තමයි පෙන්ෂන් ගියාට පස්සේ මහත්යත් එක්කලා නෝනත් එක්කලා දඹදිව ගිහින් වන්දනා වෙනවා. එහෙම නැත්නම් ගොය රටකට ගිහින් එනවා. ඔය ටික විතරයි කරගන්න පුළුවන්. හැබැයි තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කැප කරමින් ඉන්න හොඳ අවස්ථාවන් ඕන තරම් හැම වෙන පෞද්ගලික අංශයෙන් කතා කරනවා. ලක්ෂ ගානක වැටුප කරනවා. පෙන්ෂන් එකක් තියෙනවනේ මේකේ. ඔන්න ඔය වගේ තැනක අපි හිර වෙලා ඉන්නවා. මේකෙන් මිදෙන්න අපි මොනවද කරන්න? එහෙම ඇත්තටම මේ කියන්නේ සමස්ත රාජ්‍ය සේවකයෝ අයින් වෙලා පෞද්ගලික අංශයට යන්න කියන එකවත් එහෙම එකක් නෙමෙයි. අපි එතනින් එක තැනක ලඟු වෙලා මේක තමයි මගේ රස. ඔබ හිතුවනම් ඔබට හම්බෙච්ච පළවෙනි රස්සාව සෑහෙන කට්ටක් කාලනේ හොයාගන්නේ ඔබ කියන පළවෙනි එකට තමයි මම මහන්සි වුණේ කියලා. ඒතර පළවෙනි එක මේක දාලා මං තව එකකට ගිහින් මට අවදානමක් ගේද එතන ඉන්න මිනිස්සු මාව පිළිගන්නේ නැති වෙයිද? එහෙම නැත්නම් එතන කැපිලිකෙඩ්ලි දියේද? ඒ නිසා මම එතෙන්ට ගියොත් මට මාර ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙයිනි වගේ හැඟීම ගිරෙනම් ඔබට ඔය රැකියා 10ට යන්නත් බෑ. ඔය අද ලබා ගන්න වැටුපට යන්නත් බෑ. හරි
0: කීරවත්ද?
2: එතකොට ඒ විශ්වාසය තමන් ගැන ඊළඟ තීන්දුව ගන්න මානසිකත්වයේ යහපත් වෙනක පවත්වා ගන්න මොන වගේ දේවල් ටිකක්ද කරන්න ඕනේ?
0: හොඳයි. ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඉතාම වැදගත් ප්‍රශ්නයක් මාසංක. මම පියවර තුනකින් උත්තර දෙන්නම්. පළවෙනි පියවර තමයි අර අහපු දෙයට මුලින්ම කියපු දෙය. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අපේ ලංකාව වගේ රටක කෙනෙක් බලාපොරොත්තු වෙනවා ජීවිත කාලයම වැඩ කරලා මාසංක කිව්වා වගේ රිටයර් වුණාම පෙන්ෂන් එකෙන් ඉන්දියාවෙ ගිහිල්ලා එන්න. මේක අපි කීප සැරයක්ම මේ වැඩසටහනේ කතා කරා. ලිව් ලයිෆ් කියන කන්සෙප්ට් එක හදාගන්න. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ තියෙන විඳින්න මිසක් විඳවන්න නෙවෙයිනේ. එතකොට ඔයා රිටයර් වුණාන් පස්සේ ජීවත් වෙනවා නේද? රිටයර් වුණාන් පස්සේ නම් සින්දුවක් අහන්න යන්නේ, ෆිල්ම් එකක් බලන්න යන්නේ, පොතක් කියවන්නේ. ඉතින් ඔයා රිටයර් වෙන ඉස්සෙල්ලා මැරෙන්න මොකද වෙන්නේ?
2: ඒ වෙන්න පුළුවන් නේ.
0: එහෙම වෙන්න පුළුවන්. දැන් අපි ගෙදර යද්දී හැපිලා මැරෙන්න පුළුවන්. ඉතින් හැම වෙලෙම තමන් හෙට මැරෙනවා කියන තැන හිටගන්න, තමන් හැම වෙලෙම හොඳ වැඩ කරන්න, හරි වැඩ කරන්න සහ ජීවිතේ විඳින්න. අර එහෙම නැත්තම් එහෙම වෙන්නේ මේ මාර අවුලක්. මේක මට තේරෙන්නේ නැහැ. මේ හදන්න ඕනේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළුව ඇත්තටම. ඉතින් මේක මේ විඳිමින් යන ගමනක් මිසක්ක මෙතෙන්ද ගිහිල්ලා ජීවිතේ විඳිනා කියන එකක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඕක තමයි එක. දෙවෙනි එක තමයි අපි පොඩි මාළු ටැංකියක් ඔය පොඩි රවුම් මාළු ටැංකිය තියෙනවා. ඕවට දාන්න පුළුවන් පොඩි පොඩි මාළු. ඕවට අපි සාමාන්‍ය මුහුදින් ඉන්න මාළුවෙත් දැම්මුත් එහෙම මත්සංක. ඔයා දාලා බලන්න මේ ගැන පාර්ටිෂන් කරලා තියෙනවා. ඔය මාළුව අර ටැංකියෙන් ඔබට හැදෙන්නේ
2: නැහැ. ඔව්.
0: ඒක තමයි හැටි ඒ ප්‍රමාණයට හැදෙනවා.
2: ඒකට අනුගත වෙනවා.
0: ඒකට අනුගත වෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි ඔයා එකම රස්සාව ඉන්නවා කියන්නේ අන්න ඒ වගේ තමයි ඔයා පොඩි රවුන්ඩ් ටැංකිය ප්‍රමාණයට හැදිලා ඔයාගේ ජීවිත කාලෙම අතන ඉන්නවා. හැබැයි එතනින් ඔයා ලොකු ටැංකියකට ගියොත් ඔයා මුහුදට ගියොත් එහෙම මුහුදේ ඔයාගේ හරි ප්‍රමාණයට හැදගෙනා හැදෙනවා ඇඩප්ට් වෙනවා අන්න එතනට යන්න. දැන් ගොඩක් වෙලාවට මිනිස්සු රස්සාව වෙනස් කරන්නේ නැත්තේ බයයි. මෙතන කම්ෆර්ටබල් මේක නිකන් ඇස් දෙක පියාගෙන වැඩ කරන්න පුළුවන්. මෙතන මට මැරණහන් වැඩ කරන්න පුළුවන්. හැමදාම ඉන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම හිතුවොත් ඉතින් හැමදාම ඔතනම තමයි.
2: හැබැයි කාලයක් යනකොට ලොක්ක වෙන්නත් පුළුවන් නේ.
0: කාලයක් යද්දි ලොක්ක වෙන්න පුළුවන්. හැබැයි මසංග මේ මන් දෙකපු දෙයක් තමයි මමත් ඔය මුල්ම රැකියාවල ඔහම තමයි හිතුවේ. මම එක ආයතනයක අවුරුදු 12ක් වැඩ කරා. 12ක් වැඩ කරලා එළියට එද්දි මට ඔය වගේ ගොඩක් ඇඩ්වයිස් කිව්වා ප්‍රවීණයෝ. මට කිව්වා ඔක මුදුවාට එළියට ගියාම තේරෙයි ඔක අමාරුයි ඔක ලේසි වෙන්නේ නැහැ මේ වගේ කම්ෆර්ටබල් නැහැ. ඇත්ත ඒක සම්පූර්ණ ඇත්ත. සමහර වෙලාවට දරාගන්න තරම් අමාරු නා මේ ඒ අවුරුදු 12 කියලා පුතණෙන් පොඩි තැන් වලට ගිහිල්ලා වැඩ කරද්දී. හැබැයි ඒ වගේම තමයි ඒ හම්බෙන වැටුප සමහර වෙලාවට අතනින් එළියට ආවේ නැත්තම් මේ අපිට මෙච්චර වැටුප් ගෙවනවා කියලාත් අපි තාම දන්නේ නැහැ. අන්න එච්චර හිරවිල්ලක් හිර වෙනවා. ඉතින් Taman තියන්නේ කරන්න මොකද්ද ඕන කියලා. ඉතින් අපිට වාට හැමදාම එකම් පඩියට අඩු පරිීර වැඩ කරලා ජීවත් වෙන්න ඕන නම් ඒක වාගේ තියෙනවා. හැබැයි වාට එක්ස්ප්ලෝර් කරලා Taman දියුණු වෙලා Taman එක්ස්පෑන්ඩ් වෙලා Taman රටට ආයතනයකට සේවයක් කරන ගමන් Tamanගේ අනාගතේ හදා ගන්න අවශ්‍ය කරන ධෛර්යය තියනා නම් වාට පුළුවන් එළියට ගිහිල්ලා අලුත් රැකියාව අවස්ථාවලට යන්න. එතනට යන්න.
2: ජීවිතේ දිනන එකනේ අපි හැමෝගෙම බලාපොරොත්තු. එතකොට අපි ඉක්මනින් හරි තීන්දුව ගන්න ඕනේ. සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් දැන් කුමුදු මහත්තයා කියනවා මේ කතාව අහගෙන ඉඳලා මම මගේ ආයතනයෙන් එළියට යනවා. එහෙනම් මං ගිහලා වෙන මොනවා හරි කරනවා. අපි ඒ තීන්දුව ගන්න ඕනේ වෙන මොකක් හරි ඔප්ෂන් එකක් අතේ තියාගෙන එහෙම නැත්නම් දැන් හෙට හවසට මේ අදරයට ලියුමක් ලියනවා බොසාට මේ තමුසේ රස්සාව තියාගන්නවා. මං යනවා යන්න කියලා මට නිකන් මේ කතාවත් එක්ක පොඩි මොරල් එකක් අරගෙන අපිට හෙට රසාවෙන් අයින් වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපිට මොකක් හරි වෙන ඔප්ෂන් එකක් තියෙනවද?
0: නියම ප්‍රශ්නයක්. ඔකත් අර අපි කලින් කතා කරපු ওই ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක 100%ක් මේ සමානුපාතික වෙලා එකඟ වෙන්න වෙනවා. මොකද දැන් හිතන්න ඔය ආයතනයක වැඩ කරනවා අලුත් ආයතනයක්. ඉතින් මේ ආයතනයේ වැඩ කරන හැටි ethical නෑ, professional නෑ, ඔයාගේ බොස් ඔයාලට හරියට සලකන්නේ නෑ, බොස් කතා කරන්න දන්නේ නෑ. හැබැයි දැන් ඔයාට මෙතන වැඩ කරගන්න බෑ. ඔයාට ප්‍රෙෂර් එක. ඔයා එහෙම වැඩ කරන්න කිසිම මිනිස්සෙක් එහෙම වැඩ කරන්න අවශ්‍ය නෑනේ මොසංක.
2: හැබැයි
0: සතුටින් වැඩ කරන්න ඕන අපි. එතකොට දැන් හිතන්න දැන් ආයතනයේ ප්‍රධානී ආයතන එයාගේ. එතකොට එයා සෙනසුරාදා වැඩ කරනවා වෙන්න පුළුවන්. හරිද? එයා රෑ 12 එක වෙනකම් වැඩ කරනවා. ඉතින් එයාගෙන්නේ ආයතන. ඉතින් එයා වැඩ කරලා අපිට ප්‍රශ්නයක් නැහැ නේ. මේක අපේ ආයතන නෙවෙයි. අපි වැඩ කරන්නේ යම්කිසි මුදලකට යම්කිසි කාලයකට. අපිට වීකෙන්ඩ් එකේ පැය 24මයි නෝමල් දවස්වල රෑ 1 2 වෙනකම් හැමදාම වැඩ කරන්න ඕනේ නැහැ. හදිසියක් අවස්ථාවක වැඩ කරන්න වෙනයි. ඉතින් එතකොට ලිමිට්ලස්ලි ඔයාගේ ශ්‍රමය හුරන් කරනවා නම් ඔයා පුළුවන් වෙනුන් තීරණයක් ගන්න. හැබැයි මම තාම කියනවා ඒ තීරණ ගන්න ඔයාට පුළුවන් වෙනවනේ ඔයාට හොඳ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එකක් තියෙනවනේ. මම අර කලින් ප්‍රෝග්‍රෑම් වල කිව්වා වගේ මොකද්ද එමර්ජෙන්සි ෆන්ඩ් එකක් තියෙනවනේ. එමර්ජෙන්සි ෆන්ඩ් එකක් කියන්නේ ඔයාට මේ මාසෙට මෙන්න මෙච්චර බජට් එකක් කරනවා. මේ මාසෙට වියදම මේකයි. කන්න බොන්න ඉන්න තමගේ ළමයින්ට අසනීපයක් වුණොත් බේත් ගන්න හිතන්න ලක්ෂයක් යනවා කියලා. එතකොට ලක්ෂ ගන්න එමර්ජෙන්සි ෆන්ඩ් එකක් කියන්නේ මාස 6ක එමර්ජෙන්සි ෆන්ඩ් එකක් තියෙනවනේ. එතකොට අන්න එතකොට පුළුවන් මොකද සංක ඔයාට ඉරිදරයට තීරණය කරන්න හෙටත් මේ කරුමේ කරන්න බෑ. මම අයින් වෙනවා. අයින් වෙනවා ජොබ් එකක් වෙනවා. හැබැයි ඒක කරන්න බැරිම නම් කරන්න. හරිද? කරන්න පුළුවන් නම් පුළුවන් තරම් ජොබ් එකේ ඉන්න ගමන්ම
2: අලුත්
0: රසාවක් ගන්න. ඊට පස්සේ යන්න.
1: හරි. අපි මේ ගැන කතා කරමු තවදුරටත්. ඒ අතර මේ මැසේජ් එක තියන්න 0607093534. අපි විරාමයට යන කලින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දිනුම් අදින්ලද ලොතරැයි වල ප්‍රතිඵල බලලෙමු. මහජන සම්පත ලොතරැයි ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 276196 ජී 276196 ගොවිසෙත ලොතරැයි ඩී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 1329601 සහ 71 ඩී 1329601 මෙගාපව ලොතරැයි යූ ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 4 වාසනාවන්ත අංක 49 50 55 සහ 70 යූ ඉංග්‍රීසි අක්ෂරය ප්‍රසාද අංකියාංක 4 වාසනාවන්ත අංක 49 50 55 සහ 70 දන නිදානේ W ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 17 46 72 සහ 79 W 1746 72 79 හඳහනේ ධනු ලග්නය වාසනාවන්ත අංක 10 14 21 සහ 29 ධනු ලග්නය 10 14 21 සහ 29 අද සම්පූර්ණ ලොතරැයි අංක රටාව 96 196 6196 G 96 196 6196 G NLB ජයලොතරැයි I ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 5 993 I 5 993 NLB සුභ දවසක් ලොතරැයි මකර ලග්නයේ වාසනාවන්ත අංක 10 38 සහ 40 මකර ලග්නය 10 38 40 තමයි වාසනාවන්ත අංක විශේෂ අංකයේ 86.2 86.2 තමයි විශේෂ අංකයේ මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ
2: තවත් විශේෂ පණිවිඩයක් දෙන ඔබට මතක් කරන්න 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන්න ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජකීය මහජන සම්පත් ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ කබදරබුදලට ඍජුවම දායකත්වය ලබා දෙන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්ත 12ක් සුපිරි මෝඩරත හිමිකරුවෙක් 125 ජයග්‍රාහකයෝ 300කට අධික ප්‍රමාණයක් රුපියල් 110 ජයග්‍රාහකයින් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්ද යතුරුපැදිකරුවන් එවැගේම රන්කාසි වෞචර්පත් හිමි වාසනාවන්තයින්ද රටපුරා බිහි කරන්න උන්ට හැකියාව ලැබෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නට ලොතරැයි ප්‍රමුඛයාට හැකියාව ලැබෙනවා මේ වර්ෂයේ වන විට අද වන විට නවතම වෙනකොට නවවන සුපිරි ත්‍යාගලාභී ජයග්‍රාහකයා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබුණා. ඒ කියන්නේ රුපියල් 2,34,00,000කට අධික මුදලක් ආණ්ඩියම්බලම ප්‍රදේශයට ලබා දෙන්න පුළුවන් වුණා. සුපුරුදු විදියටම කෝටි 2ක සුපිරි ත්‍යාගයේ රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයේ ලක්ෂයේ ත්‍යාග සමගින් අනිකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්නට පුළුවන්. මේ සියල්ලටම ඔබ වැය කරන්න ඕනේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කැඳෙන ජාතික ලොතරැයි මණ්ඩලය මේ මතක් කිරීම කරන්නේ උදේ 9:00 විනාඩි 32යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත
5: ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
6: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත
7: Green Life Plantation, Private Limited. I'm going to live.

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දු දෙක අපේ නෝ ඉරිදා උදේ 10ට.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Lakhana, hagen enni udena vaya vina de hatali hai.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කලවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176

0: RDB Bengkuar. Cyber Gen.
1: Udena ve vinadi 42 vela. Himin himin kale gevilen. Ape jeevithit me wage ne. Arambaya bohoma punji danakin. Tika tika tika tika kale gevila giya. Den api dannema nathu rasawak karana wayasata me wela. Habai හරියට රස්සාවක් හොයාගෙන ජීවිතේ පිළිවෙලක් කරගන්නේ කොහොමද කියන එකත් අපිට ඔය ගෙවෙන හැම තප්පරයකම ජීවිතේට එකතු කරගන්න පුළුවන් වුණා නම් ජීවිතේ කොහොමද සැලසුම් කරන්න ඕනේ කියලා අපිට යම්කිසි අයිඩියාවක් තිබුණා නම් අපේ ජීවිත කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුණා. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. හැබැයි මෙතනින් ජීවිතය අතහරින්න බෑ. අපිට වෙච්ච දේ අපේ දරුවන්ට වෙන්න දෙන්න බෑනේ රණි.
2: අනිවාර්යයෙන්.
1: ඒ නිසා මේ කතා බහ වැඩිහිටියන්ට, දෙමව්පියන්ට, තරුණ කණ්ඩායම් වලට සහ මේ වෙනකොටත් පාසල් අධ්‍යාපනය ලබන චූටි දුව පුතාටත් වටිනවා කියලා අපි විශ්වාස කරන අපි කුමුදු බණ්ඩාරගේ ප්‍රවීණ පරිගණක ඉංජිනේරු තුමන් එක්කලා කතා කරමින් ඉන්නේ. දැන් ඉන්ටර්වයුව එකකට ආවට පස්සේ පොදුවේ කුමුදු අපි මොන වගේ වැරදි ටිකක්ද කරන්නේ? يعني සමස්තයක් විදිහට ගත්තොත් එහෙම ඉන්ටර්වයුව එකකට ෆේස් කරන්න ආවට පස්සේ ඔබ ඇතුළු ඔබ නියෝජනය කරන ශාස්ත්‍රයේ බෝඩ් එකේ වාඩි වෙන අය අඳුනාගත්ත දේවල් ටිකක් ඇතුනේ අපි මොන වගේ වැරදි ටිකක්ද කරන නිසා. අනිත් පැත්තෙන් මම දන්න කාරණේ තමයි අපි අහලා තියෙන දේ තමයි කෙනෙක්ගේ පර්සනලිටි එක එහෙමත් ඉන්ටර්වයුව එකදී බලනවා. ඒ වගේ දේවල් පවත්වා ගන්න අපි කොහොමද ඉගෙන ගන්න? ඒක කැම්පස් එකේ උගන්වන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට පාසල් පද්ධතිය උගන්වන්නේ නැහැ වෙනම විෂයක් විදියට. හැබැයි ඒ පෞර්ෂය ගොඩනගා ගන්න ඉන්ටර්වයුව එකදී ඒ ආයතනය අපේක්ෂා කරනවා නම් ඒ විදිහට මුහුණ දෙන විදිය, ප්‍රශ්නයක් ඇනලයිස් කරගන්න විදිය, මේ වගේ කාරණා පිළිබඳව අවධානය යොමු කරනවාද? කොහොමද ඉන්ටර්වයුව එකදී බොහෝ දිනක් අතින් සිදු වෙච්ච වැරදි අඩුපාඩු මොනවද හඳුනාගෙන තියෙන්නේ?
3: ඔව් මසංක. මෙහෙමයි, අපි මම ස්ට්‍රෙස්ඩ් ආපු දවස්වල සහ දැන් දෙකේදීම සාමාන්‍යයෙන් ලොකරම් බලන දෙයක් තියෙනවා. අපි හැම වෙලේම කියන්නේ higher for attitude not for skill කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන ස්කිල් එක තියෙන්න ඕන, ස්කිල් එක තමයි බලන්නේ කියලා. හැබැයි අපි සාමාන්‍යයෙන් කෙනෙක්ව ගන්නකොට ලොකු රෝල් එක, සාමාන්‍ය සීනියර් රෝල් එකකට ගන්නත් අපි බලන්නේ ඇටිටියුඩ් එක. යා මොනවාද කෙනෙක්ද? ඒක පාස්ට් එකේ මොනවද කරලා තියෙන්නේ? යා මොනවාගේ ඩිසිෂන්ස් ගන්න? යා ටීම් එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද? යා දැන් කොච්චර ස්කිල් දෙක කෙනෙක් වුණත් යාට ටීම් එකක් එක්ක වැඩ කරන්න බැරි නම් එහෙම පුද්ගලයා අපේ එහෙම ඉන්ඩිවිජුවල්ස්ලා එකක් වැඩ කරලා තියෙනවා. ඒගොල්ලන් හොඳටම ස්කිල්. හැබැයි ඒගොල්ලන් ටීම් එකක් එක්ක වැඩ කරන්න බෑ. මුල් ටීම් එක කැමති නැහැ ඇත්ත එක්ක වැඩ ගන්න. එතකොට අපි හැම වෙලෙම බලන්නේ ඇටිටියුඩ්. ඔයාගේ ඇටිටියුඩ් එක හොඳයි. ඔයාගේ ඇටිටියුඩ් එක හොඳ නැත්තම් ඔයාව ගන්න. ඒ වෙනුවට ඔයාට අඩු ස්කිල් එකක් තියෙන කෙනෙක් අරන් එයාව අපි ස්කිල් එක ට්‍රේන් කරනවා. අපිට එහෙමයි උපදෙස් දීලා තියෙන්නේ. මොකද හොඳ නැති ඇටිටියුඩ් එකක් තියෙන කෙනෙක් ගත්තොත් කොච්චර ස්කිල් දුනත් එතකොට මුළු ජාලයම, මුළු ටීම් එකම සහ මුළු කම්පැනිටම ඒක කම්පැනි කල්චර් එකම වෙනස් වෙන පුළුවන්. ඒක එකක්. ඒක අපි බලන සාමාන්‍යයෙන් බලන එකක්. ඇප්ලිකන්ට්ලාගේ ලෙවල් එකෙන් කරන ලොකුම වැරද්ද තමයි ඒගොල්ලන්ගේ ප්‍රෙපරේෂන් එක නැති එක. දැන් මං ආයත වැඩ කරන ආයතනයෙන් හය කරනකොට අපි සාමාන්‍යයෙන් අහනවා වහා මොනවද අපේ ආයතනය ගැන දන්නේ කියලා. මුකුත් දන්නේ නැහැ කිව්වොත් ඉතින් එතකොට එයාට ලකුණු බිඳුව ඇතන හරිද? එතකොට එයා හිතන්නේ එයා ඩිවලපර් කෙනෙක් කියලා. ඩිවලපර් කෙනෙක් නම් අපි අහන හරි මම මොනවද දන්නේ අපේ ටෙක්නොලොජි ස්ටැක් එක කියලා. ඉතින් එතකොට එයා හදාලා තියෙනවා අපේ ආයතනයේ වැඩ කරන ටෙක්නොලොජි ස්ටැක් එක, රයිට්? ඒක නැත්තම් එහෙම එයා එයාගේ
2: බේසික් හෝම්වර්ක් කරලා ඉල්ල
3: නැහැ. හෝම්වර්ක් එක කරලා නැහැ. ඉතින් එහෙම වුණාම ඉතින් ඔයාගේ ලකුණු සම්පූර්ණයෙන්ම කැපෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි ඔයා කලින් වැඩ කරලා තියෙන ආයතනවල ප්‍රශ්න කියන්න යන්න එපා. ඒක අලුත් ආයතනවල නැහැ. ඕනම පවුලක ඕනම ආයතනයක
1: ගොඩක් වෙලාවට හොඳ ප්‍රශ්නයක්. හරි, ගොඩක් වෙලාවට අහනවනේ දැන් ඔයා කලින් ජොබ් එකක් කරගෙන ඉඳලා ඇයි එන්නේ?
3: ඔව්,
1: ওই ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අහනවා. කලින් තැනක වැඩ කරන කෙනෙක් නම් වැඩ කරන ගමන් ඉන්න ගමන් ඉන්ටර්වයුව එකට ආව නම් අනිවාර්යෙන් අහනවා. ඉතින් දැන් ඔයා තැනක වැඩ කරනෝනේ, ඇයි මෙහෙට ඇප්ලයි කරේ?
3: ඔව්,
1: ඔන්න ওই ප්‍රශ්නේ තමයි හුඟක් අය අනාගන්න ප්‍රශ්නේ. ඒකට මොන වගේ උත්තරයක්ද බලාපොරොත්තු වෙන්නේ බෝඩ් එක?
3: ඒකට දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි මම මෙතන වැඩ කරනවා. හැබැයි මේ ආයතනයට වැඩිය මට අනාගතයේ ඉදිරිය මට ඉගෙන ගන්න දේවල්, මට චැලෙන්ජින් දේවල් මට මේ අලුත් ආයතනයේ පේනවා. ඒක හින්දා තමයි මම එන්නේ. මම එන්නේ දෙයක් ඉගෙන ගන්න. මෙතන මට අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒ වගේ බොහොම ජෙනරික් උත්තරයක් දෙන එක තමයි හොඳ. එහෙම නැතුව මෙතන මේ පොලිටික්ස් තියෙනවා, මෙතන මෙයාගේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා, මෙතන මට සලකන්නේ. ඒක කාටවත් වැඩක් නැහැ නේ. එතන ඔය ඒ
1: දේවල් ඒ වගේ දෙයක් කීමේ ඇතුලේ තමන්ට ලකුණක් අහිමි වීමේ
3: ප්‍රවණතාවක් නැහැ. සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. කවදාවත් තමන් වැඩ කරපු කිසිම ආයතනයක විවේචනය කරන්න යන්න එපා. වෙන ඉන්ටර්වයුව එකට ගියාම. හැබැයි දැන් ඔයා වැඩ කරපු ආයතනයට වෙන කවුරු හරි යන්න වගේ අහනවා නම් එතකොට ඔයා ඇත්ත පිච් එක දෙන්න. එතකොට මොකද? එතකොට අපි කෙනෙක් බ්ලොක් කරන්න නිතට යන්න පාගෙන අපි කියන්න මෙන්න මෙහෙමයි මෙතන
2: අර ඔබ කිව්ව කාරණයක් මාධ්‍ය ආයතන වලටත් ඉතාම හොඳට මේ වැදගත් කියලා අපි හිතනවා. ඒ කියන්නේ අපි කියන්නේ ආයතන වලට මේ වැඩ බැරි මිනිස්සු ගත්තර ගමන්නේ පුරුදු කරලා ගන්න පුළුවන් විස බීජ ගන්න එපා කියලා.
3: විස බීජ අන්න හරියට අපි ඔකට කියන පොයිසන්
2: කියලා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ එහෙම මිනිස්සු ගත්තාම ආයතන එකමුතුභාවය වෙන්න පුළුවන්, ඉදිරි පැවැත්ම වෙන්න පුළුවන්, කල්ලි හදා ගැනීම වෙන්න පුළුවන්. ඒවා ඉතින් ආයතන වල අපි හැට දකින්න
1: තියෙන
2: සෙක්ෂන් පවා විනාශ වෙලා ගන්න දෙයක් නැතුව යනවා. ඉතින් ඉතින් හැට ආයතන ඊට පස්සේ වෙන වැඩක් කරන්න වෙන රණ්ඩු බේරණ එක සහ මිනිසුන්ගේ මේ තියෙන ප්‍රශ්න විසඳන එක ඇරෙන්න.
3: ඔක රණිල්ල වෙලා තියෙන්නේ සමහරක් තේනවා ඒගොල්ලන්ට අනිත් කට්ටියට මොනවනොත් කමන්නේ අනිත් කට්ටිය කපාගෙන එයාගේ වැඩේට විතර යන්න ඕන. ඉතින් ඒ වගේ කට්ටියකින් ගොඩක් පරිස්සම් වෙන්න. අපි මිනිස්සෙක් ගන්න රසාව කරන්න එකම මට්ටමේ 3 දෙනෙක් ඉන්නවා නම් ඒ 3 දෙනාගෙන් හොඳටම වැඩ කරන එක්කනාට මිසක් හොඳටම තමන්ගේ ප්‍රධානියා කියන හැමදේම කරන හරි ප්‍රධානියාගේ සපත්තු හොදන කෙනාට නෙවෙයි යන්න ඕන. ඉතින් ඔන්නෝක ප්‍රශ්න. දැන් 3 දෙනෙක් ඉන්නා නම් එකම ලෙවල් එකේ දෙන්නේ වැඩ කරනවා හරි විදියට. ප්‍රමිතියට, ප්‍රොටෝකෝල්ස් වලට. එක්කෙනෙක් ගිහිල්ලා ප්‍රධානියාගේ සපත්තු බිස්නස් එක කරනා නම් ඔන්නතර තමයි ප්‍රශ්න. ඉතින් අන්න ඒවට තමයි විස බීජ පොයිසන් කියලා අපි කියන්නේ. හරි වචනේ පොයිසන්. අන්නේ පොයිසන් ගන්න එපා. ඒ ගත්තම තමන්ගේ ටීම් එක, තමන්ගේ ආයතනය වගේම ඕගනයිසේෂන් එකකටත් ඕක ප්‍රශ්නයක් යනවා.
2: ඔය කතාවට කියනවානේ මේ කොටා දිනාලි වෙනයි පෙරහැර යනාලි වෙනයි කියලා.
3: අන්නරයි.
2: උපදෙස් දෙනවා මේක මෙහෙම වෙනුනේ, මෙහෙම ගියොත් මේක කඩාගෙන වැටෙනවා කියලා කී කී ඉන්න. හැබැයි එක වැඩකටවත්
3: නෑ.
2: පොඩිවත් දායකත්වයක්
3: නෑ. ටොක්සික් කරයි. ඕකෙත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඕක මාත් ශේෂේ රාබුදාස්ල ඉගෙන ගත්තා. දැන් ඕකේ අපි කියනවා baking the cake and putting the icing on cake here. හරිද? ඔයා සාමාන්‍යයෙන් ආයතනය වැඩ කරන කෙනෙක් කරනවා you have to bake the cake, right? You can bake cake එක bake කරන්න ඕනේ. ඒක තමයි වාගේ වැඩේ ඒක. හැබැයි ඕනම අවස්ථාවක cake එක bake කරන කෙනාට වැඩිය cake එකේ icing එක දාන කෙනාට තමයි ආයතනයේ ප්‍රධානින්ගේ හැයම වෙන්නේ.
1: ලස්සන හදලා තියෙනවා.
3: ඒකර හිතන්න කෙනෙක් cake එක bake කරන්න නැතුව icing එක විතරක් දානවා කියලා. එතකොට එයා සාමාන්‍යයෙන් temperature උඩ යන්න පුළුවන්, ඉහළ යන්න පුළුවන්. හැබැයි කොයි හරි වෙලාවක එයා කඩාවැරෙන්න පුළුවන්. අපි කියන්නේ හරි දේ කරන්න. cake එක bake කරන්න, icing දාන්නත් ඉගෙන ගන්න. දෙකම කරන්න. එතකොට වා වැටෙන්නේ නැහැ. වා වාගේ මාර්ගේ හැමින් හැබැයි steady ඉස්සරහට යයි.
2: අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ අවිස්සාවෙල්ලෙන් සමන්ත. සමන්ත කියන මොදුසඟ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් මුදු මහත්තයට දාන්න කියලා තියෙනවා. මම පුද්ගලික ආයතනයක අලවි නියෝජිතවරයෙකු වශයෙන් අවුරුදු 18ක් වැඩ කරලා ඉවත් වෙලා මගීම බෙදාහැරීමේ ආයතනයක් පටන් ගත්තා. ඒත් ඒක ලාභ නැහැ. ආයෙම මම හිටපු ෆීල්ඩ් එකේම එක්සිකියුටිව් පෝස්ට් එකකට කතා කරනවා. ඒ කියන්නේ එයා ආයතන ඉඳලා අයින් වෙලා එයාගේම බිස්නස් එක පටන් ගන්න එක ලාභ නැහැ. ඒ නිසා නැවත එයාගේ මේ ෆීල්ඩ් එකේම එක්සිකියුටිව් ජොබ් එකකට කතා කරනවා වැඩිපඩියකට. ඒත් මගේ ටාගට් එක නැවත හොඳ ආයතනයක් එක්ක බෙදාහැරීමේ නියෝජිතවරයෙක් විදිහට වැඩ කටයුතු කරන්න. يعني එයාගේම කියලා නැවත එකක් පටන් ගන්න. ඒත් ඒ සඳහා ලොකු මුදලක් මගේ ළඟ නැහැ. මම මොකද්ද කරන්න ඕනේ කියලා පොඩි ප්‍රශ්නයක් ඔහු යොමු කරන්නේ.
3: ඔව් සාමාන්‍යයෙන් ඔයගේ වෙලාවට කරන්න ඕනේ තමන්ට මාසෙ රන් කරගන්න තරම් ආදායමක් තමන්ගේ බිස්නස් එකෙන් එන්නේ නැත්නම් එහෙම එන්නේ නැහැ පටන් ගත්ත ගමන්. හරිද? ඒකට මේ break even වෙලා සාමාන්‍යයෙන් ආදායමක් වැඩි කරගන්න break even පන්න ගන්න සාමාන්‍ය ලොකු කාලයක් යනවා. එහෙම තමයි හැටි. ඒතකොට ඒක investment එකේ return එකනේ සාමාන්‍යයෙන් සෑහෙන කාලයකට පස්සේ. ඒකට වාර එච්චර අල්ලන් ඉන්න බැරි නම් කරන්න තියෙන හොඳම දේ තමයි වහා ඒක part time කරන ගමන් ඒක අතරින් නැතුව වෙන රස්සාවකට ගිහිල්ලා ඒකත් එක්ක කරන එක තමයි හොඳ වැඩ. එහෙම නැත්නම් වහා වෙන තැනක ගිහිල්ලා රස්සාවක් කරන්න කැමති නැත්නම් වහාට හොඳ වැඩ ඉතින් බැංකුවක් එක්ක කතා කරලා ආයතන මුදලක් අරගෙන ඒක දියුණු කරගන්න එක තමයි. ඔක ඉතින් මෙහෙම ඕක ඇවිල්ලා අර ස්ටොක් මාකට් වගේ තමයි ඉතින් risk and return නේ. දැන් තමන්ගේ දෙයක් කරන එක high risk. හැබැයි ඕක වදින්න පටන් ගත්ත වෙලාවට වදිනවා ඉතින් ආයෙ උඩටම යන්න.
1: අපි කියන්නේ පොරි හැලෙන්නව වදින.
3: පොරි හැලෙන්නව වදින. හැබැයි එතක ඉවසන්න ඕනේ. ඒක කට්ට කියන්නේ ඒකයි. හරි වෙලා වෙනහන් ඉන්න ඕනේ.
1: දැන් මේකටම තව ප්‍රශ්නයක් ගහලා දෙමු. රජයේ සේවය කරන ගුරුවරයෙක් මං හිතන්නේ අය. ඇය අහලා දෙනවා දැන් අපි රස්සාවේ ලැබෙන වැටුප අපිට ප්‍රමාණවත් මදි. පවුල පවත්වාගෙන මමයි හස්බන්ඩ්යි දෙන්නම ගුරුවරු විදිහට තමයි වැඩ කරන්නේ. අපිට තව දෙයක් කරන්න ඕනේ. හැබැයි අපේ සේවාවේ තියෙන කාලපරාසය ඔක්කොම එක්ක අපි යම්කිසි හිරවීමකට ලක් වෙලා තියෙනවා. අපි තීන්දුවක් ගන්නව නම් කොහොමද කරන්න ඕනේ? මට ව්‍යාපාර පැත්තේ හොඳ හැකියාවක් තියෙනවා කියන එක මගේ ඇඟ ඇතුළේ තියෙනවා. මම රැකියාවෙන් අයින් වෙලා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තට කමක් නැද්ද? වෙළඳපොලේ අපිට පැවැත්මක් හදාගන්න පුළුවන්ද? ඒ මොකක්ද ව්‍යාපාරය කියලා නම් කියලා නෑ. එයා කියනවා එයා විශ්වාස කරනවා එයාට ව්‍යාපාර පැත්තෙන් යන්න පුළුවන්. මේ ගුරු වෘත්තියෙන් අයින් වෙලා මේ ලැබෙන ගාන මදි. එතනින් එහාට අපි ජීවිතේ දිනන්න ඕනේ කියලා. එහෙනම් මම මොකද්ද ගන්න ඕන තීන්දුව?
3: ඔව් දැන් ඕක මේ මත් සංකරණින් හොඳටම දැකලා ඇති. මාත් දකිනවා දැන් සමහර අයලා මාත් හිතනවා මේ ඔක්කොම නවත්තල් දාලා උගන්නන්න යන්න ඕනේ කියලා. මොකද අපි දන්නා ඇති ඔය සමහර නම් කිව්වා. දැන් මේ මිනිස්සු කොහෙද හිටියේ? දැන් කොහෙද ඉන්නේ? මේ උගන්නන එකනේ කරන්න වෙන මොනවද කරන්න ඇලේ? යන වාහන 100,000ක් විතර එනවානේ. ඉතින් මොකද 100,000ක් තියෙනවා නම් ගෙදරට වෙලා වාඩිලා ඉන්න බලන්න ජීවිත කාලෙම අපිට. ඉතින් දැන් අන්න ඒ තත්ත්වෙට මටත් හිතෙන සමහර වෙලාවට ඒ කට්ටියව මන් දන්නේ නැහැ ප්‍රවර්ධන කටයුතුත් දන්නේ නැහැ. කොහොම හරි තියනානේ. නැත්තේ නැහැ. තියනවා නැත්තේ.
1: ගොඩ නගාගත්ත දේවල් තියෙනවා.
3: ඔව් ඉතින් දැන් ගුරුවරයෙක් වශයෙන් වැඩ කරන කෙනෙක්ට මට කියන්න තියෙන උපදෙස තමයි දැන් මගේ දරුවනුත් යනවා මේ එක්ස්ට්‍රා ක්ලාසස්. ඉතින් එක්ස්ට්‍රා ක්ලාසස් යන ඒ ගුරුවරු සමහර ගුරුවරු ඉතින් account එකට සල්ලි දාන්න දෙන්න කෑෂ් නේ ගන්න. ඒ කමන්න ඒක මට අපිට ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ ඉතින් ගුරුවරයෙක්ට තේසියම කරන්න පුළුවන් Tamanට පාසල් වෙලාවෙන් අමතරව ඉගෙනීමේ කටයුතු කරන්න නේද? ඒක කරන්න පුළුවන්. එහෙම නැත්නම් business එකක් කරා නම් අපි මුලින්ම කියන්නේ මේකත් එක්ක කරන්න පටන් ගන්න. මේකත් එක්ක කරන්න පටන් ගත්තම ඔයාලට මේකත් තියෙනවා ඒකත් තියෙනවා. ඒතකොට ඒක හැමින් build up කරගෙන ගියාම යම් කිසි තැනකදී ඔයාලට තේරෙනවා මට මේක නැතුව ගොඩ දුව ගන්න පුළුවන් කියලා. අන්න එතකොට අයින් වෙන්න ඕන. නැතුව මේක අතහැරලා සම්පූර්ණයෙන්ම පටන් ගන්න එපා. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් උපදෙස් දෙන්නේ නැහැ.
1: එහෙම risk එකක් අරගෙන නිකන් මේ නේ ඊට පස්සේ අපිටත් දැන බැනේදී
3: ඊට පස්සේ ආයෙත්
1: රස්සාව කෑ ගන්නත් බෑ. දැන් බොහෝ දෙනා රස්සාවල් ඉල්ලමින් කෑ ගහන ගමන් ඉන්නේ. ඒ නිසා ලැබිච්ච රස්සාව ඇතුළේ ඉන්න ගමන් කාලය කොහොම හරි කල්පනා කරන්නේ කරගා. අනේ පිටින් අපි ටිකක් මේ මොන කතන්දර කිව්වත් පොඩ්ඩක් ලංකාවේ මිනිස්සු කම්මැලි නේද වැඩිපුර. ඒ කියන්නේ මම මේ රස්සාව කරනෝනේ මේකට හුරු වෙනවා මිසක් තව අභියෝගයක් අරගෙන මේක කරන ගමන් මම තව දෙයක් ගොඩනගා ගන්නවා කියන තැනට ඔළුව හදාගත්ත මිනිස්සු හරි අඩුවෙන් තමයි කොහොමද අපිට හම්බෙලා තියෙන්නේ.
3: ඒක නම් සම්පූර්ණ ඇත්ත. ඒක වෙලා තියෙන ඉතින් අර එතනත් අපි හැමෝම ඉන්නේ කම්ෆර්ටබල් සෝන් එකනේ. ඒක තමයි ප්‍රශ්නේ. හැබැයි ඉතින් entrepreneurship එකක් කරලා තමන්ගේ දේක් ගොඩනගාගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඉතින් තමන්ට ආගෙම ඉතින් ලෝකෙටත් වැඩදායි පුත් කෙනෙක් වෙන්න පුළුවන්. මොකද අනෙක් කටියලත් රක්ෂාව හම්බෙනවා.
2: හරි අපේ අන්තිම විනාඩි කිහිපෙ ඉන්නේ අපිත් එක්ක අද දවසේ එකතු වුණේ ප්‍රවීණ පරිගණක ඉංජිනේරු කුමුදු බණ්ඩාරගේ මහත්මයා. අපි ඉස්සෙල් ප්‍රශ්නයක් ඇහුවානේ ඔබගෙන්. ඔබ ගොඩක් අය උත්තර එවලා තිබ්බා. අපි අපි පහතරට සම්ප්‍රදායේ සබර්ගමු සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩේ මොකද්ද කියලා. පිළිතුර දවුල කියන පිළිතුර ගොඩාක් අය එවලා තිබ්බා. නිවැරදි පිළිතුර මුලින්ම එවලා තිබ්බේ අනුරාධපුරයේ ජිනේෂ්. අපේ ජිනේෂ් තමයි මුලින්ම එවලා තිබ්බේ. ඉතින් ජිනේෂ් ජයග්‍රහණය කරනවා වගේම පිළිතුර එවුව අනිත් අයවත් අපි ඒක ආදරෙන් මතක් කරනවා. දිගරම දිගටම අපිත් එක්ක පිළිතුරු එවන්න කියලා ආරාධනා කරන ගමන්.
1: රසියෝසකලත් වඩා වැඩි කාලයක් රටතම වාසනාව කියදුන් ලොතරැයි ප්‍රමුඛයා වගේම ලොතරැයි ලෝ රාජ්‍ය කෙරළ මහජන සම්පත් ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට ඒකබ ධර්මදලට ඍජු දායක වෙන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් 125 ජයගත් ජයග්‍රහකින් 300 කට අධික පිරිසක් රුපියල් 110 ජයග්‍රහකින් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000 කට අධික පිරිසක්ද යතුරු පැදි රන්කාසි වවුචර්පත් හිමි වාසනාවන්තින් ඉන්ද්‍රාපුරා බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ අද වන විට නවවන සුපිරි ත්‍යාගලාභිය මහජන සම්පත් ලොතරැයින් පමණක් බිහි කරන්නට අපට හැකියාව ලැබෙනවා. ඒ නම් රුපියල් 2,34,00,000 අධික මුදලක් ආණ්ඩියම්බලම ප්‍රදේශ විට ලබා දෙන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබීමත් එක්ක සුපුරුදු පරිදි රුපියල් 2,02,00,000 සුපිරි ත්‍යාගයේ රුපියල් 125,00,000 ප්‍රථම ත්‍යාගයේ ලක්ෂේ ත්‍යාග සමගින් අනෙකුත් සෙසු ත්‍යාග ඔබට මහජන සම්පත් ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබ වැය කරන්න ඕනේ රුපියල් 40ක් විතරයි. දකින දකින හැමදෙනීම වැඩි වැඩියෙන් මහජන සම්පත මිලදී ගන්න ජීවිතයේ සීනියට වාසනාවේ ආශිර්වාදයේ කේන්ද්‍ර ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කිරීමක්. අර වෙලාව අවසන් වෙලා තිබුණොත් කොමුදු ස්තුතිය කියන්න කලින් තව ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඉන්ටර්වයුවකට ෆේස් කරලා ඉවර වෙලා අපි සාමාන්‍යයෙන් කෝල් කරනවා, මේල් එකක් දානවා, දිගින් දිගටම අහනවා, මාව සිලෙක්ට් කරගත්තද මොකද උනේ? ඔන්නෝම අපි ටිකක් හොයා බැලීමක් කරන ඕනේ. මෙන්න මේ විපරම් කිරීම කොයි කාලෙද කරන්න ඕනේ, එහෙම කරන එක සාධාරණයිද, ඉන්ටර්වයුවෙන් පස්සේ අපි මොනවද කරන්න ඕනේ කියලා අවසාන වශයෙන් මතක් කරනවා.
3: ඔව් අන්තිම අවසාන වශයෙන් ඉන්ටර්වයුව ඉවර වෙද්දී අහනවානේ do you have any questions කියලා. ඒකට I don't have any questions කියලා නම් කියන්න එපා. මුලින්ම වාට තියෙන ඒ ආයතන ගැන ප්‍රශ්න හදාගෙන ලෑස්තිලා යන්න ඒ වහන්න. ඒක number 1. ඉන්ටර්වයුවර් නම් සාමාන්‍යයෙන් අපි වැදගත් ආයතනයක එක්ක නම් ඉන්ටර්වයුව කර ගියේ සාමාන්‍යයෙන් ඒගොල්ලන් රෙස්පොන්ඩ් කරනවා. ඒගොල්ලන් කියනවා within Friday කියයි, within the next week කියනවා කියලා. ඒගොල්ලන් කියන ටයිම් ලයින් එක පැනලා වාට උත්තරයක් ආව නැත්නම් වාට පුළුවන් ඒ රෙක්‍රූටර් කතා කරලා ඊමේල් එකක් දාලා ස්ටේටස් එක අහන්න. ඒක සම්පූර්ණයි ඉතින් වාට තියෙනවා.
1: ඒකන්නේ මේ පහුවදා ඉඳන් අර එතන දන්න කෙනෙක්ට එහෙම නැත්නම් රිසෙප්ෂන් එකට කෝල් කර කර මම මේ මදුෂංග මං ඊයේ ඉන්ටර්වයුව එකට ආවා මට මොකද උනේ කියලා අහන එක
3: එහෙම යතුනේ කරන්න එපා එහෙම කරන්න එපා එහෙම කරලා හරියන්නේ
1: නැහැ නේද එතන ඇනයක් වෙනවා
3: ඒතන ඇනයක්
1: වෙනවා සමහරවිට සිලෙක්ට් කරලා තිබුණා තයින් කරන්න
3: බෑ මේ මනස පුළුවන් අනිත් එක්ක කරලා යන්න පුළුවන් තත්ත්වයකට තමයි ඒක
1: වෙන්නේ හරි බොහොම ස්තුතියි ඔබේ දැනුම අපිත් එක්ක බෙදාගත්ත රටේ අනාගත වෙනුවෙන් එකතු කළාට ප්‍රවීණ පරිකරණ ඉංජිනේරු කොහොමද බණ්ඩාරගේ මහත්මයා අද මේ කතා බහට එකතුනේ. එවනම් අපි ආයෙහෙට උදේ හම්බෙමු. ඩෙංගු ගැන කතා කරමු.
2: ඩෙංගු ගැන කතා කරන පය දෙකක් ඔබේ කොතනද වැරදුනේ අපි කොහොමද ආරක්ෂා වෙන්න ඕනේ රටම කතා කරනවා. හැබැයි මේ ගැන විශේෂ දේවල් අපි හිර දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට එහෙනම් අපි ගිහිල්ලා එන්න හැමෝටම සුබම සුබ දවසක්.

0: casa.
1: ත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජයා.

0: වෙලාව පෙරවරු 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරණ විශේෂ අපරාධ විමර්ශනාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කළේ. මෙම කාන්තාව විදේශයන්හි රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 20ක් වංචා කර තිබෙනවා. ඒ අනුව හොරණ විශේෂ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් සිදු කළ පරීක්ෂණයකින් පසු ඇය අලුබෝමිල්ල පොලිස් අසමේදී අත්අඩංගුවට ගත්තා. 41 හැවිරිදි සැකකාරිය පානදුරු ප්‍රදේශයේ පදිංචි කාරිණියක්. හොරණ විශේෂ අපරාධ විමර්ශනාංශයයි පරීක්ෂණ සිදු කරන්නේ. අඛණ්ඩ සටන් විරාමයක් වෙනුවෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඇමරිකාවේ ඊශ්‍රායල තානාපති යෙව්යෙල් ලයිටර් සහ ඇමරිකා ලෙබනනයේ තානාපති නඩා මුවත් මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ, රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක ඩැනියල් කොලර් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. ඊශ්‍රායලය අත්පත් කරගෙන සිටි දකුණු ලෙබනනයෙන් ඊශ්‍රායල් හමුදා ඉවත් කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානය නිරහිත නොකළහොත් ඊශ්‍රායල් හමුදාවට දකුණු ලෙබනනය අත්පත් කර ගැනීම අඛණ්ඩව සිදු කිරීම සඳහා කිවිසුම මගින් අවස්ථාව ලබා දෙන බවයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කළේ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: වෙලාවුදේ 10යි විනාඩි 8යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: RBB බැංකුව
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛාවකින් මිලදී ගත හැකි.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

වෙලා උදේ 10යි විනාඩි 10යි දැන් සතිය ගලක් හඬන්න පටන් ගත්තා. කීයද වෙලාව? උදේ 10යි විනාඩි 10යි. ඒ කියන්නේ මේ වෙලාව ඉදන් දවල් එක වෙනකන් ඔයාට පුළුවන් මාත් එක්ක සතිය ගලක් හඬ අහගෙන ඉන්න. ඒ වගේම තමයි ඔයාට මෙසේජ් එකක් දාන්න පුළුවන් 0703 93 5 93 4. හරි. අපි සින්දුවක් අහන්න කලින් මුලින්ම මෙන්න මෙහෙම කතාවක් කියනවා ඔයාට. මොකක්ද දන්නවද? දවසක් මේ මිනිස්සේ කහනවා එක ව්‍යාපාරිකයෙක්ගෙන් මේ මහත්තයා මේ මොකද්ද ව්‍යාපාරයක් සහ ජොබ් එකක් ව්‍යාපාරයක් කරගෙන යාම සහ මේ ජොබ් එකක් අතර තියෙන වෙනස මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ මේ ව්‍යාපාරයේ අයිතිකාරයා හරි මේ හිමිකරු මෙයා කියනවා ඔයා ගන්න ඔන්න ඔයාගේ ඉස්සරහා ඉන්නවා රිලවෙක් නැත්තම් අපි වානර කුලේ සතෙක් කියලා ගමු. වානර කුලේ සතෙක් ඉන්නවා ගිහිල්ලා මේ සතාගේ ඉස්සරහින් තියෙනවා සල්ලි මිටියකුයි තව ආනමාලු ඇවරියකුයි. මොනවද තියන්නේ? සල්ලි මිටියකුයි ආනමාලු ඇවරියකුයි. එතකොට මේ අහනවා අර අයිතිකාරය අහනවා ඔයා හිතන්න මේ රිලව හරි මේ සතා තෝරගන්නේ මොකද්ද? කතා දෙකක් නැහැ විවාදයක් නැහැනේ. මේ සතා තෝරගන්නේ අර ආනමාලු ඇවරිය. හරිද? අන්න ඒ වගේ තමයි ඔය ව්‍යාපාරයක් කරගෙන යාම සහ ජොබ් එකේ කරගෙන ජොබ් එකක් කරගෙන යන එකේ වෙනස කියලා මෙයා කියලා දෙනවා. පස්සේදී මේ මනුස්සයාගේ හිතේ දෙනවා. දැන් ඒකෙන් අපිට මොකද්ද ගන්න තියෙන්නේ? අපිට ගන්න තියෙන්නේ අර තේරුම් කරපු දෙයම තමයි. මොකද්ද? අපි වටිනාකම දන්න සමහර දේවල් වල අපි ඒව පාවිච්චි කරනවා. හැබැයි සමහර වෙලාවට අපි වටිනාකම දන්නේ නැති දේවල් වල පාවිච්චි කරන්න යන්නේ නැහැනේ. මොකද අපි වටිනාකම දන්නේ නැහැ. එතකොට අර අපි හිතමුනම මාසයකට සැලරි එකක් ගන්නවා හරි මෙහෙම ජොබ් එකක් කරනවා. හැබැයි ව්‍යාපාරයක් කරගෙන යන ගමන් තවත් ජොබ් එකක් කරන්නත් පුළුවන්. නැත්තම් සමහර අය තමන්ගේම ව්‍යාපාරයක් පටන් අරන් දිනු වෙමින් දිනුමින් යනවා. මෙන්න මේක තමයි ඔය ව්‍යාපාරයක් කරගෙන යාම සහ ඒ වගේම ඔය ජොබ් එකක් කරනවා මාසයකට සැලරි එකක් ගන්නවා මන්ත්ලි සැලරි එකක් ගන්නවා ඕක තමයි වෙනස. දැන් ඔය කතාව අද වැදගත් වෙන්නේ ඇයි? ඒ දන්නවද? අද 2026 අවුරුද්දේ ජූනි මාසේ 27නේ. අද තමයි සූක්ෂම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දිනය. මේක UN එක නම් කළා තියෙනවා. මේ අද දවසට තමයි මේක නම් කළා තියෙන්නේ. ඇත්තටම මේකේ අරමුණ වෙලා තියෙන්නේ ලෝක ආර්ථිකයට සහ තිරසර සංවර්ධනයට සූක්ෂම සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර. අපි මේකට කෙටියෙන් කියනවා MSME කියලා. මේගොල්ලෝ දෙන දායකත්වය දැනුම්වත් කරන්න නැත්තම් මේක හුවා දක්වන්න තමයි මේ දිනේ යොදලා තියෙන්නේ. ඒ වගේම ලංකාවෙත් මේ දිනේ සමරනවා. ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන වාණිජ බැංකු මේ බැංකු විසින් මේකට විවිධ උත්සව එහෙම සංවිධානය කරලා තියෙනවා. මේක ලංකාවට වැදගත් වෙන ප්‍රධානම හේතුව තමයි ලංකාවේ 90%ක්ම ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ග්ලෝබලි විදිහට ගත්තත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර තමයි වැඩිපුරම තියෙන්නේ. හේතුව තමයි ගොඩක් වෙලාවට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ විතරක් නෙමෙයි ගොඩක් මිනිස්සුන්ට තේරුම් ගිහිලා තියෙනවා මේ මන්ත්ලි සැරවිහිකට වැඩිය මම සොයන් ව්‍යාපාරයක් කරොත් හොඳයි කියලා. ඉතින් ඔයා මේක ගැන මොකද හිතන්නේ? ඔයා හිතනවද ඔයත් සොයන් ව්‍යාපාරයක් පටන් ගත්තොත් හොඳයි කියලා? හරි, අපි හැම සින්දුවක් වෙලා උදේ 10යි විනාඩි 13යි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: වෙලා උදේ 10යි විනාඩි 21යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: දතරයියේ පෙරලි කරන NLB Mega Power, දවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබ අදම මිලදී ගන්න.
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: සත්‍යාග ලක්හඳ

වෙලා උදේ 10යි විනාඩි 23යි දැන් සතිය ගලක් කඩහගෙන ඉන්නේ 93.5න් 93.7න්. මේ වෙලාවේ මොකද කරන්නේ? ගෙදර කට්ටියත් එක්ක ශ්‍රමදානයක් නේද? ඔයා ඔව් ඔයාගෙන් තමයි අහන්නේ. ඔයා මොකද කරන්නේ මේ වෙලාවේ? ගෙදර කට්ටියත් එක්ක ඩෙන්ගු මර්ධනය කරන්න. නැත්තම් ගමේ කට්ටියත් එක්ක ඔයාගේ ඉස්සරහා ගෙදර තියෙන කානුව දෙන්න පුළුවන්. නැත්තම් පාරක් පොඩි පාරක් තියෙනවා. අතුරු පාරේ සුද්ධ පවිත්‍ර කරන වැඩ කරනවා වෙන්න පුළුවන්. නේද? මං හිතන්නේ එහෙම කරනවා ඔයා. එහෙම නේද? කරනවා. එහෙම නැත්තම් කරන්න ඕනේ කියලා එකක් නැහැ. අපි මේක කරන්න අත්‍යවශ්‍ය වෙලාවක් මේක. හේතුව දැන් ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාව අධික වශයෙන් ඉහළ ගිහිලා තියෙනවා. ඒ වගේම රෝහල් ධාරිතාවත් ගොඩක් කළ රෝහල් ධාරිතාවත් ඒක අපිට දරා ගන්න බැරි මට්ටමට ඇවිල්ලා තියෙනවා. මොකද කරන්න ඕනේ? අපි දැන්වත් පටන් ගමු. මේ දැන් හරි. අපි මේ වෙනකම් මුකුත් කළේ නැහැ කියලා හිතන්න. මේ දැන් පටන් ගන්න. අද සතියන්තේනේ සෙනසුරාදා දවස. සමහර අය නම් වැඩට ගිහිල්ලා තියෙන්න පුළුවන්. සමහර අය ගෙදර ඉන්නත් පුළුවන්. ගොඩාක් අය බහුතරය ගෙදරනේ. නේද? ගෙදර දුවල පුතාලා, ගෙදර අම්මා තාත්තා, නංගි මල්ලි, ආච්චි සීයා මේ හැමෝම එකතු කරගෙන තමන්ගේ ගෙවත්ත තමන්ගේ ගෙදරට යන අතුරු පාර වෙන්න පුළුවන්. හරි. නැත්නම් තමන්ගේ ගෙදර ඉස්සරහා තියෙන පොඩි කානුව වෙන්න පුළුවන්. මේ දේවල් පිරිසිදු කරගන්න අපිට පුළුවන්. ඇයි අපි තව කෙනෙක්ට මේක බාර කරන්නේ? ඇයි අපි PHA මහත්තයා එනගම් ඉන්නේ? එයා එනගම් ඉන්න ඕනේ නැහැ. අපිට පුළුවන් බලලා පොඩ්ඩ. නේද? ආ මෙතන වතුර ටිකක් වැඩිහින් තියෙනවා. මෙතන පෝල් කඩු පේනවා, මෙහෙම තියෙනවා කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලලා අපිට හිමීට මේ දේවල් අස් කරලා සුද්ධ පවිත්‍ර කරලා අපිට පුළුවන් විදිහට මේ ඩෙන්ගු මර්ධනයේට මේ වසංගතේ මර්ධනය කරන්න දායක වෙන්න පුළුවන්. නේ? ඉතින් ඔයත් මේ වෙනකන් එහෙම පටන් ගත්තේ නැත්තම් අදම මේ දැම්ම පටන් ගන්න. හරිද? මොකද ජීවිතයක වටිනාකම අපිට මිල කරන්න බැරි තරම්. හරි. දැයිති වාට පුළුවන් මේ වෙලා විඳ සතිය ගලක් කඩාගෙන ඉන්න ලස්සන සිංදු අහන්නත් පුළුවන්. රටේ තොටේ පුංචි පුංචි විස්තර දැනගන්නත් පුළුවන්. ඒත් එක්කම අහගෙන ඉන්න ගමන් සතියන්තයේ ගෙදර ඉන්නත් පුළුවන්. අර කිව්ව වගේ ශ්‍රමදානෙක ඉන්නත් පුළුවන්. නැත්තම් ගෙදර කට්ටියත් එක්ක ගෙවත්ත පිරිසිදු කරනවා වෙන්න පුළුවන්. මේ ඉන්න ගමන් ලක්කඩහගෙන ඉන්න ගමන් මේ පැත්තට දාන්න මෙසේජ් එකක්. මොකද කරන්නේ? වහිනවද පායනවද මොකද වෙන්නේ කියලා මෙසේජ් එකක් දාන්න 07.3 93.5 93.4. අහමු එහෙනම් අපි තව සින්දුවක්. වෙලා උදේ 10යි විනාඩි 25.

0: සම්බුදු සිසිලසෙන් ලක්තිව එකල වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬහඬ බුද්ධ රශ්මිශ්මේ
1: ජොනි වෙස්සේ නවය පොසොන්පුර පසළොස්වක පොහෝ දෙන පෙරවරු හයසිට පල්ලිපැත්ත ශ්‍රී සංකපාල රජමහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංකපාල රජමහා විහාරස්ථානයේ සිට
0: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබරදායකත්වය පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපිවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් සතියක ලක්හඬ

වෙලා උදේ 10යි විනාඩි 40යි දැන් සතිය ගලක් කඩහගෙන ඉන්නේ. ඉතින් ඔන්න මං කිව්වා මෙසේජ් එකක් දාන්න කියලා. ඒක අහලා කට්ටිය මෙසේජ් එකක් දාලා තිනවා. අපි බලමු කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ කියලා. මෙසේජ් එකක් දාලා තියෙනවා සුබ දවසක් වේවා සිහත් අයිබෝන්ස් බුදස්නක් ජයග්‍රහී දවසක් වේවා. ඕපනින් ටෝක් එක නයිස්. මගේ ෆැමිලි එකේ හැමෝමයි මේ වෙලාවේ ලක්කඩ අහගෙන ඉන්න හැමෝමමයි. ඔයාවයි ආදරෙන් එකතු කරගෙන ලස්සන සෝන් එකක් ඕනේ. මම ප්‍රියංකා නුවරින් කියලා මෙසේජ් එකක් දාලා දිනවා. හරි, ඉතින් අපි ආවත් එකතු කරගන්නවා. තව කවුද තව දාලා දින මෙසේජ් එකක්? හෙලෝ හෙලෝ, කොහොමද? සුබ උදෑසනක් වේවා ආදරණීය ලක්කඩ ලක්කඩ කාර්ය මණ්ඩලයට. වැඩ කරන ගමන් සතියක ලක්කඩ අහනවා. අබුඩාබි වලින් චන්දන කී හැන්නේදි තමයි මෙසේජ් එකක් දාලා තියෙන්නේ. ජපානෙන් පොඩි දුව දිල්සි, තංගල්ලෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා, චාන්සි සමග ජෝන් පුතා මේ කට්ටිය එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. හරි, ඉතින් අපි මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. තව මෙසේජ් එකක් දාලා තිනවා. ආයුබෝ වන්, අපි ෂර්ලි වයිජයන්ත සර්ගේ සින්දුවක් අහමුද කියලා අහලා තිනවා. හරි, මෙසේජ් එක දාලා තියෙන සොඳුරු කුරුණෑගලින් සොඳුරුනේ මෙසේජ් එකක් දාලා තින්නේ. හරි, හරිම සොඳුරුයි. හරි, කොහොම වුණත් අපි මේ සින්දුව යාර දෙන්න උපරිම උත්සාහ කරනවා. හරි, එහෙනම් ඉතින් ඔයාවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. තව මෙසේජ් එකක් දාලා තිනවා. කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ? ගුඩ් මෝර්නින්, ඔයාවත් අහගෙන ඉන්නවා. මටත් සින්දුවක් ඕනේ. මහරගමින් සම්මා, සම්මා දිට්ටි, සම්මා වායා, මෙහෙමද? නෑ නෑ නේ, සම්මා ඔයාගේ පෙඩ් නේම් එක වෙන්න ඇති. හරි, එහෙනම් ඔයාවත් අපි එකතු කරගන්නවා සින්දුවට. එහෙනම් වෙලාව බලමු. වෙලාව කීයද? වෙලාව උදේ 10යි විනාඩි 41යි.

වෙලාවුදේ 10යි විනාඩි 49යි දැන්. සතිය ගලක් කන අහගෙනීමේ 93.5න් 93.7න්. මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරන්නත් ඕනේ. ඊට කලින් මම ඔයාලට මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකක්ද දන්නවද? ලංකාවේ ගීත සාහිත්‍ය තියෙනවනේ. ලංකාවේ ගීත සාහිත්‍ය ගත්තට පස්සේ අපි ගොඩක් කලවට මේකේ තනුව එහෙම නැත්තම් මේකේ තියෙන මෙලඩි එක ඊට පස්සේ වචන ගොඩක් කලවට එහෙම ලොකුවට තකන්නේ නැහනේ. අපි අහනවා. නෝමලි අහනවා. සාමාන්‍ය විදිහට අපි අහනවා. බස් එක යන ගමන් අහනවා. ලක්කඩ අහගෙන අහන ගමන් සින්දු අහනවා. හරිද? ගොඩක් ඒවා අපි යන ගමන්, එන ගමන්, ගෙදර ඉන්න ගමන්, කෑම කන ගමන් සින්දුව කියන එක අපිට කොයි වෙලාවටත් අදාළ දෙයක් නේ. එතකොට මේ දැන් අපි ඔන්න සින්දුවක් අහනවා. කවුරු හරි කෙනෙක් ඔන්න රෑට සින්දුවක් අහනවා. හරි, නිදි යන කලින් සින්දුවක් අහලා නිදි යන්න හදනවා. ඔයාට හිතෙනවා, ෂා, මේ සින්දුව මටම ලියලා තියෙන්නේ කියලා. ගන්න ෆෝන් එකේ මෙසේජ් එකක් දානවා යාළුවට. මචං, මේ මාර සින්දුව සෙට් වුණා. හරිද? මේ සින්දුව නම් මටම ලියුපු ගැද්ද කොහෙද මචං? මේ මතකද අපි දෙන්නට ලියපු සින්දුවක්මයි කියලා එහෙම කියලා කියනවා. හරි, අපි දෙන්න කියලා කියලානේ ගොඩක් කලාවට ඔය කට්ටිය කියන්නේ. ඒ වගේ සින්දු තමයි ගොඩක් වැඩි ලංකාවේනේ. ඒ නිසා මේ දැන් ඕකේ තියෙන කතාව තමයි එහෙම අපිට හිතෙනවා, ආ, මේ සින්දුව නම් මටම තමයි ලියලා තියෙන්නේ, මේ සින්දුව නම් අපිටම ලියපු එකක් කියලා හිතෙනවා. හැබැයි ඇත්ත කතාව මේකයි. ලංකාවේ ගීත රචකයෝ කියන්නේ ඔයාලා වගේම මිනිස්සු. හරිද? ඔයාලට වෙන දේවල් ඒ මිනිස්සුන්ටත් නොවී තියෙන්නේ නැහැ. එහෙම නැත්තම් එයාලට වෙන දේවල් ඔයාලට නොවී තියෙන විදිහකුත් නැහැ. මොකද අපි හැමෝම මිනිස්සු. අපි හැමෝටම සමු ගැනීම, බැඳීම්, අහිමිවීම මේ දේවල් තියෙනවා. ජයග්‍රහණ, සතුරු හිතෙන දේවල්, අපි මොන හරි මැරේජ් එකක් නම් නැත්තම් දුක් හිතෙන වෙලාවන් නම් එහෙම සතුරු හිතෙන වෙලාවල් එක එක දේවල් අපිට තියෙනවා. ඉතින් මේ හැම සංසිද්ධියක්ම ගීත රචකයාගේ ලෝකේ වගේම ඔයාගේ ලෝකෙටත් අඩංගුයි. අන්න ඒ නිසා තමයි ඔයාට මොනවා හරි සින්දුවක් ඇහුවට පස්සේ, ආ, මේක මටමයි ලියලා තියෙන්නේ කියලා වගේ හැඟීමක් දැනෙන්නේ. හරිද? ඉතින් ඒ ගැන චුට්ටක් කල්පනා කර කර සින්දුවක් අහන්න බලන්න. එතකොට ඔයාට තේරෙයි, ආ, මේක තමයි ඇත්ත කතාව. අතිශයෝක්තියක් නැහැනේ. වෙලා තියෙන්නේ ගීත රචකයාගේ ලෝකේ වෙලා තියෙන දේවල්ම එයා ඒ සින්දුවට දාලා තියෙනවා, ඒ සින්දුවට ලියලා තියෙනවා. ඉතින් ඔයාගේ ලෝකෙත් ඒ දේවල් වෙනවා, ඔයාටත් ඒ වගේ දේවල් එනවා. ඒ නිසා තමයි ඔයාට දැනෙන්නේ ඇයි මේ සින්දුව මට මෙච්චර සමීප කියලා. හරි, අපි මෙසේජ් එකක් දාපු කට්ටිය මතක් කරමු. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? ආයිබෝවන් වාසනාවන්ත දවසක් අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට මම ඉන්නවා. චතු, රෝසි, රමා, සමන්මලි, අයිරාංගනි මේ කට්ටිය එකතු කරගන්න කියලා දාලා තියෙන මෙසේජ් එකක්. මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද දන්නවද? දාලා තියෙන්නේ සිංහබාහු. සිංහබාහු, එහෙනම් අපි ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින්, මම බෙන්තොට මෙලිස්වාත්තෙන්. භාග්‍ය සඳමාලිත මෙසේජ් එක දාලා තියෙන ලස්සන සින්දුවක් ඕනේ. මෙහෙට නම් උදේ ඉඳලා පොඩි වැස්ස ගතියක් තියෙනවා. ලක්කඩ තමයි අපි හැමදාම අහන්නේ. හරි, ඉතින් මේ වෙලාවේ මෙසේජ් එකක් දාලා තියෙන මේ කට්ටිය, ඒ වගේම හැමෝම එකතු කරගෙන අපි අහනවා ඊළඟ සින්දුව. කීයද වෙලාව? වෙලාව උදේ 10යි විනාඩි 52යි.

0: වෙලාපෙරොර 11යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අනත් ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල මාතර මහනුවර හා නොරෙළි දිස්ත්‍රික්වල විටින් විට වැසි ඇතිවනවා. ඌව පළාතේ සහ අම්පාර මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ සහ උතුරු මැද වයඹ හා දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 30-40 අතර තරමක තද සුළං ඇතිවිය හැකියි. මෙතර ගල්ල සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි. හලවත සිට කොළඹ ගාල සහ හම්බන්තොට හරහා පොතවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළෙහි උස මීටර 2-3 අතර අගයකින් ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. හෝමු සමුද්‍ර සන්ධියේදී සිංගප්පූරු දජය සහිත එව ලව්ලි භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම ඉරානයේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒ ඇමරිකානු පාර්ශ්වය දැඩි ලෙස අවධානයට ගන්නා බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ඉරානයේ එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඇමරිකාව ඉරාන ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන් කිසිදු හානියක් වාර්තා වී නැහැ. ඉරානයේ ප්‍රහාර එල්ල කළ නෞකාවද සිය ගමන ඉදිරියට අකණ්ඩව පවත්වාගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නා. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව 11 විනාඩි 8යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරබා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. Satyaga Lakha

වෙලාවේ 11 විනාඩි 10යි දැන් සතිය ගලක් අඩහගෙන ඉන්නේ. ඔයා දන්නවද කාන්තාවකට මේකට සමහර වෙලාවට සමහර කෙනක ඇල්ල පොඩ්ඩක් ඉස්සරහට ආවොත් හොඳයි කියලා හිතනවා. සමහර කාන්තාවන්ට පුළුවන් ඔයාව මිලියනපතියෙක් කරන්න. මොකද්ද? ඔයාව මිලියනපතියෙක් කරන්න. කාන්තාවකට පුළුවන් ඔයාව මිලියනපතියෙක් කරන්න. හැබැයි ඔයා බිලියනපතියෙක් වෙන්න ඕනේ. කාන්තාවකට පුළුවන් ඔයාව මිලියනපතියෙක් කරන්න. හැබැයි ඔයා බිලියනපතියෙක් වෙන්න ඕනේ. හරිද? මේ මෙන්න මේක මේ කියවනක්. හරිද? මේක කියලා තියෙන්නේ එක්තරා හිටපු මනෝවිද්‍යාවකේ. මම හිතන්නේ මේක එක එක නිසදස් පළ කරන කෙනෙක් ඉඳලා තියෙනවා. මෙයා කියලා තියෙනවා මේක පොඩ බිහිලු තහලුවෙන් කියපු දෙයක්. ඒක හැමෝටම අදාළ නැහැනේ. හැබැයි මේ ඇත්ත කතාවක් තියෙනවා මේකත් එක්ක ටිකක් බැඳිච්ච දෙයක්. මම දැන් ඒක ගැන ඔයාලට කියන්න යන්නේ. මොකද මේ පහුගිය දවස්වල ඔය කාන්තාව ගැන ටිකක් කතා වුණා නේ. කියන්නේ කාන්තාවන්ට වෙන අපචාර වෙන අසාධාරණකම් ගැන ගොඩක් අපිට අහන්න කියන්න ලැබුණා. ඉතින් ඒකත් එක තමයි මේ කතාවන් වලට කියන්න හිතුවේ. මොකක්ද දන්නවද? දැන් මේ ලෝකේ ඉන්නවා ඔය මිලියනපතියෝ ට්‍රිලියනපතියෝ කියයි බිලියනපතියෝ කියයි ඔය එක එක අතරේ පිරිමි විතරක් නෙවෙයිනේ. බිලියනපතියෝ මිලියනපතියෝ ඉන්නේ ගැහැණු අයත් ඉන්නවා. එතකොට ගොඩක් වෙලාවට මිනිස්සු හිතන් ඉන්නවා මෙයා මේ තමන්ගේ සර් ධනය තමයි මේක තියෙන්නේ. තමන්ගේම සර් මහන්සියෙන් තමන්ගේ මහන්සියෙන් හම්බ කරගෙන ගියපු ධනය තමයි මේ තියෙනව ඇත්තේ කියලා. ඔව්. බලන් ගියාට පස්සේ ගොඩාක් අය ගිහම තමයි එහෙම තමන්ගේ සොයන් ව්‍යාපාරයක් කළා නැත්නම් තමන්ගේ ශක්තියෙන් තමන්ගේ ධෛර්යයෙන් හම්බ කරගත්ත සල්ලි වලින් මිලියනපතියෙක් බිලියනපතියෙක් වෙච්ච පිරිමයත් ඉන්නවා ගැහැණු අයත් ඉන්නවා. හැබැයි ඒවා දන්නවද මේකේ ෆන් ෆැක්ට් එකක්? මොකක්ද දන්නවද? මම මේක එක උදාහරණකින් කියන්න. ගොඩාක් ඔය ඉන්නා නේද මේ ලොකු ලොකු කම්පැනිස් වල ලංකාව විතරක් නෙමෙයි ලංකාවට වැඩිය ගොඩක් කලාවට පිටරට විදේශීය රටවල කම්පැනිස් වල ඔය නිර්මාතෘ අයිතිකාරයෝ මේගොල්ලෝන්ගේ ඔය වයිෆ් ලා ඉන්නවනේ අපි කියනවනේ එක්ස් වයිෆ් එහෙම නැත්තම් හිටපු බිරිඳ. මේගොල්ලොත් ඔය මිලියනපති ධනපති පන්තියට වැටෙන කට්ටිය. මිලියනපතියෝ එහෙම නැත්තම් බිලියනපතියෝ වෙනවා. හොඳම උදාහරණේ තමයි ඔය විදේශීය ගොඩක් රටවල ඉන්න කාන්තාව අපි හිතුවට අර තමන්ගේ සොය මහන්සියෙන් හම්බ කරලා කියලා නැහැ. මේගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ අර ඩිවෝ සෙටල්මන්ට් එකේ වන්දියක් විදිහට තමයි ඔය සල්ලි හම්බෙලා තියෙන්නේ. එක උදාහරණයක් මම කියන්නම්. ඒ තමයි මේ Amazon කම්පැනි එකේ තියෙන්නේ. Amazon ව්‍යාපාරයේ මේ නිර්මාතෘ හිමිකරු මෙයා ජෙෆ් බෙසෝස් මෙයාගේ ඩිවෝ සෙටල්මන්ට් එකට ඒ කියන්නේ මේ දීලා තියෙනවා බිලියන 38ක් Amazon ස්ටොක් එකෙන් තමයි දීලා තියෙන්නේ බිලියන 38ක් දීලා තියෙනවා එයාගේ වයිෆ්ට මැකෙන්සී ස්කොට්ට. මේ වයිෆ් එතකොට මෙයා කාන්තාවක්නේ. මේ කාන්තාව එක රැයකින් ධනවත්ම කාන්තාව වෙලා තියෙනවා ඒ දවස්වල. බලන්න එහෙමත් වෙන්න පුළුවන්ද? එහෙමත් අපිට බිලියනපතියෙක් මිලියනපතියෙක් වෙන්න පුළුවන්ද? දැන් ඔකනේ මේ කතාව. ලංකාවේ කාන්තාව. ඇයි අපි ලංකාවේ කාන්තාවන්ට සමතැන නෙමෙයි නිසිතන දෙන්න ඕනේ? ඇයි? බලන්න දැන් ගොඩක් කලාවට මේ විදේශීය රටවල කාන්තාවෝ එක එක මෙන්න මේ වගේ දේවල් වලින් තමයි ගොඩක් කලාවට සර් මහන්සියෙන් නැතුව තමන්ගේ තැන අයිති කරගෙන තියෙන්නේ. කේක නේද? කේක විකාර කරනවනේ කට්ටිය. හැබැයි ලංකාවේ අපි කාන්තාවන්ට එච්චර ගරු කරන්න හරි ආදරෙන් කතා කරන්න දන්නේ නැති බහුතරයක් හිටියත් ලංකාවේ කාන්තාවෝ තමන්ගේ පවුල ගොඩ දාන්න තමන්ගේ පවුලේ ආර්ථිකයේ ගොඩනංවන්න එහෙනම් සොයන් ව්‍යාපාර මොන හරි බේකරි අයිටම්ස් වෙන්න පුළුවන් ඕගනික් ප්‍රොඩක්ට්ස් වෙන්න පුළුවන් හෝම් මේඩ් කියයි කොස්මෙටික්ස් කියයි මේ වගේ එක එක සොයන් ව්‍යාපාර කරනවා තමන්ගේ පවුල ගොඩනංවන්න තමන්ගේ ස්වාමියාට ලොකු සහයක් දෙනවා. ලංකාවේ ආර්ථිකෙත් එහෙමයි. ඒ තමයි ලංකාවේ ආර්ථිකයට ගොඩක් ආදායම් වෙන මාර්ග තුනක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක ඇඟලුම් කර්මාන්තය, දෙවෙනි එක තේ කර්මාන්තය, තුන්වෙනි එක විදේශ විනිමය ලැබෙන එක. මේ තුනේම බලන්න බහුතරයක් වැඩ කරන්නේ කවුද? ලංකාවේ කාන්තාව. ඉතින් මේ දවස්වල ඔය කතා වුණ මේ දවස්වල සෝෂල් මීඩියාවල ගිය කාන්තාවන්ට ගරු කරන්න, කාන්තාවන්ට ආදරය කරන්න කියන මේ කතාවත් එක තමයි ඔයාලට මේ කතාව කිව්ව. බලන්න විදේශීය රටවල ෆොරින් ලේඩීස්ලා වගේද අපේ ශ්‍රී ලංකන් ලේඩීස්ලා නේ අපි එයාලට ගරු කරන්න ඕනේ. මොකද අපි කාන්තාවන්ට සමතන කිසිවෙකටත් නිසි තැන දෙන්න පුරුදු වෙන්න ඕනේ. වෙලාව 11:15.

0: ගැන අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: සතියක ලක්හඬ.

වෙලාවේ 11 විනාඩි 22යි දැන් සතිය ගලක් හදාගෙන ඉන්නේ 93.5න් 93.7න්. ඉතින් මං කිව්වා ඔයාට මෙසේජ් එකක් දාන්න පුළුවන් කියලා කට්ටි මෙසේජස් දාලා තිනවා. හරි අපි නම්බර් එක මතක් කරන්නම් 0703 935 934ට. තාම මෙසේජ් එකක් දැම්ම නැත්තම් මෙසේජ් එකක් දාන්න. හරි. එහෙනම් ඉතින් මෙසේජ් එකක් දාපු කට්ටිය අපි මතක් කරලා ඉමු. නැත්තම් ඒ කට්ටිය තරහ වෙන්න පුළුවන්. ගොඩාක් මෙසේජස් එවලා තියෙනවා. ඒ නිසා අපි කට්ටියක් එකතු කරගමු. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? ගුඩ් මෝනින් මාත් අහනවා ලැක්හඬ. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? දාලා තියෙන්නේ සිරිකුමාර තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි, ඉතින් අපි ආවත් එකතු කරගන්නවා. කවුද තව මේ කොහොනේ මගේ නම කිව්වේ නැහැනේ කියලා දාලා තිනවා. හරි, එයා දාලා තිනවා සුබම සුබ උදෑසනක් වේවා. ඉතින් කොහමද ඔයාට? ඔයාට කොහමද? හොඳින් ඉන්නවනේ? හරි. දෙවුනි, තිමිර, පුන්සදි, යුවෙන්දි ඇතුළු මේ කට්ටිය එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මම කොටිගාවත් චන්දිමා, අපි ගුණවර්ධන ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි, ඉතින් අපි ඔයාවත් එකතු කරගන්නවා. එහෙනම් ඔන්න තව මෙසේජ් එකක් දාලා තිනවා. සුබම සුබ උදෑසනක් වේවා සිහස් පුතා. සින්දුවකට අපිත් එකතු කරගන්න. අපි කොට්ටාවෙන් කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? මෙසේජ් එක දාලා තියෙන්නේ ජය මාමා. අපේ කවුදත් ෆෑන් ජය මාමා දාලා මෙසේජ් එක දාලා තියෙන්නේ. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද දාලා තියෙන්නේ? අපිවත් සින්දුවකට එකතු කරගන්න. රුවනි, මල්ලිකා, මොනිකා, චම්පි, ප්‍රේමා, සුමිත් මල්ලි, එතකොට මෙසේජ් එක දාලා තියෙන්නේ චන්දිමා, මේ ගොඩින් තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ. හරි, එහෙනම් ඉතින් මේ කට්ටිය, ඒ වගේම මේ වෙද්දි මෙසේජ් එකක් දාලා තියෙන හැමෝමත් එකතු කරගෙන අපි යනවා සින්දුවකට. වෙලාව 11 විනාඩි 24යි.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක අපේ නෝ ඉරිදා උදේ 10ට.

වෙලා කොළහයි විනාඩි 33යි සතිය ගලක් කඩාගෙනීනි 93.5 93.7 අද කවද්ද? අද ජූනි මාසෙ 27 2026 අවුරුද්දේ ජූනි මාසෙ 27 නේ. දැන් මේ අපිට අද දවසට විශේෂ වෙන දෙයක් තියෙනවා. අපි මේ දේ නිතරම පාවිච්චි කරනවා. හරිද? මේ විශේෂ වෙන දවසට අදාළ පොඩි දෙයක් තියෙනවා. මේ දේ අපි නිතරම පාවිච්චි කරනවා. මේ ඔයාගේ මේ වෙලාවේ කාඩ් එකේ කීයක් තියෙනවද? මොකද ආගේ කාඩ් එකේ බැලන්ස් එක කීයද මේ වෙලාවේ? කීයක් හරි ඉල්ලගෙන බැරිවිද මට? නෑ මට ඒවා. මේ කියන්න හදන්නේ ATM එක ගැන. මොකද ATM යන්ත්‍රය? ස්වයංක්‍රීය ටෙලර් මැෂින්, ටෙලර් යන්ත්‍රය. ඔටෝමේටිව් ටෙලර් මැෂින් එක ප්‍රථම වතාවට ස්ථාපනය කරලා තියෙන්නේ 1967 අවුරුද්දේ අද වගේ දවසක. දැන් මේ අපි ගොඩක් කලාවට යනවනේ ගිහිල්ලා ATM එකට ගිහිල්ලා පොලිමේ තින්නවා. ඇත් සමහරලාට පොඩි පොඩි ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා එළිය ගහලා හෙල්මට් දාගෙන යන්න පුළුවන්ද බැරිද? ඔහොමම එක එක දේවල් තියෙනවා. ඇත්තටම අපි පොඩ්ඩක් හොයලා බැලුවද අපි කොහොමද මේ කාඩ් එකකින් සල්ලි ගන්න කියලා. මේ ගැන මම ඔයාලට කියනවා මේ සින්දුවෙන් පස්සේ. හැබැයි ඊට කලින් කියනවා මේක කොහොමද අපි ස්ථාපනය කරලා තියෙන්නේ, ඒ කාලේ කවුද මේක හදලා තියෙන්නේ කියලා. මේක මුලින්ම මේ ස්ථාපනය කළ ස්ථානය තමයි එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර එන්ෆීල්ඩ් වල තියෙන මේ බාක්ලේස් කියන බැංකු ශාඛාවේ තමයි මේක මුලින්ම හයි කරලා තියෙන්නේ. එතකොට මේක හදලා තියෙන්නේ ඇමර්මී ජෝන් ෂෙපර්ඩ්, බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ජෝන් ෂෙපර්ඩ්. මෙන්න මෙයා තමයි මේකේ නිපැයුම් කරුවා. බලන්නේ දැන් මේ නිපැයුම් කරුව නැත්තම් අපිට විද්‍යුත් මුදල් විදිහට ගණදුන කරන්න දෙයක්වත් නැහැ නේ අන්තිමට. බලන් ගියාට පස්සේ කාඩ් පේමන්ට් එකක් හිම කරගන්න හරි අමාරු වෙනවා. කාඩ් එකෙන් අපි විත්ඩ්‍රෝ කරගන්නේම අමාරු වෙනවා. දැන් මේ ඔයා දන්නවද මේකේ පළමු පාරිභෝගිකයා, ඒ කියන්නේ ගිහිල්ලා මුලින්ම සල්ලි අරගෙන නැත්තම් මේක මොකක් හරි ගණදුනක් මුලින්ම කරලා තියෙන්නේ සුප්‍රකට රූපවාහිනී නළුවෙක් වෙච්ච රෙග් වර්නි. එයා තමයි මුලින්ම ගිහිල්ලා මේකෙන් ප්‍රයෝජනේ අරගෙන තියෙන්නේ. දැන් මේ හැබැයි මෙච්චර තාක්ෂණයක් ඒ කාලේ තිබිලා නෑ. මේ තරම්ම මේ ලොකුවට කුටි හදාගෙන මෙහෙමයි ප්ලාස්ටික් කාඩ්ස් එක වෙනම ඊයම් කොළ අර ඊ විද්‍යුත් විච්ඡේදන ඒ දේවල් කිසිම දෙයක් තිබිලා නෑ ලොකුවට. ඒ කාලේ තිබිලා තියෙන්නේ අද වගේ ප්ලාස්ටික් නෙමෙයි, ප්ලාස්ටික් කාඩ් නෙමෙයි තිබිලා තියෙන්නේ. ඒ කාලේ තිබිලා තියෙනවා දන්නවද ඔය විකිරණශීල ද්‍රව්‍යයක් වෙච්ච කාබන් 14 කියලා එකක් තියෙනවා. මෙන්න මේක අඩංගු වෙච්ච චෙක්පත් තමයි තිබිලා තියෙන්නේ ඔය ATM එකෙන් අපිට ගනුදෙනු කරන්න. බලන්නේ තාක්ෂණය කොච්චර දියුණු වෙලාද. ATM එක නැත්තම් මේ වෙද්දි කී දෙනෙක් අසරණයිද නේ බලන්න. එනිසා අද දවස වැදගත් වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. අපි වෙලා බලමු කීයද වෙලා. 11:30 විනාඩි 36 අහම සින්දුවක්.

0: කාටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලඛන මොවලින්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
5: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ච් ලයිට් සමාජික විෂණය.
6: පාට පොදක් තිලකලා කලල් කලාවේ
7: ආදරේ උණුසුම විරහවේ වේදනාව
6: මගේ නොව දිනිසුරු කරුපති සහතන උබයමියන සුරු
4: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
7: ආදරණීය ජෝතිරණීය ජෝති
6: රසෝදයේ බැල්දීනු රහයි ජීවිතේ
4: අහිමි ආදරේ ජීවමාන හඬ
7: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
4: ජෝතිරාත්‍රය
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
9: සතියක ලක්හඬ.

වෙලාවේ 11:46යි දැන්. සතිය ගලක් කඩහගෙන ඉන්නේ 93.5 93.7. ඉතින් මේ වෙද්දී අපිට මෙසේජස් ගොඩාක් කියලා තිනවා කට්ටිය. මොකද කරන්නේ මේ පැත්තේ? මොකද කරන්නේ? පායනවද වහිනවද කියලා කට්ටිය දාලා තිනවා. හරි, ඉතින් ඒ කට්ටිය මතක් කරන්න යන්නේ. අපි මතක් කරමු. කවුද? බලන්න කවුද මුලින්ම මෙසේජ් එකක් දාලා තින්නේ කියලා මේ පැයි. මෙසේජ් එකක් දාලා තියෙනවා මුලින්ම අපිට දාලා තියෙනවා. කවුද මේ මෙසේජ් එකක් දාලා තියෙන්නේ? නම නම් දාලා නැද්ද? හරි, දාලා තියෙනවා. අම්පාර මහයෙන් නදී රාජපක්ෂ මෙසේජ් එකක් දාලා තියෙනවා. මෙසේජ් එක ගොඩාක් දිගයි. ඉතින් යා කියලා තියෙන ඇත්තේ අපිව සින්දුවකට එකතු කරගන්න කියලානේ. හරි, ඉතින් අපි යාව සින්දුවකට එකතු කරගන්නවා. ඊළඟට මෙසේජ් එකක් දාලා තියෙනවා. අපි ඉන්නවා සද්දෙටම අහගෙන එල්පිටියේ බටුවන් හේනින් සුරංගි නෙතුකි දුව දෙනුවන් පුතා මේ කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනේ කියලා දාලා තිනවා. අහමුනේද? ඔයා ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක කරන විදිහ කියලා දාලා තිනවා. හරි, මාවත් එකතු කරගෙන ඊළඟට සින්දුව දෙන්න කියලා තමයි කියලා තින්නේ. හරි, ඉතින් අපි ඔයාවත් එකතු කරගෙන දෙන්නම් ඊළඟ සින්දුව. ලස්සන සෝන් එකකට අපිවත් එකතු කරගන්න. මම දිනුෂ්කා මල්කාන්ති චමිලවත් එකතු කරගන්න කියලා තිනවා. මම දිනුෂ්ක මල්කාන්ති චමිලව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි, තව එක්කෙනෙක් දකියමු නේද? කවුද මේ? අපිවත් සින්දුවකට එකතු කරගන්න. හස්බන්ඩ් ජූඩ් අයියා කුමාර පුතා මිනෝල් දුව දිසානි මම අනුෂා කංජුක්කුලියෙන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි, ඉතින් අපි ඔයාලා ඔක්කොම එකතු කරගෙන යනවා ඊළඟ සින්දුවට. එහෙනම් වෙලාව 11:48.

0: වෙලාව දහවල් 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB Mega Power දවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට සුපිරි මෝටර රථයක් NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.

0: na stala. දියතලාවේ බස් අනතුරෙන් 42 දෙනෙකුට තුවාල. දක්ෂින අධිවේගයේ වාහන පහක් එකිනෙක ගැටෙයි. සංවිධානාත්මක අපරාධකරුවෙකුට ව්‍යාජ පාස්පෝර්ට් හැදූ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට. රෝහල්වල රෝගී ධාරිතාව ඉහළයයි. ඩෙංගු රෝගීන් 50,000 ඉක්මවයි. කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීමේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් විශිෂ්ට ස්ථානයක්. ඊශ්‍රායල් සහ ලෙබනනය අඛණ්ඩ සටන් විරාමයකට අත්සන් තබයි.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂ්යන්ත. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද පිපිලේ. පොල් සහ ආහාර පාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුල ඩොලර් බිලියන 3ක ආර්ථිකයක් ලෙස නගා සිටුවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්ුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොල් සහ ආහාර පාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීම වෙනුවෙන් රජයෙන් ලබා දිය යුතු ඕනෑම ආකාරයක දිරිගැන්වීමක් ලබා දීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. මෙම කර්මාන්තයේ නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන යෝජනා සහ අදහස්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා. ඒ වසලකිල්ලට ගනිමින් ඉදිරි සැලසුම් සකස් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. උතුරේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා දිරිගැන්වීම සිදු කරනවා. එෙහිදී පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට අදාළ කර්මාන්ත පිහිටුවීමට රජයේ උපරිම සහාය ලබා දෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. දේශීය නිෂ්පාදන ආරක්ෂා කර ගනිමින් අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය විධිමත් කිරීමට අදාළ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. දේශීය සැපයුම් දාම නගා සිටුවමින් අපනයන මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ලෙස මෙරට ආර්ථිකය ගොඩනැගීම රජයේ අපේක්ෂා බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. කොළඹ සිට බදුල්ල බලා දහවනේ වෙමින් තිබූ ලංගම මගී ප්‍රවාහන බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් දියතලාව රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව දියතලාව මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය WKLM විරසේකර මහතා ප්‍රකාශ කළා. එකයිකු බදුල්ල මහරෝහල වෙත මාරුකර යවා තිබෙනවා. තුවාලකරුවන් 36 දෙනෙකු පිරිමි පුද්ගලයින්, කාන්තාවන් 6 දෙනෙකුද තුවාල ලැබුවා. ලංගම මගී ප්‍රවාහන බස් රථය දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී අදාළියම 1:10 පමණ මෙම අනතුරට ලක් වුණා. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැල්නිගම සහ දොඩම්ගඩ අතර කිලෝමීටර 31 කණුව ප්‍රදේශයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඉන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය සඳහන් කළේ. අනතුරට ලක්ව ඇත්තේ මාතර දෙසට දහවනි වෙමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර රථ තුනක්. ඒවා එකිනෙක පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අධිවේගී මාර්ග පොලිසිය ප්‍රකාශ කළේ. සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලා යාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශනාංශයේ මගින් ඔවුන් සිදු කළ පරීක්ෂණයකට අදාළවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අවුරුදු 41ක් වයස ඇති සැකකරු පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩලංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ දූත මණ්ඩලංශයේ නියෝජ්‍ය පාලකවරයා වශයෙන් සේවය කර තිබෙනවා. එම කාලයේදී මෙම අපරාධය සිදුකර ඇති බවට දැනට සිදුකර තිබෙන විමර්ශනවලින් අනාවරණය වුණා. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනවා. මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියා. ඩෙංගු මරණ 30ක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමත් සමග රෝහල් කිහිපයක රෝගී ධාරිතාවද ඉක්මවා ගියා. පෙර වර්ෂවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. දිස්ත්‍රික්ක 14කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ග්‍රාම නිලධාරී වසම් 600ක් ආවරණය වන පරිදි දින 3ක විශේෂ ඩෙංගු වර්ධන මෙහෙයුමක් ආරම්භ කෙරුණේ බිම තත්ත්වය පාලනය කිරීම සඳහායි. බොහෝ ප්‍රදේශවල ඩෙංගු වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වට බෙරේවැව පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ඒ යුද හමුදාපතිවරයාගේ මැදිහත්වීමෙන් හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජකිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේද ආරම්භක අවස්ථාවට සහභාගී වුණා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තවත් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් කන්තලේ ප්‍රදේශයේ පැවැත්ුණා. කන්තලේ කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානයයි ඒ සංවිධාන කළේ. මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්ුණේ දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
2: මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු තත්ත්වය මේ වෙනුවට වර්ධනය වෙමින් පවතිනවා කියලා සෞඛ්‍ය අංශය වාර්තා කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රජා සංවර්ධන සභාවල නායකයන් ප්‍රජාශක්ති ව්‍යාපාරය යටතේ ඉන්න විශේෂ කණ්ඩායමක් ගම්වල ගම් නියෝජනය කරන අය ගෙන්නලා අපි මේ සාකච්ඡාව පැවැත්වුවා. ශ්‍රමදාන 16 වැඩසටහනක් නමින් මේ ඉරිදා මහනුවර දිස්ත්‍රික්ක පුරාවටම ඩෙංගු මදුරුවන් බෝවීම් වැළැක්වීම
0: පොසුන් සමයේ දන්සල් පැවැත්වීමේදී පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කළ හැකි නම් ඩෙංගු ව්‍යාප්තියද පාලනය කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.
3: මේ දිනවල අපි හැමෝම දන්නවා ලංකාව ඩෙංගු අධිවසංගත තත්ත්වයකට මුහුණ දෙනවා. මේ තත්ත්වයට ඍජුව බලපෑම් කරන්න පුළුවන් මේ දන්සල් අවසානයේ ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග අපි කලින් අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. විශේෂයෙන් කෝපි දන්සල් සහ බීම දන්සල් වැනි පාන වර්ග දෙන දන්සල් වල ලබා දෙන ප්ලාස්ටික් හැමතැනම විසිරෙන ආකාරයට බැහැරලනවා. ඒ නිසා අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා.
0: මාරන්තික ඩෙංගු වසංගතය තුරන් කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රසක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයද කටයුතු කර තිබෙනවා. එහි ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වාසන ප්‍රේමරත්න මහත්මිය මේ පිළිබඳව අදහස් පළ කළා. EITN Weekend Press වැඩසටහනට එක්වෙමින්
4: සෞඛ්‍ය කියන්නේ මේ වැඩසටහන තුළ අර දරිද්‍රතාවය සඳහා බලපාන ප්‍රධාන සාධකයක්. ඒකට මේ සෞඛ්‍ය ජනතාවගේ පිරිහුණුත් ඒ මේ වසංගත තත්ත්වයට ගොදුරුණුත් ආහාර සුරක්ෂිතතාවයට ඒ වගේම නිෂ්පාදනාර්ථිකයට එය බලපානවා. ඒ වගේම මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඒ බලපානවා. ඒ වගේම සෞඛ්‍ය සඳහා වැඩි වැය බරක් දරන්නට සිද්ධ වෙනකොට පවුලේ ආර්ථිකයට ඒ බලපානවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මෙවැනි වසංගත තත්ත්වයකදී සමාජය එහෙම නැත්නම් මේ ගමේ සිටින මේ කණ්ඩායම් එහෙම නැත්නම් ග්‍රාමීයතරි කොට්ටාශය මේ පිළිබඳව දැනුවත් කරලා ඔවුන් සමග ඒකාබද්ධ වෙලා ඩෙංගු මර්ධන වැඩසටහන ජාතික මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ලම මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනකොට අපිට වගකීම තියෙනවා මේ ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන එක. ඒ හින්දා ප්‍රජාව දැනුවත් කරලා ඒ ආයේ ඒකරාශී කරලා දැනට මසකස් කරලා තියෙන මේ ප්‍රජා සංවර්ධන කමිටුව හරහා ගම තුල පවතින පොදු ස්ථාන වෙන්න පුළුවන්, ඒ වගේම පෞද්ගලික නිවාස වෙන්න පුළුවන්, මේ සියල්ල පිරිසිදු කරමින් මෙවැනි වසංගත තත්ත්වයන් දුරු කරන්නට දායකත්වයේ දක්වන්නට කියන එක මේ අවස්ථාවේදී අපි අමාත්‍යංශය විදිහට මතක් කරනවා.
0: කාන්තාවන්ටෙහි වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවට නැවත තේරීපත් වීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති නිලවරණයේදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගනිමින් මෙහිදී ප්‍රකාශිත වළංගු ඡන්ද 185න් ඡන්ද 144ක් ලබා ගැනීමට මහාචාර්ය රංගිතාද සිල්වා මහත්මිය සමත් වුණා. යනු ජයග්‍රහණය කළ සිළුම අපේක්ෂකයින් අතර මේ අනුව ජයග්‍රහණය කළ සිළුම අපේක්ෂකයින් අතරින් පෙරමුණ ගැනීමටයි ඇයට හැකි වුණේ. යනුව කාන්තාවන්ට එරෙහිව වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ කමිටුවට නැවත තේරීපත් වූ එකම ශ්‍රී ලාංකිකයා බවටද ඇය පත් වූ තිබෙනවා. මෙම ප්‍රතිඵලය මගින් කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව තුළ ඇති විශ්වාසය මනාව පිළිඹුණ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ. නිලවරණයේදී ඡන්ද 141ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට තේරීපත් වුණා. නිලවරණයේදී ඡන්ද 141ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට තේරීපත් වුණා. උගන්ඩාව ඡන්ද 140ක් ලබා ගනිමින් තුනන ස්ථානයත්, ඡන්ද 136ක් ලබාගත් මොංගෝලියාව හතරවන ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා. ඡන්ද 135ක් ලබාගත් කැනඩාවට හිමි වැත්තේ පස්වන ස්ථානයයි. නියම කමිටුව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරනවා. කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් ලෝපුරා ක්‍රියාත්මක වන ස්වාධීන විශේෂඥයින් 23 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතයි. ජාතික යෞවන සම්මාන උළෙලට සමගාමීව ජාතික තරගාවලි 8ක් සඳහා අයදුම්පත් කැඳවා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙනායක මහතා ප්‍රකාශ කළා. පළමු වරට දිස්ත්‍රික් මට්ටමින් සම්මාන උළෙල 25ක් පැවැත්වීමට ජාතික තරුණ සේවා සභාව කටයුතු යොදා තිබෙනවා. මෙවර පැවැත්වෙන්නේ 45 වෙනි ජාතික යෞවන සම්මාන උළෙලයි. තරගංශ 87ක් යටතේ අයදුම්පත් කැඳවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ මාධ්‍ය හමුවකට එක් වෙමින්
5: ජාතික තරුණ සේවා සභාව විදිහට අපි උපරිම උත්සාහ කරනවා ලංකාවේ හැම තරුණයෙක්ටම තමන් දක්ෂතා දක්වන ශ්‍රේෂ්ඨ ඔස්සේ ඉදිරියට එන්න අවස්ථා හදලා දෙන්න. ඒකට මේ එහෙම අවස්ථාවක් තමයි ජාතික තරුණ සේවා සභාව ඇතුළේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන ඔබට ඉදිරියට එන්න මේ දෙන දායකත්වයේ ප්‍රයෝජනෙට ගන්න. ඒ වගේම අපි මෙතනින් එහාට කරන මේ සංචිතවලට ඔබ එන්න සංචිතත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒ සියල්ලට ඔබේ දායකත්වයේ දීලා මේ අපි ලබලා දෙන අවස්ථාවන් වලින් ඔබේ හැකියාවන් දියුණු කරගන්න අවස්ථාව සම්පාදනය කරගන්න කියලා අපි මේ රටේ තරුණයින් ඉල්ලීමක් කරන්න කැමතියි.
0: ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතාද මෙහිදී අදහස් පළ කළා.
6: යෞවන සම්මාන උළෙලට සමගාමීව අපි මෙවර තරඟාවලි 8ක් විදිහට තමයි මේ තරඟාවලි පවත්වන්නට කටයුතු කරලා තියෙන්නේ. මේකෙදී මෙලඩි සංගීත තරඟාවලිය, ස්ටෙප්ස් නර්තන තරඟාවලිය, යංග වොයිසස් භාෂණ තරඟාවලිය, ඒ වගේම නෝවා මයින්ඩ් AI කෘතිම බුද්ධි නිර්මාණ තරඟාවලිය, ඉන්ස්පයර් සාහිත්‍ය තරඟාවලිය, ෂටර් ස්ටෝරීස් ඡායාරූප තරඟාවලිය, ඩ්‍රීම් කැන්වස් චිත්‍ර තරඟාවලිය සහ බියොන්ඩ් ලිමිට්ස් කියන ආබාධ සහිත වූවන්ගේ තරඟාවලිය විදිහට තමයි මේ තරඟාවලි 8 අපි නම් කරලා තියෙන්නේ. සහ මේ තරඟාවලි 8 වලින් තරඟ ඉසව් අපි 87ක් ලංකාව පුරා ක්‍රියාත්මක කරනවා. ඒක සමහර තරඟ ඉසව් ප්‍රාදේශීය මට්ටමින්, සමහර තරඟ ඉසව් දිස්ත්‍රික් මට්ටමින් සහ තවත් තරඟ ඉසව් ප්‍රමාණයක් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. වයස අවුරුදු 15ත් 29ත් අතර තරුණ තරුණියන්ට මේ තරඟාවලි 8 සඳහා තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා මේ වන විට අපි අයදුම්පත් බාර ගැනීම සිදු කරනවා. මේ අයදුම්පත් බාර ගැනීම අපි ජූලි මාස 30 වන දින දක්වා සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට අයදුම් කරන්නට පුළුවන් මේ සඳහා nysc.lk/youth-awards කියන වෙබ් ලිපිනයෙන්, වෙබ් යොමුවෙන් ඔබට ලොග් වෙලා ඊට අදාළව ඔබේ අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්නට පුළුවන්.
0: විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකාරියක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔරණ විශේෂ අපරාධ විමර්ශනාංශයට ලැබුණු පැමිණිල්ලකට අනුවයි විමර්ශන ආරම්භ කළේ. මෙම කාන්තාව විදේශයන් හි රැකියා ලබා දෙන බව පවසා රුපියල් 120,000ක් වංචා කර තිබෙනවා. යනුව හොරණ විශේෂ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් සිදු කළ පරීක්ෂණයකින් පසු ඇය අලුබෝමිල්ල පොලිස් වසමේදී අත්අඩංගුවට ගත්තා. 41 හැවිරිදී සැකකාරිය පානදුරු ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. හොරණ විශේෂ අපරාධ විමර්ශනාංශයයි පරීක්ෂණ සිදු කරන්නේ. අද ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිවින අභ්‍යන්තරයේ ප්‍රදේශ කිහිපයක පැට කිලෝමීටර 30-40 අතර තරමක තද සුළං ඇතිවිය හැකි. මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළටෝ බෙන්මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැට කිලෝමීටර 50-60 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
7: අද දවසේදී බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සිට වැසි ඇති වේවි. වගේම ඌව පළාතේ අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සාන ස්වල්පයක පස්වරු දෙකෙන් පවන පසුව ඉගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව පවතිනවා. ඊට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු ඇද වයඹ සහ දකුණු පළාත්වල විකුණාමලේ දිස්ත්‍රික්කයේ පිටිනට හමන පැටි කිලෝමීටර 30-40 පමණ අද සුළං අද දවසේදී පැවතිය හැකි. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුරු මගින් සිදු විය හැකි අනතුරුවම කරගෙනට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා. දිනට අමෝතේරි වැසි තත්ත්ව සාකා බැලීමේදී හලාවත සිට කොළඹ සහ ගාලාරා මාතර දක්වා පෙරට ඔබන්නර මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. සුළං නිරිත දේශින් හමායන අතර සුළඟේ

0: තමයි ගාල්ල සහ හම්බන්තොට පොතු විදක් අවරට ඔබෙනට මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් දෙකක් තුනක් අතර ප්‍රමාණයෙන් ඉහළ යාම හැකියාව පවතිනවා. ඒ වගේම බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. ඉතින් විශේෂයෙන්ම වෙරළබඩ ජනතාව දිවස නාවුක ප්‍රජාව මේ සම්බන්ධව සිය අවධානය යොමු කරන ලෙස දක්කර
1: සිටිනවා. අඛණ්ඩ සටන් විරාමයක් වෙනුවෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඇමරිකාවේ මැදිහත්වීමෙන් ඇමරිකාවේ ඊශ්‍රායල තානාපති යුවියෙල් ලයිටර් සහ ඇමරිකාවේ ලෙබනනයේ තානාපති නඩා බුවද් මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇමරිකා රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ, රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක ඩැනියල් කොල ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. ඊශ්‍රායල අත්පත් කරගෙන සිටි දකුණු ලෙබනනයෙන් ඊශ්‍රායල් හමුදා ඉවත් කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානය නිරායුධ නොකළහොත් ඊශ්‍රායල් හමුදාවට දකුණු ලෙබනනය අත්පත් කර ගැනීම අඛණ්ඩව සිදු කිරීම සඳහා ගිවිසුම මගින් අවස්ථාව ලබා දෙන බවයි ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කළේ. ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 271ක් රැස් කරගෙන සිටිනවා. දෙවන දිනේ නිපාවන විට ඔවුන්ගේ කඩලු පහක් බිඳ වැටී තිබුණා. අමීර් ජංගු නොදෙවි ලකුණු 78යි. පොන්දිය වීමේදී අසිත ප්‍රනාන්දු සහ මිලන් රත්නායක කඩලු දෙක බැගින් බිඳ හෙළුවා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දින දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 308ක්. පළමුව ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා මේ වන විට ලකුණු 37ක් පිටුපසින් සිටිනවා.
2: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල.
1: දියතලාවේ බස් අනතුරෙන් 42 දෙනෙකුට තුවාල. දක්ෂිණ අධිවේගයේ වාහන පහක් එකිනෙක ගැටෙයි. සංවිධානාත්මක අපරාධකරුවෙකුට ව්‍යාජ පාස්පෝර්ට් හැදූ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට. රොහල්වල රෝගී ධාරිතාව ඉහළයයි. ඩෙංගු රෝගීන් 50,000 ඉක්මවයි. කාන්තාවන්ටෙහි වෙනස්කම් තුරන් කිරීමේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් විශිෂ්ට ස්ථානයක්. ඊශ්‍රායලය සහ ලෙබනනය අඛණ්ඩ සටන් විරාමයකට අත්සන් තබයි. මිලක ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
1: Then be the change විශේෂාංගය.
3: Be the change වෙනස ඔබ වෙන්න.
4: ලෝකයේන මිනිසා දැනගත් දේවල් වලට වඩා තවමත් නොදැන සිටින රහස් වලින් පිරුණු විශාල සිතියමක් වැනි දෙයක්. එම සිතියම තුළින් විස්මයජනක දෑ ඕනතරම් ගැප් වී තිබෙනවා. ඒ සමහර දේවල් අතිශයින්ම සුන්දරයි. තවත් දෑ ඉතා සුන්දර, බියකරු, අඳුරු ස්වභාවයක්ද උසුලනවා. ඇසට හසුවන සමහර දේ මතු පිටින් නොපෙනෙන බියකරු තැනක් ගන්නවා. බර්මියුඩා ත්‍රිකෝණයද එහෙම තැනක්. අද බී ද චේන්ජ් තුළින් සොයා බලන්නේ ඒ පිළිමතයි. ලෝකයේ අද්භූත ස්වභාවය පිළිබඳව කතා කරන විට බොහෝ දෙනාගේ මතකයට මුලින්ම එන්නේද බර්මියුඩා ත්‍රිකුණේ යන නාමයයි. අට්ලාන්ටික් සාගරයේ පිහිටි එය දශක ගණනාවක් පුරා නැව් ගුවන් යානා සහ මිනිස් ජීවිත අතුරුදන් වූ අභිරහස මුහුදු සීමා කලාපයක් ලෙස ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. බර්මියුඩා ත්‍රිකුණයට සමාන සමහරුන්ගේ මතය අනුව ඊටත් වඩා භයානක රුදුරු යැයි සැලකෙන තවත් අවධානම් සහගත මුහුදු සීමා කලාපයක් ආසියාවෙම ජපානයට දකුණින් සංගිවී තිබෙනවා. ජපානයේ දකුණු මුහුදු සීමාවට ආසන්නව පිහිටි ජපන් ජනප්‍රවාදවලට අනුව මානව භූමි ලෙසත් ඉංග්‍රීසි බසින් ග්‍රැගන් ට්‍රෑංගල් ලෙස ප්‍රචලිත මෙම මුහුදු කලාපය යක්ෂාගේ මුහුද ලෙසද ජනප්‍රවාදයට පත්ව තිබෙනවා. ඒ පිටුපස සැඟවී ඇති කතාවද ඉතාම අඳුරු සහ භයානකයි. ග්‍රැගන් ත්‍රිකෝණීය පිහිටා ඇත්තේ ජපානයේ හොන්ෂු දූපතේ දකුණට පිලිපීන දිසාවට විහිදේ යන ප්‍රදේශයකයි. මෙය ප්‍රධාන වශයෙන් පැසිෆික් සාගරයේ බටහිර කොටසේ පිහිටි මුහුදු කලාපයක්. භූගෝලීය බැලුව විට මෙම ප්‍රදේශයේ ලෝකයේ භූමිකම්පා සහ ගිනි කඳු ක්‍රියාකාරීත්වය වැඩි ප්‍රදේශවලින් එකක් වන පැසිෆික් රින් ඔෆ් ෆයර් කලාපයට අයත්. මේ ප්‍රදේශය පිළිබඳ කතා පුරාණ කාලයේ සිටම ජපාන ජනතාව අතර පැවතුණා. නාවිකයන්, ධීවරින් සහ වෙළඳ නැව්වලේ කපිටාන්වරුන් මෙම මුහුදු සීමාව හරහා ගමන් කිරීමෙන් හැකිතරම් වැළකී සිටින බවද වාර්තා ඉතිහාස

0: සඳහන් වී තිබෙනවා. මේ මුහුද සාමාන්‍ය මුහුදක් නෙවෙයි. යන විශ්වාසය පරම්පරා ගණනාවක් පුරා කටින් කට බිය සහ ගෞරවයෙන් මිශ්‍ර වූ හැඟීමක් ලෙස පවතිනවා. ඩ්‍රැගන් ත්‍රිකෝණීය ලෝකයේ අවධානය ලක්ුණේ 1950 ගණන්වල මුල් භාගයේදී. එම කාලය තුල මේ මුහුදු කලාපයේදී ජපානය සහ යුද නෞකා නමයක් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදන් වූ බව නිල වාර්තා සඳහන් කරනවා. නිසි අනතුරු සංඥාවක් නොදෙමින් සිදු වූ මේ විනාශයෙහි කිසිවක් ඉතිරි නොවේ. මිනිසුන් සීම නෞකාද අතුරුදන් වී තිබෙනවා. සැගුණු සත්‍ය වන්නේ පාලනය කළ නොහැකි සබහධර්මයේ රුදුරු මුහුණ කාලයත් සමග මකරා වැනි සංකේතවලින් ඉබේම හැඩගැසී තිබීමයි. ග්‍රැගන් ත්‍රිකෝණය හරහා පියාසර කළ සමහර ගුවන් නියුමුවන් විසින්ද අසාමාන්‍ය අත්දැකීම් වාර්තා කර තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ හදිසියම ගුවන් යානයේ රේඩාර් පද්ධතිය ක්‍රියාවිරහිත වීම, සංචාරණ උපකරණ වැරදි තොරතුරු පෙන්වීම, කුණාටු වලාකුළු හතුරෙන් විදුලි ආලෝක රටා අහස් අමුතු ආලෝක ධාරාවන් දිස්වීම වැනි අවස්ථාවන්ට ඔවුන් මුහුණ දුන් බවයි. නවීන තාක්ෂණයේ තිබුණත් ග්‍රැගන් ත්‍රිකෝණය පිළිබඳ පැරණි බිය සහ සැක අදටත් සම්පූර්ණයෙන්ම අතුරුදන් වී නැහැ. සමහර නාවික සමාගම් සහ දීවරයෝ මෙම මුහුදු සීමාව හරහා ගමන් කිරීමෙන් වැළකී සිටින අතර ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරනවා.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: වෙලාව දවල් 12:31.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76 366 176 අංකයට

පෙළවදවල් 12:34 දැන් සතිය ගලක් කඩාගෙන ඉන්නේ. හැබැයි අපි ඉන්නේ අන්තිම පැයනේ. දවල් 12:34 ඉඳලා වෙගෙන අපි අන්තිම පැය අන්තිම පැය භාගය වගේ තමයි ඉන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ. එතකොට මේ ඔයාලට තව පැය භාගයක් විතර කාලයක් තියෙනවා. වැඩි පුළුවන් මට මෙසේජ් එකක් දාන්න 07:03:93.5.94. අපි ජීවිතේ ඉස්සරහට යද්දී අපි වැඩ කරගෙන යද්දී අපිට එක එක තැන්වලදී එක එක චරිත මුණ ගැහෙනවා. එක එක චරිත. සමහර චරිත ඉන්නවා ටිකක් කම්මැලි. සමහර අය ඉන්නවා දියුණු වෙන්න කැමති. මම තව හම්බ කරන්න ඕනේ. මම තව බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. මෙහෙම එක එක චරිත ඉන්නවා. ඔය අතරේ තව චරිත ඉන්නවා සමහර චරිත. හැමෝම නෙමෙයි. සමහර චරිත ඉන්නවා මොනවා හරි වැඩක් කරන්න ගියත් මේ ඕකනම් කරලා හරියන්නේ නැහැ. ඕක වැඩන්නේ මචං මේ ඕකනම් අතහැරලා දාමු. එහෙම කියන කට්ටියත් ඉන්නවා. හරිද? සමහර කට්ටිය ඉන්නවා මෙන්න මේගොල්ලෝ ටිකක් විශේෂයි. ඇයි දන්නවද? මේගොල්ලෝ සමහර අය මුහුණට මුහුණ ෆේස් ටු ෆේස් කතා කරන්න කම්මැලි. කම්මැලි සහ ඒ වගේම ටිකක් අකමැති. හැබැයි ටග් ගාලා අපි ළඟ නැති වෙච්ච ගමන් මොනවා හරි දෙයක් අපි ගැන වෙන කාත් එක්ක හරි කියන්නේ මේගොල්ලෝ ටග් ගාලා ඇක්ටිව් වෙනවා. හරි? මේක ඇවිල්ලා ඇත්තටම මේ වෛද්‍යවරු වෙන මනෝ වෛද්‍යවරු කියනවා මේක ඇවිල්ලා මෙන්ටල් ඩිසෝඩර් එකක් කියලා. ඒ කියන්නේ මනුස්සයෙක් එක්ක මුහුණට මුහුණ බලලා කතා කරන්නේ මේ මනුස්සයාගේ මොන හරි දෙයක් කියන්න වැරද්දක් වුණත් කමක් නැහැ. ඒක මූණට කියන්න පුළුවන් නම් මචං මෙතන මේ වැඩේ වැරදි. හැබැයි මේ මෙහෙම කරන්න තිබ්බ කියලා කියන්න පුළුවන් නම් ඒක ඇවිල්ලා එක්තරා හොඳ ගුණාංගයක්. හැබැයි සමහර මිනිස්සු අර කලින් කිව්වා වගේ එහෙම මූණට කියන්නේ නැහැ. හරි වෙන තැනක වෙන කොහේ හරි තැනක හරි ගොඩක් ඉන්නවනේ ඔෆිස් එකේ වෙන්න පුළුවන් ඔයා වැඩක ඔයාගේ ඔෆිස් එක ඉස්කෝලේ වෙන්න පුළුවන් කොහේ වුණ හැම තැනක මේ වගේ කට්ටිය ඉන්නවා. මේකට මනෝ වෛද්‍යවරු කියනවා ඔය මේ මෙන්ටල් ඩිසෝඩර් එකක්. ඒ කියන්නේ මානසික මට්ටමක පොඩි විකෘතිතාවයක් තමයි මේක. ඒකට හේතුව වෙලා තියෙන්නේ සමාජෙන් එයාලට එයාලා ඉපදිච්ච දවසේ ඉඳන් හම්බෙලා දින වෙනස් අද්දකීම්. මේ සමාජයට කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද නේද? බලන්න සමාජයට පුළුවන් මිනිස්සෙක් වැඩුණාට පස්සේ කියන්නේ මිනිස්සෙක් ටිකක් වයස කියන්නේ සාමාන්‍ය අවුරුදු 30-40 වෙද්දි මේ වයසට එද්දි ඒ මිනිස්සයා හැසිරෙන්නේ කොහොමද? ඒ මිනිස්සයා තව මිනිස්සෙකුට කතා කරන්නේ කොහොමද කියන එක සමාජයට තීරණය කරන්න පුළුවන්. ඒ නිසා ඔයා කාටවත් කාගේවත් රූකඩයක් වෙන්න එපා. සමාජයට දෙන්න එපා ඔයාව වෙනස් කරන්න. මොකද ගොඩක් මිනිස්සු බලන් ඉන්නේ කොහොමද දන්නවද? බලන් ඉන්නේ ඉන්නකල් ලෙඩ දාන්නයි මැරුණට පස්සේ කොඩි දාන්නයි. හරි? සිංදුවක් අහමු. වෙලාව දවල් 12:37.

0: Canaima Gaudi.
1: Turn it up, feel the beat.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි 266 176 අංකයට ඔබ

වෙලාව තවල් 12 විනාඩි 48යි දැන් සතිය ගලක්කටහයි ඉන්නේ. ඉතින් අපි ඔන්න අන්තිම පැයෙත් අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ. හරි මෙසේජ් එකක් දාන්න කියපු කට්ටිය ඔන්න මෙසේජස් දාලා තියෙනවා. අපි යාලුවා මතක් කරලිමු. යාලුවා එකතු කරගන්න බැයි ළඟ සින්දුවට. කවුද මෙසේජ් එකක් දාලා තියෙන්නේ? මෙසේජ් එකක් දාලා තියෙනවා මම මාපලගමින් දිනුෂ්කා. එයා සින්දුවක් කිල්ලලා තියෙනවා. හරි අපි මේ සින්දුව දෙන්නාට උපරිම උත්සාහ කරනවා. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? සේරුවාවෙලින් KDS KDA සමරසිංහ මෙසේජ් එකක් දාලා තියෙන්නේ. එයාගේ පවුලේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ. හරි එතකොට තව මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ මෙසේජ් එක දාලා තියෙන්නේ? තව මෙසේජ් එකක් දාලා තියෙනවා. රත්නපුරෙන් තමරා කුමාරි මෙසේජ් එකක් දාලා තියෙනවා. යාටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා සින්දුවක් ඉල්ලලා තියෙනවා. බලමු නේද මේ තියෙන රික්වෙස්ට් වලට අපිට ඔක්කොම සින්දුවට දෙන්න පුළුවන් වේද දන්නේ. හරි හරි එනිසා පුළුවන් වෙන හැම සින්දුවක්ම අපි ඔයාලට දෙනවා. තව මෙසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න. කෑගල්ල මීදෙනියෙන් උපනන්ද තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හරි එහෙනම් ඉතින් මේ කට්ටියවත් එකතු කරගෙන අපි යමු සින්දුවකට. වෙලාව දවල් 12:49යි.

0: වෙලාවදවල් 12 විනාඩි 53යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. වෙනදයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයි.
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ කමිෂනය.
1: සත්‍යාග ලක්හඳ

එලව දවල් 12 විනාඩි 54යි දැන්. ඒ කියන්නේ ඉතින් අදට මට යන්න වෙලා ඇවිල්ලා තියෙන්නේ නේද? ඊළඟට වඩ පුළුවන් ගී රශ්මි හන්න ලෑස්තිලා ඉන්න. හරි. එහෙනම් ඉතින් අදට සතිය ගලක් හැදෙන් මම සමු ගන්නවා. එහෙනම් ඉතින් නැවත හමු වුණ බලාපොරොත්තු වෙන් අදට සමු ගන්න ගමන් ඔයාලා හැමෝටම සුවදායි සතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න, පරිස්සමෙන් සතුටින් ඉන්න. හැමෝටම ජය වේවා. Have a nice day guys.

0: වෙලාව පසොර එකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.

0: අත්රංගොඩගෙන නඩුකටයුතු අවසන් වූ විෂ මද්‍රව්‍ය තොගයක් පුත්තලම වනාතවිල්ලුව ලැක්ටුවත්ත ආදහනාගාරයේදී විනාශ කර තිබෙනවා. අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක්, කොකේන් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක්, කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් ග්‍රෑම් 156ක් මෙලෙස විනාශ කර තිබෙනවා. ගංජා සහ හෂීස් කිලෝ 4කට අධික ප්‍රමාණයක්, මැන්ඩි කිලෝ 1යි ග්‍රෑම් 200ක් මෙන්ම මත්කරල් 26261ක්ද විනාශ කෙරෙනු බවයි පොලිසිය පවසන්නේ. පොලිස් මද්‍ර විනාශක කාර්යංශය මගින් අත්අඩංගුවටගෙන මේකමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වී රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බහරේ තිබූ මද්‍රව්‍ය තොග මෙලෙස විනාශ කළ බවද පොලිසිය සඳහන් කළා. දමිළ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ පිටපත් රචකයෙකු වූ කේ භාග්‍යරාජ් අභව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ හෘදාබාධයක් හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඔහු චෙන්නාහි පිහිටි රොහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. කේ භාග්‍යරාජ් මියන විට 73 වියෙහි පසු වුණා. ඔහු සිය සිනමා දිවිය ආරම්භ කර ඇත්තේ ප්‍රවීණ අධ්‍යක්ෂ භාරති රාජාගේ 16x3 නිළිය චිත්‍රපටයේ සහායකයෙකු සහ සුළු චරිතයකට රංගනයෙන් දායක වෙමින්. පසු කලෙක ඔහු ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කරමින් දමිළ සිනමාව තුළ ආවේනික තිරපිටපත් ශෛලියක් නිර්මාණය කළා. සිය සිනමා ජීවිතයේ තුළ චිත්‍රපට 25කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කර ඇතැයි අධ්‍යක්ෂණය කර ඇති භාග්‍යරාජ් චිත්‍රපට 75කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබෙනවා. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුර දෙකට
1: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: ෆ්ලෑෂ්බැක්
2: ෆීඩ්බැක්
1: සන්ෆ්ලවර්
2: ඕල් රයිට්
1: සීතුව සකුරා
2: සහරා ෆ්ලෑෂ්
1: බයෝ
2: සානිදාපා එදා මෙදා ඉතිහාසයේ ප්‍රාසංගික වේදිකාව තුල රජ කළ පෙරලිකාරයෝ
3: දවල් 12යි තියට ගී රශ්මි
4: චාරුකා කුණතිලක ෆ්ලෑෂ්බැක් රහටට

මගේ ආදරේ ඔබේ ආදරේ එකම තැනකට අරගෙන අප්පුඩිය දෙමුද රයිනි චාරුකා වෙනුවෙන් රයිනි චාරුකා වේදිකාවට ආවම හරියට මහා කළුවර රාත්‍රියේ හිරු පායල වගේ උණුහුමයි. එහෙමනම් හිරු ගිලෙන්නට දෙන්නට බෑ අප්පුඩිය ඇයට.

0: වෙලා බලමු 1:22.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය

0: බලමු එකයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: එකයි විනාඩි 35 වෙලාව.
1: ඔබ මොටර්සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: සම්බුදු සිසිලසින් ලක්දිව එකල වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
4: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
3: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසිකන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඳුම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: පාට පොතක් තිලකලා
4: ආදරේ උණුසුම විරහවේ වේදනාව
5: මගේ නොව දිනිසුරු කරුපති සහතන උබයමියන තුරු
3: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
4: ආදරණීය ජෝති
5: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
3: අහිමි ආදරේ ජීවමාන හඬ
4: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
3: ජෝති රාත්‍රිය

0: රටට වග කියන රේඩියෝ
1: ආරාධනා කරමු. පායන සනේ සීතල රැයි බාගෙට සැලෙන්දරෙන් රිංගා මේ ගී මතක අපට අවදි කරන්නට ෆ්ලෑෂ්බැක් එක ගයන්නට ගයන ශිල්පී මට හීනයක් වගේ ඔබේ ඔය ආදරේ.

0: Bom saber.
1: ලබලමු එකයි විනාඩි 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: මොසලේ

විසි. නටන මල්ලිලා වෙනුවෙන් වැඩිපුර කාලයක් ලබා දුන්නු එක ගැන අපි ගොඩාක් සතුටු වෙනවා. මෙන්න මේ සින්දු ටික අනිවාර්යයෙන්ම කියන්නට ඕන අපි නටන මල්ලිලා වෙනුවෙන්. මෙන්න දමුල්ලා මේ වහුරු ටික නේද බොන්නේ මන්ද මොනවා අන්න.

0: වෙලාව පසර දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: හතමුණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ඇතුමල්පිටිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වුණේ. ඔවුන් දෙදෙනාටම අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. යතුරුපැදි දෙක ගැටීමෙන් පසු එක යතුරුපැදියක් මාර්ගයේ දහවනේ වෙමින් පැවති ලොරි රථයක් තුළට විසි වී ගියා. මෙමණතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා පොළොන්නරුව මහරෝහලටයි ඇතුළත් කෙරුණේ. විදේශ වෙළඳ භාණ්ඩ සඳහා පනවන බදු පිළිබඳව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අදහස් පළ කර තිබෙනවා. ඇමරිකානු සමාගම් මත ඩිජිටල් සේවා බද්දක් පනවනු ලබන ඕනෑම රටක් ඇමරිකාවට එවන භාණ්ඩ සඳහා වහාම 100%ක තිරුබද්දක් පනවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ. අදාළ රටවල් සමග වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කර තිබුණද මෙම තිරුබද්දට මුහුණ දීමට සිදුවන බව ඇමරිකා ජනාධිපතිවරයා කියා සිටියා. තවදුරටත් එම රටවල් ඉදිරියට යන්නේ නම් 100%ේ තිරුබද්ද වහම ක්‍රියාත්මක කරන බවත් ඇමරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු තුනට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ଥିଲା ବୋଲି ମୁଁ ଦେଖାଇବି ନାରି ତୋଲା

0: ඒකයි විනාඩි 21යි.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: දෙකයි විනාඩි 33යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොනින් දෙස්අල්
1: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ලඛන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
5: සත්‍යන්තේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වෙන දෙයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0707 93 5 93 7. සර්ච් ලයිට් සමාජ කමිෂනය.

0: දෙකයි විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
4: අපි ගොඩක් ආදරය කරන අපේ

ලස්සනට ගෞරව කරමු. එච්චරයි අපේ පැතුම.

0: විලාම සවස 3යි.
1: විලාම ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: චීන කොමිනිස් පක්ෂයේ 105 වැනි සංවත්සර සැමරුමක් ශ්‍රී ලංකාවේ කොමිනිස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. කොමිනිස් පක්ෂය චීන සංවර්ධනය සහ ජනතා සුබසාධනය වෙනුවෙන් වසර 105ක කාලයක් සිය සේවා ඉටු කර තිබෙනවා. එම කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් වුණා. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය හා ශ්‍රී ලංකාවේ කොමිනිස් පක්ෂයක් වයි උත්සවය සංවිධාන කළේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙන් හොන්ග් මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. වෙනිසියුලාවේ භූකම්පනයෙන් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් අතර සිර වී සිටි තම දියණිය බේරා ගැනීමට ගිය මවක් මියගොස් තිබෙනවා. කුඩා දරුවා බේරා ගැනීමේදී ඇය සුන්බුන් අතර සිර වී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බේරාගනු ලැබූ දරුවා සුවෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා. වෙනිසියුලා භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 1000කට ආසන්නයි. තවත් 3000කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. සුන්බුන් අතර සිර වූවන් සෙවීමේ මෙහෙයුම් අකණ්ඩව ක්‍රියාත්මක බව BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කළා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:04ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: හුන්නසාලේ අතුසුමන් තාරණුණ
2: යෝ එස් එම් එම් ජී බෝයස්.

Love you. Oh yeah.

0: තුරයිමිනාඩි 14යි වෙලා.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීම යන්ත්‍රයක් ඔබත් අදමැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකින් සඳහා ස්වයංක්‍රීය වී කිටීම යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: පහයි විනාඩි 30යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: තුනයි විනාඩි 43 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
1: පොළොන්නරු යුගයේ සිටි මහා පරාක්‍රම බාහු නිශ්ශංක මල්ලවැනි රජවරුන්ගේ අවදීදී මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කළ බව කියවේ. නමුත් කාලයාගේ ඇවෑමෙන් නොයෙකුත් ආපදා වියුල් නිසා මෙම ලෙන් විහාරය වල් බිහි විය. සංඛපාල රජමහා විහාරය ගැන නැවතත් වැදගත් තොරතුරු රැසක් අසන්නට ලැබෙන්නේ මහනුවර යුගයේ රාජාදි රාජසිංහ රජ දවසයි. එදවස ශ්‍රීපාද ස්ථානයේ අධිපති දුරේ දැරුවේ කොරතොට කීර්තිශ්‍රී ධම්මාරාම හිමිය. නමුත් උන්වහන්සේ රාජාදි රාජසිංහ රජුගේ උදහසට ලක්වීමෙන් සිරගත කිරීමට නියම විය. අත්අඩංගුවට පත් හිමියන් කඩුගන්නාව ප්‍රදේශයේ අප්‍රසිද්ධ ස්ථානයක සිරකර තැබූ අතර උන්වහන්සේට රැවුල සහ කොණ්ඩ බූගෑමද රජතුමා තහනම් කර තිබිනි. නමුත් මේ අවස්ථාවේදී උන්වහන්සේට රහසින් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී ඇත්තේ අත්තරගම රාජගුරු බණ්ඩාර නම් උන්වහන්සේගේ ගිහි ගුරුවරයෙකි. එතුමාගේ උපදෙස් පරිදි උන්වහන්සේ බුදු ගුණ සඳහන් බාරස කාව්‍ය හෙවත් බරණම කමසක නම් ඉතාමත් දුෂ්කර කාව්‍ය කොටසක් නිර්මාණය කර රජතුමා අතට පත් කළේය. ඔවුන් කිසිවකුටත් එය කියවා පැහැදිලි කිරීමට නොහැකි විය. පසුව සිරකර සිටි කොරතොට හිමියන් රාජසභාවට ගෙන් වූ රජතුමා එම දුෂ්කර කාව්‍ය කියවා පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටියේය. හිමියෝ එම කවි කියවා ඒවායේ තේරුම රජතුමාට පැහැදිලි කර දුන්නෝය. හිමියන්ගේ නිර්මාණ ශක්තියට සහ පාණ්ඩිත්‍යයට පැහැදුණු රජතුමා කොරතොට නාහිමියන් සිරෙන් නිදහස් කර තුඩපතකින් සහ සන්නස් පත්‍රයක් මගින් පල්ලේ බැද්ද ගම්වරය සහ ශ්‍රී සංඛපාල රජමහා විහාරය උන්වහන්සේට පූජා කළේය. රජතුමා මෙම පරිත්‍යාගය කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1786 වසරේදීය. ඒ අනුව දොටු ගැමුණු මහරජතුමා පුස්සදේව යෝධයාට පළමු වරට පරිත්‍යාග කළ පල්ලිපැද්ද ගම්වරය, දෙවැනි වරට ශ්‍රී රාජාදි රාජසිංහ රජතුමා කොරතොට කීර්තිශ්‍රී ධම්මාරාම හිමියන්ට පූජා කර ඇත.

රාජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍යය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අපරාධ හා මද්‍රව්‍ය නිවාරම බෙහෙම යටතේ ඊයේ දිනේදී පමණක් පුද්ගලයින් 27,253 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙහිම්වලදී පුද්ගලයින් 548 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. එහිදී අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් සංඛ්‍යාව 18ක්. වරෙන්තුකරුවන් 261 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 166 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. බීමත් රියදුරන් 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ. අපරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් 134 දෙනෙකු සහ රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 4431 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබෙනවා. ගමන් මල්ලක තිබී සොයාගත් 17 දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය ඔස්ට්‍රේලියානු ජාතිකයේ කතරංගුවට ගෙන තිබෙනවා. ඔහු බැංකොකි ස්වර්ණභූමි ගුවන්තොටුපලේදී ඔස්ට්‍රේලියාව වෙත යාමට උත්සාහ කරමින් සිටි අවස්ථාවේදී අත්අඩංගුවටගත් බවයි තායිලන්ත පොලිසිය සඳහන් කර ඇත්තේ. ඔහු 46 පුද්ගලයෙක්. මෙම සැකකරු දැරිය සමග කොරිඩෝවකට ඇතුළු වන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා. ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකර ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: ලක්කන හගෙනම ලාවහවස 4:03යි.

සතියක ලක්හඩ. Good evening. හවස 4 විනාඩි 8යි වෙලාව. අද ජනි මාස 27 වෙනිදා සෙනසුරාද දවසේ නේද? අද ඉතින් චුට්ටක් වැඩ වෙන්නම් පුළුවන්. එහෙමත් නැත්නම් ගෙදරට වෙලා ඉන්න වෙන්නත් පුළුවන්. මේ පැත්තට නම් වෙහෙබර කාලගුණ තත්ත්වයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඔය පැත්තට කොහොමද? අද විවිධ සෙනසුරාද දවසේනේ ආලකන හගනින් සද්දටම ලකන සතියන්තය අරගෙන ආද ඇවිල්ලා ඉන්නේ මේ පැත්තෙන් සුබුරුදු වෙලාවට නපුරුදු කෙනෙක්. ඇති මාව නපුරුදු වෙන්න බෑ නේද මේ ලක්කඩට. අදනේ රවින්දයා හවස 6 අමාර වෙනකන් මං ඉනෝ මේ පැත්තේ. ඔය ආස සින්දු කැමත සින්දු අහන්න chance එකක් තියෙනවා මේ පැත්තට කතා කරන්න පුළුවන්. නිවාඩු පාළුවේ ගෙදරට වෙලා නම් ඉන්නේ ලස්සන සින්දුවක් ඔබේ කරගන්න ඔබට අවස්ථාව තියෙනවා කියන කතාව මතක් කරන්න ඕනි. අපේ නම් එක නම් මේ වෙනකොටත් දන්නවා මං ආයෙත් මතක් කරන්න. 07.03.93.5.93.7 07.03.93.5.93.7 අපේ නම්බර එක විවෘතයි. ඉතින් ඉක්මනින් මේ පැත්තට එන්න. හවස 6 අමාර වෙන කලින් මං ඉන්නවා ඒ වෙනකන් මේ පැත්තෙන් ඔයාගේ තනිකම පාලෝ නැති කරන්න. ඕකේ. එහෙනම් මං රවින්දයා. හවස 6 අමාර වෙනකන් මාව හගෙන ඉන්න ඕනි ආදරෙන්. හරිද?

0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB.

0: පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
2: මගේ පෙරළි පෙම්වති
3: පියුමල් දෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනක. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නෑ.
4: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
3: මං එක්ක
5: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
4: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැහුවා.
6: මොකද කිව්වේ?
4: එන්නම් කිව්වා. මං ඒත් හිතුවේ නෑ මට ඒකට මෙච්චර සතුටු හිතෙයි කියලා. ඔබ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලය සදාකාලික තරහවල් තියාගන්න එක බොරු වැඩ.
5: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

සතියක ලක්හඩ. හවස 4:18 අපි වහගෙන ඉන්න වෙලාව ලක්හඬ සතියන්තේ මෙහාගෙන ඉන්නේ නේද? ඉතින් තව ගොඩක් කලා තියෙනවා. පැය දෙකක් විතර මම මේ පැත්තෙන් ඉන්නේ. ඒ නිසා මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. 07.03.93.5.97 අපේ නම් එක විවෘතයි. හරි, කසාගල සමූහ ව්‍යාපාරය ගැන කතා කරන්න ඕනේ. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නව මට්ටමකට, ඒ කියන්නේ අපි ජාත්‍යන්තරයට අරගෙන යනවා කියලා කියන්නේ අන්න එහෙම තැනක් තමයි කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ. විශේෂයෙන්ම අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමාගම් එකකට එකතු වෙලා, ඉතින් කසාගල ග්‍රීන් සුපිරි වෙළඳසැල් ජාලය හරහා වාට ලබා දෙන්නේ තෝරාගත්ත නැවුම් උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඒ නිසා කසාගල ගැන මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම සරුසාර අනාගතයක් පැහැබල හරිත ශ්‍රී ලංකාවක් කියන දැක්මත් එක තමයි මොන් පෙරට යන. ඉතින් කසාගල ගැනත් මතක් කරගෙනම අපි මේ පැත්තට යන්න ඕනේ. අපිට මැසේජ් කරපු කට්ටියක් එකතු කරගන්න. මම නම් එක මතක් කරා 07.03.93.5.97 අපේ නම් එක විවෘතයි කියලා. අන්න එහෙම කියද්දිම මම යන්න හතන්නේ කඩවල කටාන පැත්තට. කටානේ ජානක ඇලුමිනියම් එකෙන් අපිට සද්දට මහගෙන ඉනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සින්දුවට එකතු කරගන්න කියලා කියනවා ජානක, සුමේද, අමල්, ඒ වගේම කවුද

අපේ ලක්කන සත්‍යන්තට එකතු කරගන්න. දැන් යන හදන නොගේකට පැත්තට ස්පෙෂල් තුන්දෙනෙක් මා වහගනින ගොඩාක් ආදරේ. නිර්මලා ඉන්නවා, චමිලා ඉන්නවා, සෝමා ඉන්නවා. තුන්දෙනා සද්දට මා වහගෙන ඉන්නවා කියලා දන්නවා. ඉතින් ওই තුන්දෙනාවත් ගොඩාක් ආදරෙන් මම මතක් කරගෙනම එලක සින්දු අහලා අපි තව චුට්ටක් කතා කරන්න හොඳයි කියලා මට හිතුණා. හවස 4 විනාඩි 20යි වෙලාව. රවින්දත් එක්ක ලක්කඩ සත්‍යාන්තය අහගෙන ඉන්නේ. මේ පැත්තට මැසේජ් එකක් දාන්න මතක් කරන්න එපා. 07.03 93.5 93.7

0: Music Garage with Kavi and Ravi.
1: ලංකාවේ හිට්ම සින්දුත් එක්ක අපේනෝ ඉඩිද උදේ 10ට.

0: se te lo traiga.
1: ඒනා කියන්නේ කොතේ ගැලපෙන කියන්නේ කනේ
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
1: කොහොම මේ බෙරිවිලා
2: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා
1: තුමයි මේ කඩලා බලන්නකෝ මං හදන්නා විජය කීරි මාළු කරී
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදින විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු
4: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
6: Video ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: ආනන්ද රේඩියෝ ITN
1: හවස 4 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මහජන හිස පැන දූ කිරුළයි.
2: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

නොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා

0: පුරාත් ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ කමිෂනය.

වෙන කවුද මේ රවින්ද ඇරෙනනේ? ඔයාගේ මිතුරා? කවුරුත් එන්නා මේ රවින්ද තමයි දැන් ඉන්න තියෙන්නේ. හමසාය අමාර වෙනකන් ලක්කෙන් හගෙන ඉන්නවා නංග ඔයා. ඉතින් මාව තමයි හනම්බෙන්නේ. ඒ නිසා මතක් කරනවා ගොඩාක් ආදරෙන් මේ පැතර මැසේජ් එකක් දාන්නට පුළුවන්. 0703935937 අපේ WhatsApp නම්බර් එක විවෘතයි. ඉක්මනින්ම මැසේජ් එකක් දැම්මොත් මං ඉතින් ඉක්මනින්ම මං ඔයාලව මතක් කරනවා. ඕකේ. චැට් එක පැත්තට යන්න ඕනේ ඉස්සෙල්ලාම. සුබ සන්ධ්‍යාවක් කියලා දුවේ සුපුරුදු කටහඬක් ඇනවා. ඇහුවා. ඇහුණා. බැලුවේ කවුද කියලා. නියමයි කියලා කියන සින්දුව කන්න එකතු කරගන්න කියලා කියන. වීරකොඩිය බේකරි එකේ කට්ටිය ඔක්කොම බොස් උපුල්, පොඩි බොස් වරුණ, ඒ වගේම ධනුෂ්ක, මදුසංක, ජගත්, දිස්නා එක්කම ජය මම තමයි ආදරණීය මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ගොඩක් ආදරෙන් මම ওই කට්ටිය ඔක්කොම මතක් කරනවා. ඒත් එක්කම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කටුනායක හයිලන්ඩ් ෆයිල්ස් ආයතනයෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හැමෝම මතක් කරනවා. ඒත් එක්කම සතියක ලක්හඬ පුරුදු විදිහට මහගෙන ඉන්නවා. මටත් ලස්සන සින්දුවක් දෙනවා නේද? ඔව් දෙනවා. කවුද? වාරණා, දිස්නා. දිස්නා. දිස්නාවත් මම මතක් කරනවා. අපිත් අහගෙන ඉන්නවා වීරසූරි, වීරසිරිනි, රෝෂන්, සඳුන්, නෙත්මිනි, හැටන් වලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න ඔය කට්ටිය ඔක්කොමවත් එකතු කරගන්න ඕනේ. අද ස්පෙෂලි මේ ඇනවසර එකක් තියෙන. ඒ දෙනට විශ් කරන්නයි බෙලැස්ති වෙන්නේ. ශානි ලහිරුයි. ඒ දෙනා ගැද ඇනවසර එක කියලා තමයි මට මැසේජ් එකේ තිබුණේ. ඉතින් හැපි ඇනවසරි. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලත් ලක්කන්න අපි ප්‍රාර්ථනා කරනවා. ඕකේ. හයි චූටි කී, මං ඔයාවත් මතක් කරනවා ගොඩාක් ආදරෙන්. මේ වගේම මැලේසියා පැත්තට යනකොට නිසංසලා කුමුදුනේ අපි හගෙන ඉන අපේ නිෂු, ඔයාවත් මතක් කරනවා. කාංචනා ගැලුත් සොන් එක දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒක අහන්න හිට මියුසික් ගරාජ් හමුද මොන්ට්‍රයි එකක් දෙන්නම් අද කොහොමරි දෙන්න. ඉතින් බොම සූති ආදරණීය මැසේජ් එකට ඒක නායක ප්‍රභාත්ව මතක් කරන්න ඕනි. හැමදාම ලක්කන අහන කෙනෙක් තැන්ක් යූ. ඒත් එක්කම මලින්ද ඉන්න අපි අහගෙන ඩොටා, ඩොටාගේ නම මොකක්ද කියලා කිව්වනම් මම සතුටි. නම දාන්නකෝනේ. ආවත් මතක් කරනවා. නිම්මිය මම මතක් කරා. ඒත් එක්කම තුෂාර දිල්රුව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනි. මට ගොඩාක් ආදරේ කෙනෙක්. ඉතින් ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගෙන ඔන්න ඔය කටි ඔක්කොම මතක් කරගෙන ලස්සන සින්දුවක් අහන්න යන්නේ. බලන්න මේ සින්දුව දන්නවද කියලා. මේ සින්දුව දන්නේ නැත්තම් ගාන්තක සොන් එකක් තමයි අහන්න ලෑස්ති වෙන්නේ. රවුම් කඩේ ළඟ නිලු. හායි මං හොඳින්. ආවත් මතක් කරනවා ඉලක සින්දුවට. සචිත් ලහිරු. හා මං හරි නම හොයාගත්තා. සචිත් ඔන්නවත් ස්පෙෂලි අපි ගාන්තක මේ සින්දුවට එකතු කරගන්න. හරිද? හවස 4 විනාඩි 43 ලකන සතියන්ත අහගෙන ඉන්න වෙලාව මම රවින්දයා ඉන්නව හරියට මාව සහාය අමාරණකන්. ඊට කලින් මම පැතර මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. 0703935937 0703935937 ට

ලාංකේය විශ්වාසයදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.

ප්‍රීතියක ලක්හඩ. හතරයි විනාඩි 53යි වෙලාව. ඒ කියන්නේ මගේ පළවෙනි පැය ඉවර වෙන්න තියෙන ඔන්න මෙන්න. ඊට කලින් මම දැන් පළවෙනි පැය ඉවර කරන්න කලින් බර්ත්ඩේ විෂ එකක් තියෙනවා. කාගේද? නිවර්තනාගේ උපන්දිනය කියලා තමයි අපිට ආරංචිය. අයන් ඇතුළේ යාගේ ෆැමිලි එකේ හැමෝම ගොඩාක් ආදරෙන් ඉටලි වලින් දැන් තමයි ඉටලි නෙපෝලිය වලින් දැන් විෂ් කරන්න කියලා කියන. ඉතින් අපිත් විෂ් කරනවා නිවර්තනා හැපි බර්ත්ඩේ ඔයාට. වාගේ හිතේ දෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ඔන්න ලක්කඩ අපිත් ප්‍රාර්ථනා කරනවා. එත් එක්ක මරු විරෝෂියව මතක් කරනවා. නිසංසල කුමුදුනිව මම මතක් කරා. සියාද එයාපෝට් එකේ වැඩ මම නිදා ගන්න කලින් මට සෝන් එක දෙන්නකෝ. ඕකේ දෙන්නම්. එත් එක්කම කුමාව එකතු කරගන්න ඕනි. ඒ විතරක් නෙවෙයි තව කවුද මනෝජ් එකතු කරගන්න ඕනි. ඔන්න ඔය කට්ටිය ඔක්කොමවත් එකතු කරගෙන හරි ඔන්න මෙන්න ඔගේ සින්දුව. ෂියන්ගේ සින්දු සලඟක් කළා. ඔකේ අපි මේ සින්දු අහලා තව ටිකක් කතා කරමු. අපි ආයිත් හම්බෙන්නේ අපේ දෙවෙනි පැයේදී. ඒක නලුත් පැයකදී නේද? ඒ නිසා මේ පැතර මැසේජ් එකක් දාන්න නලුත් පැයේදී ඔයාලට අවස්ථාව තියෙනවා 0703 93 53 93 7ට.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: ලක්කන සත්‍යන්තය හගනින වෙලාව හවස 5යි විනාඩි 2යි.

සතියක ලක්හඩ. හවස පහයි විනාඩි හයයි වෙලා වොය කියන්නේ අපි දෙන්නගේ දෙවනි පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ. ලකන සතියන්තය හරිමින් රවින්දයත් එක්ක නේද? අනේ හරිම ආදරණීය මැසේජ් එකක් මට ඇවිල්ලා තියෙනවා. මට මේ මැසේජ් එක මේ දකිද්දි මේනේ අමුතු සතුටක් ආවා. හරිද? ඉතින් මම ඒක ෂෙයා කරගන්න අනිවාර්යයෙන්ම හිතවත් රවින්දයා. ඔයා තමයි මම ෆස්ට් ටයිම් ලකනට දාපු මැසේජ් එක කියෙව්වේ 2025 ඔක්තෝබර් මාසේ දවසක කියලා කියන ලකන ඩීවීන් ඩ්‍රයිව් ප්‍රෝග්‍රෑම් එක කරන දවස්වල. ඉතින් මේ මැසේජ් එකත් කියවන්න කියලා කියන අනිවාර්යයෙන්ම. බලන්නනේ ආදරේ. අනේ දෙගින මට ඒක සතුටුයි නැත්තමයි. හරිද? Thank you so much මේ ආදරණීය මැසේජ් එකට. එයා කියනවා මේ අද උපන්දිනය තියනවලු දිලිනි සංදීපිකාගේ එදා ලක්හඬ හිටපු මේ කලාව සුන්දර අක්කටත් නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියලා පිටිකල බොරළු හේනේ සුසන්ත සම්පත්තම මැසේජ් එක දාලා තියෙන බොහොම ස්තුති සුසන්ත ආදරණීය මැසේජ් එකට. ඒත් එක්කම තවත් මැසේජස් තියෙනවා. ඒ කට්ටියවත් මතක් කරගෙනම අපි තව කතා කරමු නේද? මම බුලත් සිංහලින් දහරා, බුලත් සිංහලින් අම්මා ඇන්ද්‍රාණී, තාත්තා ජයසිංහ, එවාගේ මේ ඉන්දුනිල්, ප්‍රනීත්, කෞෂි, මදු, තුහින බබයි, ආදි බබයි, මතුගම පැලවත්තෙන් හබි රංගයි, එතකොට චුටි මැනකීනු කියලා කනන හැමෝමත් එකතු කරන් සිඳුවක් අහන්න ඕන කියලා තමයි කියන්නේ. දහරා ඔන්න ඔයගේ පවුල හැමෝමත් මම එකතු කරගන්නවා. ඊළඟට මම රෙඩි කරගත්ත සොන් එකට. එතිකම මගේ මණික මගේ මැසේජ් එක කියවන්න. ඕකේ, කවුද මේ? මං එතන මේ රත්නපුර රත්නෙන් තඹරා කුමාරි ආදරණීය මැසේජ් එක මං ආවත් මතක් කරන ගොඩාක් ආදරේ. හයි රවින්දයා, කිම ආවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මං මලිති පබසරා මත්තේ ගොඩින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න මලිති මං ආවත් මතක් කරනවා. සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මේ දිනේ ගමේ නුපනන්ද. ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කරගන්න ඕනි. හවස පහයි විනාඩි 8යි වෙලාව. ඉතින් වටත් පුළුවන් මේ පැත්තට එන්න ලස්සන සිද්ධියක් වාගි කරගන්න. හවස 6 මාරට කලින් ගෙදරට වෙලා ඉන්න ගමන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහේ හරි යන ගමන් වෙන්න පුළුවන්. ඒත් ඉතින් සද්දට අහගෙන ඉන්න ලකන්නේ නේද? එම්මදයි යන්නේ. ඉතින් ඒ ගමන් මැසේජ් එකක් දාන්න යන්න එපා. හොරා දාන්න එපා නෙවෙයි, දාන්න මොකද්ද මේ? හොරාට යන්න එපා. මැසේජ් එකක් දාන්න මේ පැත්තට 0703935937. ඔය ඉතින් අහගෙන යන ගමන් පොඩි මැසේජ් එකක් දානක ඉතින් ඔච්චර දෙයක් දාන එයා. ඉක්මනින් මැසේජ් එකක් දාන්න. මම ඔයා ආදරය කරන හැමෝම ඔය එකතු කරගන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0706 366 176 අංකයට ඔබ

0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. ආදරේ උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනී සුරු කරුපති සහන උබයන සුරු
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
1: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ජෝතිරාජය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

රටට වග කියන රේඩියෝ. Lakhanda Radio ITN.

සතියක ලක්හඩ. හවස පහයි විනාඩි 20යි ලක්කඩ සතියන්තය හගෙන ඉන්න වෙලාව නේද? මේ දවන් ඉස්සල්ලා ප්ලේ කරපු සොංග එක ස්පෙෂලි දුන්නේ මෙතුට. මෙතු ඔයාව මම මතක් කරන ඕන ඒ සොංග එක තිබුණ නාටකමක්

තයිසුරුල් මං හිතන්නවාගේ නම් ඔයාවත් මතක් කරන මනෝජ්ජදි මම මතක් කරන දොන්න කට්ටිය තමයි ඉතින් මේ පැත්තේ මට එකතු කරගන්න ඉන්නේ. ඒත් එක්කම මේ ඇහැලියගොඩ පැත්තට යන්න ඕනි. ඇහැලියගොඩ වියලගොඩ පැත්තට. එයා ඒ පැත්තේ ඉන්නවා කවිෂ, එතකොට අම්මා සිතානි, තාත්තා ලෙස්ලි, අක්කා යොහානි, නංගි තෙන්නුලි එකතු කරන් තමයි සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ. ඔන්න ඔය කට්ටිය කොම එකතු කරන් අපි ළඟ සින්දු අහන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද විවේකී සෙනසුරාදා දවසනේ ගෙදරට වෙලා ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොහරි යන්නේ. මේක ලොง වීකෙන්ඩ් එක කියලා අමතකත් උනානේ මට. එහෙම කොහොමදුනේ නේද? ඒ නිසා මට හිතුන අනිවාර්යයෙන්ම කොහරි යන ගමන් තමයි ඇත්තේ නේද? මේ ලොง වීකෙන්ඩ් එක අනිවාර්යයෙන්ම ඔයාගේ පවුල වෙනුවෙන් වැඩිපුර වෙලාවක් වෙන් කරන්න අමතක කරන්න එපා. සන්දා පොසොන් පොයත් එනවා නේද? ඉතින් අද සෙනසුරාදා හැට ඉරිදා. ඒත් එක්කම ලොง වීකෙන්ඩ් එකක් සාමාන්‍යයෙන් කැලෙන්ඩර් එකේ නෝ කියලා කියන්නේ. ඒක නම් වා, අපිට ඉතින් ලොง වීකෙන්ඩ් මතක තියෙන්නේ කොයිද? අපි ඔෆිස් නේ. ඒකනේ මම වල මට කොහොමද මේක මිස් උනේ කියලා. කමන්නයි කමන්නයි. 5:21

2008 සහ GNP ප්‍රමිතිය සාධික කළ ප්‍රේමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොකසෝදනය ප්‍රේමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.

0: I'm going to live a new green life.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001

0: RBB බැංකුව සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
1: ජොනි වෙස්සේ නවය පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
0: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රාජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍යය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.
1: සංඝපාල විහාර භූමියේ පිහිටි ඇතැම් ගල්ලෙන්වල මධ්‍ය ශිලා යුගයට අයත් බලංගොඩ මානවයා විසූ බවටද සාධක දැකගන්නට පුළුවන්. ක්‍රිස්තු පූර්ව 161-137 කාලයේ රජකම් කළ දුටුගැමුණු රජතුමා විසින් විජිතපුර සටන ජයගත් පසු තම දසමහා යෝධීන්ට ගම්වර ප්‍රධානය කළා. එහිදී මොනරාගල මාලිගාවිල ප්‍රදේශයෙන් පැමිණි යෝධයෙකු වූ පුස්සදේවත හිමි වූයේ පල්ලිවැද්ද ගම්වරයයි. පුස්සදේව යනු දුටුගැමුණු රජුගේ හමුදාවේ හත් පිඹීමේ හා දුනු ශිල්පයේ අති දක්ෂ සැණවියෙක්. මෙම ගම්වරය පිළිගත් පුස්සදේව යෝධයා තම හිතවතුන් සමග එහි පදිංචියට පැමිණ ගම්මානයක් ගොඩනගා ගත්තා. සංඝපාල විහාරයේ ගොඩනගනු ලැබූ පුස්සදේව ඉන් ටික කලකට පසුව ජීවිතය ගැන කලකිරී පැවිදි දිවියට එළඹුණා. පුස්සදේව හිමියන් පසු කලෙක විදසුන් වඩා රහත් වූ බවටද ඓතිහාසික තොරතුරුවල සඳහන් වෙනවා. එළාර දුටුගැමුණු යුද්ධයේදී පුස්සදේව යෝධයා විසින් එහි ජයගොස නංවන ලදැයි කියන දක්ෂිණාවෘත හක්ගෙඩිය මෙම ගල මුදුනේ නිදන් කර ඇතැයි විශ්වාස කරනවා. මීට අමතරව ඔහුගේ ජය සංකේතයේ වශයෙන් පැවති හක්ගෙඩියේ ලාංඡනය වත්මන් ප්‍රධාන විහාරයේ පිහිටි ගල්ලනේ කොටා තිබෙනු දක්නට පුළුවන්. හක්ගෙඩියට සංකේ යන නම භාවිත කිරීම නිසා මෙම විහාරයට සංඝපාල යන නම ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. සංඝපාල විහාර භූමිය තුල ඇති කටාරම් සහිත ගල්ලෙන් ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටි ආවාස කුටි බව කියවෙනවා. සංඝපාල කඳුපාමුල පිහිටි පැරණි ගල්ලෙන් කීපයකින් තුනක් මේ වන විට බුදු මෙදුරු වශයෙන් සකස් කර තිබෙනවා. පුස්සදේව රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදිකලායයි සැලකෙන දාගැබක් විහාරයට කිලෝමීටර් දෙකක් පමණ දුරින් එනම් ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට ආසන්නව ගල්තලාවක ඉදිකර තිබෙන අයුරු දැකගන්නට පුළුවන්. මෙම ස්ථානය අද පුස්සදේව සොහොන නමින්

0: රාජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.
1: හවස 5 විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

සතියක ලක්හඩ. හවස පහයි විනාඩී 34යි වෙලාවනේ. ඒ කියන්නේ අපි තවත් පැය භාගයක් මේ විදිහට ඉවරලා තියෙනවා. කොහොමාරි දැන් අලුත් පැයක් පටන් ගන්නත් අලුත් පැයක් පටන් ගන්නත් පොඩි ලවයි තියෙනවා. ඒ කියන්නේ මට අන්නත් හරියට බැලුවොත් පැයක් වගේ පොඩි පැයකුත් නෑ දැන්. මොකද 5:35 වෙලාවනේ අපි හයාමාරට ප්‍රධාන ප්‍රවෘත්ති අහන්නත් ඕනි. ඉතින් ඒ නිසා ලොකු වෙලාවක් නෑ. මැසේජ් එකක් දාන්න පුළුවන් මේ පැත්තට 0703 93 5 93 7. බලන්න ඉතින් මගේ වොයිස් එක හෙන කාවේ වගේද ඈ අදින රවින්දයා. ශ්‍රී ගුණමල පැත්තට යනකොට තුල්සිපුරෙන් දැන් අපි වහගෙන ඉන්න කියලා කියන වසන්තී මහත්තයා, රංජිත්, දුව ශෙහානි, පුතන් නිශාන්නේ වගේ මචුරිට දුව එනාරත් එක්කම අක ගෞතමේවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඉතින් එකතු කරගන්නව ගොඩක් ආදරෙන් ඔන්න ඔය කට්ටිය ඔක්කොමලව. ඒ විතරක් නෙවෙයි අපිටත් සින්දුවක් දෙන්න නන්ද මාලි මහත්මියගේ සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. වාද්‍ය රූපසේන සහ සුනන්දනී ඔන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්න ගොඩක් ආදරෙන් අපි අයත් එක්කම මෙතුව මම මතක් කරන්නේ වෙනුර පෙරේරා හායි හායි හායි ඔව මතක් කරන්න ඕනේ. ඒත් එක්කම ගායන උඩවත්ව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න අනිවාර්යෙන් මම පිළංග සින්දුවට. ඒත් එක්කම මාලන්දි සොයිසා ඉන්නවා, මනෝජ මම මතක් කරා, ගෝපිවත් මතක් කරා, SD කියලා කෙනෙක් කියන යාවත් මතක් කරනවා. ඔන්න ඔය කට්ටිය තමයි ඉතින් මේ පැත්තෙන් ඉන්නේ. සින්දුවක් අහන්න මතක් කරනවා අයිත මගේ නම්බේක 0703 93 5 93 7. දැන් මෙදසල හිට්ම හිට්ම හිට්ම සොන් එකක් අහන්න දෙන තමයි මේ හදන්නේ. සංකේ මේ සින්දුව හෙන ජනප්‍රිය නේද? වැඩිපුර මේ දොස් හෙන ගොඩක් ජනප්‍රියයි. අපි ආයේ හමු නොවෙන. මේක TikTok එකක් තාම කරේ නැද්ද? අපි 얘ගෙන වැඩි විස්තර හෙට මියුසික් ගරාජ් උදේ කතා කරමු. හරිද? හවස 5:36යි.

0: රටට වග කියන රේඩියෝ
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
0: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: ITN රටට වග කියන රේඩියෝ
1: පහයි විනාඩි 45යි.
0: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: ඩෙංගු රෝගීන් 50,000 ඉක්මවයි. දියතලාවේ බස් අනතුරෙන් 42කට තුවාල. අධිවේගයේ වාහන 5ක් එකිනෙක ගැටේ. රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝග්‍රෑම් 20ක්. ඇමරිකාවට ප්‍රහාර එල්ල කරමින් ඉරානය ඊශ්‍රායලයට පිළිතුරු දෙයි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ලක්කන සත්‍යන්තය හගෙනන වලාම හවස 5 විනාඩි 47යි.

සතියක ලක්හඩ. හවස පහයි විනාඩි 49යි. දැම්මට ඒ සින්දු අහනකම නිකන් කාලෙකට ඉතින් පරණ අතීතයකට ගියා වගේ එකක් තිබුණා නේ. ඒ කාලේ අර පිස්සුන්ගේ අපහප සින්දුවක් නේද? හේ මින්නලේ කියලා කියන්නේ ආ. මින්නලේ චක්‍රේ ඉතින් ওই සින්දුව පිස්සර නිතරම අහවවා. මිතන කාලෙකින්ද මන්ද මම අහන්නේ. ඔයාලා නම් අහන්නේ ලක්කඩ අහන්න නැති ඔය සින්දුව අහන්න පෙ නේද? හැබැයි මම කාලෙකින් ඒ නිසා මමත් එක්ක මේ සින්දුවේ එන්ජොයි කරා වගේ. අනේ ෂොක්. ඒත් එක්කම ආදරය කරන කට්ටියක් ටිකක් ඉන්න එකතු කර ගන්න ඕනි. ඉසුරු දාන ලංකා මම ඔයාව මතක් කරනවා. ඒත් එක්කම දිල්හානේ දිල්හානේ එකතු කර ගන්නවානි. මම හිතන් දිල්හානේ ගෙවල් තියෙන කඩවත වෙන්න ඕනේ. ඒකනේ මාවද දැක්කේ නේද? මාවත් මතක් කරනවා. ඒත් එක්කම හා ඒ සුබ සන්ධ්‍යාවක් කොහොමද වාට? අපි 93.5 ලක්කඩ අහගෙන ඉන්නේ සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. පුතාල මුර්ෂිත් ඒ වගේම සදාන් මල්වානේ නවාස් මම මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න නවාස් මං ආවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ඇහලේගොඩ පැත්තට යනකොට ආනන්ද අපි හගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. බොහොම ස්තුතියි. ඒත් එක්කම අපිවත් සින්දුවකට එකතු කරගන්න මහත්තයා ජූඩ්, අයියා කුමාර, පුතා මිනෝල්, ආදුව දිසානේ, මම අනුෂා, කොහෙද කංජුප් කොලියන්නේ සුබ දවසක් කියලා කියනවා. එසේම වේවා. එහෙනම් ඔය විදිහටම ලක්කඩ අහගෙන ඉන්න කියලා තමයි ඉතින් මතක් කරන්න තියෙන්නේ නේද? හවස 5 විනාඩි 50 යානේ දිල්හානි කැන්ඩි වලින්. ඒ කියන්නේ ඉතින් වාව කමන්නේ කැන්ඩි වලින් දිල්හානි මම ආවත් මතක් කරනවා ගොඩක් ආදරෙන්. ඕකේ, එහෙනම් ඉතින් අපි දැන් 6 පැයට ළඟා වෙන්න තව තියෙන පුංචිම පුංචි වෙලාවයි. ඉතින් මම පැත්තට එන්න කියලා මතක් කරනවා, තව පොඩි වෙලාවයි තියෙන. ඉතින් මම යන්න කිට් වෙලා මැසේජ් දාලා මැසේජ් එක මිස් වුණොත් මට බයි නොට්ටු නෑ. 07:03 93.5 93.7 අපේ නම්බර් එක විවෘතයි. ඉක්මනින්ම WhatsApp මැසේජ් එකක් එවන්න. මම ඉතින් යන්න කලින් කොමු කුමාරි මතක් කරලා යන්න. නැත්තම් හෙට උදේ 10ට තමයි මට ඔක මතක් කරන්න වෙන්නේ.

0: රටට වග කියන රේඩියෝ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය.

වේවා. ආර්.ඩී.බී. බැංකුව. සතියක ලක්හඩ.

ආදරේ කියන්නේ අඩුම පුදුම නවතුම්පලක්. කොතනින් පටන් ගනීද, කොතනින් නතර වෙයිද කියලා කියන්න කවුරුත්ම හරියට දන්නේ නැහැ.

සතියක ලක්හඩ. හවසහයයි විනාඩි 5යි වෙලාව තව පුංචි වෙලාවයි මට මේ පැත්තේ ඉන්න තියෙන්නේ. ඉතින් ඒ අතර මතක් කරන්න ඕනේ කසාගල් ග්‍රීන් සුපර් වෙළඳ සල්චාලය ගැන. ඉතින් ඔයා කැමති නම් ඔයාට නැවුම් උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා ගන්න ඔයා යන්න ඕනේ තැන තමයි කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ, විශේෂයෙන්ම කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සැල. ඉතින් ඔබට ලබා දෙන්නේ අනිවාර්යයෙන්ම නැවුම් උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඉතින් සරසාර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාවක් කියන දැක්මත් එක තමයි මොවුන් කටයුතු කරන්නේ. නිසා බය නැතුව ඔයත් අනිවාර්යයෙන්ම යන්න කසාගල ග්‍රීන් සුපිරි වෙළඳ සැල් ජාලයට. ඕකේ, ඒත් එක්කම තව කට්ටියක් එන්න එකතු කරගන්න. සුබ සන්ධ්‍යාවක්. මගේට ගෙදර නෑ. ඉතින් මට වැඩි අහන්න වෙන්නේ නෑ කියලා කෙනා ලක්කන්න. හරිම දුකයි. උනට කමක් නෑ. අපි දැන් ආගෙන ඉන්නවනේ නේ තෙරස් ප්‍රනාන්දු හලාවත කටුපොතින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොහොම ස්තුතියි. ඒත් එක්කම ආදරණීය සන්ධ්‍යාවක් සුදුන ඕන. අම්මෝ ආදරේ. ආදරේ තාමත් ලක්කන්නට කියලා කෙනා හැලේකොඩ විනීතා ඉරංගිනි අයි වගේම ඉරංගිනි අම්මා ඒ වගේම පානදොර සුදු පුතාවත් ආදරෙන් එකතු කරන් සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම මම ওই කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් ඊළඟ සින්දුවට ගොඩාක් ආදරෙන්. ඒත් එක්කම දිනුව මතක් කරන්න ඕනේ. මෙතුවත් මම මතක් කරා. මෙතු මෙතුගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මම මතක් කරන්න ඕනේ. ආයිසලමට අමතුකුණානේ නේ. ওই කට්ටිය තමයි මේ පැත්තෙන් ඉන්නේ එකතු කරගන්න. ඉතින් අපේ අවසාන විනාඩි කීපේ අපි දෙන්නගේ අවසාන විනාඩි කීපේ තමයි මේ පටන් අරගෙන තියෙන්නේ. තවත් ඉතින් පරක්කුනොත් නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැත්තටම නැහැ. එනිසා ඉක්මනින් මේ පැත්තට එන්න 0703 93.5 93.7.

0: ඔබට ප්‍රේෂය එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රේෂය එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: සත්‍යයක ලක්හඬ.

0: සත්‍යයක ලක්හඩ ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාව වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 767 479 ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
1: හවසහයයි විනාඩි 25 වෙලාව. එහෙනම් මං යන්නයි හදන්නේ. අයිත් එනවනේ හෙට උදේ 10ට නේද? මොකටද දුක් වෙන්නේ අනේ? හෙට උදේ හම්බෙමු. ලංකා වේෂණ ප්‍රියම් සිඳු තරගෙන හෙට උදේ මං එනවා මියුසික් ගරාජ් අරගෙන. එහෙනම් හෙට හම්බෙනකන් සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න ඕනි. මං ගොඩක් ආදරෙයි. මම ශ්‍රවින්ද්‍යා.

0: na stole. Dengue rogin 50000 ikmavai rohal daritavat ihalata. දියතලාව බස්සනතුරෙන් 42කට තුවාල අධිවේගයේ වාහන පහක් එකිනෙක ගැටේ. අපනයනේ නගා සිටුවීමට ජනපති සහ කර්මාන්තකරුවන් අතර සාකච්ඡා. නඩු අවසන් කළ මද්‍රව්‍ය තොගයක් පුතලමේදී විනාශ කෙරේ. අපරාධකරුවෙකුට පාස්පෝර්ට් හැදූ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරේ කතරංගුවට. රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝග්‍රෑම් 20ක්. ඇමරිකා ඉලක්කවලට පහර දෙමින් ඉරානය ඊශ්‍රායලයට පිළිතුරු දෙයි. ලකඩ දේශීය ප්‍රවෘත්ති. ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගාන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද පිපිලේ. මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 50459ක් දක්වා ඉහළ ගියා. ඩෙංගු මරණ 30ක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමත් සමග රෝහල් කිහිපයක රෝගී ධාරිතාවද ඉක්මව ගියා. පෙර වර්ෂවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. දිස්ත්‍රික්ක 14කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ග්‍රාම නිලධාරීව සම් 600ක් ආවරණය වන පරිදි දින තුනක විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුමක් ආරම්භ කෙරුණේ බිම තත්ත්වයේ පාලනය කිරීම සඳහායි. බොහෝ ප්‍රදේශවල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවතුනේ දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.
1: මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු තත්ත්වය මේ වන විට වර්ධනය වෙමින් පවතිනවා කියලා සෞඛ්‍ය අංශය වාර්තා කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රජා සංවර්ධන සභාවල නායකයින් ප්‍රජාශක්ති ව්‍යාපාරය යටතේ ඉන්න විශේෂ කණ්ඩායමක් ගම්වල ගම් නියෝජනය කරන අය ගෙන්නලා අපි මේ සාකච්ඡාව පැවැත්වුවා. ශ්‍රමදාන 16 වැඩසටහනක් නමින් මේ ඉරිදා මහනුවර දිස්ත්‍රික්ක පුරාවටම ඩෙංගු මදුරුවන් බෝවීම් වැළැක්වීම
0: පොසොන් සමයේ දන්සල් පැවැත්වීමේදී පොලිතින් හා ප්ලාස්ටික් භාවිතයේ අවම කළ හැකි නම් ඩෙංගු ව්‍යාප්තියද පාලනය කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.
2: මේ දිනවල අපි හැමෝම දන්නවා ලංකාව ඩෙංගු අධිවසංගත තත්වයකට මුහුණ දෙනවා. මේ තත්වයට ඍජුව බලපෑම් කරන්න පුළුවන් මේ දන්සල් අවසානයේ ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතින් වර්ග අපි කලින් අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. විශේෂයෙන් කෝපි දන්සල් සහ බීම දන්සල් වැනි පාන වර්ග දෙන දන්සල් වල ලබා දෙන ප්ලාස්ටික් හැමතැනම විසිරෙන ආකාරයට බැහැරලනවා. ඒ නිසා අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා.
0: මාරන්තික ඩෙංගු වසංගතය තුරන් කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රස්සා ක්‍රියාත්මක කිරීමට ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සැවැල් ගැන්වීමේ අමාත්‍යංශයද කටයුතු කර තිබෙනවා. එහි ග්‍රාමීය සංවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වාසනා ප්‍රේමරත්න මහත්මිය මේ පිළිබඳව අදහස් පළ කළා. EITN Weekend Press වැඩසටහනට එක් වෙමින්
3: සෞඛ්‍ය කියන්නේ මේ වැඩසටහන් වල අර දරිද්‍රතාවය සඳහා බලපාන ප්‍රධාන සාධකයක්. ඒකට මේ සෞඛ්‍ය ජනතාවගේ පිරිහුණුත් එම වසංගත තත්වයට ගොදුරු වුණොත් ආහාර සුරක්ෂිතතාවයට ඒ වගේම නිෂ්පාදනාර්ථිකයට එය බලපානවා. ඒ වගේම මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඒ බලපානවා. ඒ වගේම සෞඛ්‍ය සඳහා වැඩි වැය බරක් දරන්න සිද්ධ වෙනකොට පවුලේ ආර්ථිකයට ඒ බලපානවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මෙවැනි වසංගත තත්වයකදී සමාජය එහෙම නැත්නම් මේ ගමේ සිටින මේ කණ්ඩායම් එහෙම නැත්නම් ග්‍රාමීයතරි කොට්ටාශය මේ පිළිබඳව දැනුවත් කරලා ඔවුන් සමග ඒකාබද්ධ වෙලා ඩෙංගු මර්ධන වැඩසටහන ජාතික මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ලම මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනකොට අපිට වගකීම තියෙනවා මේ ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන එක. ඒ හින්දා ප්‍රජාව දැනුවත් කරලා ඒ ආව ඒක රාශී කරලා දැනට මසකස් කරලා තියෙන මේ ප්‍රජා සංවර්ධන කමිටුව හරහා ගම තුල පවතින පොදු ස්ථාන වෙන්න පුළුවන්, ඒ වගේම පෞද්ගලික නිවාස වෙන්න පුළුවන්, මේ සියල්ල පිරිසිදු කරමින් මෙවැනි වසංගත තත්ත්වයන් දුරු කරන්නට දායකත්වය දක්වන්නට කියන එක මේ අවස්ථාවේදී අපි අමාත්‍යංශය විදිහට මතක් කරනවා.
0: කොළඹ සිට බදුල්ලබලා දහවන වෙමින් තිබූ ලංකම මගී ප්‍රවාහන බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් දියතලාව රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව දියතලාව මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධිකාරී වෛද්‍ය WKLM දේරසේකර මහතා ප්‍රකාශ කළා. එකයි කූබතුල මහරෝහල වෙත මාරුකරයවා තිබෙනවා. ලංකම මගී ප්‍රවාහන බස් රථය දියතලාව දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අද අලුයම 1:10 පමණ මෙම අනතුරට ලක් වුණා. අනතුරටපත් බස් රථයේ කොට ගැනීමේ කටයුතු ලංගම යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදු කළා. අනතුරට ලක් වූවන්ගේ සුදුක්සා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා පැමිණ තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර කිලෝමීටර 31.90 ප්‍රදේශයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඉන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය සඳහන් කළේ. අනතුරට ලක්ව ඇත්තේ මාතර දෙසට දහවුණේ වෙමින් තිබූ බස් රථ දෙකක් සහ මෝටර රථ තුනක්. ඒවා එකිනෙක පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අධිවේගී මාර්ග පොලිසිය ප්‍රකාශ කළේ. හතමුණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ඇතුමල්පිටිය ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්ොයි අනතුර සිදු වුණේ. ඔවුන් දෙදෙනාටම අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. යතුරුපැදි දෙක ගැටීමෙන් පසු එක් යතුරුපැදියක් මාර්ගයේ දහවණේ වෙමින් පැවති ලොරි රථයක් තුළට විසිවී ගොස් අනතුර සිදු වුණා. 16 හැවිරිදී පාසල් මිතුරන් දෙදෙනෙකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී දුරකථන කුළුණක ගැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මිය ගොස් ඇත්තේ පිළියන්දල පදිංචි 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. අනෙක් තරුණයා බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණා. මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමට ටේකයා සුරකිමු මගතුට වැඩසටහන ක්‍රියාත්මක වනවා. වෙනයනුකූලව රිය ධාවනය සහ මහමග ගමන් කිරීම ඇතුළු කරුණු පිළිබඳව පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමයි එහිදී සිදුවන්නේ. ඒක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක තුළ ඩොලර් බිලියන 3ක ආර්ථිකයක් ලෙස නගා සිටුවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොල් සහ ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් මෙම සාකච්ඡාවට සහභාගී වුණා. අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීම වෙනුවෙන් රජයෙන් ලබා දිය යුතු ඕනෑම ආකාරයක දිරිගැන්වීමක් ලබා දීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ. මෙම කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වන යෝජනා සහ අදහස්ද මෙහිදී ඉදිරිපත් කරුණා. ඒව සැලකිල්ලට ගනිමින් ඉදිරි සැලසුම් සකස් කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. උතුරේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා දිරිගැන්වීම සිදු කෙරෙනවා. එහිදී පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට අදාළ කර්මාන්ත පිහිටුවීමට රජයේ උපරිම සහය ලබා දෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. දේශීය නිෂ්පාදන ආරක්ෂා කර ගනිමින් අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය විධිමත් කිරීමට අදාළ සැලසුම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා. දේශීය සැපයුම් දාම නගා සිටුවෙමින් අපනයන මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ලෙස මෙරට ආර්ථිකය ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. අත්අඩංගුවටගෙන නඩු කටයුතු අවසන් වූ විෂ මද්‍රව්‍ය තොගයක් පුත්තලම වනාත විල්ලුව ලැක්ටුවත්ත ආදහනගාරයේදී විනාශ කර තිබෙනවා. පොලිස් මන්ත්‍ර විනාශක කාර්යාංශය මගින් අත්අඩංගුවටගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වී රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මද්‍රව්‍ය තොග මෙලෙස විනාශ කළ බවයි පොලිසිය සඳහන් කළේ. ඒ පිළිබඳව පොලිස් මද්‍ර විනාශක කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ජයන්ත දහනායක මහතා අදහස් පළ කළා.
4: අද දින මුළු ලංකාවේම අධිකරණවල විභාග අවසන් වෙච්ච නඩුවල නඩු 900කට ආසන්න නඩු භාණ්ඩවල මද්‍රව්‍ය විනාශ කිරීමක් කරනවා. ඒ වගේම මීගමුව අධිකරණයේ නඩු 60ක නඩු භාණ්ඩ විනාශ කරනවා. ඒ වගේම එම නඩු භාණ්ඩවල බර ප්‍රමාණය කිලෝ 62යි ග්‍රෑම් 200ක් විතර වෙනවා. අද දින විනාශ කරන මේ මීගමුව අධිකරණයේ ඒ වගේම මත් පෙති 26,000ක පමණ ප්‍රමාණයක් අද දින විනාශ කරනවා.
0: සුවිශේෂී රහස්‍යගත හා වැදගත් තොරතුරක් නාමිකව හෝ නිර්නාමිකව පොලිසියට ලබා දීමට අවශ්‍ය නම් පොලිස්පතිට කියන්න සේවා වමතන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ල මහතා ජනතාවට දැනුම් දෙනවා. පොලිස්පතිට කියන සේවාව දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවයි වුඩ්ල මහතා සඳහන් කළේ.
5: පොලිස්පතිට කියන්න කියන සේවාව 2026 වසරේදී ඉතාමත්ම සැලසුම් සහගතව මහජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමේ තියෙන ප්‍රමුඛතාවය ඉතාම හොඳින් හඳුනාගෙන මෙම සේවාව ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය පැය 24 පුරාම විවෘතයි. මාර්ගගත ක්‍රමවේදයන් හරහා මේ රටේ සිටින ඕනෑම පුරවැසියෙකු, විදේශයක සිටින ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හෝ විදේශ රටක සිටින විදේශිකයෙකුට වුණත් ශ්‍රී ලංකාවේ යම් පොලිසියක් හරහා හෝ කොට්ටාශයක් හරහා යම් කිසි සේවාවක් ලබා ගන්නට හැකියාව මෙම TLIGP කියන ව්‍යාපෘතියෙන් මේ වන විට අපි ප්‍රතිව්‍යුහගත කරලා තියෙනවා. යම් කිසි පුරවැසියෙකුට යම් විශේෂිත වූ රහසිගත වූ වැදගත් තොරතුරක් නාමිකව හෝ නිර්නාමිකව මෙම TLIGP කියන ව්‍යාපෘතියෙන් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. නිසා තවදුරටත් නැවත නැවතත් මෙවැනි තොරතුරු, පැමිණිලි, සිදුවීම් සහ ඔබට හැඟෙන යම් කිසි වැඩදායි තොරතුරක් ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දෙන්නට මෙම අවස්ථාව යොදාගන්නේ කියලා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා.
0: සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලා යාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කෝටලස සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශනාංශයේ මගින් ඔවුන් සිදු කළ පරීක්ෂණයකට අදාළවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අවුරුදු 41ක් වයස ඇති සැකකරු පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ දූත මණ්ඩලාංශයේ නියෝජ්‍ය පාලකවරයාල් වශයෙන් සේවය කර තිබෙනවා. එම කාලයේදී මෙම අපරාධය සිදු කර ඇති බවට දැනට සිදු කර තිබෙන විමර්ශන වලින් අනාවරණය වුණා. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනවා. රාජ්‍ය සේවකයින්ට සතුස්ස හා සමූපකාර හරහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා ගැනීමට වවුචර් පතක් ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා. ගොවියාමෙන් වූ පාරිභෝගිකයා පිළිබඳවද රාජ්‍ය දැඩි සැලකිල්ලෙන් ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
6: පොහොර විට දෙකයි අක්කරේට යන පොහොර විට දෙකකට 2400යි යන්නේ අපි දෙනවා 12000. මොකද අපි 30000 දෙනවනේ අක්ක දෙකම මාර්ග. එතකොට අක්කරේකට 12000යි. එතකොට පොහොර විටයකට රුපියල් 6000ක සහනාධාරයක් දෙනවා අපි. ගොවියා දෙන්නේ 4000යි. ඉතින් අපි ඒ සහනේ දීලා තියෙන්නේ මාස 3කට වැඩිපුර VSN අපේ රටේ තියෙනවා. නාඩු සහ රතුනාඩ. අඩුම තරමේ 115ක් කේරි සම්බ වවන්න ඕන. සම්බත් 110ක්වත් වවන්න ඕන. එහෙම කරොත් තමයි ලොකු මුදලාල්ලා කීප දෙනාට 380ට හොරට හාල් විකුණන්න බැරි. දැන් හොරට විකුණන්න 150ටවත් වී ලෝනේ කොට එක මොලක්වත් ගන්න 120ට වී ගන්න දෙපැයි ආණ්ඩුව ණයක් දෙනවා. දැන් අපි 30 වෙනිදා දාලා තියෙන මෝල්ටි එක තෝලා අහන්න. දැන් ඕගොල්ලෝ මොකද කියන්නේ කියලා 150ට එපා 20ට ගන්නකෝ. මොකද ආණ්ඩුව ගත්ත වී තියෙනවා මැට්‍රික් ප්‍රොන් 120000. 120 ගන්න අපි අරන් දෙන්නේ. දැන් කීර කැකුළුවා කටි තමයි. 105 බෑග් ගුණ කට්ටිය තමයි ඔය 220යි කැකුළු 230යි නාඩු කියලා විකුණන. හැබැයි ලෝස් ඕගොල්ලෝ ගන්න කියොත් එම් බල්ක් එකෙන් ගන්න කියොත් කැකුළු 185ට 95ට අතර දිනු. නාඩු 205යි 210යි 215යි අතර දිනු. රතු හාල් තියෙනවා 185ට. මොකද මේකට කලින් හාල් නාඩු 270ට ගියා අපි එනකොට මහන්දු. මතකද? නාඩු 270. එනිසා දැන් මේ මහ මෝල් මුදලාල්ලා ටික තියෙන වීතික හාල් කරන්න යනකොට කොහොමද 150ට වීස්සුවොත් හාල් 250ට විතර යනවා. රුපියල් 100ක විතර සුද්ධ ලාභයක් දාගන්න මේ ප්ලෑන් කරන්නේ ඒගොල්ලෝ ගොවියෝ පිටින් ඇවිල්ලා මේක. යල් කන්න පටන් ගන්නද 120 ගන්න. ගබඩා හිස් කරමින් තියෙන අපි තියෙන වීතික අදිනවා අනිත් තැන්වල. ඒ වගේම වී සහල් කරලා සතස සහ සම්පකාර හරහා ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා.
0: ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව හැකි උපරිමයෙන් කටයුතු කරන බව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළා. සැමට සමානව නීති ක්‍රියාත්මක වීම ජනතා බලාපොරොත්තු ඉටුවීමක් බවයි ඒ මහතා සඳහන් කළේ. එයද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
7: ආණ්ඩුව අලුත්ම විදියේ ආණ්ඩුවක්. දෙවෙනි කාරණය මේ ආණ්ඩුව පළල්ම ජනතාවගේ ආණ්ඩුවක් හැටියට ඒ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්නට හැකි පුළුවන් පියවර ගනිමින් ඉන්න ආණ්ඩුව. ආණ්ඩුව ආරක්ෂා කිරීමත් ආණ්ඩුවට විරුද්ධ වෙන මේ ප්‍රතිගාමී දක්ෂිණාන්තික ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා කිරීමත් අපේ යුතුකමක් හැටියට බලාපොරොත්තු
8: වෙනවා.
7: මං හිතන්නේ අලුත් බලයක් මතුවේ කියලා. මේ බලය තමයි විකාශනය වෙමින් ඉදිරියට යන්නේ. නාමල් ඉන්නවා, එතකොට සජිත් ඉන්නවා. මේ ඔක්කොම ඒගොල්ලන්ගේ බලාපොරොත්තු තියාගෙන ඒගොල්ලන්ට අන්තිමට මේ බලාපොරොත්තුත් එක්ක ඒගොල්ලන්ගේ දේශපාලනයේත් එක්තරා අභාවයක් සිද්ධ වෙන්න පුළුවන්.
8: හැබැයි රටේ දැන් මොකද නීතිය ක්‍රියාත්මක වීම ගැන හිතන්නේ?
7: මම හිතන්නේ හොඳින් ක්‍රියාත්මක වෙනවා නීතිය. තැන් වල අපි හරිය කියන්න ඕන නීතිය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකාරීන්ට විරුද්ධව කුරුකාරීන්ට විරුද්ධව ඒ වගේම මේ රටේ නොයෙකුත් විදිහේ මංකොල්ලකාරීන්ට විරුද්ධව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නට කිසිසේත් මැලි වෙලා නැහැ.
0: සම්පූර්ණයෙන්ම කඩදාසි රහිතව නීතිඥවරුන් දිවුරුම් දීමේ උත්සවයක් සාර්ථකව පැවැත්ුණා. ඒ මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීමේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් තබමින් එය ක්‍රියාත්මක කිරීමෙන් අධිකරණ පද්ධතියේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ශක්තිමත් වනවා. ලෝකයට ගැලපෙන පරිදි අධිකරණ පද්ධතිය නවීකරණය වීමද විශේෂත්වයක්. පසුගිය දින පහක කාලය තුළ මෙම වැඩපිළිවෙල යටතේ නීතිඥවරුන් 735 දෙනෙකු දිවුරුම් දුන් බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේකකාධිකාරී මනෝදී හේවාවස මහත්මිය සඳහන් කළා. යනුව ඩිජිටල් අත්සන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සිදුවනවා. එමකින් නීතිඥවරුන්ට අවශ්‍ය සියලු ලිපිලේඛන ඉලෙක්ට්‍රොනික සුරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට මෙන්ම සත්‍යාපනය කිරීමට හැකිවනවා. ඩිජිටල් කරණය කළ මෙම දිවුරුම් දීමේ උත්සවයේ හේතුවෙන් කඩදාසි 15,000කට ආසන සංඛ්‍යාවක් ඉතිරි කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකි වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙන්ම අභියාචනාධිකරණයේද මාර්ගගත ක්‍රමයට නඩුගොනු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. වාණිජ මහාධිකරණය ඉදිරි සතියේදී විද්‍යුත් ක්‍රමවේදය යටතේ නඩු පැවරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවට නැවතත් තේරීපත් වීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති නිලවරණයේදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් හිමි කර ගනිමින් මෙහිදී ප්‍රකාශිත වළංගු ඡන්ද 185න් ඡන්ද 144ක් ලබා ගැනීමට මාචාර්ය රංගිතාද සිල්වා මහත්මිය සමත් වුණා. යනුව ජයග්‍රහණය කළ සිලුම අපේක්ෂකයින් අතරින් පෙරමුණ ගැනීමටයි ඇයට හැකි වුණේ. ඉයනුව කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ කමිටුවට නැවත තේරීපත් වූ එකම ශ්‍රී ලාංකිකයා බවටද ඇයපත්ව තිබෙනවා. මෙම ප්‍රතිඵලය මගින් කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ඇති කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව තුළ ඇති විශ්වාසය මනාව පිළිබිඹුවන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ඊජිප්තුව නිලවරණයේදී ඡන්ද 141ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට තේරීපත් වුණා. උගන්ඩාව ඡන්ද 140ක් ලබා ගනිමින් තුනන ස්ථානයත් ඡන්ද 136ක් ලබාගත් මොංගෝලියාව හතරවන ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා. ඡන්ද 135ක් ලබාගත් කැනඩාවට හිමිවැත්තේ පස්වන ස්ථානයයි. මෙම කමිටුව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරනවා. කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් ලෝපුරා ක්‍රියාත්මක වන ස්වාධීන විශේෂඥයින් 23 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතයි. ඇමරිකා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවට ඉරානයේ නිවේදනය කර තිබෙනවා. ඊශ්‍රායලයේ මෑතකදී එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකා හමුදාවට සම්බන්ධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර ඉරානයේ දකුණු වෙරළ තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා දෙරට අතර යුද්ධය අවසන් කිරීමේ අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවද ඉරානයේ චෝදනා කරනවා. කෙසේ වෙතත් මෙම ප්‍රහාර එල්ල කළ ස්ථානයේ හෝ ඉලක්ක පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එව ලව්ලි නෞකාවට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීම ඉරානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරනවා. හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවකටයි ප්‍රහාර එල්ල වුණේ. ඊට ප්‍රතිචාර ලෙස ඇමරිකාවද ඉරානයේ ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළා. ඉන්දීය ඒ කණ්ඩායම සමග පැවැත්වෙන නිල නොවන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 330ක් රැස් කළා. නවනිදු ප්‍රනාන්දු ලකුණු 84යි. නායක සහන් ආරච්චිගේ ලකුණු 72ක් රැස් කළා. අශින් බණ්ඩාර ලකුණු 70යි. පන්දු යැවීමේදී ඉන්දීය ඒ පිළිවෙනුවෙන් අවුකිබ් නබි කඩුලු 4ක් බිඳ හෙළුවා. පළමුවෙනිම සඳහා ඉන්දියාව කඩුලු 6කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 452ක්. ඉන්දිය ඒ කණ්ඩායමේ දෙවන ඉනිම ආරම්භ වුණා. තුන්වෙනි දිනේ නිමාවන විට ඉන්දිය ඒ කණ්ඩායම දෙවන ඉනිම සඳහා කිසිවෙකුත් නොදැවි ලකුණු 48ක් ලබා සිටියා. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. ඩෙංගු රෝගීන් 50,000 ඉක්මවයි. රොහල් ධාරිතාවත් ඉහළට. දියතලාව බස්වනතුරෙන් 42කට තුවාල. අධිවේගී වාහන පහක් එකිනෙක ගැටේ. අපනයනේ නගා සිටුවීමට ජනපති සහ කර්මාන්තකරුවන් අතර සාකච්ඡා. නඩු අවසන් කළ මද්‍රව්‍ය තොගයක් පුත්තලමේදී විනාශ කෙරේ. අපරාධකරුවෙකුට පාස්පෝර්ට් හැදූ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරේ කතඩංගුවට. රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝග්‍රෑම් 20ක්. ඇමරිකා ඉලක්කවලට පහර දෙමින් ඉරානය ඊශ්‍රායලයට පිළිතුරු දෙයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිබාවට පත්වනවා. ජලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
8: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
11: ඩෙංගු මතුරුවාගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අතම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
12: සම්බුදු සිසිලසෙන් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
13: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය. ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
12: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබර දායකත්වය. පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
14: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
15: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමල 32 ඇල්හේන පාරමහරගම.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 266 176 අංකයට

යම් කිසි ගායකුගේ හෝ ගායිකාවකගේ ජීවිතයේ අඩසිය වසරක් යනු සුළුපටු කාල පරිච්ඡේදයක් නෙවෙයි. එය තීරණාත්මක සම්දිෂ්ඨානයක්. ජීවිතය හා සසඳා බලන විට ඇත්තටම විසල් කාල පරාසයක්. ඒ අඩසිය වසක කාලය තුළ ඔහු ඇයතින් නිටුණේ කොයි වගේ සේවාවක්ද? මං හිතනවා මේ එවන් ආවර්ජනයකට සුදුසුම වෙලාව. අපි ආවර්ජනය කරන්නේ ඉන්ද්‍රාණි විජේවණ්ඩාර ශිල්පිනිය පිළිබඳ. අද හැඟුම් බරුසාවේ ඉන්ද්‍රාණි විජේවණ්ඩාර නම් වූ මේ සුවිශේෂ කලා ශිල්පිනිය ලැබුවා වූ රන් පියවර පිළිබඳ යම් ආකාරයක විමර්ශනයක් කරන්න සූදානම්. ඇත්තටම මේ පරිශනාත්මක මොහොතක්. තමන්ගේ පාසල් ජීවිතයේදීම ගුවන්විදුලියට පිවිසලා තමන්ගේ හඬින් ගුවන්විදුලි ගායන ශිෂ්ටියේ විශිෂ්ට මුද්‍රාවක් තබන ඉන්ද්‍රාණි විජේවණ්ඩාර මේ පාසල් සමය තුළම භාරතයට ගිහිල්ලා සිංහල චිත්‍රපට සඳහා ගී ගායනා කරලා ඉන්දියානු ගායක ගායිකාවන්ට දැවැන්ත අභියෝගයක් එල්ල කිරීමම සුළුපටු නෙවෙයි. ශ්‍රී ලංකාවේ මුල්ම දීපශිකා සම්මානය හිමි කරගන්නේ ඉන්ද්‍රාණි විජේවණ්ඩාර. අපිට මොහොතක් ඉඩ දෙන්න. ඇගේ රන් පියවරෙහි පියසටහන් එකිනෙක

0: හැඟුම් වරුසාවේ ඉන්ද්‍රාණි විජය බණ්ඩාර එම නැත්නම් ඉන්ද්‍රාණි සේනාරත්න පිළිබඳ සටහන් තබන මේ වෙලාවේ ඇගේ මුල් පියවර පිළිබඳ සටහන් අපි හොයාගෙන යන්න ඕනේ. ඇයි ගුවන්විදුලියට එකතු වෙන්නේ ඇත්තටම 1950 දශකයේ මුල. ඒ එකතු වීම කෙරෙහි බලපාන ප්‍රධානතම චරිත කිහිපයක් ඇයි වටේ සිටියා. ඉන් කෙනෙක් තමයි මර්සලින් ජයකොඩි පියතුමා. මුල්වරට ගීතය පිළිබඳ යම් වැටහීමක් ඉන්ද්‍රාණි සේනාරත්නට ලබා දෙන්නේ මර්සලින් ජයකොඩි පියතුමා. පියතුමාගේ අනුග්‍රහය සහ දායකත්වය ඇතුව ඊළඟට හඳුනගන්න දෙවැන්තම චරිතය තමයි සුනිල් සාන්තයන්. ඇය සුනිල් සාන්තයන් ඇසුරෙහි ඉතාම දක්ෂ ලෙස මේ ගීත ගායනා කරනවා. සුනිලුන් මේ ගීත කෙරෙහි අතිශය ප්‍රමුදිතව ඇය ශිල්පිනියක් ලෙස යා යුතු ගමන් මඟ නිර්ණය පිණිස ඇයට ලොකු සහයක් ලබා දෙනවා. ඒ සහයෝගය නිසාම ළමා කාලෙදිම ගුවන්විදුලියේ ස්ථාපිත වෙන ගායිකාවක් බවට ඇය පත් වෙනවා.
1: මගේ සංගීත දිවියේ මට කවදාවත් අමතක කරන්න බැරි ශිල්පියෙක් අපි සුනිශාන්ත මහත්මයා. සුනිශාන්ත මහත්මයා මම මුලින්ම දුටුවේ ගුවන්විදුලි සේවයට 25 වසර පිරීම නිමිත්තෙන් ගුවන්විදුලින් කළ විශේෂ වැඩසටහන. ඒකට සුනිශාන්ත මහත්මයා කියලා තියෙනවා තමන්ගේ යාළුවෙකුට චිත්‍රාගේ හඬට. එකල හිටපු ප්‍රවීණ ගායිකාව චිත්‍රාගේ හඬට සමහඬ මේ මට හොයලා දෙන්න, මම මේ විශේෂ වැඩසටහනට යොදා ගන්න කැමතියි කියලා. ඉතින් ඒ තැනත්තා අපේ පියාට කියලා මාව සුනිශාන්ත මහත්මයා ගාවට එක්කන් ගියා. මේ ළමයාට සිංදු කියන්න පුළුවන්ද කියලා ඇහුවා. එතට මම හරියට බය වුණා. මං හිතුවේ නෑ මට සිංදුවක් කියන්න පුළුවන් කියලා. නමුත් මට කියලා දුන්නා මං ඒක හොඳට මේව කරා. ඒ තමයි මගේ ගායිකාවක් වශයෙන් මගේ දුරට වැළුම.
0: කොහොම වුණත් වාදකයන් 15ක් 20ක් විතර සහභාගී වූ සංගීත කණ්ඩායමකට මැදි වෙලා සුනිල් සාන්ත වැනි ශ්‍රේෂ්ඨ ගායකයෙකු සමග ගායනයන් ඉදිරිපත් කිරීමට මේ පාසල් ශිෂ්‍යාවට හැකි වේද කියලා බියක් ඇය තුළ තිබුණා. නමුත් ඇය ඒ අවස්ථාව ජයග්‍රහණය කළා.

ඉන්ද්‍රාණි විජයබණ්ඩාර කියන්නේ හරි අහඹු ලෙස ඉතාම වැදගත් අවස්ථා උදා කරගත් ශිල්පිනියක්. 1955 දී ජපානයේ ජාත්‍යන්තර චිත්‍ර තරගයක් පැවැත්වෙනවා. මේ ජයග්‍රාහකීන්ට තෑගි පිරිනැමීමට ශ්‍රී ලංකා ජපන් තානාපති මැදුරේ කටයුතු සූදානම් කරනවා. එතෙන් යනවා ලංකා විසිරින විශිෂ්ට ගණයේ සංගීතවේදී. ඒ තමයි සුසිල් ප්‍රේමරත්න. සුසිල් ප්‍රේමරත්න සමග මෞගුණ ගීයක් ගයන්න ඉන්ද්‍රාණී විජයබණ්ඩාරට අවස්ථාව උදා වෙනවා. ඇත්තටම එවෙලේ පුහුණු කරලා සුසිල් සමග ගැයූ මේ ගීතය එවකට මෞගුණ ගී තරඟයෙන් දිවයිනින්ම පළමු තැනට පත්වෙච්ච කීයක්. ඔබට මතකයි වචන. සොම්නස හෝ සන්තාපය හමුවේ

ඒ ගීතය රසය ඒ තුළ මතුවෙන මවගුණය අපි තාමත් විඳිනවා. ඒ පිළිබඳ අවබෝධයක් ලබනවා. හැඟුම් වරුසාවේ මේ මොහොතෙත් ඔබ එලෙසමයි. ගුවන්විදුලි ඇතුලේ සුනිල් සාන්ත මග යමින් හැදී වැඩෙන ඉන්ද්‍රාණි විජේබණ්ඩාරගේ ගීතය තවත් රසවත් වෙන අවස්ථා කිහිපයක් තිබෙනවා. එක පැත්තකින් බීඑස් පෙරේරාගේ සංගීතය, ඒ වගේම පසු කාලයකදී ඇය ශාස්ත්‍රීය සංගීතය පිළිබිඹු කරන අවස්ථාවන් මේ අතර ප්‍රකටයි. පීවී නන්දසිරි, ශාන්ති ගීතදේව, ඒ වගේම ඩාස්ටන් සිල්වා, මේ ආදී අයගේ නිර්මාණයන් එක්ක ඇගේ හඬ අපූර්ව ලෙස මුසු වෙලා තිබුණා. ඒ අතරින් වනමල් පියලිසලා මීයඹ පලාවුරා කියන ගීතය විශේෂයි. සරත් විමලවීරයන් මෙහි පද සංකල්පනාව. අපිට පුළුවන් ගොඩනුදුලියේ එවකට අතීතයේ මේ ගීතය පටිගත වෙලා තිබුණේ කොහොමද කියන කාරණාව ඔබට දැනවන්න. අඩුම මයික්‍රෝෆෝන භාවිතයකින් අඩුම තාක්ෂණය යටතේ ඔබ රසවිඳ ගීතයක අතීතය.

ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ඔබ හිතනවට වඩා වපසරියක් අපි සිංහල සංගීත ශාස්ත්‍රය වෙනුවෙන් ඉටු කළා, ආවරණය කළා. පෙරදින විශ්වවිද්‍යාලයේ පැවති බොහෝ ප්‍රසංගවල නියෝජනය වුණේ අමරදේවයන් සහ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර. ඒ ගීත හුඟා පුරුදු පුහුණු වුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නිවසේ. සරච්චන්ද්‍රයන්, ඩාන්ස්ටන් සිල්වා, අමරදේවයන් මේ ආදි විද්වතුන් මේ තැන්වලදී එකතු වෙනවා. ඉන්ද්‍රාණිට මේ හැම කෙනෙක් සමගම ඇතිවන විද්වත් සාකච්ඡා අහන් ඉන්න, ඒ ඔස්සේ ගොඩනැගින්න හැකියාවක් ලැබුණා. එහෙම තැනකදී තමයි ඇඟිලි තුඩුයි ගල් කටුවයි බුදුබැතියයි එක්වෙලා මහගල් කුළු බිඳගෙන එයි සම්බුදු ගුණ ගලාලා කියන ගීතය අමරදේවයන් සහ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර යුග ගීතයක් විදිහට නිර්මාණය වෙන්නේ. එතනින් එපිටට ඉන්ද්‍රාණි විජයබණ්ඩාර පිළිබඳ කතා කිරීමේදී මානවසිංහ ගීත නාටක අපිට අමතක කරන්න බෑ. සලීලා ගීත නාටකය, ඉදිරිල් ඉරාල ගීත නාටකය, මේ ආදි වශයෙන් ප්‍රධාන කාන්තා චරිත සඳහා ඉන්ද්‍රාණිගේ හඬ නිරන්තරයෙන්ම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් යොදාගත්තා.

0: කෙසේ නමුත් ඉන්ද්‍රානි විජේබණ්ඩාරයන්ගේ ජීවිතයේ දිව්‍ය රේඛාව නැත්නම් රන් රේඛාව බවට පත් වුණේ රේඛාව චිත්‍රපටයේ. සුනිල් සාන්තයන්ගේ ගීතන ඔස්සේ ගයන්නට ඇයට මේ අපූර්ව චිත්‍රපටයේ අවස්ථාව ලැබුණා. ලෙස්ටර් ජේම්ස් පීරිස් 1956 නිර්මාණය කළ ලද රේඛාවේ ඉතාම විශිෂ්ට ගණයේ ගීත කිහිපයක් ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගායනා කරනවා. ඒ පිළිබඳ ඇය සුනිල් සාන්ත සමරුදිනේදී හරි අපූර්ව සටහනක් එකතු කළා.
1: රේඛාව චිත්‍රපටියට මාව තෝරගත්තයි කියලා ළමා ගීත දෙකකට මට බීඑස් පෙරේරා මහත්මයා ඇවිල්ලා කිව්වා. මගේ නම යෝජනා කළ තිබුණේ සුනිල් සාන්ත මහත්මයා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මාව ඊට කලින් දැක තිබුණෙත් නැහැ. ඒ මහත්මයාට මා ගැන කියලා තිබුණේ සුනිල් සාන්ත මහත්මයා. ඇත්තට ඒ රේඛාවේ මා ගයපු ගී දෙක මම කියන විදිහට නම් අමරණීයයි. සිසිර ගයපු ඕලු නෙළුම් ගීතයත් ඒ ගීත තුන නිසා තමයි රේඛාව චිත්‍රපටිය තාමත් තාගේත් හිත තුල රැඳී

0: පිරිස් මහත්තයාවේ අම්බුනේ. අනේ පුදුම කරුණාවන්ත මනුස්සයෙක්. දැක්ක දායිනම්ම ඔය සින්දුව ඕළු නෙළුම් සින්දුව කරලේ වුණාම මෙන්න ඊට පස්සේ හැම වෙලාවෙම අපි දෙන්නට කියනවා යමු නැලවිල්ලේ. යමු නැලවිල්ලේ කිකේ විහිළු කරනවා.
1: ජීවිතේ රේඛාව චිත්‍රපටයේ ජීවිතේ දිව්‍යමය රේඛාව හැටියට එතුමිය සලකන්නේ ඔන්න ඔය කාරණාව නිසා.
2: ඇත්තටම රේඛාව චිත්‍රපටයේ ගී අතුරින් පළමුවෙන්ම පටිගත කෙරුණේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ගායනා කළ සුදුසඳේලී ගීතය. එය ඉතාම රම්‍ය ගීතයක් බවට පසු කාලීනව පත් වෙන්නේ චිත්‍රපටයේ පරයානගෙන ගීතයේ සුවඳ වහනේ වෙමි.
0: සුදුසඳේලී මිය රේඛාව චිත්‍රපටයේ මගේ මුල්ම චිත්‍රපට ගීතය තමයි මේක. මට ඇත්තට මතක් වෙනවා මම පාසල් යන අවදී ගායනා කරපු ගීතයක් මේක. මට කවදාවත් අමතක වෙන්නේ නැහැ, මොකද මගේ මුල්ම චිත්‍රපට ගීතය.

0: වෙච්ච දෙයින් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපතේ සහතන ඔබය මියන තුරු
0: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය ආදරණීය ජෝතිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝතිරාදාය
2: channel that shaped generations from the stories you grew up with movies that resonate musicals that ignite the soul documentaries that open your eyes all in one place all on your terms a legendary name returns redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape this is not just streaming this is the future of Sri Lankan entertainment ITN Max

0: ඔබ මේ රැඳී සිටින්නේ හැඟුම් වරුසාව සමග. මේ කාරණාවන් අතරේ ගොඩනැගෙනවා ලව ලස්සන කතාවක්. ඒ කතාවේ පාර්ශ්වකරුවා තමයි සිසිර සේනාරත්න. සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර. මේ දෙදෙනා අතරේ ගොඩනැගෙන මිත්‍රත්වයේ සහ ඇයි හොඳයි වරක් ඉන්ද්‍රාණි විජේබණ්ඩාර හමු වුණ මොහොතක මම විමසුවා. ඒ නොමියන සිහිනේ වැඩසටහනේදී
1: රේඛාවතනන්ගේ අපි දෙන්නම එකටනේ ගීත ගායනා කරන්න ගියේ. දෙන්න අඳුරන් නැති වුණාට එකම ප්ලේන් එකේ ගිහිල්ලා මේ ඉන්දියාවේදී මුණ ගැහුණේ.
2: අර එකම ප්ලේන් එකේ යනකොට අර ලබා දෙන එම්බැක් ෆෝම් එක පුරවන් දෙම අවස්ථාව ලැබිච්ච ආකාරය පොඩ්ඩ විස්තර කරන්න.
1: ප්ලේන් එකේ යනකොට ඒතුළු මම ඉස්කෝලේ යන ළමෙක් නේ. ඒක අහලා තිබුණු දේවල් පුරවන්න මට තේරුමක් නැහැ. පස්සේ මම වටපිට බලුවා, හොඳ අපිත් එක්කම එක්කෙනෙක් ඉන්නවනේ කියලා මම දැක්ක සිසිරව. ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා, ඔයාට පුළුවන් ද මේක පුරවලා දෙන්න? මට මේක තියෙන දේවල් තේරෙන්නේ නැහැ කියලා. පස්සේ හැබැයි බොහොම ආසාවෙන් අරගෙන පුරවලා දුන්නා. ඉතින් ඒක එතනින් ඉවරයි. පස්සේ කොහෙද ඔය යන්නේ කියලා මගෙන් ඇහුවා. මම කිව්වා අම්මා ඉන්නවා අතන, ටිකක් ඉන්නකෝ කියලා කිව්වා. ඉතින් අපි ආගිය තොරතුරු කතා කර කර ඉන්දියාවට ගිහිල්ලා ලොජ් එකේ තමයි ඉන්න ලැබුණේ. හෝටලේක, ක්ලරන්ස් හෝටලේ කියලා. එතෙන්දි තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාවේ හම්බුනේ.
0: ඇත්තටම දෙවනුව පටිගත කරනු ගීතය උනේ ඕලු නෙළුම් ගීතය. අර කිව්ව වගේම ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ කියන කොටස සමූහ ගායනයක් නිසා ඒ ගායනයේ අත්වැල් අල්ලන්න ඉන්ද්‍රාණි විජේබණ්ඩාරට සිදු වුණා. ඊට පස්සේ මේ කණ්ඩායමේ සමාජිකයෝත් අර කිව්ව විදිහටම විහිළුතාලු කරන්නත් පටන් ගත්තා. මේ හැම සිදුවීමක් පසුපසම තිබුණේ ඉතාම සොඳුරු අතීතයක්. කොහොම වුණත් රේඛාව ඇගේ ජීවිතයේ සංගීතමය ගමන් මගේ රිදී රේඛාව බවට පත් වෙන්නේ ඒ ගීතවල තිබුණු මනා රසය නිසා. මේ ගීත හැම එකක්ම රචනා කළේ මර්සිලිනු ජයකුඩි පියතුමා, සුනිල් සාන්තයන්ගේ තනු නිර්මාණ. ඒ වගේම බීඑස් පෙරේරාගේ සංගීතය මේ ගීත වෙනුවෙන් මුසු වෙලා තිබුණා. ඔවුන් ඉතාම අපූර්වට මේ ගීත පුහුණු වෙමින් පටිගත කිරීම වල ඊයදුනා. එතනදී අභියෝගයට ලක්ුණේ අර කිව්වා වගේම ඉන්දියානු ශිල්පීන්. ඔවුන් පසඟලා තමයි අපේ මේ නවක යෝන් ශිල්පිනිය ගීත ගායනා කරන්නේ. රේඛාව වෙනුවෙන් දෙවෙනි පටිගත කිරීම සිදු වුණේ ඇගේ ගීතයක් හැටියට වෙසක් කැකුළු ගීතය. වෙසක් කැකුළු අතුවග ඉඳ නටන විලාසේ, ඉරෙත් හඳෙත් සිරි විඳ විඳ රංගන විලාසේ. එදා වගේමයි අද.

ඇත්තටම රේඛාව චිත්‍රපටය වෙනුවෙන් ඉන්දියාවට ගිය ගමන ඉන්ද්‍රාණි විජයබණ්ඩාරගේ ජීවිතයේ ඉරණම් ගමනට හේතු සාධක වුණා. දෛවය අනුව ඒ එලෙසම සිදු වුණා. යෞවනයේ මුල් අවදියේම මිහිරි ආදරයක් ලැබ ඒ මුළු ජීවිතය පුරාම භුක්ති විඳීමේ වාසනාව ඇයට තිළින කෙරුණේ රේඛාව චිත්‍රපටය නිසා. ඒ සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න විවාහය දක්වාම මේ සම්බන්ධතාවය ඉදිරි

ඔබ හැඟුම් වරුසාව සමගින් අපි අද දවසේ මේ කාලය ගත කරන්නේ හෙළ සංගීතය වෙනුවෙන් ස්වර්ණමය මෙහෙවරක් ඉටු කරන ලද ඉන්ද්‍රාණි විජේපණ්ඩාරගේ මතක සටහන් සමග. ප්‍රේමසිරි ගම්බුදුවත්තත් මම සුරවීරත් ඔබත් එක්ක මේ කතාව දිගහැරමින් සිටින්නේ. ඔබ දන්නවද ඉන්ද්‍රාණි විජේපණ්ඩාර ගුවන්විදුලි සරලගී සමගින් එකතු වෙච්ච කාලවකවානු අර රේඛාව චිත්‍රපටයට සහභාගී වෙලා ගීත පණ්ඩිකත කරලා ඒව ජනප්‍රිය වෙලා මේ සේරමත් එක්ක ඇය ගුවන්විදුලි සරලගී ගායන ශිල්පිනියක් විදිහට එකතු වෙනවා. ඔබ දන්නවා සරලගී වර්ගීකරණය කරන ආකාරය ඒ ශ්‍රේණිය බී ශ්‍රේණිය විශිෂ්ට ශ්‍රේණිය මේ ආදී වශයෙන්. ඇත්තරම ඉන්ද්‍රාණි විජේපණ්ඩාර අයිති වෙන්නේ විශිෂ්ට ශ්‍රේණියට. ඇගේ මේ ශ්‍රේණිගත වීමත් එක්කම විශිෂ්ට ශ්‍රේණියේ ශිල්පීන්ට ලැබෙන සරලගී වැඩසටහන් වෙනුවෙන් ගී ගායනා කරන්න ඇයට සිදු වෙනවා. මාසකට වරක් ඇයට මේ අවස්ථාව උදා වෙනවා. ඒ අතරින් ඇය සහභාගී වුණු පළමු සරලගී වැඩසටහනේ මුල්ම ගීතය වුණේ කරුණාරත්න අබේසේකරයන් ලියපු එම් කේ රොක්සාමි සංගීතවත් කරමු නැත්නම් තනු නිර්මාණය කළ බුදු සාමිනී සිරිපා පියුම් කියන ගීතය. ඒක තමයි අපිට හුණු මුල්ම සරල ගීතය. ඉන්ද්‍ර

මේ ගීතය එදා සිට අද දක්වාම සෑම පොහොයකටම අනිවාර්යෙන්ම වාදනය වෙන ගීතයක්. ඉන්ද්‍රාණි විජයබණ්ඩාරට ගී පද රචනා කළේ මේ රටේ විශිෂ්ටයින්. ඒ අතරින් වැඩිමනත් ගී ප්‍රමාණයක් ලිව්වේ කරුණරත්න අබේසේකරයන්. සරත් විමලවීරයන්, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, මහගමසේකරයන් මේ අතරින් ප්‍රමුඛයි. මේ හැර එකල ප්‍රවීණ කවියෙකු පීබීඇල්ලිස් පෙරේරා මහත්මා, ඒ වගේම සුමන අක්මීමන, ගුණරත්න අබේසේකර, සමන් තිලකසිරි, තිලක් රත්නකාර ආදී උදවිය ඉන්ද්‍රාණි විජයබණ්ඩාර වෙනුවෙන් ගී රචනා කර තිබුණා. ඇත්තටම තමන්ට සංගීතමය පාර්ශ්වයෙන් ගොඩාක් උදව් කරපු චරිතයක් විදිහට TF ලතීෆ් මහත්මාට ඉන්ද්‍රාණි විජයබණ්ඩාරගෙන් තිබුණේ ලොකු ගෞරවයක්. ඇගේ සරල ගී පිළිබඳ කතා කරන එකම අවස්ථාව මේ නෙවෙයි. ගුවන්විදුලියේ ඇගේ ගී බොහොමයක් ජනප්‍රිය වෙලා තිබුණා. ඒ අතරින් කරුණාරත්න අබේසේකරයන්ගේ නාමල් කෝමලී ගීතයත් එහෙම ගීතයක්.

හැඟුම් වරුසාවේ මේ කාරණා ගැන සටහන් තබනකොට සිසිර සේනාරත්නයන් සමග ඉන්ද්‍රාණි විජයපණ්ඩාර ගායනා කරපු මුල්ම යුග ගීතය පිළිබඳවත් සටහන් නොකර බෑ. ඇත්තටම මේ ඔබ හොඳින්ම අසා තිබෙන ගීතයක්, රසවිඳ තිබෙන ගීතයක්. ගයා ගීතයන් ගමේ වෙල් එළියේ. ඇත්තටම මේ ගීතය ඒ කාලේ හරි ජනප්‍රියයි. ඒකට එක හේතුවක් තිබුණා. මොකද මේ ගීතයට පද ඔබන්නේ ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීතයක තනුවන්. සිසිර සේනාරත්න මේට වචන දමලා ඉන්ද්‍රාණි සේනාරත්න සමග, නැත්නම් ඉන්ද්‍රාණි විජයබණ්ඩාර සමග ගීතය ගායනා කරනවා. ටිකක් දිග ගීතයක්. නමුත් මෙවැනි වැඩසටහනකදී ඔබ මේ රසය විඳිය යුතුයි. මොකද මේ ගීතය තමයි ඒ දිනගේ තේමා ගීතය විදිහට පසු කාලීනව අතිශය ජනප්‍රිය.

ඇත්තටම එවකට රේඩියෝ සිලෝන් එකේ සිංහල භාෂාවෙන් කටයුතු කරපු අංශ දෙකක් තිබුණා. එකක් තමයි සිංහලාංශය, අනෙක වෙළඳ සේවය. දැන් වෙළඳ සේවය මේ හුඟක් වාණිජ පැත්තට, නැත්නම් වාණිජ ගීතවලට, හින්දි අනුකාරක ගීතවලට ඉඩකඩ ලබා දීලා තිබුණා. ඒ අතරින් මේ ගීත, දැන් ඔබ අහපු ගීත, එවකට වෙළඳ සේවයේ ඇත්තරම නිතරම ප්‍රචාරයට පත්වෙච්ච ගීත. ඒ නිසා ඒවා අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. හැඟුම් වරුසාවේ ඉන්ද්‍රාණි විජය මණ්ඩාර පිළිබඳ මේ සටහන අපි එකතු කරන්නේ වරක් ඔබට අහන්න. ඒ වගේම ඕනෑම මොහොතක ඇය පිළිබඳ සටහනක් කවදා හෝ දවසක කෙනෙකුට අවශ්‍යතාවයක් වෙනුවෙන් නිර්මාණය කර තබන්න සංරක්ෂණයට. ඉන්ද්‍රාණි විජය මණ්ඩාර සිනමාවට එකතු වෙන දෙවන අවස්ථාව තමයි සූර්යා චිත්‍රපටය. ඇත්තටම සිනමා කර්මාන්තයේ ඒ කාලේ හිටපු ජනප්‍රිය සහ ප්‍රසිද්ධ සමාගමක් තමයි සිනමාස්. මේ චිත්‍රපටය හැදුවේ සිනමාස් සමාගම. රුක්මණී දේවියගේ දායකත්වය මේ වෙනුවෙන් යොදාගත්තා. මේ හිතන්නකෝ අයියේ කියන ගීතය කන්වරත්න අබේසේකරයන් ලියන්නේ මෙන්න මේ සූර්යා චිත්‍රපටයේ වෙනුවෙන්. හිතන්නකෝ අයියේ, දැන්වත් හැදෙන්නකෝ අයියේ, හුඟක් තැන්වල අපි මේවා ප්‍රහසනයන් වෙනුවෙන් යොදා ගන්න අවස්ථාවන් බොහොමයි. නමුත් මේ ගීතේ මතක සටහන් ඒ අතීතයේ ඉඳලා අදටත් වලංගුයි. අර මං කිව්වේ හුඟක් ප්‍රහසනයන් වලට මේ ගීතේ පාවිච්චි කරනවා කියලා. මේ ගීතේ එක තැනක කියනවා මේ හැඳුනේ නැත්තම් අයියා මගේ බලු වලගේ වාගේමයි ඇදේ කියලා. හොඳ නෑ, කැතයි කැතයි, චීචි කැතයි කියලා කියනවා හිතන්නකෝ අයියේ කියලා. ඇත්තරම මේ මේ මේ ගී නිර්මාණ වලින් ලබා දුන්නේ ඒ කාලේ මහ පුදුමාකාර සමාජ ශෝධනයක්. ඒවට මිනිස්සු පුදුමාකාර විදියට බැඳිලා හිටියා. ඒ සමාජයේ ශෝධනය කිරීමේ ක්‍රියාවලිය එක තැනක් ඉන්ද්‍රාණි විජය බණ්ඩාර.

0: සූර්යා චිත්‍රපටයේ විතරක් නෙමෙයි ඇගේ ගීත ඇහුණු තැන්. එහෙම තැන් කිහිපයක් අපේ ඉදිරියට එකතු කරන්න සූදානම් වෙනවා. ලංකාවේ ගීත පටිගත කරන්න පටන් ගත්තන් පස්සේ සුන්දර සවුන් චිත්‍රාගාරයේ කඳානේ, ඒ වගේම කිරුළපන සිලෝන් ස්ටුඩියෝ, ඒ වගේම කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරය, මේ ආදී වශයෙන් මේ චිත්‍රාගාර තුල මේ ගීත පටිගත කිරීම සිදු වුණා. ඒ වගේම හැඳල විජය චිත්‍රාගාරයත් එවැනි තවත් ස්ථානයක්. මේ තැන්වල මේ ශිල්පීන්ගේ ඇසුරෙන් නිර්මාණය වෙච්ච ගීතවල සුවඳ අදටත් එකතුව සිබෙනවා. උඟාක් වෙලාවට මේ ගී පටිගත කෙරුණේ මර්වින් රොඩ්රිගු මහත්මාගේ අනුදැනුම ඇතිව.
1: ඒ කාලේ අපිට මුලින්ම ආරාධනා ලැබුණේ විජය රාමනායකගෙන්. ඒ වුණාට සිසර කැමතිුනේ නැහැ. මොකද සිසරේ දැන් විජයගේ අදහස තිබුණා, මම වැරද්දක් කියනවා නෙමෙයි, ඒ කාලේ ට්‍රෙන්ඩ් එකට විජය කිව්වා අපිට ඕන විදියට ඔයා සින්දු ටික කරන්න, ඔයාගේ ගාන අපි දෙනවා කියලා. සුක හැම නැහැ. එක ස්වරයක්වත් වෙනස් කරන්නේ නැහැ අපේ සින්දු වල. පස්සේ ඒකට කැමති වෙලා තමයි ආනන්ද ගණේවර මහත්මයා මේ සම්පූර්ණ අපිට ඕන විදියට අපිට විතර නෙවෙයි අනිත් ඒකට එකතු වෙන අනිත් ගායක ගායිකාවන්ටත් ඒ සැනසිල්ල දුන්නා.
0: චිත්‍රපට වංශ කතාවේ බොහෝ කාරණා මැදින් ඉන්ද්‍රාණි විජය බණ්ඩාර සිසිර සේනාරත්න ප්‍රේමය ඒ විදිහටම දරුළලා ආවා. අර රේඛාව චිත්‍රපටයට යනකොට දීපු පොරොන්දුව ඉෂ්ට කිරීම සිදු වුණේ 1962 වසරේ මැයි 31 වෙනිදා. ඒ කියන්නේ සිසිර ඉන්ද්‍රාණියේ අතිනත ගැනීම සිදු වුණේ ඔය කියන කාලවකවානුවේ. සිනමා විචාරකයෙකු විදියට නම් දරපු කරුණාසේන ජයලත් මහත්මයා මේ විවාහයෙන් මාස කිහිපයකට පස්සේ සිසිර ඉන්ද්‍රාණි යෝලව හොයාගෙන එනවා. ඒ එන්නේ ගීතයකුත් අරගෙන. ඒ කාලේ මේ ගොළු හදවත රචනා කරපු කාලවකවානුව. මේ ගොළු හදවතට රචනා වුණු පසුබිමේ වෙච්ච කතාන්දරයක් ගීතයක් ලෙසින් ලියාගෙන කරුණාසේන ජයරත් මහත්මයා අරගෙන එනවා සිසිර ඉන්ද්‍රාණි යුවළ හමුවන්න. මේ ගීතයට තනු නිර්මාණය කරන්නේ සිසිර සේනාරත්න. ඇත්තටම අර මේ කතාවේ එන ධම්මිසුගත් ප්‍රේම කතාව ඉතාම අපූර්වට ගීතයකට කැටි කරලා සංක්ෂිප්ත කරලා ජයලත් මහත්මයා ලියලා තියෙනවා.
1: මාස 6ක් විතර ඇති අරගෙනම ඒ ගීතය ධම්මිසුගත්. මොකද එයා ඒ කතාව ලියලා ඒක පිටකරන්න ඉන්දෙද්දි තමයි
0: මම මානකෝ ඔබ දෙදෙන ඒ කාලේ කොච්චර ලස්සනද කියන්නේ
1: සිසිර මේ ඔයා කියන්න මේ ඔයාගේ හරි ඉන්ද්‍රාණිගේ හරි සල්ලිගේ වැඩසටහනකට මේක කියන්න කියලා සිසිර අතට ගත්තා. මොකද මේ දෙන්න හරි මිත්‍රයි. අතට අරගත්තු ගමන් මේ මුල හරියට එයා මේ මෙලඩියක දාලා ඉවරයි. ජයලත් මම මේක කොහොම හරි මේව කරන්නම් කියලා මාසයක් ඇතුළතදී මගේ සල්ලිගේ වැඩසටහනකට කිව්වා. සිසිරයි මමයි ගෝඨේරේ

0: නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: ොතරයේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑගත අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග සහ ග්‍රෑන් සුපිරි තෑගට සුපිරි මෝටරතයක් දිනන ලොකුම සුපිරි තෑගිදන එකම ලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදීකන්න.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: උණුසුම් සමයක් වේවා. RDB බැංකුව. ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
3: සම්බුදු සිසිලසින් ලක්තිව එකල වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මි
1: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
3: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න .706 366 176 අංකයට

0: ඔබ මේ රැඳී සිටින්නේ හැඟුම් වරුසාව සමග. ඒ කාලේ ගුවන්විදුලිය මොනතරම් මෙහෙවරක් මේ ශිල්පීන්ට කරලා තියෙනවද? ඒ අනුව මේ ශිල්පීන් තමන්ගේ ජීවන ගමන් මගේ ගීතෙන් සෞහෘද රසිකයා පිනවන්න මොනතරම් මෙහෙවරක් කරලා තිබෙනවද? ඒ මෙහෙවරේ ප්‍රකට චරිතයක් තමයි ජේස්මි රාණි පෙරේරා. ජේස්මි රාණි ගුවන්විදුලියේ ජනප්‍රසංගණී කියලා වැඩසටහනක් ආරම්භ කරනවා. මේ ජනප්‍රසංගණී වැඩසටහන ඇතුලේ ඉතාමත්ම අපූර්ව රම්‍ය ගීත ගණනාවක් නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වෙච්ච ඉන්ද්‍රාණි විජේවණ්ඩාර ගායනා කරපු ගීතයක් තමයි සිරිමා බෝමුල විදුරාසන මත කියන ගීතය. ඇත්තටම මේ ගීතය රචනා කළේ කරුණරත්න අබේසේකරයන්. අදටත් පුංචි දරුවන් මේ ගීතයත් එක්ක එක්කෝ ගායනවා නැත්නම් රංගනයකේ දෙනවා. බුද්ධ භාෂිතය හා බැඳුණු ඇය ගායනා කරපු අපූර්ව ගීත අතරේ මේ ගීතය විශේෂයි.
1: මේ ගීතය වෙසක් වැඩසටහනකට තමයි කරු අයියා මට හදලා දුන්නේ. මේ ලස්සන මේක තැටිගත කරා මේ ගුවන් විදුලි සේවයේ. ඒ ඉන්නකොට ඉතින් සිසිර මේක අතට අරගෙන එයා බැලුවා මේකට නම් හරියන්නේ කැන්ඩියන් බීට් එක තමයි කියලා. ඉතින් හරි ලස්සනට ඒක අර ගජ ගවන්නම විදිහට මේ සිසිර තනුව මෙහෙම කරා. වචනවල තියෙන්නේ බුද්ධ චරිතයෙන් බිඳක්. බුදුහාමුදුරුවෝ බෝධිසත්වයෝ බුදු බව පතන වෙලාවේ මරණයන් ඇවිල්ලා නාට්‍ය පෙන්නලා ඒ වගේ දේවල් තමයි. ඉතින් ඒක හරි ලස්සන ආවා. සිසිර කිව්වා ඒකට ගැළපෙන්නේ මේ

ඇත්තටම මේ සිරිමාබෝමුල ගීතයත් මල්සුටික්කෝ ගීතයත් මේ කියන ගීත දෙක ඇතුළුනේ මුල්ම සිසින්දා නමින් පළ කරපු ඔවුනගේ EP තැටියට. ගීත හතරක් අඩංගු වෙලා තිබුණා. EP තැටි සංස්කෘතියේ තැටි ගණනාවකට සිසිරත් ඉන්ද්‍රාණිත් ගීත ගායනා කර තිබුණා. සූර්ය ලේබලය, ජෙම්ටෝන් ලේබලය, සිලුලයින් ලේබලය, නිව් සවුන්ඩ් ලේබලය මේ අතරින් ප්‍රමුඛයි.

0: හොඳට සිංදු කියන්න පුළුවන්. මේ ළමයා කියන්නේ නැහැ.
1: ඔන්න අම්මා කෙනෙක්ගේ මැසිවිල්ල.
0: ඒ වන් හරි ආසාවෙන් හිටියා මගේ. දැන් මම ඒත් කිව්වා දැන් තාත්තා නැති වුණාම මල්ලි ඉන්නවා. දැන් මම හදිසි නැතුණු නෑ. ඒකට තමයි නෑ අම්මගෙම ඉවර වෙද්දී

ඇගුම් වරුසාාවේ ප්‍රේම සිරි ගමුදුවත්තත් මත් මේ රැදිලා ඉන්න වෙලාවේ. ඉන්දාන විජය බණ්ඩාරගේත් සිසිර සේනාරත්නගේත් කැසට් ගීත අඩංගු වෙලා තිබුණේ සිංහ ලංකාලේබරයට. ඔවුන් කැසට් පට ගණනාවක් මේ අයගේ ගීත එකතු කරමින් නිෂ්පාදනය කළා. එනිසාම පැරණි ගී යළි ගායනා කෙරුණා. ඒ අනුව අද ඔබ සුරකිව මේ අහන බොහෝ ගීත එවකට සිංහ ලංකා පටිගත කිරීම වෙනුවෙන් යළි පටිගත කෙරුණු ගීත.

0: රූපවාහිනි වැඩසටහන් ගණනාවකට පසු කාලීනව සිසිරත් ඉන්ද්‍රානිත් සහභාගී වුණා. ඒ අතරින් අපිට ආවේනික සරසවි අසුපුව වැඩසටහන විශේෂයි. ඒ වගේම ස්වාධින් රූපවාහිනියේ ශාන්තමී රෑයාමේ වැඩසටහනටත් ඔවුන් අවස්ථා කිහිපයකදී සහභාගී වුණා. අවසන් වරට ඇය මාසමක සහභාගී වුණේ නොමියන සිහිනිය වැඩසටහනට. එහිදී ඇය අදහස් ගණනාවක් ප්‍රකාශ කළා. ඒ වහුඟක් වෙලාවට තමන්ගේ හිතේ තිබුණු සුන්දරම ප්‍රාර්ථනාවන්. සිසි ඉන්ද්‍ර ප්‍රසංගය ශ්‍රී ලංකාවේ පවත්වන්නට ඇයට උමනාවක් වෙලා තිබුණා. නමුත් ලෝ පුරා අතිශය ජනප්‍රිය මේ ප්‍රසංගය ශ්‍රී ලංකාවේ පවත්වන්නට ඇයට ලැබුණු අවස්ථාව විරලයි.
1: සිසිර ටිකක් කම්මැලි. දැන් පිටරට ෂෝ එකකට කිව්වහම හරි බොහොම ආසාවෙන් ලක්ලැස්ති වෙලා යනවා. මොකද අපිට තියෙන්නේ කෙලින්ම ස්ටේජ් එකට ගිහිල්ලා සින්දු කියන එක විතරයි. ඒ රටේ ඉන්නේ ඒගොල්ලෝ ඔක්කොම ලක්ලැස්ති කළා, ඔකෙස්ට්‍රා මෙව කළා. ඉතින් මෙයාට ඒ කම්මැලිකම තිබුණා. ඉතින් මං ඇහුවා අපි කවදාවත් ලංකාවේ කරන්නේ නැද්ද? ඉඳුකු ඉඳුකු කලබල නොවි අන්තිමට අපිට සෑහෙන වාරයක් පවත්වන්න වුණේ පිටරට ගිහින්. සිසිඳ්‍ර
0: ප්‍රසංගය. එකමක අවස්ථාවක් ඇයට උදා වුණා තමන්ගේ සිසිඳ්‍රා ප්‍රසංගය පවත්වන්න. හැබැයි එහිදී ගීත ගායනා කළේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාරත් සිසිර සේනාරත්නත් නෙමෙයි, ඇගේ පුතු සමග. සිසිර සේනාරත්න දැඩි ලෙස ගිලන්ව ප්‍රසංගය බලා හිඳින්නෙක් බවට පත් වී තිබුණා. ජීවිතේ මේ තරම් කාලයක් සිංහල සංගීතයට මේ තරම් කැපකිරීම කළ, හැම විටම සංගීත ශිෂ්ටිය දයාබරව බාරගත්, උත්සාහය, ඉවසීම, නිහතමානීකම ඇතුළේ තමන්ගේ ශ්‍රේෂ්ඨයට උපරිම ගෞරවය එකතු කරමින් දුක සහ සතුට සමව බෙදා ගනිමින් ඇය දිගු වන්දනාවක සිංහල සංගීත ශ්‍රේෂ්ඨයේ යෙදුණා. ඒ නිසාම ඇය තබා තිබෙන්නේ රන් පියවරක්මයි කියලා මට නම් හැඟෙනවා.

යම් කිසි ගායකයෙකු හෝ ගායිකාවක් දශක හයක් ගීත ගායනා කරනවා යනු විශේෂින්ම ඇගේ කළ යුතු කාරණාවක්. ඒ ඇගීම මෙවන් මොහොතක අපි එකතු කරන්නේ ඉන්ද්‍රාණි විජයමණ්ඩාර නම් වූ ශිල්පිනියට ජාතියක ගෞරවය එකතු කරමින්. හැඟුම් වර්ෂාවේ මේ කතාව ඔබට ඉදිරිපත් කරන්න ප්‍රේමසිරි ගම්මුදුවත්ත සමග එකතු වුණු මම ඉන්ද්‍රසිරි සුරපීර.

කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: රියදාවනයේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනය අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
1: ඒ

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබින්

0: 105 FM 93.7 Lakana Radio ITN
1: ලකනතකේ නිරයටයි විනාඩි 41යි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි. කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Lakhanda Radio ITN.
1: Prayata Vinadi 45 Lakhanda Tekobain.

නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයේ NLB.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76 තුන්සිය

0: පින්බර වාසනාවන්ත රාත්‍රියක් වේවා. දැන් වෙලාව රැ 9යි විනාඩි 2යි.
1: ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කලයි සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග

ඇති බවයි ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාර වාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ මන්ත්‍රණේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සැදැහැසිතින් ආරාධනා කර සිටිනවා. මේ සීලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන පුතු බණ සුමදුර.

ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයටද අප හැම දිනාගේම නමස්කාරය වේවා. ආර්ය මහා සංඝරත්නයටද අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් සිත නිවෙන බුදුබණ දේශනා මාලාවේ අද රාත්‍රියට නියමිත දේශනාවයි ශ්‍රවණය කරන්නේ. දැන් අප දන්නවා ඔබ මේ දේශනා මාලාවත් සමග නිරන්තරයෙන් අත්වැල් බැඳගෙන සිටින බව. මේ දේශනා මාලාවේ විශාල උපකාරයක් ඔබ හැම දිනාටම තිබෙන බවත් අපට තේරෙනවා. බොහෝ පිරිසක් මේ දේශනාවන් ඔස්සේ තමන්ගේ හිත හදා ගන්නට, තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට, ධර්මයේ තුලින් පිහිට පිළිසරණ උදා කර ගන්නට උනන්දුවක් දක්වන බවත් පේනවා. පින්වත්නි, ධර්මයේ තුලින් අවධානය යොමු කරනකොට අපට දැනෙන, අපට වඩාත් සංවේදී වන දෙයක් තමයි මේ ජීවිතයේ තියෙන අනපේක්ෂිත බව. ඒ අනපේක්ෂිත බවත් එක්කම අපේ ජීවිතයේ මේ සියලු මානව භෞතික බැඳීම් කඩා වැටෙනකොට, ඒ කඩා වැටීමත් සමග ඉන් එහාට ගතවන ජීවිතයේ පිළිබඳ ඉතාම පළල් ගැඹුරු සංකීර්ණ අදහසක් අපිට ඇති කරගන්න පුළුවන් මේ ධර්මයේ තුලින්. ඒ නිසා මේ වගේ කාලයක ස්වල්ප ආයුෂයක් ගෙවන අපි වගේ මිනිසුන්ට මේ ධර්මයෙන් තිබෙන අනුග්‍රහය සුළුපටු එකක් නෙමෙයි. දැන් ඔබ දන්නවා මේ දේශනා පවා ඔබට ඇහෙන්නේ ලෝකයේම රෝගී බියෙන්, මරණ බයෙන් තැතිගත් වේලාවකයි. මිනිසුන්ට තමන්ගේ ජීවිතය ගැන විශාල බලාපොරොත්තු තියාගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඒ ගමනට මේ තාක්ෂණයෙන්, කාර්මිකකරණයෙන්, නාගරිකකරණයෙන් අපි හිතන විදිය උදව්වක් ලැබෙන්නේ නැහැ. මෙවැනි කාර්මිකකරණයක්, නාගරිකකරණයක්, නවීකරණයක් නොතිබුණු කාලවල මිනිසුන්ගේ ජන ජීවිතේ බොහොම සැහැල්ලුවෙන්, මීට වඩා උද්‍යෝගයෙන් බොහොම නිදහසේ ගෙවුණා කියන එක අපට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න අවුරුදු දහස් ගාණක් පිටිපස්සට ගිහින් බලන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාලෙට යන්න ඕනත් නැහැ. දැනට අවුරුදු 50කට පිටිපස්සට හැරිලා බැලුවට පස්සේ ලංකාවේ ග්‍රාමීය පරිසර තුළ මිනිසු බොහොම සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතේ සතුටින් ගෙවලා දැම්මා. ඔවුන්ගේ ජීවිතේ ප්‍රධාන ජීවන වෘත්තිය වුණේ කෘෂිකර්මාන්තය තමයි. නමුත් ඒ කෘෂිකර්මාන්තය තුළින් ඔවුන්ගේ කුටුම්බගත පවුල් සංස්ථාව තුළ ඇතිවෙච්ච ජීවිතය තුළ ඔවුන් සමගිය තිබුණා, සැහැල්ලුව තිබුණා, මානසික නිදහස තිබුණා, සුන්දර අධ්‍යාත්මයක් තිබුණා. ඔවුන්ගේ ජන ජීවිතයේ අභ්‍යන්තරයේ සාමාන්‍ය පරිදි ගෙවිල යද්දී ඔවුන් තුළ ගොඩනැගිච්ච මානව සම්බන්ධතා බොහොම ශක්තිමත් විදියට තිබුණා. සීයලා මුණුබුරුව අතර, ආච්චිලා මුණුබුරුව අතර, අම්මලා දරුවන් අතර තිබුණ ඉතාම ගෞරවනීය හැඟීමක්, ගෞරවනීය අදහසක්. මේ සියල්ල ඔස්සේ දැනට අවුරුදු 50කට පිටිපස්සට යනකොට ඉතාම සැහැල්ලුවෙන් මිනිස්සු තමන්ගේ ජීවිතේ ගෙවලා දැම්මා. සමහර විට ඔවුන්ට අපිට වගේ ජංගම දුරකථනයක් ඔවුන්ගේ අතේ තිබුණේ නැහැ. ඔවුන්ට තමන්ගේ ජීවිතේ ගෙවලා දානකොට අද වගේ තාක්ෂණික උපකරණය මුළු තැන්ගේ තිබුණේ නැහැ. ඔවුන්ට තමන්ගේ ජන ජීවිතේ ගෙවලා දාන්න අද තරම් පහසු වෙච්ච නවීකරණය තුලින් ගොඩනැගිච්ච උපකරණ තිබුණේ නැහැ. නමුත් ඔවුන් ඉතාම සැහැල්ලුවෙන් ගෙවලා දැම්මා. දැන් අද බලන්න පින්වත්නි, අද තාක්ෂණයෙන්, නවීකරණයෙන්, කාර්මිකකරණයෙන්, නාගරිකකරණයෙන් බොහෝ ඉහළට ගිහින් නමුත් මිනිස්සු වෙවුලනවා ලෙඩ රෝගවලින් ඇතිවෙන බිය ඉදිරියේ. ඔවුන් තැතිගෙන ඉන්නවා මරණ බියෙන්. ලෝකේම කොරෝනා වගේ වෛරසයකින් දන ගහලා තියෙන වෙලාවක අදත් රාත්‍රිය අපි බොහොම සැහැල්ලුවෙන් මේ දේශනාව කතා කරනවා. යම් තාක් හරි සැහැල්ලුව හදලා දුන්නේ, යම් තාක් හරි සැහැල්ලුව හදාගන්න උදව් වුණේ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. පහුගිය කාලයේ ලෝකේ සතුටෙන්ම ඉන්න පිරිස අතර දැනට අවුරුදු කීපයකට කලින් වඩාත් සතුටෙන් ඉන්න කෙනා විදියට හඳුනාගත්තේ භික්ෂුවක්. එතකොට උන්වහන්සේට භෞතික දේවල් ගොඩාක් තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේ බොහෝම සතුටෙන් තමන්ගේ ජීවිතේ ගෙවන කෙනා විදියට ලෝකේ පිළිගත්තා. එතකොට භෞතික දේවල් ගොඩාක් තියෙන තැනක නෙමෙයි සතුට තියෙන්නේ, සතුටු වෙන්න පුළුවන් විදියට හිත හදාගත්ත තැනක කියලා ලෝකයට අදත් ඉඟි කරනවා, ලෝකයට අදත් ඒත්තු ගන්නනවා. වඩාත් සතුට තියෙන්නේ මානසික සැහැල්ලුවත් එක්ක. දැන් අපේ ජීවිතේ පින්වත්නි,
ලොකු කාලයක් පවත්වන්න බෑ. මේ පෘථුවියේ ඔබෙයි මගේ ශරීරයේ ගොඩාක් කල් තියෙයි කියලා හිතන්න බෑ. ତୋର මේ ජීවිතය අනපේක්ෂිතයි කියන එක කොයිතරම් අනපේක්ෂිතද කියනවා නම්, ඔබේ හිතේ මොන විදියට බලාපොරොත්තු කන්දක් ගොඩනගාගෙන හිටියත්, යුතුයකම් වගකීම් තවම ඉටු කරලා නැති වුණත්, ඉටු කරලා තිබුණත්, භෞතිකව ගොඩනගාගත්ත සියලු සම්පත් අභිබවා ගිහින් පින්වත්නි, මානව සම්පත් සියල්ලම අතහැරලා කොයි මොහොතේ මේ ජීවිතේ ඔබට අතහැරෙයිද කියලා හිතාගන්න බෑ. උදෑසනකද, රාත්‍රියකද, මහමගදීද, රෝහලකදීද, කවදද, කීයටද, මේ මොකක්වත් අපි දන්නේ නෑ. දන්නේ නැති තරමටම පින්වත්නි මේ ජීවිතය අනපේක්ෂිතයි. කෙටි කාලිනවත් අපේක්ෂාවක් හදාගන්න පුළුවන්කමක් නෑ. පින්වත්නි මේ ගතවන ජීවිතේ අතෘප්තියෙන් අසහනෙන් ගෙවෙන්න ප්‍රධානව බලපාපු දෙයක් විදියට ආසන්නතම හේතු ගොඩක් ඔබට කියන්න ඇති. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අපිට උගන්වන්නේ මහණෙනි, මේ අනපේක්ෂිත ලෝකේ බලාපොරොත්තු සහිතව ගමන් කරන්න බැරි ලෝකේ ඔබට බලපාපු ප්‍රබලතම සාධකේ තමයි තෘෂ්ණාව කියලා. දහසකුත් දේවල් හිතෙන ඔබට, දහසකුත් දේවල් ඔස්සේ ඔබේ ජීවිතේ ගත වෙලා යනකොට පොඩ්ඩක් නැවතිලා බලන්න. ලොකු වෙලාවක් නැවතින්න ඕනේ නැහැ, පුංචි වෙලාවක් නැවතිලා බලන්න. තෘෂ්ණාව නැමැති එකම කාරණේ නිසා නෙමෙයිද ඔබ විඩාවට පත්ුනේ කියලා. තෘෂ්ණාව නැමැති එකම කාරණේ නිසා නෙමෙයිද ඔබ මෙච්චර තෙහෙට්ටුවට පත්ුනේ කියලා ඔබ ටිකක් හිතලා බලන්න. එහෙම හිතනකොට ඔබට තේරේවි, ඔබට සංවේදී වෙන්න පටන් ගනීවි. දහසක් දේවල් පස්සේ ඔබ දුවන්නේ, දහසක් දේවල් ඔස්සේ ඔබ සැලසුම් කරන්නේ තෘෂ්ණාව නිසාමයි කියලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ජන ජීවිතයේ ආයුෂයේ පවා කඩා වැටෙන්න බලපාපු ප්‍රධාන සාධකයේ විදියට පෙන්වෙ තෘෂ්ණාව. සත්‍යයාගේ මේ පෘථුවි ආරම්භයත් එක්කම සත්‍යයාගේ පරිණාමය ගැන භාග්‍යවතුන් වහන්සේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේදී අපට අනුශාසනා කළා. අග්ගඤ්ඤ සූත්‍රයේ අනුශාසනා කරපු දේශනාවෙන් බලනකොට අපට හැඟෙන, අපට සංවේදී වෙන කාරණේ තමයි මේ දක්වාම සත්‍යයාගේ පරිණාමයට බලපෑවේ තෘෂ්ණාව. මේ දක්වාම ඊට වඩා දෙයක් භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වුවේ නැහැ. දැන් මුල්ම කාරණේ බලන්න, ආබස්සර කායික මනෝමය කායික ජීවී පිරිසක් ඔවුන් සතුට තමයි ආහාරය කරගෙන තිබුණේ. සතුට වෙනකොට බඩ පිරිනවලු. දැන් අද වුණත් අපිට සමහර ලාවට හිතෙනවා නේද එහෙම? අධිකව සතුටෙන් ඉන්න වෙලාවට අපිට බඩගින්නවත් සමහර අවස්ථාවල දැනෙන්නේ නෑනේ. එයා දවල්ට ආහාර අරගෙනද, රාත්‍රියට ආහාර අරගෙනද, සමහර වෙලාවට අධිකව සතුටකින් ඉන්නකොටත්, අධිකව දුකකට පත් වෙලා ඉන්නකොටත්, වේල් 10-15 පින්වත්නි බඩගින්න ඉන්න පුළුවන් විදියට තමන්ගේ මානසිකත්වයේ හැදෙනවා. දැන් සමහර වෙලාවට වේල් 3ක් විතර වුණත් ආහාර නොගෙන ඉන්න පුළුවන් අධිකව සතුටක් හිතට ආවට පස්සේ. එයාට කෑම කෑවද නැද්ද කියලා වඩාත් සංවේදී වෙන්නේ. ඒ වගේ සතුටෙන්ම තමන්ගේ ජීවිතේ පවත්වපු ජීවීන් පිරිසක් හිටියලු මේ පෘථුවේ. ආබස්සර කියන මනෝමය කායික ජීවී පිරිසක්. ඒ ජීවී පිරිස රස පොළොව ස්පර්ශ කරන්න ගිහින් රස පොළොව අතගකා දිවේ ගාන්න ගියාට පස්සේ ඒ අතගාල දිවේ ගාපු නිසා කියනවා රස තෘෂ්ණාව නිසාලු මේ දක්වාම මිනිස්සු ඕලාරික ශරීරයක් හැදිලා විකාශනය වුණේ කියනවා. එතකොට අපට හිතාගන්න පුළුවන් මේ ලෝකේ පරිණාමය පවා සිද්ධ වුණේ තෘෂ්ණාවත් එක්ක. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මී තුලින් තමන්ගේ ජීවිතය, තමන්ගේ වටපිටාව, තමන් ගත කරන පාරිසරික සාධක මේ සියල්ලම ගොඩනගා ගන්න කුසලතාවයක්, උනන්දුවක් හදා ගන්න බලන්න. ඒ උනන්දුව තමයි පින්වත්නි ඔබේ ජීවිතේ වඩාත් සුන්දර තැනකට, වඩාත් යහපත් තැනකට පත් කරන්නේ. එහෙම නැති වුණොත් පින්වත්නි මෙහි ඉන්න හැම කෙනෙක්ම ජීවිතේ අසරණ වෙලා යන බවක් අපට ධර්මී තුලින් බලනකොට පේනවා. ඒ නිසා අපි ඔබට කියන්නේ ජීවිතේ අසරණ නොවන සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න කියලයි. ජීවිතේ කඩා වැටෙන්නේ නැති, ජීවිතේ පසුබෑමක් ඇති වෙන්නේ නැති සුන්දර බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න කියලයි අපි ඔබට ඉතාම කරුණාවෙන් මෙත්සිතින් යෝජනා කරන්නේ. පින්වත්නි, ඇත්තටම මේ ජීවිතයට හැරිලා බැලුවට පස්සේ ඔබ හිතන විදිහේ සාරවත් දෙයක් මේ ජීවිතෙන් අල්ලගන්න පුළුවන්කමක් නැහැ.
ඔබ හිතන විදිහේ සාරයක් මේ ජීවිතය ඇස්සේ නැහැ. ධර්මය තුලින් බලනකොට තමයි තේරෙන්නේ අපි මේ ලොකුවට උස්සගෙන ඉන්නේ අසාර ලෝකයකට අයිති දේවල් කියලා. මේ ශරීරයේ පවා අසාර ලෝකයකට අයිති දෙයක් කියලා ධර්මය තුලින් බලනකොට තමයි තේරෙන්නේ. ඔකට අර ලස්සන දේශනාවක් තියෙනවා සගත වර්ගී වජිරා සූත්‍රය කියලා. වජිරා කියන භික්ෂුණිය ඇය බොහොම ලස්සන කාන්තාවක්. ඇය ධර්ම මාර්ගයට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ජීවමාන වුණා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ජීවමාන වුණු වජිරා කියන භික්ෂුණිය ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතමනාරාමේ. වජිරා කියන භික්ෂුණිය උදේ වරුවේ සිවුරු එහෙම පොරවාගෙන පාත්‍ර සිවුරු එහෙම අරගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වැඩියා. ඒ භික්ෂුණිය පිණ්ඩපාතේ වැඩම කරලා දවල් කාලේ උන්වහන්සේ දානෙත් වළඳලා බොහොම නිදහසේ ගෙවන්න කියලා හිතාගෙන තමන්ගේ කාලය අන්දවණේට පිටත් වුණා. සාමාන්‍යයෙන් ධර්මීයට ජීවිතේ විවෘත වුණාය හුදෙකලාවට වඩාත් ප්‍රිය කරනවා. අද වුණත් හුදෙකලාවට වඩාත් ප්‍රිය කරන එක නම් පින්වත්නි වැදගත්. කුමක් නිසාද වැදගත් වෙන්නේ? හුදෙකලාවට ප්‍රිය කරන එක අද නම් වැදගත් වෙන්නේ පින්වත්නි පිරිස පිරිවරාගෙන ඉන්නකොට ඒ පිරිස අතර සත්පුරුෂයන්ගේ හිගයයි අසත්පුරුෂයන්ගේ බහුල වීමයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සම්පූර්ණේම මේ ධර්මයේ පවතින කල්යාණ මිත්‍රයා මත. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ බත් ටිකක් නැති වෙලාවට කෑම පිඟානක් අරන්ගෙන ඊට පස්සේ ඔබ මොකක් හරි දුකකින් ඉන්නකොට ඒ දුක නැති කරගන්න කියලා හිතාගෙන මදුවිත පානය කරන්න මේසයක් වටේ එකතු වෙන මෙන්න මේ වගේ අයට නෙමෙයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. කියක් හරි නැති වෙලාවට අතමාරුවක් ඉල්ල ගන්න පුළුවන් මෙන්න මෙහෙම කෙනෙක් නේ අපේ ඔළුවේ වැඩ කරන්නේ කල්යාණ මිත්‍රයා කියලා. සැබෑ කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ සල්ලි නැති වෙලාවට සල්ලි දෙන එක නෙමෙයි. යාගෙත් මිත්‍රශීලී බවක් තියෙනවා තමයි. ඔබට මොකක් හරි බඩගින්න ඉන්නවා නම් මොකක් හරි ප්‍රශ්නකින් පීඩා විඳිනවා නම් ඒ ප්‍රශ්නේ ස්වල්ප වශයෙන් විසඳ ගන්න මිහිදී උදව් කරන කෙනාගෙත් මිත්‍රශීලී බවක් තියෙනවා. හැබැයි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මේ ජීවිතේ සම්පූර්ණ මේ දුක් සහිත බවත් මේ නිදහස් වෙන්න කවුරු හරි පාර කියනවා නම් ඒ තුල තමයි සැබෑ කල්යාණ මිත්‍රත්වයේ තියෙන්නේ. ආහාර හිග වේලාවක බඩගින්න ඉන්න වේලාවක බත් පිඟානක් ඔබට පරිත්‍යාග කරන කෙනා තුලත් කල්යාණ ගතිගුණයක් තියෙනවා. එහෙම නෑ කියලා අපි කියන්නේ නෑ. හැබැයි මේ වෙලාවේ බත් ටිකක් දීලා බඩ පුරවනවට වඩා වටිනවා පින්වත්නි ධර්මීය තුලින් හිත පුරවා ගන්න එක. කවුරු හරි කෙනෙක් ධර්මීය තුලින් හිත පුරව ගන්න, හිත හදා ගන්න, හිත නිදහස් කර ගන්න, හිතේ සැහැල්ලුවක් හදා ගන්න, ධර්මීය තමන්ගේ ජීවිතේ ගුතුල ගොඩ නගා ගන්න උදව් කරනවා නම් ඒ උදව් කරන කෙනා ලෝකයේ ඉන්න සැබෑම කල්යාණ මිත්‍රයා. එවැනි කල්යාණ මිත්‍රයන්ගේ හිගය කලුනික හොයනවටත් වඩා අමාරුයි අද නම්. හේතුව තමයි පින්වත්නි පාප මිත්‍රයා ඉන්නවා කල්යාණ මිත්‍රයාගේ වේසෙන්. කල්යාණ මිත්‍රයෙකුත් ඉන්න පුළුවන් නිකම් බැලූ බැල්මට පාප මිත්‍රයෙක් වගේ. මොකද අද මිනිස්සු හොයන්නේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න උදව් කරනවා නම් එයා ලෝකේ හොඳම කල්යාණ මිත්‍රයා කියලානේ. සමහර වෙලාවට ඔබ ප්‍රශ්නයකට පත් වෙලා ඉදදී, විඩාවට පත් වෙලා ඉදදී කවුරු හරි කෙනෙක් ධර්මයක් මතු කළොත් එහෙම ඔබට සමහර විට ඒක නා පේන්නේ පාප මිත්‍රයෙක් විදියට. ඒ කියන්නේ කල්යාණ පාප කියන ස්වභාවය අඳුන ගන්න බැරි තරමටම මිනිසුන්ගේ මනස දරුණු ප්‍රපාතයකට ඇද වැටිලායි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ ආශ්‍රය කරන්ට සුදුසු කල්යාණ මිත්‍රයෙක් ඇත්ති නැත්නම් එහෙම කෙනෙක් හොයාගන්න බැරි වුණොත් එහෙම පින්වත් මහණෙනි රැළකින් තනි වෙච්ච හස්ති රාජයෙක් වගේ හුදෙකලාවේ වසන්ට කියලා. කොහොමද ඉන්නේ කිව්වේ? රැළකින් වෙන් වෙච්ච, රැළකින් තනි වෙච්ච ප්‍රතාපවත් හස්ති රාජයෙක් වගේ වසන්ට කියලයි. ඒ නිසයි පින්වත්නි අදනම් කල්‍යාණ මිත්‍රයෝගේ අඩුවීම නිසා, හිගය නිසා, අඩුපාඩුව නිසා පුළුවන් තරම් හුදෙකලාවට ඇලුම් කරන එක, හුදෙකලාවට ආදරය කරන එක, හුදෙකලාවට බැඳෙන එක වටිනවා. මොකද පිරිසත් එක්ක එකතුණු ගමන් කයෙන්, වචනෙන්, මනසින් එයාගේ ආරක්ෂාව බිඳිල යනවා. සැබෑ ආරක්ෂාව කියලා කියන්නේ කය රැකගන්න එකයි, වචනේ රැකගන්න එකයි, මනස රැකගන්න එකයි. එතකොට තාප්පයක් ගහලා මෙහි තියෙන කැබිනට් එක ආරක්ෂා කරන්න පුළුවන්, වලම්පිඟන් ආරක්ෂා කරන්න පුළුවන්, ගේ දොර ආරක්ෂා කරගන්න පුළුවන්. හොඳ ගේට්ටුවක් දැම්මට පස්සේ CCTV කැමරා ටිකක් හයි කරගත්තට පස්සේ ඔය වටේට තියෙන ඒවා ටිකනම් රැකෙනවා.
එහෙම මෙහෙන් තියෙන ඒවා නම් කවුරුවත් ගන්න ඉන්නේ නැහැ. අර කැමරා දැක්කට පස්සේ ලොකු තාප්පයක් ගහගත්තාම වටේ තියෙන දේවල් වලට පොඩි ආරක්ෂාවක් තියෙනවා. ඕනනම් මුරකාරයෙක් ගත්තාම පඩි දීලා සල්ලි දීලා ඒ මුරකාරයා නිසා යම් තාක් දුරට මිහි තියෙන මල් පෝච්චි වලට ඊට පස්සේ ගෙවල් දොරවල් ඇතුලේ තියෙන ඔය ස්වල්ප දේවල් වලට ආරක්ෂාවක් තියෙනවා. ඒ සියල්ලටම වඩා වටින්නේ ගෙනියන්න පුළුවන් දෙයක් ආරක්ෂා කරගන්න එකනේ. ගෙනියන්න පුළුවන් දෙයක් ආරක්ෂා කරගන්නවා නම් ඔය ආරක්ෂා කරන දේවල් බැමි ගහලා වැටවල් ගහලා ගේට්ටු දාලා ආරක්ෂා කරණේවා මෙහෙදීම අතහරින්නම වෙනවා නම් ඔක්කොම මෙහෙනම් අතහැරලා යන්න වෙන්නේ. ගෙනියන්න පුළුවන් දෙයක් රැකගන්න සාංශාරික රැකවරණයක් තියෙන දේ තමයි තමන්ගේ කය පරිස්සම් කරගන්න එක, වචනය පරිස්සම් කරගන්න එක, මනස පරිස්සම් කරගන්න එක. සමහර විට බැමි ගහපු මිනිසුන්ගේ හිතේ කෙලෙස් බරපතල විදියට දෝරේ ගලනවා නම් හොඳ ගේට්ටු ලස්සන ලස්සන මෝස්තර තියෙන ගේට්ටු දාගෙන ඉන්න මිනිසුන්ගේ ගෙවල්වල ඇතුලේ ඉන්න මිනිසුන්ගේ හෘද සාක්ෂිය තුළ බරපතල විදියට කෙලෙස් ගලාගෙන දෝරේ ගලාගෙන පිටාර වේගෙන යනවා නම් පින්වත්නි ගේ විතරක් නැකලා මොකටද? අල්මාරිය විතරක් නැකලා මොකටද? රත්තරම් බඩු ටික විතරක් රැකගෙන මොකටද? එහෙම එකකින් පින්වත්නි වැඩක් නෑනේ. ඒ ටිකත් රැකෙන්න ඕන මිනිහෙක්ගේ. ඒ ටිකත් ආරක්ෂා වෙන එක වැදගත් මිනිස්සෙක්ගේ. හැබැයි ওই ටිකට වඩා වටින්නේ පින්වත්නි අරන් යන්න පුළුවන් හිත පරිස්සම් කරගන්න එක. ඒක සැබෑ ආරක්ෂාවක් නෙමෙයි. ඒක ලෝකයේ පෙන්න සැබෑ සුරක්ෂිත භාවයේ නෙමෙයි. සැබෑ රැකවරණේ නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අර අත්තරක්කිත කියන සූත්‍රයේදී මහණෙනි ඇත් අශ්‍රිය පාවල කියන සිවුරංග සේනාවෙන් ආරක්ෂාව හදාගත්තත් වැඩක් නැහැ කියනවා. තමන්ගේ හිත මුල් කරගෙන කෙලෙස් බරපතල විදියට ගලනවා නම් තමන්ගේ වචනේ මුල් කරගෙන බරපතල විදියට කෙලෙස් ගලනවා නම් වචනේ ආරක්ෂා වෙලා නැත්නම් මනස ආරක්ෂා වෙලා නැත්නම් පින්වත්නි එයාගේ ජීවිතේ ආරක්ෂිත නැහැ. එයාගේ ජීවිතය අනාරක්ෂිතයි. එයාගේ ජීවිතේ රැකවරණයක් නැහැ. එයාගේ ජීවිතේ සුරක්ෂිත බවක් නැහැ. එතකොට ඔබ සුරක්ෂිත කරගන්නවා කියලා මෙච්චර කල් සුරක්ෂිත කරගත්තේ මොනවද? මෙච්චර කල් සුරක්ෂිත කරගත්ත දේවල් වලට විනාශ වෙන්න දෙන්න එපා. ඒවත් රැකගන්න. ඒත් එක්කම

දවල් කාලේ දානිත් වළඳලා අන්දවණේ ඇතුළට පිටත් වුණා හුදෙකලාවේ වසන්ට. ඊට පස්සේ උන්වහන්සේ අන්දවණේ ඇතුළට ගිහින් එක්තරා ගහක් මුල දවල් කාලේ වාඩි වෙලා හිටියා. කතා කරන්න කෙනෙක් නැහැ. නිරාමිස ප්‍රීතියෙන් තමන් ඇති කරගත්ත චිත්ත සමාධිය දිහා බලාගෙන, තමන්ට ග්‍රහණී වෙච්ච විමුක්තිය දිහා බලාගෙන, විමුක්ති ඥාන දර්ශනය දිහා බලාගෙන, කවදාද මේ ජීවිතේ හමාර වෙන්නේ කියලා පෙරමඟ බලාගෙන ඉන්න ඇති. මොකද අවබෝධයට පත්තුණු කෙනෙකුට මේ ජීවිතේ හමාර වෙන එක පවා මඟුල් කාරණයක්. දැන් විසක් කාලේ එනකොට මිනිස්සු මංගල කාරණා වශයෙන් තෙමඟුලක් සිහි කරනවනේ. එතකොට වෙසක් කාලේ මිනිසු කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රි මංගල්‍ය සිහි කරලා මෙහි විවිධ පින්කම් කරන එක, විවිධ විදියේ පින්කම් කරනවා. ඒතර සමහර අය අපෙන් අහනවා, හාමුදුරනේ දැන් වෙසක් කාලේ අපි තෙමඟුලක් සිහි කරලා පින්දහම් කරනවා, දැන් ඉපදීමත් හොඳයි මංගල කාරණයක් තමයි, බුදු වීමත් හොඳයි ඒකත් මංගල කාරණයක්, ඒත් ස්වාමින් වහන්සේ පිරිණිවන් පාපු එක මංගල කාරණයක් වෙන්නේ කොහොමද? පිරිණිවන් පාපු එක මංගල කාරණයක් නෙමෙයිනි කියලා සමහර අය කියනවා. අපිට නම් ඒක මංගල කාරණයක් නෙමෙයි, භාග්‍යවතුන් වහන්සේට පිරිණිවීම කියන්නේ සුන්දර මඟුල් කාරණයක්. අපි සිහි කරන්නේ අපේ මංගල කාරණා නෙමෙයි, අපි සිහි කරන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමඟුලනේ. ඒ නිසා තමයි පිරිණිවීම පවා මංගල කාරණයක් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ නමකට මේ කයේ විඩාවත් සංසිඳිලා කෙලෙස් වලින් ඉවත් උනේක ඇත්ත, ක්ලේශ පරිනිර්වාණයට පත්ුන බව ඇත්ත. හැබැයි ආයුෂය අත්හැරලා දාලා පින්වත්නි, මේ ශාරීරියේ තිබුණු විඩාවත් සංසිඳිලා සදාකල්ම නිබිල යන එක බුදු කෙනෙකුට මංගල කාරණයක්. අපේ මංගල කාරණා නිමීනි වෙසක් එකට අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ මංගල කාරණා. ඒ නිසා මේ අවබෝධයට පත්ුණු මුනිවරු, අවබෝධයට පත්ුණු උත්තමාවියෝ භික්ෂුණීන් වහන්සේලා මේ සියලු දෙනා මඟ බලාගෙන හිටියා කවද්ද මේ ජීවිතය අතහැරින්නේ කියලා. අතහැරෙනකන් රෑදවල් ගැනගෙන බලාගෙන හිටියේ. වජිරා කියන භික්ෂුණී අන්දවණේට ගිහින් ගහක් යට වාඩි වෙලා එහෙම නිදහසේ වැඩ හිටියා. ඒ වෙලාවේ පින්වත්නි පාපී මාර්යා වජිරා භික්ෂුණියගේ හිත දැක්කා. වජිරා භික්ෂුණියගේ මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව දැක්කා. දැකලා මේ මාර්යාට හිතුනලු, බලන්න අවබෝධයට පත්තුණු කෙනෙකුටත් බලපෑම් කරනවා නම් අපි ගැන මොන කතාන්දරද? වජිරා භික්ෂුණියව බය කරනවා කියලා අදහසක් ආවලු. වජිරා භික්ෂුණිය හොඳ වැඩක් කරන්නම් තැති ගන්නවන්නම්, තමන්ගේ ශරීරයේ රෝමෝද්ගමණය කරන්නම්, සමාධියෙන් දුරු කරවන්නම් කියලා හිතාගෙන මාර්යා වජිරා භික්ෂුණිය ළඟට ආවා කියනවා. දැන් අපට තේරෙනවා එතකොට අවබෝධයට පත්තුණු අයටත් මාර්යා ඇවිල්ලා විවිධ කාරණා නිසා බලපෑම් කරලා තියෙනවා. ඒතකොට අවබෝධයට පත්තුණු අයටත් බලපෑම් කළා නම් ඉතින් අපි ගැන මොන කතාන්දරද? සාමාන්‍ය මිනිස්සු ගැන. මාර්යා ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් විමසුවා. මොකද්ද? කේනායම් පකතෝ සත්තෝ කුවං සත්තස්ස කාරකෝ කුවං සත්තෝ සමුප්පන්නෝ කුවං සත්තෝ නිරුජ්ජති. කාරණා හතරක් ඇහුවා. ඒ භික්ෂුණිය, මට ප්‍රශ්නයක් තියෙනවා, මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන කිව්වා. දැන් මේ ප්‍රශ්න අහන්නේ අවබෝධයක් හදාගන්න නෙමෙයිනේ. මේ ප්‍රශ්න ටික අහන්නේ වජිරා භික්ෂුණිය බය කරනවා කියලා හිතාගෙනනේ, තැති ගන්වනවා කියලා හිතාගෙනනේ, මවිල් කෙලින් කරනවා කියලා හිතාගෙනනේ, සමාධියෙන් දුරු කරනවා කියලා හිතාගෙනනේ. වජිරා භික්ෂුණියට ගාථාවක් කිව්වා. මොකද්ද මේ ගාථාවේ පින්නත් තියෙන්නේ? වජිරා භික්ෂුණියගෙන් අහනවා, ඒ භික්ෂුණිය මම මේ අහන ප්‍රශ්න ටිකට මට උත්තර ඕන කියනවා. මොනවද ප්‍රශ්න ටික? මේ සත්වයාව හැදුවේ කවුද? මේ සත්වයා කියන ස්වභාවය හැදුවේ කවුද? මේ සත්වයා කියන කෙනා හදපු කෙනා ඉන්නේ කොහෙද කියලා ඇහුවා. ඉන්න තැන මට කියන්න කිව්වා. තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ සත්වයා ඉපදුණේ මොකෙන්ද කියලා ඇහුවා. උපන්නේ මොකෙන්ද කියලා. හතරවෙනියට ඇහුවා මේ සත්වයා නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ප්‍රශ්න හතරයි. හැදුනේ කොහොමද? කවුද හැදුවේ? ඉපදුනේ මොකෙන්ද? නිරුද්ධ වෙන්නේ මොකෙන්ද? සත්වයාගේ. මෙහෙම මාර්යා ප්‍රශ්න කරනකොට දැන් අපිට නම් මේ වගේ එකක් ඇහුවොත් එහෙම උන්හිටිතෙන් අමතක වෙනවනේ. ඇයි අපිට එක උත්තරයක් දී ගන්න බෑ? සූත්‍ර ගානකින් අපි කරුණු කියන්න පටන් ගයි. එහෙම මෙහෙන් අහුල අහුල කිය

0: ප්‍රශ්නේ මුහුණුවර අපිට හිතා ගන්නවත් බෑ. එතකොට මේ වජිරා භික්ෂුණියට පින්වත්නි කල්පනා වෙලා තියෙනවා, මෙයා කවුරු කෙනෙක්ද? මෙයා මොන වගේ කෙනෙක්ද? මිනිහෙක්ද? එහෙමත් නැත්නම් අමනුස්සයෙක්වත්ද? කවුද මේ ගාථා කියන්නේ? වජිරා භික්ෂුණියට පින්වත්නි මෙන්න මෙහෙම හිතුණා කියනවා. ඊට පස්සේ වජිරා භික්ෂුණිය අවබෝධයට පත් වුණු උත්තමාවියක්නේ. පොඩි වෙලාවකින් තේරුම් ගන්නවා මේ නම් පාපී මාර්යාම තමයි මාව බය කරන්න කියලා හිතාගෙන, තැති ගන්නවන්න කියලා හිතාගෙන, සමාධියෙන් දුරු කරවන්න කියලා හිතාගෙන තමයි ඔය ගාථා අහන්නේ. අවබෝධයක් හදාගන්න නම් නෙමෙයි ඔය ගාථා අහන්නේ. දැන් මෙහෙම හිතනවා. දැන් සමහර අය අදත් ඉන්නවා අවබෝධයක් හදාගන්න නෙමෙයි සමහර වෙලාවට ගාථාවක්, ප්‍රශ්නයක්, ගැටලුවක් විමසන්නේ. කෝ යාගේ අදහස තියෙන යායක දන්නවා, එයා දන්න බව හඟවන්න අදහනවා. මිනිසුන්ගේ අවබෝධයේ පළල් වෙන්නේ නැත්තේ ඒකයි. එක්කෝ අහන්නේ අර හාඳුරු හරි දේශනාව කරන කෙනා හරි අමාරු විදාන අදහසි. උටට යාට පිරිස අතර උවමනාවක් තියෙනවා, මම දන්නවා මෙයාටත් වඩා ධර්මී කියලා හඟවන්න. අපිනේ බණ දන්නේ හාමුදුරුරු මොන බණද දන්නේ වගේ හඟවන අදහසින් තමයි අද ගොඩාක් දෙනෙක් ධර්මයක් අහන්නේ. ප්‍රශ්නයක් වුණත් අවංකව අවබෝධයක් හදාගන්න අදහසින් ධර්මයක් අහන ඉතාම සුළු පිරිසක් ඉන්නේ. ඇත්තටම ගැටලුව නිරාකරණය කරගන්න කියලා හිතාගෙන සමහර විට එකම ප්‍රශ්නේ සියවතාවක් හරි අහන අය ඉන්නවා. ඇත්තට මේ සියවතාවෙම හරි අපි උත්තර දෙන්න ඕන. මොකද එයාට උවමනාවක් තියෙනවා අවබෝධයක් හදාගන්න. ඒතකොට වජිරා භික්ෂුණිය තේරුම් ගන්නවා ඇසිපිය ගහන මොහොතකින් මීනම් මාව අමාරු විදාන්න, මගේ සමාධිය පිරිහෙයි කියලා හිතාගෙන, මාව බය කරන්නම් කියලා හිතාගෙන ආපු මාරයා තමයි මගේ මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා මේ මාරයාට උත්තර දෙන්න ඕන. එහෙම කියලා හිතාගෙන වජිරා භික්ෂුණී මාරයාට කතා කරනවා. මාරයාගේ නමින් නමතන්නේ. දැන් බලන්න භික්ෂුණියගේ තියෙන හිතේ තිබුණු බොහොම දැඩි බව, හිතේ තිබුණු නොසෙල් වෙන බව. අහනවා මාරය, මොකද්ද මේ සත්‍යයා සත්‍යයා කියලා කියන්නේ කියලා අහනවා. මාරය, නුඹනම් දෘෂ්ටියකට හිර වෙලා ඉන්නේ කියනවා. මෙතන තියෙන්නේ සත්‍යයක් නෙමෙයි කියනවා. මෙතන තියෙන්නේ හුදු සංස්කාර එකතුවක් කියනවා. සත්‍යයක් කියලා අල්ලන්න බෑ කියනවා. දැන් මාරයා ඇහුවේ මොකද්ද? මාරයා විමසා සිටියේ මේ සත්‍යයාගේ හැදුනේ කොහොමද, සත්‍යයා හදපු කෙනා කොහෙද ඉන්නේ, මේ සත්‍යයා ඉපදුනේ මොකෙන්ද, මේ සත්‍යයාගේ නිරුද්ධය මොකද්ද කියලානේ ඇහුවේ. අහනකොට මේ භික්ෂුණිය කියනවා, පාපී මාරය, මේ සත්‍යයා සත්‍යයා කියලා නුඹ කියනවා, මෙතන සත්‍යයක් කොහෙන්ද කියලා අහනවා. මාරය, නුඹ මොකක් හරි දෘෂ්ටියකට හිර වෙලා ඉන්නේ කියනවා. මෙතන තියෙන්නේ හුදු සංකාර පිටක් කියනවා. මෙතන සංස්කාර බින්ඩයක් තමයි මෙතන තියෙන්නේ. පිටක් කියන්නේ සංස්කාර ගුලියක් තමයි මෙතන තියෙන්නේ කියනවා. මාරය, මේකේ සත්‍යයක් හොයන්න බෑ කියනවා. අදත් පින්වත්නි මේ සත්ව පුද්ගල ස්වභාවය නිසා තමයි මිනිස්සු අප්‍රමාණව විඳව විඳව යන්නේ. මේ සත්ව පුද්ගල ස්වභාවය අතහැර ගන්න බැරුව තමයි මිනිස්සු විඳවන්නේ. පින්වත්නි ඇත්තටම මේකේ සත්ව පුද්ගල ස්වභාවයක් නැහැ කියලා දැනෙනකොට තමයි අපේ ජීවිතයේ තියෙන රළු නීවරණ ටික ප්‍රහාණය වෙලා යන්න පටන් ගන්නෙ. සත්ව පුද්ගල ස්වභාවයක් මේකේ අල්ල ගන්න පුළුවන් කියන අදහසට ආවට පස්සේ එයා සෑහෙන අමාරුවක වැටෙනවා. හේතුව තමයි එයා තණ්හා මාන දිට්ටි වශයෙන් මේක අල්ල ගන්නවා. තණ්හාවෙන් අල්ල ගන්නවා මගේ කියලා. එතකොට මේ තණ්හා මාන දිට්ටි වශයෙන් මම මගේ, මේවා මගේ වසඟේ තියාගන්න පුළුවන්, මේ ටික මගේ, මේ දරුවෝ ටික මගේ, මේ බිරිඳ මගේ, මේ ස්වාමියා මගේ, මේවා මට ආйти දේවල් කී කියා එයා දෘෂ්ටියනුත් අල්ල ගන්නවා. තණ්හා මාන දිට්ටි වශයෙන් අල්ලගත්තේ කුමක් නිසාද පින්වත්නි? සත්වයේක් පුද්ගලයෙක් මේ තුල දකින්න පටන් ගත්තට පස්සේ. ඇත්තටම මේ ධර්මයේ විභජ්‍යවාදී. විභජ්‍යවාදී කියන්නේ බෙදලා වෙන් කරලා තමයි භාග්‍යවතුන් වහන්සේ අපට විස්තර කරන්නේ. බෙදලා වෙන් කරාම තේරෙනවා හිතපු තරම් මේකේ ඇස්සේ මොකක්වත් රසයක් නැහැ. හිතපු තරම් අපි බලාපොරොත්තු වෙච්ච තරම් දෙයක් මේක ඇස්සේ නැහැ කියලා. බලාපොරොත්තු වෙච්ච දේවල් ටිකත් එක්ක ගෙවලා දාන්න පුළුවන් තත්ත්වයකුත් නෙමෙයි කියලා අපට තේරෙන්න පටන් ගන්නවා. දැන් බලන්න මේ දේශනාවේ අපට තේරෙනවා මේ වජිරා සූත්‍රයේදී වජිරා කියන භික්ෂුණිය මාරයාට කියන කතාව එක එල්ලේ දැනගන්නවා මාරයා කියලා. ආනවා මාරය, සත්‍යය කියලා කොහෙද තියෙන්නේ කියලා අහනවා. මාරේ, නුඹ දෘෂ්ටියට පත් වෙලා ඉන්නේ කියනවා. මෙතන තියෙන්නේ හුදු සංකාර පිටක් විතරයි කියනවා. මේකේ සත්‍යයක් පුද්ගලෙක් හොයන්න බෑ කියනවා. ඒ වෙලාවේ වජිරා භික්ෂුණි හරි ලස්සන ගාතාවක් කියනවා. මේ දේශනාව හරිම ලස්සනට හිතට දැනෙන ගාතාවක් තියෙනවා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති ඒවං කන්දේසු සන්තේසු හෝති සත්තෝති සම්මුති. හරිම ලස්සනයි ඒ ගාතාව. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. අංගෝපාංග එකතු වෙලා තමයි රතේ කියන වචනේ ශබ්දය ඇති වෙන්නේ කියනවා. දැන් පින්වත්නි, රෝදය අල්ලලා අපි රතේ කියන්නේ නැහනේ. සුක්කාන මලලා රතේ කියනවද? එන්ජින් එකට රතේ කියනවද? නෑ. රෝද හතරට රතේ කියනවද? නෑ. මේ ටික ඔක්කොම එකතු වුණාම මොකද්ද කියන්නේ? රතය කියලා ශබ්දයක් ඇති වෙනවා කියනවා. මේ වජිරා භික්ෂුණිය කියනවා පාපී මාරේ යන්නේ මේ විදිහට තමයි, මේ පංච උපාදානස්කන්ධයේ තියෙන කොටයි සත්‍යය කියන සම්මුතිය ඇති වෙන්නේ කියනවා. රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධේ එකතු වුණාට පස්සේ තමයි සත්‍යය කියන සම්මුතිය ඇති වෙන්නේ කියනවා. එතකොට මේ ටික එකතුවක් මේ තියෙන්නේ පින්වත්නි. සත්වයේ පුද්ගලික වශයෙන් අල්ලගන්න දෙයක් නැහැ බෙදලා බැලුවට පස්සේ. ඊට පස්සේ වජිරා කියන භික්ෂුණිය අර පාපී මාරයා තව දුරටත් තැති ගන්නවන්නම් කියලා හිතාගෙන කියනවා, මාරය මේකේ හට ගන්න තියෙන්නේ දුක විතරයි කියනවා. මේකේ හට ගන්න තියෙන්නේ දුක විතරයි කියනවා. පවතින්නේ දුක විතරයි කියනවා. දුක්ඛං තිට්ඨති වේතිච. මේකේ පවතින යමක් තියෙනවා නම් ඒ දුක විතරයි කියනවා. නාඤ්ඤත්‍ර දුක්ඛං සම්භෝති. පින්වත්නි, මේ දේශනාවේ තියෙනවා දුක මිසක් වෙන දෙයක් මේකේ හටගන්න නැහැ කියනවා. දුක මිසක් නැති වෙන්නත් මේකේ දෙයක් නැහැ කියනවා. පින්වත්නි, මේ අත්විඳින ජීවිතයේ දිහාම පිටිපස්සට හැරිලා බලන්න, සමහර විට මේ සුන්දර රාත්‍රියේ මේ දේශනාවට කන් දෙන ඔබ ජීවිතේ කුමන තරාතිරමක ඉන්න කෙනෙක්ද කියලා අපට දන්නේ නැහැ. සමහර විට වෘත්තීය වටිනාකම් සහිත ජීවිතයක් ගෙවන්න ඇති. එවැනි ජීවිතයකට සමුදීලා විස්රාම සුවයෙන් ඔබ ජීවිතේ ගෙවන කෙනෙක් වෙන්න ඇති. පිටිපස්සට හැරිලා බලන්න, මේකේ දුකක්ම නෙමෙයිද තිබුණේ කියලා. වෘත්තීය වටිනාකම් හදහදා උසස් වීම බලවලා මඟ බලාගෙන හිටපු ඔබට දුකකට වඩා දෙයක් මේ ජීවිතේ මුණ ගැහුණාද කියලා හිතලා බලන්න. මේ කියන කතාව මොනතරම් සාධාරණ කතාවක්ද? හට ගන්න තියෙන දුක විතරයි කියනවා. මේක හුදු සංඛාර පිටක් කියනවා. පංචස්කන්ධයේ තියෙනකොට කියනවා සත්‍යය කියන සම්මුතිය ඇති වෙන්නේ. අංගෝපාංග එකතු වෙලා රතේ කියන වචනේ ඇති වෙනවා වගේ. හට ගන්න තියෙනවා නම් දුක විතරයි කියනවා මේක නිසා ඇති වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධේ දුක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ කියලා හරි ලස්සන කතාවක් තියෙන්නේ. අවබෝධ කරගන්නවා කියලා මේ ලෝකේ, විශ්වයේ, පෘථුවියේ තියෙන විවිධ දැනුම් පරාස ගැන නිමේ පින්වත් අවබෝධ කරගන්න තියෙන්නේ. අවබෝධ කරගන්න තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධ දුක පිළිබඳව. මේක අවබෝධ කරගන්නකොට ලෝකේම අවබෝධ කළා වෙනවා. මුළු විශ්වයම අවබෝධ කළා වෙනවා. එයාට අවබෝධ කරගන්න වෙන දෙයක් නැහැ. බලන්න මේ දේශනාවේ තියෙනවා හට ගන්න තියෙන්නේ දුක විතරයි කියනවා. පවතින තියෙන්නේ දුක විතරයි කියනවා. දුක මිසක් හට ගන්න වෙන දෙයක් මේකේ නැහැ කියනවා. දුක මිසක් නැති වෙන්නත් වෙන දෙයක්වත් නැහැ කියනවා. ඒ වෙලාවේ මාරයා දැනගත්තා මම අමාරු වැටුණා කියලා. වජිරා භික්ෂුණිය මාව දැනගත්තා නේද කියලා මාරයාට ලැජ්ජාවක් හිතුණා. එහෙම හිතිලා පින්වත්නි, මාරයා නොසතුටින් අතෘප්තියෙන් මේ භික්ෂුණිය බය කරන්න ආවි, බය වුණේ නෑ නේද? තැතිගන්වන්න කියලා හිතාගෙන ආවි, මේ භික්ෂුණිය තැතිගත්තේ නෑ නේද? බය කරන්නම් ලොමු ඩැහැ ගන්නම් කියලා හිතාගෙන ආවි, මේ භික්ෂුණිය මාව ගණන් ගත්තේවත් නෑ නේද? සමාධියෙන් පිරිහෙන තැනට වැඩ කරන්නම් කියලා හිතාගෙන ආවේ, මාව නේද වැටුණී, මාව නේද කඩා වැටුණී කියලා අසතුටෙන් අතෘප්තියෙන් මාරයා පසුබහිනවා. පින්වත්නි, මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න මේ ස්වල්ප ඉතාම කෙටි දේශනාව පවා ඔබට උදව් වෙනවා. මේ පුංචි කාරණා ටිකෙන් පවා ඔබට එහෙම උදව්වක් ගන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතයේ අවබෝධයටම විවෘත වෙන්න පින්වත්නි, අවබෝධයම තමයි විවෘත කරගන්න තියෙන්නේ. අවබෝධය තුළම තමයි පින්වත්නි අපේ ජීවිතේට, අපේ ජීවිතේ ගොඩනගා ගන්න, හදා ගන්න කැමැත්තක්, උනන්දුවක්, උත්තේජනයක් හදා ගන්න තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතය තුළ ප්‍රමාද වෙන්න එපා. කුමටද? ජීවිත අවබෝධයට. මේ සත්වපුද්ගල ස්වභාවයේ තියෙන රළු නීවරණ ටික දුරු කරගන්න උනන්දු වෙන්න, කැමැත්තක් හදා ගන්න. ඒ කැමැත්ත හදා ගැනීමත් එක්කම අපේ ජීවිතේ සුන්දර ධර්ම මාර්ගයකට විවෘත වෙන්නේ. ඒ සුන්දර ධර්ම මාර්ගයේ ජලාශයක් වගේ කැමැති කැමැති තරම් ජල ක්‍රීඩා කරන්න පුළුවන්. තෙමෙන් නැතුව ඒ ගොඩ වෙන්න පුළුවන්. එගොඩවීම පිණිසම මේ ධර්මය අපි පරිහරණය කරන්න ඕන. අදනම් අපේ ජීවිතේ වැහිලා ගිය බරපතල කාරණයක් තමයි මේ විවිධ ලාභ සත්කාර. ගිහියෙක්ගේ හෝ වේවා, පැවිද්දෙක්ගේ හෝ වේවා, විමුක්තිය සුගතිය වැහිලා ගියා පින්වත්නි, ලාභ සත්කාර වලින්. ලාභ සත්කාර වලින් තමන්ගේ ජීවිතේ වැහිලා ගියාට පස්සේ අර එක දේශනාවක තියෙනවා, ඒ භික්ෂුවගේ ජීවිතේ ලාභ සත්කාර වලින් වැහිලා ගිහින්නම් ඒ ලාභ සත්කාර වලින් වැහිලා ගිය භික්ෂුවගේ ජීවිතේ කැලෑවක හිටියත් ඒ හුදෙකලාවක් නෑ කියනවා. ස්ත්‍රියක් එක්ක වාසය කරනවා වගේ අනතුරක් තියෙනවා කියනවා. භික්ෂුවකට තවත් ස්ත්‍රියක් එක්ක වාසය කරා වගේ ලාභ සත්කාරත් එක්ක තමන්ගේ ජීවිතේ ගෙවෙනවා නම්, තෝ ලාභ සත්කාර වලට ගෙවෙනකොට, ලාභ සත්කාර වලට බැහැ ගන්නකොට අනතුර තමයි මේ සත්පුද්ගල ස්වභාවයේ දුරු වෙන්නේ, රළු නීවරණ දුරු වෙලා යන්නේ, විශාල අමාරුවක සාංසාරික වශයෙන් උත් වටනවා. මේ වෙලාවේ ස්වල්ප උත්තේජනයක් තියෙන්න පුළුවන්, ස්වල්ප සැපයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන සුන්දර පණිවිඩය මගහැරිලා යන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ අර ලස්සන දේශනාවක් කරලා තිනවා. ඒ කාලේ උන්වහන්සේ වැඩ හිටියේ රජගහනුවර. උන්වහන්සේ එක දිගට ඒ කාලේ අවුරුද්දක්මාරක් ඒ රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉඳ ඇති. වේළුවනාරාමේ වැඩ ඉන්නකොට පින්වත්නි, අජාසත් කුමාරයා අමාරු වැටුණා සත්පුරුෂ ශ්‍රේවණේ නිසා. දේවදත්ත භික්ෂුව අජාසත්ත් අමාරුවේ දාලා දේවදත්තත් අමාරු වැටුණා. තොර දේවදත්ත භික්ෂුවත් බරපතල අමාරුවක වැටුණා. කොච්චර අමාරු වැටුණාද කියනවනම් නිරේ මේ බණ ඇහෙන රාත්‍රියේ පවා විඳව විඳව ඇති. මොකද මේ වගේ අවුරුදු 50කින් ඉවර වෙන තැනන් මේ නිරේ කියලා කියන්නේ. දේවදත්ත භික්ෂුවත් නිරේට ගියා. ඒ වගේම අජාසත් කුමාරයාත් අමාරු වැටුණා. අන්තිමටම බුදුරජාණන් වහන්සේ කියන පුදුම ප්‍රසාදයක් තිබ්බා. පුදුම ආදරයක්, ලිංගතුකමක් බුදුරජාණන් වහන්සේ ගැන තිබුණා. නමුත් එහෙම ලිංගතුකමක් තිබුණත් අමාරු වැටුණා. අකුසලේ වැහිලා ගිහින් ඉවරයි. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට ඔය අජාසත් කුමාරයා දිනපතාම පින්වත්නි කරත්ත 500කින් මේ බත් හැලි, ව්‍යංජන හැලි, පළතුරු හැලි, ඊට පස්සේ කැවිලි හැලි මේ විදියට වෙන වෙනම නංගවලා දේවදත්ත භික්ෂුවගේ ආරාමයට හැමදාමත් යවනවලු. මං හිතන්නේ ආරාමේ ගිජ්ජ ඔය කන්දක් උඩ වගේ තිබිලා තියෙන්නේ. එතකොට හැමදාමත් ප්‍රධාන පෙළේ කැපකරු උපාසක මහත්තයා තමයි අජාසත් කුමාරයා කියලා කියන්නේ. එතන අජාසත් කුමාරයාට රත 500ක් උදේ හවස. උදේත් 500ක් යවනවා, හවසත් 500ක් යවනවා දේවදත්ත භික්ෂුවට. එතකොට මේක දැකලා භික්ෂු සංඝයා අතර කතාවක් ඇති වුණා. මේ දේවදත්ත භික්ෂුවට හරියට ලාභ සත්කාර ලැබෙනවනේ, කීර්ති ප්‍රශංසා ලැබෙනවනේ රාජකුමාරවරුන්ගෙන් පවා. සමහර විට දේවදත්ත හාමුදුරුවන්ට උදේ හවස කරත්ත 500 ගානේ කෑම යනකොට දේවදත්ත භික්ෂුවගේ ළඟ හිටිය ගෝලෙයන්ටයි දේවදත්තටයි කෑම භාජන කරත්ත 500කින් යනකොට, ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටිය වේළුවනාරාමේ ස්වාමින් වහන්සේලාට පින්නපාතේ වඩින්න වෙනවා. සමහරලාට ඒ වඩිනකොට ගොරෝසු ආහාර ටිකක් ලැබුණොත් ඒකෙනුත් සතුටු වෙන්න වෙනවා. නමුත් එහෙම සතුටු වෙද්දී අපි මෙච්චර ධර්මයේ පුහුණු කරද්දී අපටත් ගොරෝසු ආහාර හම්බෙන්නේ, බලන්න මේ දේවදත්ත භික්ෂුවට මොනතරම් ලාභ සත්කාර ලැබෙනවද කියලා සමහරට අලුත පැවිදි වෙච්ච හාමුදුරුවරුන්ට යටි හිතේ හිම අදහසකුත් ඇති වෙන්න ඇති. ඒ අදහසත් හිතේ තියාගෙන වෙන්න ඇති බුදුරජාණන් වහන්සේට මේ කාරණේ කියන්න ඇත්තේ. මේ විදියට අරන් යනකොට භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා මතක් කරනවා, ස්වාමීනි අජාසත් කුමාරයා දේවදත්තයන්ට හරියට උපස්ථාන කරනවා, උදේ හවස රත 500ක් යවනවා, වෙන වෙනම ව්‍යංජන සහිතව 500 බැගින් වෙන වෙනම හැලිවල ආහාර පාන දාලා යවනවා. මෙහෙම කියනකොට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහණිනි, ඔය දේවදත්තගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන කැමැත්තක් නම් මහණෙනි ඇති කරගන්න එපා. ඔය දිහා බලලා නම් කැමැති වෙන්න එපා කියනවා. පින්වත් මහණෙනි, අජාසත් කුමාරයා දේවදත්ත භික්ෂුවට උපස්ථාන කරන්න කියලා හිතාගෙන උදේ හවස රත 500ක් යවනවා තමයි කියනවා. බත් හැලි 500ක් යවනවා තමයි කියනවා. එහෙම වුණාට පින්වත් මහණෙනි, ඒ තාක්ම සිදුවන්නේ දේවදත්ත භික්ෂුවට කුසල් දහම් පිරීමක් නන් නෙමෙයි කියනවා. ඔය බත් හැලි යවන තාකල් ඔය දේවදත්ත භික්ෂුවගේ කුසල් දහම් පිරිහීමක්මයි ඇති වෙන්නේ කියනවා, වැඩිවීමක් නම් ඇති වෙන්නේ නැහැ කියනවා. කෑම ටික හම්බ වෙනවා තමයි. රජකුමාරවරුන්ගෙන් උත් කීර්ති ප්‍රශංසා නම් නම්බුනාම ගරු බුහුමන් නම් හම්බ වෙනවා තමයි. හැබැයි ඔය මොනවා හම්බුණත් ඔය හම්බ වීමම කියලා කියන්නේ දේවදත්තගේ කුසල් දහම් පිරිහි පිරිහි යන එකමයි තියෙන්නේ කියනවා. වැඩිවීමක් නම් ඔය යවන තාක් කල් නැති වෙන්නේ නැහැ කියනවා. ඒක හරියට භාග්‍යවතුන් වහන්සේ හරීම ලස්සනට මතක් කරනවා. සේයතාපි භික්කවේ චණ්ඩස්ස කුක්කුරස්ස නාසායන් පිත්තං හින්දෙයුම්. ඒවං හිතෝ භික්කවේ කුක්කුරෝ බියෝ සෝමතස්සත්තාය චත්තාරෝ අස්ස. හරීම ලස්සනට මතක් කරනවා පින්වත් මහණෙනි. ඒක මෙන්න මේ වගේ දෙයක් කියනවා. සේයතාපි භික්කවේ උන්වහන්සේ මතක් කරනවා හරියට බොහෝම ප්‍රචණ්ඩ සුනකේකුගේ නාසයට පින්වත්නි ඒ කාලේ මේ වලස්පිත දානවා කියනවා නාසයට. එතකොට වලස්පිත දානකොට බල්ලට හිතෙන්නේ මට මේ යහපතක් කරනවා කියලාලු. සමහර විට ඔය බල්ලව ප්‍රචණ්ඩ කරන්න, බල්ලා තුල ප්‍රචණ්ඩත්වයක් මතු කරගන්න කියලා හිතාගෙන, කියන්නේ රෞද්‍ර භාවයක් ඇති කරගන්දලු වලස්පිත නාසයට දාන්නේ බල්ලෙක්. එතකොට අර බල්ලෙක් සැරවෙනවලු. එතකොට බල්ලා හිතන්නේ බල්ලට යහපතක් වෙනවා කියලාලු. ඒ වලස්පිත දැම්මට පස්සේ ඒ බල්ලා කූඩු කරලා හදනකොට හරීම චණ්ඩ, හරීම රෞද්‍ර බල්ලෙක් බවට පත් වෙනවා කියනවා. දැන් අද වුණත් ඉන්නවනේ ඉත සමහර බල්ලන්ට ඔය අමුවෙන් ලේහෙම දුන්නට පස්සේ එහෙම තියෙනවා. ඔය අමු ලේහෙම දුන්නාම ඒ බල්ලා තුල හරීම ප්‍රචණ්ඩත්වයක් මතුවෙන්නේ. ඊට පස්සේ කෑලි කඩාගෙන හරි කමක් නැහැ, ලේවලට තියෙන උනන්දුවට ලේ ආහාරයේ පිණිස ගන්න කියලා හිතාගෙන මිනිසුන්ගේ ශරීර අවයව කඩාගෙන ගන්න පුළුවන් විදියට බොහොම ප්‍රචණ්ඩ බල්ලෝ ඉන්නවා. කූඩු කරලා බොහොම පරිස්සමට හොඳට කෑම බීම දීලා හදනවා. හැබැයි මේ කෑම දීලා හදන එකෙන්, ආහාර පාන දීලා හදන එකෙන් ඒ බල්ලට පින්නත් යහපතක්ද වෙන්නේ අයහපතක්ද වෙන්නේ? ඒ බල්ලා තුල ප්‍රචණ්ඩත්වයක් මතුවෙන්නේ කියනවා. රෞද්‍ර බවක් මතුවෙන්නේ කියනවා. අන්න ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ අජාසත් කුමාරයා දේවදත්තට උපස්ථාන කරන්න කියලා හිතාගෙන උදේ හවස රත 500ක් යවනවා තමයි කියනවා. බත්තැලි 500ක් යවනවා තමයි කියනවා. හැබැයි ඒ තා කාලයක්ම පින්වත් මහණෙනි සිද්ධ වෙන්නේ දේවදත්තගේ කුසල් දහම් වැඩිවීමක් නෙමේ, පිරිහීමක් කියනවා. යහපතක් වගේ පේනවා කියනවා. ඒ නිසා පින්වත් මහණෙනි ලාභ සත්කාර වලට නම් යට වෙන්න එපා කියනවා. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුළුවන් හිතක් හදාගන්න කියනවා. මේ ධර්මයේ තියෙන පින්වත්නි, මේ ධර්මයේ ස්වභාවය තමයි, මේ ධර්මයේ ආවේනික දෙයක් තමයි, මේ ධර්මයේ මොන වගේ කෙනෙක්ටද තියෙන්නේ කියන එකට අර ගෝතමියෝ ආද සූත්‍රේ හරිම ලස්සන වාක්‍යයක් තියෙනවා, ලස්සන දෙයක් තියෙනවා. මේ ධර්මයේ තියෙන්නේ මේ සුවසේ පෝෂණය කරන කෙනෙකුට නෙමෙයි කියනවා. ලැබුණා නම් ඉතින් කාලා බීලා හිටියම් මොකද කියලා නේ ගොඩක් අය කියන්නේ. මේ ධර්මයේ තියෙන්නේ සුවසේ පෝෂණය කරන කෙනෙකුට නෙමෙයි කියනවා. මේ ධර්මයේ තියෙන්නේ පහසුවෙන් පෝෂණය කරන කෙනෙකුට කියනවා. පහසුවෙන් පෝෂණය කරනවා කියන්නේ කියන්නේ ලැබිච්ච දෙයකින් පෝෂණය කරන්න පුළුවන්. හරි සැපට පෝෂණය කරනවා කියලා කියන්නේ යා හැම වෙලාවකම සැප ආහාර පාන, සැප ලාභ සත්කාර බලාපොරොත්තු වෙනවා. එතකොට එහෙම බලාපොරොත්තු වෙන ගමන් මේ වැඩේ කරගන්න බෑ. මේ වැඩේ කරගන්නවා නම් පින්වත්නි මේ ශරීරේ පහසුවෙන් පෝෂණය කරන්න කැමති වෙන්න ඕන. සමහර විට ලැබෙනකොට අපිට හිතෙන්නේ අනේ අපිට කොච්චර හොඳයිද, සංසාරේ දානේ හොඳට හුරු කරලා තියෙනවා, ඒකයි මේ ලැබෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ලාභ සත්කාර ලැබෙනවා කියලා කියන්නේ මේ දේවදත්තගේ උනත් ගුණධර්ම කඩාවැටෙන්න, ගුණධර්ම වලට වදින පහරක් කියනවා ලාභ සත්කාර. කරත්ත 500කින් ගැල් 500කින් පිටත් කරලා යවනකොට ඒ පිටත් කරලා යවන ආහාර පාන හරියට බල්ලෙක්ගේ නාසයට දාන සත්ව පිතක් වගේ කියනවා. සමහර සත්තුන්ගේ පිත දැම්මට පස්සේ බල්ලා තුල ප්‍රචණ්ඩත්වයක්, රෞද්‍ර බවක්, ගොරෝසු බවක් මතුවෙනවා කියන. හැබැයි බල්ලා හිතන්නේ මට විශාල යහපතක් කියලාලු. ඒ නිසාම කියනවා ඒ බල්ලා තුල, ඒ සුනකයා තුල ප්‍රචණ්ඩ බව මතුවෙන්නේ. ඒ වගේ ලාභ සත්කාර කියලා කියන්නේ පුද්ගලයාගේ ගුණධර්ම මත පිරිහීමක් නම්, අසත්පුරුෂකම් මත ඇතිවෙන ප්‍රචණ්ඩ බවක් නම්, ඒ ප්‍රචණ්ඩ බවට ලැබෙන අනුග්‍රහයක් කියනවා. ඒ නිසා ගිහි එක්කෝ වේවා පැවිද්දෙක්කෝ වේවා ඕනෑවට වඩා ලාභ සත්කාර ලැබෙන්න ගියාට පස්සේ එයාගේ ජීවිතේ ගුණධර්ම වලට ඉඩක් වෙන්නේ නැහැ. එයාගේ ජීවිතේ ධර්මයක් තිබුණොත් ලැබීම් ඉදිරියේ පවා ඒ ලැබීම් හොඳට පරිහරණය කරන්න පුළුවන්. ධර්මයක් නැති වුණොත් එහෙම සමහර විට ලැබිච්ච දේවල් නිසා තමයි නිරේට යන්නේ. අර එක සිද්ධියක තියෙන්නේ මහා ධන කියලා සිටුවරෙක් ಭಾರತයේ ඉඳලා තිනවා. එයාගේ නමේම තියෙනවා විශාල ආර්ථික හයියක් තිබිච්ච මිනිස්සෙක් බව. ඉතින් එයා සුරාවට සූදුවට ලොල් වෙලා ඉතින් තමන්ගේ ජීවිතේ ආර්ථික ශක්තිය බොහොම විනාශ කරගත්ත කෙනෙක්. අන්තිමට මිදින් කන්න බොන්නවත් නැති වෙන විදියට කඩා වැටුණා. එහෙම කඩා වැටුණට පස්සේ විහාරයට ඇවිල්ලා ඒ කාලේ වේ හාමුදුරුවරු වළඳලා ඉතුරු වුණාට පස්සේ ඉඳුල් දාන්න වෙන භාජනයක් තිබිලා තියෙනවා. නිකන් ගලකින් හදපු එකක්, වංගෙඩියක් වගේ එකක් කියලා හිතන්න, ගල් වලින් හදපු. එතකොට එතන තමයි ස්වාමීන් වහන්සේලා ඔක්කොම දානි ටික වළඳලා ඉවර වෙලා ඉතුරු වෙච්ච ඉඳුල් ටික දාන්නේ. ඒ කාලේ හිටපු හිඟා කන මිනිස්සු, බොහොම දිලිඳු මිනිස්සු ඇවිල්ලා ඒ භාජනෙන් මේ අර සංඝයා වළඳලා ඉතුරු වෙච්ච කෑම අහුල අහුල කනවලු. එතකොට එහෙම අහුල අහුල කනකොට අර මහා ධන සිටුවරයයි එයාගේ නෝනයි දෙන්නත් ඇවිල්ලා හැරමිටි ගහගෙන දැන් ඉතින් කොන්ද කෙලින් තියලවත් ඇවිද ගන්න බැයිලු. ඒ දෙන්න ඇවිල්ලා අර ඉඳුල් භාජනීට අත දදා ඒ ඉඳුල් අහුල අහුල කනවලු පින්වත්නි. එහෙම අහුල අහුල කනකොට බුදුරජාණන් වහන්සේ මේ දිහා බලලා hina වුණා. භාග්‍යවතුන් වහන්සේලා බොහොම ආවට ගියාට මිනිසුන්ට ඔච්චම් කරන්න සිනහ පහල කරන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේට මේ පුද්ගලයාගේ පැවැත්ම දිහා බලලා උන්වහන්සේ hina පහල කරන්න ඇති. ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිකම්ම නම් සිනහ පහල කරන්නේ නැහැ. ස්වාමිනී, ඔබ වහන්සේ සිනහ පහල කරන්නට හේතුව මොකද්ද කියලා අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේට, භාග්‍යවතුන් වහන්සේ විසින් ආනන්ද හාමුදුරුවන්ට බොහොම ලස්සන, බොහොම වැදගත් පණිවිඩයක් කියලා දෙනවා. ඒ තමයි, ආනන්ද මම hina වුණේ වෙන මොකටවත් නෙමෙයි කියනවා. ආනන්ද බලන්න කියනවා, අර ඉඳුල් භාජනීන් බත් කන්නේ කවුද කියලා. ආනන්ද ඉඳුල් වෙච්ච දේවල් අහුල අහුල කන්නේ, ඉඳුල් වෙච්ච දේවල් වලින් Tamange ජීවිතේ පවත්වන්න කියලා හිතාගෙන ඉන්නේ මේ පලාතේ හිටිය මහා ධන කියන සිටුවරයා කියනවා. විශාල ධනස්කන්ධයකට උරුමකම් කියපු පරම්පරාවෙන් පරම්පරාවට ලැබිච්ච මහා ධනස්කන්ධයක් තිබ්බ සිටුවරයෙක් කියන ඔය ඉඳුල් බත් අහුල අහුල කන්නේ. ආනන්ද, ඔය මිනිස්යාට උවමනානම් තිබුණා කියන ඔය Tamanට තිබ්බ විශාල ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාම පාවිච්චි කර කර, දන් පැන් පුද පුදා, ගුණධර්ම දියුණු කර කර, කුසල් වඩා ගන්න තිබුණා කියනවා. ඒත් ඔය මිනිස්සයා ඔවා කළේ නෑ කියනවා. ඕවා මොකටද අපිට මේ තියෙන ධනේ තියාගෙන අපි කාලා බීලා ඉමු කියලා හිතෙන්නේ නැති. ওই ගොඩාක් තියෙනකොට මිනිසුන්ට හිතෙන්නේ එහෙමනේ, නැති වෙනකොට තමයි ආගම දහම මතක් වෙන්නේ ගොඩක් අයට. තියෙනකොට හිතෙන්නේ නැහැ. තියෙනකොට ওই ලංකාවේ වගේ රටවල්වල මේ කාලේ නම් නයිට් ක්ලබ් ගානේ ඇවිදෙනවා. ඊට පස්සේ සුරාවයි සූදුවයි අසත්පුරුෂය එකතු කර කර අසත්පුරුෂයන් සමග මේගොල්ලෝ පාටි දදා ජීවිතේ ගෙවලා දානවා. ඊට පස්සේ නැති වෙනකොට අර තමන් මිත්‍රයෝ විදියට ඇසුරු කරපු අයත් නැහැ. ඒ වෙලාවට තමයි අනේ මොකද උනේ කියලා පසුතෑමක් ඇති වෙනකොට, කඩා වැටීමක් ඇති වෙනකොට සමහරට ධර්මයක් මතුවෙන්නේ. එතකොට එයා ප්‍රමාදයි සමහර වෙලාවට. දැන් බලන්න ඉඳුල් බත් අහුල අහුල කන කිනා දිහා බලාගෙන භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා, ආනන්ද ඔය තමයි මේ පලාතේ හිටියේ මහා ධන කියන සිටුවරයා කියනවා. කෝටි ගාණක් ධනිය කියනවා. රත්තරන් විතරක්, අමුරන් විතරක් මහලක කුඩ ගහලා තිබුණා කියන එක පැත්තක, පදම් කරපු නැති රත්තරන්, එච්චරට ධනිය කියනවා. අසත්පුරුෂ සේවනයේ නිසා තියෙන ධනිය විනාශ කරගත්තා කියනවා. අවශ්‍ය නම් ආනන්ද ඔය ධනිය හොඳට වියපැහැදම් කරලා ගුණධර්ම වලට අනුග්‍රහයක් කරගන්න තිබුණා. ඒ වගේම ආනන්ද අවශ්‍ය නම් ඔය ධනේ විහියදම් කරලා හොඳට දානමානාදියත් සිද්ධ කරන්න තිබුණා. අවශ්‍ය නම් ආනන්ද සංඝයාගේ ඇසුරටත් යොමු වෙලා ඔය ධනේ තියෙන කාලෙම ධර්මානුකූලව ධනේ පරිහරණය කරලා සංඝයාත් ඇසුරු කරලා අන්තිමට ආනන්ද ඕනනම් සෝතාපන්න වෙන්න උනත් පුළුවන්කමක් තිබුණා කියනවා. ආනන්ද ධනේ විනාශ කරගත්ත කියනවා. දැන් හැරමිටි ගගහා ගෙදර තමන්ගේ නෝනත් එක්ක ඇවිල්ලා ඉඳුල් බත් අහුල අහුල කනවා දැක්කහම ආනන්ද මට සිනහ පහල වුණා කියනවා. ආනන්ද ළඟදී දෙන්නම මැරිනවා කිව්වා. දෙන්නම මැරිලා දෙන්නම නිරේ උපදිනවා කිව්වා. නිරේෙන් බේර ගන්න බෑ කිව්වා. දැන් බලන්න, තනියෙන් නිමේ යන්නේ නිරේට, බිරිඳත් නිරේ උපත හැදින්න කියන. ඇයි සමහර විට අසත්පුරුෂකම් වලට අනුග්‍රහ කර කර ඉඳ ඇති. සමහර වැරදි වලට මහත්ය පෙළඹෙනකොට ඒවට උඩගෙඩි දෙන්නේ gederinna tamange birinda. ඒවයින් ගලව ගන්න හිතක් සමහරලාවට ඇති වෙන්නේ. එකතු වෙලා අත්වැල් බැඳගෙන අසත්පුරුෂකම් කරන මිනිස්සු ඉන්නවා. ඒ නිසා පින්වත්නි, ධර්මීයම පිහිට කරගන්න, ධර්මීයම පිළිසරණ කරගන්න. පැවිද්දෙකුට උනත් ලාභ සත්කාර ලැබෙනවා නම් උන්වහන්සේ මතක් කරේ ලාභ සත්කාර ගිනි ගොඩක් වගේ දකින්න කියලයි. මොකද එයාගේ ගුණධර්ම වලට දරුණු පහරක් වදිනවා. ඒ නිසා අපි හැමෝම ගිහි පැවිදි කවුරු වුණත් කමක් නැහැ, ලාභ සත්කාර වලට දායාද වෙන්නේ නැතුව මේ ලැබිච්ච සුන්දර ධර්මයත් එක්ක අපේ ජීවිතේ ගෙවලා දාන්න අපිට පුළුවන්කමක් තිබුණොත් එහෙම ඒක විශාල යහපතක්. පින්වත්නි, මේ බැඳීම්වත් නැහැ ඉඳපා. සමහර බැඳීම් ඇති කරගන්න අමාරුවෙන් ඇති කරගන්න බැරුව සමහර අය දුක් විඳිනවා. සමහර බැඳීම් නැති කරගන්න බැරුව දුක් විඳිනවා. පින්වත්නි, බැඳීම කියලා කියන්නේ දුකක්මයි. දුකට කියන අවශේෂ වචනයක් තමයි බන්ධනේ කියලා කියන්නේ. ඒ නිසා මේ ජීවිතේ බැඳීම් අයින් කරගෙන, තෘෂ්ණාව දුරු කරගෙන, සත්වපුද්ගල ස්වභාවයක් නැති බව තීරුම් අරගෙන, රළු නීවරණ දුරු කරගෙන ඔබත් නිවිල යන්න බලන්න. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ යථාර්ථ අවබෝධයේ පිණිස වඩාත් සැහැල්ලුවෙන් මානව ගුණධර්ම වලින් ශක්තිමත් වෙච්ච මිනිසෙක් විදියට මේ ජීවිතේ ගෙවා දැමීම පිණිස අද ධර්ම දේශනාව උපකාර වේවා කියන අදහසින් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ලක්කනේ සිතින් පුතුබනේ ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරපාසලේ ශාස්ත්‍රපති රාජකීය පඬිතුක ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතනවන බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454.
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා, ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද, සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: මෙලව රාත්‍රී 10යි ලක්හඬ අහගෙන ඉන්නේ. ජීවිතේ හිනවලට එක එක අපිට මාර්ග තියෙනවා මේ හින හැබෑ කරගන්න. හැබැයි සමහර හින හැබෑ කරගන්න අපිට හම්බෙන මාර්ග හරි මසීරුයි. ඔය අසීරු මාර්ගවල යන්නේ නැතුව සමහර මාර්ග තියෙනවා පොඩ්ඩක් සූක්ෂම විදිහට අපිට යන්න පුළුවන් මාර්ග. එන්න ඒ වගේ මාර්ගයක් තමයි මේකත්. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: අයිබෝවන්, ජීවිතේ අපි හැමෝම වාසනාව විශ්වාස කරනවා. අන්න ඒ නිසා තමයි ඔබේ අතේ ඔය විදියට ලොතරැයිපත් ගොන්නක් තියෙන්නේ. අන්න ඒ ලොතරැයිපත් ගොන්නට ඔබට ජයග්‍රහණය උදා කරලා දෙන්න අදත් අපි සූදානම්. අන්න ඒ නිසාම අපි ආරම්භ කරනවා වාසනාවේ සුබ අඩහෝරාව NLV ජාතික ජයවරණයෙන් ඔබ දිනවන්න. ඔබ දන්නවා සෑම ඉරිදා දිනකම ඔබට ප්‍රතිලාභ වැඩි වැඩියෙන් හිමි වෙනවා. මේ මතක් කරන්නේ අන්න ඒ ගැන. සෑම ඉරිදා දිනකම දිනුම් අදින NLV ජය සහ ධන නිධානය ලොතරැයිපත් තුලින් සන්ඩේ බෝනස් සංඛ්‍ය පිළිවිලින් ගලපාගෙන රුපියල් 10,000ක තෑගි රසක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අලෙවි නියෝජිත සහ අලෙවි සහායක ඔබට මේ ලොතරැයි තුලින් හිමිවන ප්‍රතිලාභ රැසට අතිරේකව ඉරිදා දින අලෙවි කරන අනෙකුත් ලොතරැයිපත් තුලිනුත් අමතර ප්‍රතිලාභ හිමි වෙනවා. අද අපි වාසනාව සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ධනුෂ්ක මදුරංග මහතා. මේ හඳුනාගන්නේ අද විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් KV සුරංගා ප්‍රේමණී මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සී තිලකරත්න මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී RD සේනාරත්න මහත්මිය. එහෙනම් අදත් මුලින්ම දිනුම් අදිනවා NLV ජය. ඔබේ ජීවිතයේ ජයග්‍රහණ පසුපස හඹාගෙන යන ඔබ වෙනුවෙන් ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLV ජය 499 වෙනි දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. NLV ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයක් ජය අංක 4ක් අපි දැන් තෝරනවා. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G ජය අංක 2, 5, 1, 4. අපේ ශ්‍රුම්බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රුම්බලකායට සුභ සාධනය සලසන ශ්‍රම වාසනාර මුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන උපරිමලොතරැය NLB ජය මේ වර්ෂයට රුපියල් 105 ත්‍යාගලාභීන් 229 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 5,837 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. ස්තුති. දැන් බලමු ඔබේ වාසනාව ගැන.
4: Today's selected English letter is G and the winning numbers are 2, 5, 1, and 4.
3: NLV ජය ලොතරැයෙන් රුපියල් 105 බැගින් දිනා ගන්න ජයග්‍රාහකින් දෙදෙනෙක් අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත් ඔබට අලෙවි කළා අයි දේව සගය මඩකලපු MP ශරන් මහවැව අලෙවි නියෝජිතයන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රාහකින් 34 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් දෙතරව අද සමස්ත ජයග්‍රාහකින් 73,286 දෙනෙකු අතරේ රුපියල් 67,025,360 මුදලක් අපි බෙදා දුන්නා. තවත් තැගි වැඩි වුණ නියත ධනයෝග හදහන 1,540 දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. හදහන වාසනාවන්ත ලග්න සංකේතයයි මේ අපි තෝරන්නේ. වාසනාවන්ත ලග්න සංකේතය වෘශ්චික. පළමු අංකය අංක 3. දෙවන අංකය අංක 49. අංක 11 තුන්වෙනි ජයග්‍රහී අංකය. සිවන ජය අංකය අංක 56. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන හඳහන ලොතරැයින් මේ වර්ෂයට සුපිරි ත්‍යාගි 7ක් 110 ප්‍රථම ත්‍යාගලාභින් 123 දෙනෙකුත් අපි බිහි කරලා තියෙනවා. දැන් බලමු ඔබේ වාසනාව ගැන.
4: Today's selected zodiac sign is Scorpio and the winning numbers are 3, 49, 11 and 56.
3: හඳහන ලොතරැයින් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගන්නවා. ඒ ගුණත්‍රයපත ඔබ චාලවි කලා HHK ජයවීර කැකනදුර NLB අලවිනියෝජිත. ඔහුදැතුළු අද සමස් විෂය ග්‍රාහකින් 131,943 දෙනෙකු අතරේ රුපියල් 91,29,120ක මුදලක් අපි බෙදා දුන්නා. ඔව් මේ මතක් කරන්නේ හඳහන රතරයෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 37,69,971,60ක මුදලක්. සත්තිනම ජයනීත ගොවිසෙත 4,473 දිනුම් වාරයයි මේ ආරම්භ කරන්නේ. දැන් අපිට ගන්න ගොවිසෙත ලතරයි. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය Q. පළමු ජයග්‍රහී අංකය අංක 22. දෙවන ජයග්‍රහී අංකය අංක 4. අපි බලමු තුන්වෙනි ජයග්‍රහී අංකය. අංක 10. සිවන අංකය අංක 8. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාපත් අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් මේ වර්ෂයට සුපිරි ත්‍යාග දෙකක්, ඒ වගේම රුපියල් 120ක ප්‍රථම ත්‍යාග ලාභින් 54 දිනකුත් අපි බිහි කරලා තියෙනවා. දැන් බලමු ගොවිසෙත ඔබේ වාසනාව ගැන.
4: Today's selected English letter is Q and the winning numbers are 22, 4, 10 and 8.
3: ගොවිසෙත ලොතරැයියෙන් 120ක ප්‍රථම ත්‍යාග ලාභයක අද බිහි වෙනවා. ඒ ලොතරැයිපත ඔබ ජාලවි කළා සමීර වීරකෝන් මාතර අලවිනියෝජිත. ඒ වගේම 250,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 4 දිනකුත් අද බිහි වෙනවා. එළතරයිපත් ඔබ චාලි විකලා එම්.ඒ. ජයතිස්ස කෑගල, ජේ. ජයචන්ද්‍රන් කිරන් කුලම, කේ. තිලකරත්න මීගමු, ජේ. ඒ. සුනන්ද බොල්ලෑගල. ඔවුන් දෙතුළුව ද සමස්ත ජයග්‍රහකින් 118,327 දිනක අතරේ රුපියල් 1,03,320ක මුදලක් අපි බෙදා දුන්නා. මේ මතක් කරන්නේ ගොවිසෙත ලොතරැයියෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,94,4,682,136ක මුදලක්. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි. සුබ දවසක් ලොතරැයි දැන් අලුත් උනා, පහසු උනා, තැගි වැඩි උනා. ඒ බව ඔබ හොඳින්ම දන්නවා. සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් 105ක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක 3ට රුපියල් 50,000ක්, ඒ වගේම ප්‍රවර්ධන තාගේ අංකය ඔබ ගලප ගත්තොත් මුදලින් රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තැගි රැසක් ඔබට දිනා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 347 වෙනි දිනුම් වාරය. සුබ ලග්න සංකේතයේ කටක පළමු සුබ අංකය අංක 62. මේ තොරණේ දෙවන සුබ අංකය අංක 46. අපි බලමු තුන්වෙනි සුබ අංකය අංක 3. මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකයයි දැන් අපි තෝරන්නේ. ප්‍රවර්ධන ත්‍යාග අංකය 6,628. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාපත් අරමුදල ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකින් 224 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. දැන් කියන්නම් සුබ දවසක් ලොතරැයියෙන් ඔබේ වාසනාව ගැන.
4: Today's selected zodiac sign is Cancer and the winning numbers are 62, 46 and 3.
3: සුබ දවසක් ලොතරැයියෙන් මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදි ජයග්‍රහකින් 5 දෙනෙක් අද බිහි වෙනවා. එළතරයිපත් ඔබ චාලි විකලා DD සදනායක අතුරුගිරිය, රෝහණ පියදිගම මාතලේ, KG වික්‍රමසිංහ අනුරාධපුර, H අනුරශාන්ත රක්වාන, AM කුලසූරිය කරතකොල්ල, NLB අලවිනියෝජිතය. එවගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 7 දෙනෙකුත් අද බිහි වෙනවා. එවගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000ක් දිනා ගන්න ජයග්‍රහකින් 37 දෙනෙකුත් අද බිහි වෙනවා. ඔවුන් දෙතුළුව අද සමස්ත ජයග්‍රහකින් 106,453 දෙනෙකු අතරේ 1,11,2,640ක මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි වුණු, තැගි වැඩි වුණු තවත් ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න අචලා සමග බරතන් සූදානමි.
4: මේ ළඟට මෙගා පව දෙවතාවක් නොහිත ඔබ මිලදී ගත්ත එක ලොතරැයියෙන් අපි බිහි කරන වාසනාවන්තයන් අතරට ඔබව එකතු කරන්න අපි සූදානම්. මේ මෙගා පව. මෙගා පව කියන්නේ කොහොමත් ආඩම්බරකාරී ඉතිහාසයක් හිමි ලොතරැයියක්. රුපියල් කෝටි 47ක, රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරි ත්‍යාග දෙකක් ඔබට දුන් ලොතරැයියක්. දැනුත් රුපියල් කෝටි 29කට වඩා වැඩි මෙගා සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න අපි සූදානම්. කවදත් ත්‍යාග දීමේ කලාව අලුත් කරන, වෙනස් කරන NLB අපි දැන් මෙගා පව ලොතරැයියේ ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ ලෙස සුපිරි මෝටර රථයක් ඔබට දෙනවා. ඔබ දිනන, ඔබේ හින සැබෑ වෙන මෙගා පව වසනවන්ත 2579 වන දිනුම් වාරය දැන්. මෙගා පව අද ඉංග්‍රීසි අක්ෂරයේ T. මෙගා පව අද සුපිරි අංකය අංක 12. කවුරු දිනා ගන්න කැමති මෙගා සුපිරි ත්‍යාගයේ අද රුපියල් 29 කෝටි 62 ලක්ෂයකට වඩා වැඩි. ඉංග්‍රීසි අක්ෂරය සුපිරි අංකය ගැලපුණා නම් යන්ත්‍රය තෝරා දෙන ජයග්‍රාහී අංක 4ම ගැලපෙන්නයි අපේ ප්‍රාර්ථනාව. අංක 32 පළමු අංකය අංක 74 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අංක 6 තුන්වන ජයග්‍රාහී අංකය. අංක 1 අවසාන ජයග්‍රාහී අංකය. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවලතරයෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 46 දෙනෙක් බිහි කරලා අවසන්.
5: Today selected English letters T, the super number is 12 and the winning numbers are 32, 74, 6 and the last number is 1.
4: රුපියල් ලක්ෂ 2 බැගින් 4 දිනක් දිනාගත්තේ ලොතරැයි පත් අලෙපිකලේ මේ අලෙවිනියෝජිතයින් RH ධම්මික කඹුරුගමුව, WASJ කුමාර්තුංග මැල්සිරිපුර, BA අමරසේන හොන්නස්ගිරිය සහ Lucky 1 Digital ලොතරැයි සේවාවෙන් එක් ලොතරැයි පතක් ඔබට අල්විවුණා. ඒ අනුව සමස්ත ජයග්‍රාහකයින් 120,597 දෙනෙක් අතර රුපියල් 77,29,960ක මුදලක් අපි බෙදා දුන්නා. නිසැකවම දින අති දැවැන්ත සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පව. හෙට මෙගා සුපිරි ත්‍යාගය ඔබට දිනා ගන්න පුළුවන්. රුපියල් 29,63,81,386ක්. හෙට පව සුපිරි ත්‍යාගය රුපියල් කෝටියක්. හෙට ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර රථයක්. ජාතියේම මහදන සම්පත රුපියල් කෝටි 8කට වඩා වැඩි ධන නිධානයක් ඔබේ කරන වාසනාවන්ත 2261 වන ධන නිධානය දිනුම් වාරය අපි දැන් ආරම්භ කරනවා. හරි, එහෙනම් අපි යමු දිනුම් මැදීමට. රුපියල් 8 කෝටි 60 ලක්ෂයකට වඩා වැඩි ධන නිධානය දිනා ගන්න පුළුවන් ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. ඊ ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. ඔබ දකින මේ අන්තරය ඇසුරෙන් ඔබට වාසනාවන්ත අංක 4 තෝරා දෙන්න අපි සූදානම් දැන්. අංක 81 පළමු ජයග්‍රාහී අංකය, අංක 43 දෙවන ජයග්‍රාහී අංකය, අංක 33 තෙවන ඔබට වාසනාව ගෙනාවේ, අංක 59 සිවන ජයග්‍රාහී අංකය. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභියෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 30 දෙනෙක්, දෙලක්ෂපතියන් 390 දෙනෙක් බිහි කළා.
5: Today selected English letters E and the winning numbers are 81, 43, 33 and the last number is 59.
4: රුපියල් ලක්ෂ 2ක් ඔබ දිනා ගත්තේ වසනාවන්ත රතරපත අලෙවිකලේ ගම්පුල අලෙවි නියෝජිත නාලක පීරිස්. සමස්ත ජයග්‍රාහකයින් 90,543 දෙනෙක් අතර රුපියල් 52,32,160ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට එහෙනම් අමතක නොකර ධන නිධානය ලොතරැයියක් මිලදී ගන්න. මීට පෙර රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරි ත්‍යාගය ඔබට ලබා දුන් ධන නිධානය හෙට සුපිරි ත්‍යාගය රුපියල් 8 කෝටි 63 ලක්ෂ 64,087යි 712ක්. වාසනාවන්ත මහජන සම්පත ලොතරැයියක් මිලදී ගත්ත ඔබට ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ පළඳවන්නේ NLB අපිසෝදනම් 2,6231 වන අද දිනුම් වාරය. රුපියල් 2,80 ලක්ෂයකට වඩා වැඩි මහජන සම්පත සුපිරි ත්‍යාගය දිනා ගන්න පුළුවන් ඉංග්‍රීසි අක්ෂරයේ R, වාසනාවන්ත අංක 8,7,4,4,3,8. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 195 දෙනෙක්, ලක්ෂපතියන් 3,527 දෙනෙක් බිහි කළා. සුති බලමු මහජන සම්පත අද වාසනාව ගැන.
5: Today selected English letters R and the winning numbers are 874438.
4: රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ කල්මුණේ අලෙවි නියෝජිත S මදන්. ජයංක පහක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් ලක්ෂය බැගින් අද 20 දෙනෙක් දිනා ගත්තා. ඒ ලොතරැයිපත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් APM හනීෆා ඉරාවුර්, ඊ සුදර්ශනී ප්‍රියංගිකා පන්නිපිටිය, නන්දික සිරිසේන හෝමගම, KL නිශාන්ත මාලබේ, බුද්ධික රත්නායක බුත්තල, බර්නාඩ් ජිනදාසී අටියන්තොට, හෂ්මි දිනුෂා කරාපිටිය, WH චන්ද්‍රපාල මහව, සිරිල් අපුහාමිනාරංගොඩ, S සුභාෂිනී මල්ලාකම්, ලීජෝලා වලපනේ, JM පුෂ්පකාන්ත නයිබල, TF ඩේන් කොටිකාවත්ත, AIK රාමනායක කොටහේන, K තිලකරත්න මීගමුව, සෝමසිරි ලියනගේ ඉඹුල්ගොඩ, HMK ඩිංගිරි බණ්ඩා ගල්නෑව, TL නිශාන්ත මහනුවර, HG යමුනා පුෂ්පරාණි කටුවන සහ Lucky 1 Digital ලොතරැයි සේවාවෙන් එක් වාසනාවන්තයෙක් බිහි වුණා. සමස්ත ජයග්‍රාහකයන් අද 257,052 දෙනෙක් අතර රුපියල් 2,791,840ක මුදලක් මහජන සම්පතින් අපි බෙදා දුන්නා. හෙට මහජන සම්පත දිනුම් වාරය 6,232. හෙට මහජන සම්පත සුපිරි ත්‍යාගය රුපියල් 2,84,081,488ක්.
6: අද විදමට අද මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. අද සම්පත ලොතරැයේ අද දිනුම් වාරය 806 මහජන සම්පත් ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතින් ඔබ මුදල් තෑගි දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ R ජයග්‍රාහී අංක 4438. අද සම්පත draw 806 today's english letters are and the winning numbers are 4438. රුපියල් 250,000 බැගින් වසනාවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. එළතරේප තලවි කලේ මේ අලවි නියෝජිතයින් නිලුකා ප්‍රනාන්දු විල්ලෝරාවත්ත ඊජේ ඒකනායක සෙල්ල කතරගම. රුපියල් 50,000 බැගින් වසනාවන්තෙන් 42 අද දිනාගත්තා. සමස්ත ජයග්‍රාහකීන් අතර අද සම්පතින් අද රුපියල් 1,99,280 මුදලක් බෙදා දුන්නා අපි. රටටත් ඔබටත් වසනාව ගෙනෙන එනෙල්බි ජාතික ජයවරණය අද වසනාවන්තෙන් 923,534 අතර රුපියල් 8,20,13,680 මුදලක් බෙදා දුන්නා. හෙටත් එහෙනම් අමතක නොකර ලොතරැයිපත් මිලදී ගන්න. හෙට වෙන්න පුළුවන් ඔබේ වාසනාවේ දවස. මතකයිනේ, ජීවිතේ සිහිනයට
5: වාසනාවේ ආශිර්වාදය. NLB

විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. FM 93.5 FM 93.7 ලකන්න Radio ITN

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරි සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින්

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද. එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන සුළුයි.

තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ලියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායි දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, දිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිවෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමත සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා ශීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින්, ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින්, ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 93.7 ලක්කඳ හගෙන ඉන්න බලව දෙ 5 විනාඩි 5යි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

ето си си на сасато я не бетете, ви караше ли. Пириди, лалям ви тенаде, знаю паддати е пине ви метете, рудире, павитратат ви етете, манасик сангиндиява ети ви метете, хейтва не бевен, манасик мимене, ශාරීරික සුවේද ධනවති සැලකිලි ජයපිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසය. ජයපිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත්වි වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

සිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.